පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවිලි

0: ලකඩ රේඩියෝ ITN
1: ලකඩාගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 53යි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
0: FM 93.5 FM 93.7 ලකඩා

0: ITN ජීවිතය දිනන්නට positive vibes with charge
1: අයිබෝවන් සුබ දවසක්. ජීවිතේ සමහර වෙලාවට මහා පීඩනයක් ඇති දෙයක් විදිහට ඔබට බලපෑම් කරනවා වෙන්න පුළුවන්. හැබැයි දන්නවද, පීඩනය ඉතා සුන්දර දේ නිර්මාණය කරනවා. විවිධ අසීරු තත්ත්වයන් යටතේ ඔබව පරීක්ෂා කරනු ලබනවා. මේ තලයේ මත තියෙන වටිනාම දේ තමයි දියමත් කියන්නේ. එතකොට වටිනාකමින් අඩුම ගල් වර්ගය වෙන්නේ අඟුරු. මේ දෙවර්ගයේම හැඳිලා තියෙන්නේ කාබන් වලින්. කාලන්තරයක් තිස්සේ අධික පීඩනයට නැතවීමෙන් අඟුරු කැබලි පවා දියමන්ති බවට පත් වෙනවා නම් ඔබට දැනෙන පීඩනෙන් කවදාවත් නරකක් වෙන්නේ නැහැ. හැම දෙයකම කලින් මම ඔබට කියන්නේ සන්සුන් වෙන්න. අයම වතාව සන්සුන් වෙන්න. මොකද දන්නවද, කලබල වුණාම ඇරණු දොරවල් අපිට වැහිලයි පේන්නේ, වැසුණු දොරවල් ඇරිලයි පේන්නේ. එහෙම වුණාම තමයි පීඩනය තුළින් කරදර ඇති වෙන්න පටන් ගන්නෙ. හිතනවටත් වඩා ඔයා ගොඩාක් ශක්තිමත් කෙනෙක්. පහු කරගෙන ආපු අතීතයේ අපහසුම දවස්වලට ඔබ මුහුණ දීපු විදිහටම කල්පනාවෙන් ඉවසීමෙන් මේ වතාවෙදිත් වැඩ කරගෙන යන්න. දන්නවනේ, වලාකුළු වලට ලැබෙන පීඩනය නිසා තමයි වැස්ස වහින්නේ, සබහාදාමේ මල්පල හටගන්නේ. ඒක නිසා ඔයාගේ ජීවිතෙත් පීඩනය තුළින් මල් පීදෙන දවසක් ළඟදීම එනවා. ඒ නිසා මේ ගෙවන මොහොතේ ඔබට යම් පීඩනයක් හිත ඇතුලේ තිබුණත් ඒ පීඩනය ලස්සන වැස්සක් කළා ඔයාගේ ජීවිතේ මල් පීදෙන උයනක් බවට පත්වෙනවා. ඒ ලස්සන දවස එනකම් ජීවිතේ අතරින් නැතුව අල්ලගෙන යා. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with charming.
0: Lakanda Radio ITN.
3: වෙලාව දෙහයයි.

0: අයිබෝන් සුබ දැසනක් ජයග්‍රහී වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබට අද අඟහරුවාදා දවස අගෝස්තු මාසයේ 4 වෙනිදා අපි සූදානම්වත් ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කරලා තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේම අනෙකුත් ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන්න දැන් මේකලා ඊ දවසේ අපිට තොරතුරු වාර්තා වුණා තැන් තැන්වල මේ ගම් වතුර ප්‍රශ්නේ වගේම මේ වැසිත් සමග කඳු නායෑම මේ වගේ තොරතුරු අපිට අහන්න දකින්න ලැබුණා. එදින අපි ඔබට නිරන්තරයෙන් මතක් කරන්නේ ඔබ ඉන්න තැනක කොතන හෝ වේවා පරිස්සමට එන කියලායි අපි ඔබට කියන්නේ. අපි අවධානය යොමු කරන දවසේදී දිනමින පුවත්පතේ ප්‍රධාන සරස්තලයට අද ප්‍රධාන සරස්තලයේ විදිහට වාර්තා කළ තිබෙනේ කැලඹුණු කාලගුණයේ කැළඹෙයි මරණ පහයි දෙකක් අතුරුදන් කියලා අද දවසේදී සඳහන් කරලා තිබෙනේ. ලක්ෂපහණු නිවසකට පස්කන්ද කඩා වැටෙයි පෙරස් රසකට ගං වතුර බහනුවර නුවරඑළිය පාසල් අද නිවාඩු පෙරදිනිය සරසවියත් වසයි වටවල දුම්රිය පොලට පස්කන්ද කඩා වැටේ මහවැලි කැලණි කළු ගං වතුර අවදහනමක දිස්ත්‍රික්ක තුනකට රතු නිවේදන නිකුත් කළ තිබුණා. ඒ වගේම ගමනාගමනටත් බාධා කියලා සඳහන් කොළඹ නුවර පාර කැඩු ගන්නාවෙන් වසයි කියලාත් අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලය විදිහට සඳහන් කළ තිබුණා. එදකම වැස්ස තවදුරටත් වැඩි වේවි අපදා කළමනාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහත්මයා තමයි මෙහෙම කියන්නේ. මධ්‍ය වායුගෝලයේ කැළඹිලි ස්වභාවය වර්ෂාවට හේතුවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහත්මයා කියන කතාවක්. ඒ වගේම නායමේ රතු නිවේදන ගැන සැලකිලිමත් වෙන්න වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉංජිනේරු එල් එස් සූර්ය බණ්ඩාර මහතා කියන කතාවකුත් අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරලා තිබුණා.
1: Yes, again, let's move to the Daily News newspaper. 5 dead, 2 missing as heavy rains pound Central Hills. For the more in detail, 5 people have died and 2 others are missing as heavy rain continues to trigger flooding and landslide across Central Highlands, officials said. It's over to you, Gihan.
0: අපේ අවධානය යොමු කරනවා තවත් අද ලංකාදීප පුවත්පතේ වගේම දිවයින පුවත්පතත් සඳහන් කළ තිබුණා. මේකලා මේ සම්බන්ධයෙන් තොරතුරු අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලයට. වැස්සත් එක්ක කඳු කරුවේ අවදහනමක දිවෙසකට පස් කන්දක් කඩා වැටි 4ක් මරුට මහනුවර කෑගල්ල නුවරඑළිය තැන් රසක නායම් අවදහනම් පෙරෝදනිය සරසවියත් වසයි විමල සුරේන්ද්‍ර කාසල්රි ජලාශ වන් අරි මහනුවර නුවරඑළිය දිසාවල පාසල් අද නැහැ කියලයි අද සඳහන් කළ තිබෙන. මේ දිවෙන්ඩ බලපා ඇති මහවැසි ඇතුළු ආපදා තත්ත්වය හේතුවෙන් මහවැලි කැලණි සහ කළු ගංගා ශ්‍රිත පහත් බිම් බ්‍රසක් පෙරේදා පස්වරුවේ සිට ජලයෙන් නැටු වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් සඳහන් කළ තිබෙනවා කියලා අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තල විදිහට වාර්තා කරලා තිබෙනවා.
1: දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තල විදිහට සඳහන් කරනවා කොත්මලේ වාන් දොරටු සහ මඩ සරෝව විවෘත කරයි දිට්වාට පසු ප්‍රදේශ රැසක නායම් වැසි මැද විපත් කියලා තමයි අද සඳහන් කළ තියෙන්නේ. මහවැලි කැලණි කළු ඇතුළු ගංගාවල ජලමට්ටම ඉහළට මහනුවර නුවරඑළියේ පාසල් වැසෙයි හැටන් සහ නාවල පිටියෙන් මරණ දෙකක් පෙරදිනිය සරසවියේ අධ්‍යයන කටයුතු කල්දමයි කළු පාලම හදන්නගෙන යන්ත්‍ර ගසාගෙන ගිහින් කොළඹ මහනුවර මාර්ගයේ කඩු ගන්නාවෙන් ඔබට වසා දැමේ සුළඟ තදයි යලි දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා කියලත් සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම අද සඳහන් කරනවා දිවයින පුවත්පතේ නාවල පිටියේ දොළොස් භාගයේ ඇතුළු ප්‍රදේශ රැසකත් රුවන්වැල්ල යටියන්තොට සහ කැලණිගම් මිටියාවත් වලටත් ගංවතුර තර්ජන නාවල පිටියට මිලිමීටර 271ක වර්ෂාපතනයක් කියලත් අද දිවයින පුවත්පත තොරතුරු විදිහට සඳහන් කරලා තියෙනවා ගිහන්.
0: අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් වෙන තොරතුරු වලට. මධ්‍යම කඳු කරේ හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වලට බලපා ඇති අයහපත් කාලගුණයේ හේතුවෙන් පුද්ගලයන් 3 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයන් 4 දෙනෙකු අතුරුදන්ව ඇති අතර පවුල් 630ක පුද්ගලයන් 2489 දෙනෙකු දැඩි පීඩාවට පත්ව සිටිනවා. ඉන් පවුල් 518ක් නුවරලෙන් වාර්තා වන අතර පුද්ගලයන් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වන්නේද නුවරලේ දිස්ත්‍රික්කයෙන්. මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 49ක පුද්ගලයන් 158 දෙනෙකු ආපදා මෙතරින් පවුල් 433කට අයත් පුද්ගලයන් 1725ක් සුරක්ෂා මධ්‍යස්ථාන 7ක රඳවා ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය වැඩි දුරටත් සඳහන් කළා. ගිනිගහ හේන ලක්ෂපාන මොර හේන ගම ප්‍රදේශයේ පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු අතුරුදන්ව ඇති අතරින් කාන්තාවන් 2 දෙනෙකුගේ සිරුරු හමු වී තිබුණා. අඹගමුව ප්‍රාදේශීය සභාවේ ගන්නතුරට හසු පුද්ගලයෙකු අතුරුදන්ව තිබුණා. බහනුවර නාවලපිටිය ප්‍රදේශයේ පස්කන්දක් කඩා වැටීමෙන් එක් මරණයක් සිදු වී තිබුණා. තවත් තරුණයෙක් ගම්පොලේදී පාලමින් වැටි අතුරුදන් වී ඇති අතර ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වනවා කියලා තද වැඩිදුරටත් සඳහන් කළ තිබුණා. දැක අපි මේ දැන් පුවත්පත් ගත්තට පස්සේ අද දවසේම වාර්තා වෙන්නේ මේ කලාවෙන් සම්බන්ධයෙන් වන ඡායාරූප, මේ කඳු කඩාගෙන වැටි, මේ වගේම ගං වතුර, මේ ආදී සුළං සහ මේ ආදී අනතුරු තමයි අද දවසේදී වාර්තා කළ තිබුණේ. දිනමය පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට අපි අවධානය යොමු කරනවාද
1: දිවයින
0: පුවත්පතට.
1: ඕගෑනද දිවයින පුවත්පතත් සඳහන් කළ තියෙනවා නුවරඑළිය කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන රැසක් නායයයි ගමනාගමනයේ බාධා කියලාද ඡායාරූපත් සමගින් තොරතුරු සඳහන් කළ තියෙනවා. අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන රැසක් නාය ගොස් ඇති නිසා ඒ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ගිනිගත් හේන, දියගල, රෝසැල්ල, වටවල ආදී ප්‍රදේශවල මාර්ගයන් මිසේ නායෑමට ලක් වී තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. ඒත් එක්කම මහවැස්සෙන් මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයත් ජලයෙන් යට වේ කියලා තද ඡායාරූපත් සමගින් තොරතුරු සඳහන් කළ තියෙනවා. ත්‍රික තුනක ප්‍රාදේශීය ලේකම් කොටස 6කට නායම් රතු නිවේදන නිකුත් කළා තියෙනවා කියලා තද තොරතුරු සඳහන් වෙනවා.
0: එතකම අපි අවධානය යොමු කරනවා ලක්කඩ ප්‍රවෘත්ති අංශයටද. ලක්කඩ ප්‍රවෘත්ති අංශය තොරතුරු වාර්තා කළ තිබුණා මේ සම්බන්ධයෙන්. දැන් ඊයේ දවසේ සිට මේ ඇති වුණ අයහපත් කාලගුණ තත්ත්වයක් එක්ක මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු ඊයේ දවසේ දිසීමා කරනු ලැබුවා. අපි අවධානය යොමු කරන සූදානම් ලක්කඩ ප්‍රවෘත්ති අංශයට. පෙරදිනිය විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු සහ විභාග නැවත දැනුම් දෙනතුරු අත්හිටු වූ බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සඳහන් කරනවා. අධික වර්ෂාවත් සමග මහවැලි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලට ගනිමිනුයි ඒ තීරණය අරගෙන තිබුණේ. නේවාසිකාගාරවල සිටින සිසුන්ට ඉවත්වන ලෙස පාලන අධිකාරිය දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් ගම්බිම් බලා යා නොහැකි සිසුන් විශ්වවිද්‍යාල තුළ ආරක්ෂිත වරඳවා තිබීමට පියවර ගත් බවයි පෙරදිනිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදු ජිත් මහතා සඳහන් කළේ.
2: පෙරදින විශ්වවිද්‍යාලය තීරණය කරා පෙරදින විශ්වවිද්‍යාලයේ සීලම අධ්‍යයන කටයුතු තාවකාලිකව නතර කරන්නට නැවත දැනුම් දෙනතුරු ගඟ ආසන්නයේ පිහිටා තිබෙන ඒ නිවාසිකාගාරයේ සීලම සිසුවියන්ට වෙනත් ආරක්ෂිත ස්ථානවලට එයව යොමු කරා. ඒ වගේම ආරක්ෂිතව තමන්ගේ නිමස් කරා තම ගම්බිම් බල කරා යන්න පුළුවන් ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එයට යාමට සැලසුවක් නැහැ. ඒ වගේම විශ්වවිද්‍යාල ආසන්නයේ පහත් බිම් ප්‍රදේශවල සිටින නිවාසිකාගාරවල ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාලයේ ඇතුලේ නිවාසික පහසුකම් සලසා තිබේ.

0: එතකම අපි අවධානය යොමු කරන සූදානම් දැන් අද උදෑසනවලට වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නිකුත් කළ තිබුණු නිවේදනවලට අනුව මේකලා දැන් ඊයේ දවසේදී මහගංග වතුර තත්වයක් දක්වා වර්ධනය වුණු ගංගා දැන් සාමාන්‍ය මට්ටමට පැමිණ තිබෙනවා කියලා තමයි සඳහන් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම දැන් ඊයේ දවසේදී මේ මහවැලි ගඟ පේරාදෙණියන් මහගංග වතුර මට්ටම දක්වා වැඩි වෙලා තිබුණා. දැන් කොහොම නමුත් අද උදෑසනවල විට එහි තත්ත්වය සාමාන්‍යතට හැරමින් පවතිලා තිබුණා. දැන් අවධානම් සහගත තත්වයේ තමයි දැන් තිබෙන්නේ. වගේම නාවලපිටිය ප්‍රදේශයෙන් ගත්තට පස්සේ ඊයේ දවස්සේදී මහ ගංගොතර මට්ටම දක්වා නිකුත් කළ තිබුණ නිවේදනත් දැන් මේ වන විට ගඟේ මට්ටම සාමාන්‍ය වෙලා තිබෙනවා. එතකම අපි අවධානය යොමු කරන සූදානම් දැන් කළුගඟ සහ කැලණි ගඟ සම්බන්ධයෙන් අද දවස්සේදී තොරතුරු වාර්තා කළ තිබුණ. දැන් සාමාන්‍ය ගංගොතර මට්ටම දක්වා නිකුත් කළ තිබෙනවා. කළුගඟේ රත්නපුර ජලමහපාංකයේ එහෙදී සඳහන් වන්නේ එහි ගංගොතර සාමාන්‍ය මට්ටමට බැස ගොස් තිබෙන බවයි. එවැගේම කුඩාගඟ අදවසේදී කුඩාගඟ සම්බන්ධයෙන් අදවසේදී විමසලි බවත් සිටින්න කියලා සඳහන් කළ තිබුණා. දැන් කුඩාගඟ දැන් ඉහළ ප්‍රදේශවල ඇතිවුණු මේ ජල තත්ත්වයන් පහළ ප්‍රදේශවලට බැස යද්දී යම් මට්ටමකට වැඩිවීමක් කුඩාගඟ ඔස්සේ දැකිය හැකි බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ඒත් එක්කම කැලණි ගඟ ගත්තට පස්සේ දැන් හංවැල්ල ජලමාපාංකයේ සඳහන් වෙලා තිබෙන මහා ගංග වතුර මට්ටම අඩි 10ක් විදිහට තමයි මේකලා සඳහන් කරලා තිබෙන. දැන් මේ වන විට දැන් ඉහළ ප්‍රදේශවලට අදහැරණු වර්ෂාවත් සමග දැන් හංවැල්ල ප්‍රදේශයේ ජලමාපාංකයේ අද පෙරවරු 3 වෙද්දී සටහන් වෙලා තිබෙන්නේ අඩි 7.17ක් විදිහට තමයි සඳහන් වෙලා තිබෙන්නේ. මේ විදිහට දැන් හංවැල්ල ජලමාපාංකයේ අවට යම් විදිහක ජල මට්ටමක් වැඩි වෙලා තිබෙනවා. කොහොම නමුත් අපි ඔබට නිරන්තරයෙන් අවධානයෙන් සිටින්න කියලා මතක් කරන විශේෂයෙන්ම කැලණි ගඟ ඒ වගේම කළු ගඟ භාවිතා කරන ඒ වගේම ඒ පහත් බිම්වල ප්‍රදේශවල ජනතාවට අපි ඔබට නිරන්තරයෙන් මතක් කර සිටිනවා මේ ගඟ සම්බන්ධයෙන් ඔබ පාවිච්චි කරනවා නම් ඒ වගේම ඒ හරහා ගමන් කරනවා නම් ඒ මාර්ග ඔස්සේ ගමන් කරනවා නම් පහත් බිම් ඔස්සේ ගමන් කරන්න සූදානම් සිටින රියදුරෙකු නම් අපි ඔබට නිරන්තරයෙන් මතක් කර සිටිනවා ඒ පිළිබඳව විමසලි භාවයෙන් කටයුතු කරන්න කියලා.
1: එතකම ගැන අපේ අවධානය යොමු කරමු අද උදැසන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරපු කාලගුණ නිවේදනයට. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි සඳහන් වෙන්නේ. මේ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින බවත් සඳහන් කරලා තියෙනවා. සබරගමු පළාතේ මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. උතුරු මැද පළාතේ වැසිවාර කීපයක් ඇති වෙනවා කියලත් සඳහන් වෙනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ පසුරු දෙකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. උතුරු මැද සබරගමුව දකුණ මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ විටින් විට අමන පැයට කිලෝමීටර 40 සිට 50ක පමණ දක්වා වූ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒත් එක්කම මේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ කුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
0: අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව නැවත හමු වෙමු. ලක්කන මෝනින් නිවුස් සලටෙක අපි ඔබට නිරන්තරයෙන් මතක් කරන්නේ රටට වගේ කියන මාධ්‍ය නාලිකාවක් විදිහට අපි ඔබත් සමගින් නිරන්තරයෙන් සිටිනවා. එම නිසා විශ්වසනීය තොරතුරු වලට පමණක් ඔබේ අවධානය යොමු කරන්න කියලා අපි ඔබට මේ වෙලාවේ මතක් කරනවා. ලක්කන මෝනින් නිවුස් සලට හංගින වෙලාව මතක් කරන්න වෙලාව උදැසන 6යි
1: විනාඩි 17යි.
2: ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: කොළඹින් කතා කරන රේඩියෝ ස්ලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි
6: ලංකා ගුවන් විදුලි ප්‍රචාරයයි
5: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි
7: රේඩියෝ සියවසක පොමුරාව ලෝකණය
0: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
7: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
0: විද්වත් දේශන සමක විවෘත සංවාදය
7: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
0: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
7: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
0: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
7: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය

0: පළවු දර්ශන 6 විනාඩි 24 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන දවසේදී අද දිනමින පුවත්පත් සඳහන් කළ තිබුණා මේකල මේ 118 මහජන ආරක්ෂක සේවා මැදිරිය යලි විවෘත වෙයි කියලා සඳහන් කළා තිබුණා. අපි අවධානය යොමු කරන සූදානම් දවසේදී ඒ සම්බන්ධයෙන් වන තොරතුරු වලට අද සඳහන් කළා තිබුණා මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ විශේෂපතයන්ට අදාළව රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් මහජන පැමිණිලි ලබා දීම 118 මහජන ආරක්ෂක සේවා මැදිරිය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකල මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ විවෘත කරනා කියලායි සඳහන් කළා තිබුණේ. ගාස්තු රහිත ඇමතුම් හරහා මෙම මාර්ගගත ක්‍රමය ඔස්සේද මහජන පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව මෙමගින් මහජනතාවට සලසා දී තිබෙනවා. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ විෂයපතයට අයත් වන ආගමන විගමන දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලය, පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු යන ආයතන වලට අදාළව තොරතුරු ලබා ගැනීම සහ මහජන පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙම 118 අංකයේ ඔස්සේ හැකියාව පවතින බවද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකල මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළ තිබුණා කියලයි අද දිනමින පුවත්පත සඳහන් කළා තිබෙන්නේ.
1: ඒත් එකම ගහන අද මේ ලංකාදීප පුවත්පත සඳහන් කළා තිනෝ එල් නිනෝ එන ජනවාරිය දක්වා ලංකාවට නියඟය වගේම නායම් ගම් වතුර අවදානමක් කියලා තමයි සඳහන් වෙන්නේ. ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ නියෝජිතයෙක් සඳහන් කරයි කියලා අද විමුක්තේ ශ්‍රොද්‍රිගු ලංකාදීපට ගෙන්න වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. එල් නිනෝ දේශගුණික සංසිද්ධි එළඹෙන වසරේ මුලතෙක් පැවතීමට 97% සම්භාවිතාවක් තිබෙන බවත්, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට නියගයේ පමණක් නොව අධික වර්ෂාව, ගම් වතුර, පසෙහි අවශ්‍ය ප්‍රමාණයට වඩා ජලය රැඳී පැවතීම සහ නායෑම් වැනි ආපදා අවදානම් සඳහාද පෙර සූදානම් විය යුතු බව ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවෙන් නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහතා සඳහන් කළා කියලා අද ලංකාදීප පුවත්පතේ සටහන.
0: එතකම දැන් නියත පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළ තිබුණා අජිත් විජේමාන මහතා අපි පසුගිය දිනවල එල්ලිනෝ තත්ත්වය පිළිබඳව කතා කළා. පවතින තත්ත්වයත් එක්ක අගෝස්තු මාසේ අපි මේ වගේ වැසි තත්ත්වයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ මාසේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ලැබෙයි කියලායි අපි ප්‍රකාශ කළේ. වර්ෂාව පිළිබඳව සැප්තැම්බර් මාසයේ පුරෝකථනය කරන්න අවිනිශ්චිත වෙන්න පුළුවන්ද කියලා අපි කිව්වා. පැසිෆික් මුහුදේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කැළඹිලි ස්වභාවයෙන් නැති වෙන්න පුළුවන්. ඊයේ ඉඳලා ඉහළ මධ්‍යම වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය හට ගන්නවා අපි දැක්කා. පසුගිය දිනවල සුළඟේ වැඩිවීමක් දක්නට ලැබුණා. මධ්‍යම කඳුකරයට මේ වර්ෂාව වැඩිපුර ලැබුණා.

0: ප්‍රශාපතන තත්ත්වය අද පාන්දර වන විටත් අප බලාපොරොත්තු වෙනවා කියලා තමයි සඳහන් කරලා තිබුණේ. එහිදී එතෙකම නායෑමේ රතු නිවේදන ගැන සැලකිලිමත් වෙන්න කියලා ගොඩනැගිලි පර්යේෂණ දෙපාර්තමේන්තුවෙන් අද දවසේදී සඳහන් කරලා තිබුණා. ඔවුන් සඳහන් කරලා තිබුණේ ඊයේ දිනේ ලැබුණු අධික වර්ෂාපතනත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඒ රාත්‍රියේ ඒ වගේම අද උදෑසන සහ අද මධ්‍යාහනයේ නායෑම අනතුරංග වීම නිකුත් කරනු ලැබුවා කියලා සඳහන් කරලා තිබුණේ ඊයේ දවසේදී මේ මාධ්‍ය හමුවේදී. ඒ අනුව අපි ගත්තොත් එහෙම මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ගඟ ඉහළ කෝර්ලය පස්භාගේ කෝර්ලය වගේම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුරටත් ඊට අමතරව කෑගල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් නුවරලේ දිස්ත්‍රික්කයේ අඹගමුව කෝර්ලය සහ නෝබුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අදියර තුන යටතේ ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කළ තිබෙනවා කියලයි වැඩිදුරටත් සඳහන් වෙලා තිබෙන්නේ. මෙහිදී ජනතාවද මේ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවත් මේ නිවේදන සමග අනතුරුදායක ස්ථානවල සිටින ජනතාවම තමයි මේ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුත්තේ. අපි එහෙම ගත්තොත් එහෙම කණ්ඩායම් ශ්‍රතුවේ වගේම ගල් පෙරළන ස්ථානයි වගේම ඇලමාර්ග දෙපස සහ මාර්ග දෙපස කඩ ඉදිකරගෙන ඉන්න ජනතාව මේ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි කියලා සඳහන. මේ ස්ථානවල සිටනවා නම් ඔබ මේ ස්ථානවලින් ඉවත් වෙලා ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසත් අපි ඉල්ලා සිටනවා කියලයි අද වැඩිදුරටත් දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව සඳහන් කරලා තිබෙනවා.
1: දැන් ගියන් යම් ප්‍රදේශවලට අධික වර්ෂාවක් ඇද හැලුණත් සමහර ප්‍රදේශවලට කඩින් කඩ මේ වහින වැස්සක් තමයි පවතින්නේ. දෙකම ඩෙංගු රෝගයේ ව්‍යාප්ත වීම අවදානමක් පවතිනවා කියලා දිගින් දිගටම වාර්තා වුණා. අපි ලකන මෝර්නින් න්ියුස් ඇලට් තුලින් වාර්තා කරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව අදත් ලකන ප්‍රවෘත්තාංශය තොරතුරු සඳහන් කරන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 86386ක් ලෙස ඉහළ යද්දී ඩෙංගු මරණ සංඛ්‍යාව 62ක් වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරනවා. වර්ෂාව හමුවේ නැවතත් ඩෙංගු අවදානම ඉහළ යෑම හේතුවෙන් මදුරුවන් බෝවීම පාලනය කිරීමට ජනතාව කැපවිය යුතු බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර මහතා සඳහන් කළේ.
2: ලංකාවේ මේ වන විට රෝගීන් 86386ක් වාර්තා වෙලා තිබෙනවා. මෙයින් 70%ක් පමණ කාන්තාවන්ගේ මරණ සිද්ධ වෙලා තිනවා සහ 430 පිරිමි පක්ෂයේ මරණ 62ක් වාර්තා වෙලා තිබෙන්නේ. රෝගී සංඛ්‍යාව අඩු කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අපි දන්නවා දැන් ඉදිරියටත් කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙනවා ඉසි කාලය ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා නැවත වරක් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ කාලය තුළදී කරපු ඒ වැඩසටහන් දිනපතාම තමන්ගේ ගෙවල් දොරවල් ඒකම තමන් රාජකාරී කරන ආයතන තමන් යන පොදු ස්ථාන විදන්වා දරුවන් යන පාසල් තමන් යන ඒ ආගමික සිද්ධාස්ථාන සහ වෙනත් ඒ පොදු ස්ථානවල ඒ පිරිසුදුතාවය රැකගන්න කියලා. මොකද ඉදිරියේදී නෑ ඒ වැහි කාලය තුළදී මදුරුවන් බෝ වුණොත් තමයි මේ රෝගය සන්න වෙන්නේ.
3: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලෞදසන හයයි විනාඩි 30යි අපි සූදානම් වී දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්නේ අගෝස්තු මාසයේ 3 වෙනිදා සඳුදා දවසේ. ඒ දවසේදීම හජිරු සම්පත ක්‍රියාත්මක කරන ජයග්‍රහී 5268 වන දිනුම් වාරයේ විදිහට ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ H ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක සටහන් වනවා අංක 3, අංක 5, අංක 7, අංක 3, අංක 2 සහ අවසානයේ අංක 2යි. ඒ දවසේදීම හජිරු සම්පත 5268 වන දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක බවට පත් වුණේ.
1: ගොවිසෙත 4510 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන X ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 30, අංක 33, අංක 42 සහ අවසානයේට අංක 66 විදිහට.
0: මෙගපව ජයග්‍රහී 2616 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය විදිහට L ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී සුපිරි අංකෙ විදිහට අංක 23, ජයග්‍රහී අංක සටහන් වන අංක 4, අංක 28, අංක 39 සහ අවසානයේට අංක 58.
1: දන නිධානයේ 2298 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන K ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 18, අංක 30, අංක 55 සහ අවසානයේට අංක 71.
0: හඳහන ජයග්‍රහී 1577 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන බලනුබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදීගත් හඳහන ලොතරැයි සටහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත් වෙලා තිබෙන්නේ මීන ලග්න සංකේතයද කියලා. එතකම ජයග්‍රහී අංක විදිහට අංක 47, අංක 55, අංක 59 සහ අවසානයේ අංක 60යි. දවසේදී 1577 වන දිනුම් වාරයේ හඳහන ලොතරැයි සටහන ජයග්‍රහී ලග්න සංකේතයත් එක්ක ජයග්‍රහී අංක 4 බවට පත් වුණේ.
1: අද සම්පත 843 වන ජයග්‍රහී දිනුම් වාරයේ H ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී අංක අංක 7, අංක 3, අංක 2 සහ අවසානයටත් අංක 2 විදිහටයි සටහන් වෙන්නේ.
0: NLB ජය ජයග්‍රහී 536 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ K ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක සටහන් වනවා අංක 5, අංක 8, අංක 3 සහ අවසානයට අංක 7.
1: සුබ දවසක්. 384 වන ජයග්‍රහී දිනුම් වාරයේ මීන ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය. ජයග්‍රහී අංක අංක 2, අංක 49 සහ අවසානයේට අංක 56. එතෙකම සුබ දවසක්. 384 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකයේ සටහන් වෙන 9704 විදිහට.
0: ජීවිත සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාවත් මතක් කරගෙන යන්න. උදේ 6යි
1: විනාඩි 34යි.

රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: රාත්‍රියේ දින බලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ නිධානය නුතරයි ප්‍රති සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: වෙලව දෙසන 6 විනාඩි 46 අපි සූදානම් අද තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න මේ දිනමින පුවත්පත හදවසේදී වාර්තා කළ තිබෙනවා. සුදුසුකම් නොමැතිව බ්‍රිතාන්‍යයේ නාවික පුහුණුවක් ලැබීම යෝෂිතට කරන්නගුඩට අධිචෝදනා භාර දෙයි කියලා දවසේදී වාර්තා කළා තිබුණා. දිනමින පුවත්පතේ අපි බලමු අතුල් පිටුවල තමයි තොරතුරු සඳහන් කරලා තිබුණේ. මේ සම්බන්ධයෙන් වෙන තොරතුරු වලට අවධානය යොමු කරන්න අපි ඒ වගේම ඩේලි නිවුස් පුවත්පතත් අද ඔය සම්බන්ධයෙන්ම තොරතුරු වාර්තා කළා තිබුණා මේකලා.
1: Yes Gyan, training at prestigious British Royal Naval College. Yoshitha and Karannagudi indicted in High Court. For the more in detail, Yoshitha nominated while he was still a civilian. Recruitment requirement altered to suit him. Karannagudi played central role. For the more in detail, the Commission to Investigate Allegations of Bribery or Corruption has filed indictments before the Colombo High Court against former President Mahinda Rajapaksha's son Yoshitha Rajapaksha and former Navy Commander Admiral of the Fleet Vasantha Karannagudi on corruption-related charges. It's audio, Gihan.
0: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්ට එරෙහිව අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර කර තිබෙනවා. 2006 සැප්තැම්බර් මාස පළමුවනදා සහ 2007 ජූනි මාස 8 වනදා අතර කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ හමුදාපතිවරයා ලෙස කටයුතු කරමින් යෝෂිත රාජපක්ෂ නැමති විත්තිකරු නිසි අධ්‍යාපන සුදුසුකම් පුරා නොතිබියදී බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට පාඨමාලාවක් සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා දීම මගින් රාජ්‍යයට රුපියල් ලක්ෂ 62කට වඩා වැඩි පාඩුවක් කිරීමේ චෝදනාව යටතේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගුඩු මහතාට එරෙහිව මෙසේ චෝදනා නගා තිබෙනවා කියලා සඳහන. එමෙන්ම එම ක්‍රියාව හරහා අයුතු ලාභයක් ලබා ගත්තේ යයි චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ මහතාටද එරෙහිව මෙලෙස අධිචෝදනා පත්‍ර බහර දී තිබුණා. විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති අධිචෝදනා පත්‍රයේ පැමිණිලේ සාක්ෂිකරුවන් 25 දෙනෙක් සහ සාක්ෂ්‍ය ලේඛන 47ක් ඉදිරිපත් කර තිබුණා. අලස් කොමිසම විසින් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අධිචෝදනා 8ක් යටතේ මෙම නඩුව පවරා ඇත. අතර නඩුව ඉදිරියේදී කොළඹ මහාධිකරණයේ හමුවේ විභාගයට ගැනීමට නියමිතයි කියලාත් අද දිනමින පුවත්පත වැඩිදුරටත් සඳහන් කරලා තිබුණා.
1: Let's move to the Daily News newspaper again. Extending retirement age should not target on one individual. Malvathu Thera. Furthermore, in detail, most venerable Tibbatuwawe Shri Siddhartha Subangala Mahanayaka Thera of the Malvathu chapter stated that extending the retirement age of judges is not an issue provided it is done in a general manner without targeting any specific individual or sector. Let's see more details about it in Sinhala.
0: විනිසුරු විශ්‍රාමය දික් කිරීම නුසුදුසු බවට ත්‍රිනිකායක මහානා හිමිවරුන්ගෙන් ජනපතිට සංදේශයක් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති කියයි කියලයි අද ලංකාදීප පුවත්පත වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබෙන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වන සටහන් රෝෂන් තුෂාර ගෙනන වාර්තාවට. අභියාචනා අධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඒමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු සහ අනුචිත එකක් යයි පවසමින් ත්‍රිනිකායක මහානාහිමිවරුන්ට ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති රජීව් අමරසූරිය මහතා එහිදී සලහන් කර තිබුණා. තමා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ නියෝජිතයන් පිරිසක් ඉක්ුද්දා මහානායක හිමිවරුන් බැහැදුටු අවස්ථාවේදී ඒ බව සඳහන් කළ බව අමරසූරිය මහතා මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළා. මාලතුරු අස්කිරි සහ රාමඤ්ඤ සහ අමරපුර නිකායාධිපති නාහිමිවරුන් විසින් අදාළ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇතැයිද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද ලංකාදීප පුවත්පත වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා. ඒත් එකම ලංකාදීප පුවත්පතේ මම මේකලා වාර්තා කළ තිබෙනවා. වෙනිසුරු දුරකාරලය දික් කිරීම සමාජයේ පවතින විවිධ කතා බොහොමයක් ඇත්ත නොවේ. මල්වතු අස්කිරි මහනා හිමිවරුන් බැහැදුටු අධිකරණ ඇමති මාධ්‍ය හමුවේදී කියයි කියලා අද ලංකාදීප පුවත්පත වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබෙනවා.
1: අද දෙවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. ගැහන් වෙනිසුරු විශ්‍රාම වයස සීමා දීර්ඝය කිසිසේත්ම එක් වෙනිසුරුවරයෙකු පමණක් ඉලක්ක කරගත් එකක් නොවේ. ඇමති හර්ෂණ නානායක්කාර මහානාහිමිවරුන් දැනුවත් කරමින් කියයි කියලා අද ස්කේ සමරනායක දිවයිනට ගෙනෙන තොරතුරු වල සඳහන් වෙලා තියෙන්නේ. අභියෝජනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙනීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොසුදුසු සහ අනුචිත එකක් යැයි පවසමින් ට්‍රයිනිකායක මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති රජීව අමරසූරිය මහතා සඳහන් කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සඳහන් වෙන්නේ. මිනිසුරුවන්ගේ දුරකාලයේ දීර්ඝ කිරීම පිළිබඳව සමාජයේ විවිධ කතා පැවතුනත් එම කරුණු බොහෝ දුරට නිවැරදි ඒවා නොවන බවත් එක් එක් පාර්ශ්වයෝ මේ ප්‍රශ්නයේදී ඔවුන්ගේ මත ඉදිරිපත් කිරීම නිසා යම් යම් ව්‍යාකූලතා මතු ඇති බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මහනුවර දෙයි සඳහන් කළා කියලා අද ඡායාරූපිකුත් සමගින් තොරතුරු සඳහන් වෙනවා.
0: ඇප ඉල්ලීම සලකා බැලීම කල් තමයි හරක්කටාට ආරක්ෂාවත් එක්ක වෙනත් සිරගයක් බන්ධනාගාර අධිකාරීට උසාවි නියෝග මනෝප්‍රිය ගුණසේකරයි වාර්තාව ගෙනෙන්නේ. රහස් පොලිස් අත්අඩංගුවෙන් පලා යාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා ලැබසිටින ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවකයයි කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩුව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවට තීරණය කරමින් දුන් ඩියෝගේට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි රජයේ නීතිඥවරයා කොළඹ මහාධිකරණ විදුසුරු බුද්ධිකසේ රාගල මහතාට ඊයේ දැනුම් දී තිබෙනවා. එනුව හරක්කට ඇතුළු විත්තිකරුවන්ට ඇප නියම කරන ලෙස ඔවුන් නීතිඥවරුන් කළ ඉල්ලීම පිළිබඳව සලකා බැලීම කල් තැබූ විදුසුරුවරයා විත්තිකාර හරක්කට නැමැත්ත ආරක්ෂාව සහිතව සුදුසු බන්ධනාගාරයකට මාරු කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා. විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වූ චෝදනා මේ වන විට ඉවත් කර ඇති බැවින් තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවු නියෝගයටතේ රඳවා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කට ආරක්ෂාව සහිත සුදුසු බන්ධනාගාරයක් වෙත මාරු කිරීමට විනිසුරුවරයා මෙලෙස නියම කර තිබුණා කියලත් අද වැඩිදුරටත් ලංකාදීප පුවත්පත සඳහන් කරලා තිබෙනවා.
1: ගෝඨාගේ රේට් පෙත්සම විභාගයට ගන්නවාද? අද ප්‍රශ්නාර්ථිකුත් සමගින් රංජන් කටුගම්පල ලංකාදීපට ගෙනෙන වාර්තාවේ තොරතුරු සඳහන් වෙනවා. නියෝගය සැප්තැම්බර් 22 කියලායි සඳහන් වෙන්නේ. පාස්කුල් ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාවේ හෙළිවු තොරතුරු මත තමන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන රැඳවුම් නියෝගයක් යටතේ තබා ගැනීම වලකාලන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුණකර ඇති රිට් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන නියෝගය සැප්තැම්බර් 22 ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දුන්නා කියලයි සඳහන් වෙන්නේ. එතකම අද දිවයින පුවත්පතට අපි අවධානය යොමු කරමු. සඳහන් වෙනවා මේ කාර්තුවට විදුලි ගාස්තුව සංශෝධනය අවශ්‍ය නැහැ කොමිසම කියයි. අනුරාධා හිරිපිටියගේ අද වාර්තාව අරගෙන ඉන්නේ දිවයින පුවත්පතට. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුලත් අද දීර්ඝ විස්තරයක් සටහන් කරමින් තොරතුරු වාර්තා කළා තිබුණා. මේ වසරේ තෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. ජාතික පද්ධති මෙහෙයුම් සමාගම තෙවන කාර්තුව සඳහා ඉදිරිපත් කළ විදුලි සැපයුම් පිරිවැය සමාලෝචනය කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාව මෙම තීරණය ගෙන තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. දිවයින පුවත්පතේම තවත් සටහන් වෙන ප්‍රවෘත්තියක් ඉන්ධන ආනයන වියදම 58%කින් වැඩි වේ. ශාම්නුවන් ගණේවත්තයි අද වාර්තාව අරගෙන ඉන්නේ. මේ වසරේ පළමු මාස 6දී සමස්ත ඉන්ධන ආනයන වියදම් ගිය වසරේ මුල් මාස 6 වියදමට සාපේක්ෂව ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3168ක් දක්වා 58.8%කින් වැඩි වී තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. ප්‍රධාන වශයෙන් පිටිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය සඳහා වූ වියදම ඉහළ යෑම පිළිබිඹු කරමින් 2026 වසරේ ජූනි මාසයේදී ඉන්ධන ආනයන වියදම 46.2%කින් ඉහළ ගොස් තිබෙනවා. එසේ වුවත් පසුගිය මාසවලදී ඉන්ධන ආනයන වියදම අඩුවීමද සිදු වී තිබෙනවා කියලා අද තොරතුරු සඳහන් කරනවා දිවයින පුවත්පත.
0: ශ්‍රී ලංකිකයන් ලෙස එක්වන ජනතා සම්මතියක් අවශ්‍යයි. දෙමළ මුස්ලිම් නියෝජිතයන් හමුවේ ජනාධිපති අවධාරණය කරයි කියලාද උපාලි කරුණාරත්න ගෙනෙන වාර්තාවේ සටහන් කළ තිබුණා. ශ්‍රී ලංකිකයන් ලෙස එක්ව කටයුතු කරන ජනතා සම්මතියකට අවශ්‍යව පවතින බව දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂ 6ක් එක්ව පිහිටුවාගත් එකමුතුවේ නියෝජිතයන් පිරිසක් හමුවේ ජනාධිපතිවරයා ඊයේ අවධාරණය කර තිබුණා කියලායි සටහන. එම පක්ෂ එකමුතුවේ නියෝජිතවරුන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඒ පස්වරුවේ පැවති අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම රජයේ ස්ථාවරයද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළා. කෙසේ නමුත් කඩිමුඩියේ සිදු කරන ව්‍යවස්ථා සංශෝධනයකට වඩා විවිධ ජනකොටස් අතර ගැටලු විසඳාගත හැකි නව ජනතා සම්මතියක් ඇති කර ගැනීම වැදගත් බවත් එවැනි පුළුල් කතිකාවතක් ආරම්භ කරන බවත් ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා කියලයි අද දිනමින පුවත්පත සඳහන් කරලා තිබෙන්නේ.
1: වෙළඳ ගිනුමේ හිඟය ඩොලර් බිලියන 5.5ට නැගී අද ශ්‍යාම් නුවන් ගණේවත්තයි වාර්තාව අරගෙන ඉන්නේ. මේ වසරේ පළමු මාස 6දී වෙළඳ ගිනුමේ හිඟය අමරිකාන් ඩොලර් මිලියන 5.5ක් දක්වා සැලකිය යුතු ලෙස පුළුල් වී තිබෙනවා. අපනාන ආදායම් ඇති වූ වර්ධනයට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් ඉහළ යෑම නිසා මෙසේ වෙළඳ හිඟයක් ඇති වී ඇති බවයි සඳහන් වෙන්නේ. ගිය වසරේ පළමු මාස 6 වෙළඳ හිඟය අමරිකාන් ඩොලර් බිලියන 3.3ක් වුණා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ.
0: අපේ පුංචි විරාමයක් ලබාගෙන සූදානම් විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලකන මෝනින් නිවුස් අලට් එක. ලකන මෝනින් නිවුස් අලට් හංගන වෙලාව මතක් කරනනම් වෙලාව දවස් 9:00යි.
1: විනාඩි 50යි.

0: ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ලකාණ්ඩ රේඩියෝ ITN.

0: වෙලව දසන හය විනාඩි 55යි අපි අවධානය යොමු කරනවා දවසේදී විදේශ පිටුවට වාර්තා වන විදේශ තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
1: යුක්‍රේනයෙන් රුසියාවට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් විශාලතම තෙල් පිරි පහදුවකට ගුවන් තොටුපළකටත් හානි කියලා ද සඳහන් කළ තිනවා. චාරුපත් සමගින් තොරතුරු. රුසියාවේ යුක්‍රේන දේශ සීමාව ආසන්නේ සරටෝ නගරයේ පිහිටි එරට විශාලතම තෙල් පිරි පහදු සංකීර්ණයකට සහ එංගලස් නගරයේ පිහිටි ගුවන් තොටුපළකට යුක්‍රේන හමුදාවෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. යුක්‍රේන ජනාධිපති ව්ලදිමීර් සෙලෙන්ස්කී ප්‍රකාශ කළා තියෙන්නේ පෙරේදා රාත්‍රියේ එල්ල කළ අතිවිශාල ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් එම කලාපයේ ප්‍රධානතම තෙල් පිරිපහදු සංකීර්ණයට සහ උපාය මාර්ගික ගුවන් තොටුපළකට දැඩි හානි සිදු වී ඇති බවයි කියලායි අද ඡායාරූප සමගින් තොරතුරු සඳහන් කරන්නේ. ඒත් එක්කම ග්‍රීසියේ හෙලිකොප්ටර් යානා දෙකක් ගැටි දෙදෙනෙක් මරුට කියලත් සඳහන් වෙනවා. එහි ඡායාරූපත් අද සඳහන් කළා තියෙනවා. සටහන් කළා තියෙනවා දිනමින පුවත්පතේ හෝමු සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනයට නව මාර්ගයක් ඉරාන සහ ඕමාන අතර සාකච්ඡා කියලායි සඳහන් වෙන්නේ. හෝමු සමුද්‍ර සන්ධියේ දැනට පවතින නාවික මාර්ගවල වෙනස් නව මාර්ගයක් පිළිබඳව ඕමාන් රජය සමග සාකච්ඡා පවත්වමින් සිටින බව ඉරාන රජය ප්‍රකාශ කර තිබෙනවා. ඉරාන විදේශ ඇමති අබ්බාස් ආරක්ෂී ප්‍රකාශ කරලා තියෙන්නේ සතියක් පුරා පැවති එම සාකච්ඡා මේ වන විට අවසන් වීමට ළඟා වී ඇති බවයි. ඒ ඉරානයට මෙන් ඕමානයටද පිළිගත හැකි නව මුහුදු මාර්ගයක් බවත් නෞකා ගමනාගමනය සඳහා නව මුහුදු මාර්ග හෝමු සමුද්‍ර සන්ධියේ ඉරාන සහ ඕමාන මුහුදු සීමාවට ඔබ්බෙන් පිහිටා ඇති බවත් අබ්බාස් ආරක්ෂී වැඩිදුරටත් සඳහන් කළා කියලත් අද සඳහන් කරලා තියෙනවා දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට.
0: අපි විදේශ පිටුවෙන් යන්නේ ක්‍රීඩා පිටුවට. වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
2: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
0: රුමේෂ්ව පිළිගන්න ගුවන් තොටේ රතු පළසක් ලක්මව රනින් බබල වූ රුමේෂ් පිළිගන්න තමයි අද දවසේදී මේ විදිහට ගුවන් තොටේ රතු පළසක් තිබිලා කියන සඳහන් වෙලා තිබෙන්නේ. මග දෙපස පිළිගැනීම හා රත පෙළපාලි අවලංගුයි ප්‍රින්ස් ගුණසේකර ගෙනන වාර්තාව. ස්කොට්ලන්තයේ ග්ලාස්කෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග සහ පැරාක් කවපෙත්ත විසිකිරීමේ ඉසව්ව රෙදි පදක්කමක් දිනාගත් පාලිත බණ්ඩාර කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේදී අද පස්වරුවේ රතු පළස් මතින් පිළිගැනීමට කටයුතු යදා තිබෙනවා. ශ්‍රී ලංකාවේ 20 වසරක පොදුරාජ්‍ය මණ්ඩලයේ රන් පදක්කම් පිපාසය සම්සිඳු වීමට සමත් වූ රුමේෂ් තරංග සහ කවපෙත විසිකිරීමේ ඉසව්වෙන් පිටපිට දෙවෙනි වතාවටත් පොදුරාජ්‍ය මණ්ඩලයේ රෙදි පදක්කම දිනාගත් පාලිත බණ්ඩාර ඊයේ දිනේ ලන්ඩන් හීත්‍රු ගුවන් තොටුපළෙන් පිටත්ව අද පස්වරු 4:50ට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට පැමිණෙන අතර එහිදී විශේෂ අමුත්තන්ගේ පර්යාන්තයේදී විශේෂ ගෞරව ප්‍රණාම උළෙල සංවිධානය කළ තිබෙනවා. ගුවන් තොටුපළේ සිට කොළඹ 2014 දක්වා මග දෙපස රුමේෂ් තරංග සහ පාලිත බණ්ඩාර පිළිගැනීමේ ප්‍රධාන මංසන්ධිවල උත්සවමාලාව කාර්වත පෙන පහලක් සූදානම් කිරීමට කලින් සැලසුම් කර තිබුණද එය අවලංගු කිරීමට තීරණය වී ඇති බව සඳහන්. ස්කොට්ලන්තයේ සිට ලන්ඩන්, ලන්ඩන් සිට ඩුබායි හා ඩුබායි සිට කටුනායක දක්වා පැය 24කට ආසන්න ගුවන් ගමනකින් අනතුරුව රුමේෂ් තරංග ඇතුළු පිරිස පැමිණෙන බැවින් අධික වෙහෙසකට පත්ව සිටීම සලකා බලා මෙම තීරණයට එළඹ ඇතැයි අද වැඩිදුරටත් සඳහන් කරනවා කියලයි දිනමින පුවත්පතේ ක්‍රීඩා පිටුවේ වාර්තා වන තොරතුරු වලට ඇතුළත් වෙලා තියෙන්නේ.
1: වේගපන්දු බැලෑනියේ අර්බුද මැද ඉන්දිය ටෙස්ට් පිළ අද ශ්‍රී ලංකාවට. ඉන්දිය පිළේ නිත්‍ය වේගපන්දු යවන ජස්ප්‍රීත් බුම්රා ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වීම හේතුවෙන් වේගපන්දු බැලෑනියේ අර්බුදය මතුව තිබියදී ඉන්දිය ටෙස්ට් පිළ අද ශ්‍රී ලංකාවට පැමිණෙයි කියලායි සඳහන් වෙන්නේ. බුම්රා නොමැති ඉන්දිය ටෙස්ට් පිළේ වේගපන්දු අංශයට මොහොමඩ් සිරාජ් සහ ප්‍රසිද්ධ ක්‍රිෂ්ණා සිටියත් ශ්‍රී ලංකාවේ තත්වයන් යටතේ පුළුල් ටෙස්ට් ක්‍රිකට් අත්දැකීම් දෙදෙනාටම නොමැති වීම ඉන්දියන් පිළට මතුවී ඇති අභියෝගයක් කියලා අද සඳහන් කරලා තියෙනවා.
2: කාටූන්ස්
1: දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේටයි මේ අවධානය. බන්ධනාගාර ගැටලුවක් කියන්නේ සජිත්ට නම් විශ්වාස භංගයක් කියලා තමයි අද සඳහන් වෙන්නේ. මේව තමයි අද දවසේදී මෙහෙම තමයි දිනමින පුවත්පතේ සඳහන් වෙලා තියෙන්නේ. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පත. රද දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් වල මොනවද තියෙන්නේ ගියා.
0: අද ශරත් වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුන්ෙන් සඳහන් කළ තියෙන ඔය බන්ධනාගාරවල කෂල් ඇති වෙන්නේ පිටින් ඉඳන් කාගේ හරි පෙළඹවීමකින් කියලා ඇමති සමන්ත කියන්නේ. ඒකාලේ නැට්ටුවෙකුත් කිව්වලු නටන්න බැරි පොළොව ඇදයි කියලා කියලයි අද ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේන් කියලා තියෙන්නේ.
1: ලංකාදීප පුවත්පතේ පංකජ රුවේන්දගේ සලදම් කාටුනේ තද මේ හිරගෙවල් තදබදේ සම්බන්ධයෙන් තමයි සඳහන් වෙන්නේ. හිරගෙවල් වල තදබදේ වැඩිලු. ඕවත් අවුරුදු 76ක් තිස්සේ නෙව්වද කියලා යහන්නේ අද.
0: මේ අද දිවෙන පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේ නැවතත් ළඟ ළඟම මහ ගං වතුරක් තත්වයක් නිර්මාණය වෙමින් තියෙනවලු. ඔව් ඔව් ආධාර ලැබුණද තහඩු ලැබුණද ආහා ගෙවල් ගාන ගිය හැකිනේ කියලයි අද ශ්‍රී සමයන් කාටුනෙන් කියල්දින් අපි ලකන මෝනින් නිවුස් වලට හදට මේ විදිහට නිමාවටපත් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
1: වාසනාවන්ත සුබ දවසක්.
3: අකුරු අතර පුවත් සොයන පත්තරේ
4: සහයෝගීතා අනුග්‍රහය
5: කොටුද.

0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමාවතන්න 0117 679 579.

0: بيان حتى لي هالوت مسامحت أبو
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
3: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට්ස් 5
4: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලී
5: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත වත්තර මුල්ල දුරකථන 076 478 478
6: ලකන්ඩ රේඩියෝ ITN

0: ഗുഡ് മോർണിംഗ് സുബുദേശന. ഗുഡ് മോർണിംഗ്.
1: ഗുഡ് മോർണിംഗ്. ഗുഡ് മോർണിംഗ്. කොහොමද ඉතින්
2: මං අදයි කියලා හිතුවේ නැද්ද?
1: ඇත්තටම හිතුවේ නැහැ.
2: මටත් ඇත්තටම අද එන්න එහෙම
1: හිතක් තිබ්බේ නැහැ.
2: නෑ එන්න පුළුවන් වේවිද කියලා හිතා ගන්න බැරුව හිටියේ.
1: ඇයි මොකද?
2: පවතින අයහපත් කාලගුණ තත්ත්වේ නිසා ප්‍රදේශ රසක නේද?
1: ඔව්.
2: පීඩාවට පත් වෙලා ජීවිත නැති වෙලා
1: දේපල හානි
2: මේ වගේ ගොඩාක් දේවල් එක්ක ගෙවෙන පැය කීපයක් මේ ගත කරන්නේ.
1: ආයමත් පටන් අරන්.
2: ඔව් අපි එල්නිනෝ එකක් කියලා කිව්වා අපි ලෑස්ති වුණේ වෙන කතාවකට.
1: ඔව්.
2: එහෙම නැත්නම් නියඟයකට වගේ එකක්. එතකොට මේ නියඟේ ආරම්භයට කලින් තියෙන දරුණුතම නේද ස්වභාවික ව්‍යසනයක්ද? එහෙම නැත්නම් නියඟයත් මේ පසුපස එයිද? එහෙම නැත්නම් එල්නිනෝ කියන්නේ මේකටද?
1: ගෙන අපි කොහොමද දැන් එක පාරකට ගම් වතුරකට ලෑස්ති වෙලා ඊට පස්සේ ආයමත් නියඟයකට ලෑස්ති වෙන්නේ කොහොමද? අපි මේ දේවල් වලට මොන දෙන්නේ නේ?
2: අපි සාමාන්‍ය හැමදාම ලෑස්ති උනේ එකට නෙමෙයි නේ අපිට අන්තිමට මොන දෙන්න උනේ? මේක අපේ ජීවිතවලත් තියෙන
1: වෙන දේ හිතා ගන්න බැහැනේ අපිට.
2: ඔව් ඒකෝ මුණත් දැන් මේ අපි ඉස්සරහට ලෑස්ති වෙමින් හිටියත් මොනවා කරත් කතා කර කර හිටියත් කමිටු හදාගෙන හිටියත් නේද මොන මොන තත්ත්වෙ හිටියත් මේක කියන්නේ අර අපි කියන්නේ පෙර කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව සබදාහම විසින් අපිට දීලා තියෙන නරක අත්දැකීමක්.
1: ඔව්.
2: ඉතින් අපි හැමතිස්සෙම මේ වගේ දේවල් වලට මුහුණ දුන්නා. පෞගේ කාලයේ දිත්වා. දිත්වෝලින් පස්සේ දැන් මේ අලුත් එක. ඉතින් දවසින් දවස මේ අද මේ දවස සහ විශේෂම හෙට කියන දවස් දෙක සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රදේශ රසක නායයා මනතුරු අඟවලා තියෙනවා.
1: ඒ වගේම දීවරයන්ට
2: මහවැලි කැලණි කළුවතුළුව ගංගාවල ජලමට්ටම ඉහළ යාම සිද්ධි මේ සියල්ල එක්ක ෆේස්බුක්ේ පෝස්ට් එකක් දාලා අද කොහොමද අර ටවුන් එක යටවෙලාද මේක යටවෙලාද එහෙම නැත්නම් මේ මොහොතේ මේ විකල්ප මාර්ග පාවිච්චි කරන්න මෙන්න මෙහෙමයි නායාම යන අපේ රටේ මිනිස්සු අර එහෙමත් පොඩි දැනුවත් භාවයක් නේද?
1: ඔව්.
2: අනිත්
1: කෙනාගෙන හිතනවා.
2: ඔව් එහෙමත් ඉන්න ගතියක් තියෙනවා. ඒ කොහොම වුණත් බලමු ඉදිරිපැය කීපෙදි කොයි විදියට කාලගුණය හැසිරෙයිද කියලා ප්‍රාර්ථනාව ඉක්මනටම මේක මේ යථාතත්වයට පත් වෙන්න කියන එක.
1: ඒ වගේම ජීවිත හානි ආයෙ වෙන්නත් එපා කියන එක තමයි අපේ ප්‍රාර්ථනාව.
2: අපි මේ දිත්වා වලින් අපි මේ හතර ගාති වැටිලා නැගින්න ගමන් හිටියේ.
1: ඒක
2: විශේෂයෙන්ම මේ ඒ ওই ගම්පල වගේ නගරනේ නාවල පිටිය පහුගිය කාලේ ඒගොල්ලෝ මුණ දුන්න ඒ අත්දැකීමෙන් නරකම අත්දැකීම් ජීවිත හානි දේපල හානි සියල්ල සියලු දේ ඇඳිවත විතරයි සමහරුන්
1: දිතුනේ.
2: ඉතින් අර එහෙම හිටපු අයට ආයි අර ගහෙන් වැටුණු මිනිහට
1: ගොඩායනවා
2: වගේ මේ කියන තත්ත්වය දරා ගන්න අමාරුයි. රටක් විදිහටත් එහෙමයි. ආර්ථික වශයෙන්ත් අපිට මේකම බලපෑමක් තියෙයි. ඉතින් මේ හැමදේම එක්ක අද දවස අපිට ගත කරන්න සිද්ධ වෙනවා. අපි බලමු කොළඹ හස්සත් කළු කරලා තියෙන්නේ. ප්‍රදේශ රසකට වැසි වැටෙනවා. මම ගියානේ ට්‍රින්කෝ මාස 6කට විතර පස්සේ මම ගිය දවසේම හොඳට වැස්සා. ගිය රාත්‍රියත් එහෙමයි. ඉතින් යම් මට්ටමකට වැසි අවශ්‍ය පැත්තට වහින්න ඕනේ.
1: ඔව්.
2: නමුත් මේ වහින්න ගම වැල් බැඳගෙන වහිනවනේ.
1: දැන් දියතලාව එහෙම වටවල එහෙම ගන්නම දෙයක් නැහැ.
2: ඔව් වටවල දුම්රිය ස්ථානයේ පවා අනුතරට පත් වෙනවා මේ ගල් පෙරලීම නිසා. කොමුණත් ඔබ ඉන්න පරිසරය තුළ ඔබේ පරිස්සම ගැන හිතන්න. අංක 1 ඔබේ පරිස්සම ඔබේ ආදරණියන්ගේ ආරක්ෂා.

0: රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
1: හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLB හඳහන. ඔබත් අදම NLB හඳහඳ බලාගන්න.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
3: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ. TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්.

0: කෙසල් කියලා කියන්නේ විකිරණශීලී කෑමක්.
1: ඒ කියන්නේ?
0: තේරුන්නේ
1: නැහනේ. නැහනේ.
0: මේ මොනවද මේ අපි අහන්නේ?
1: කද්ද කියන්නේ?
0: කෙසල් කියන්නේ රස කෑමක් කියලා විතරයි අපි දන්නේ.
1: ඔව්.
0: සහ කෙසල් කියන්නේ සතුට හඟවන ඕනෑම අවස්ථාවක අපි කන කෑමක්. දැන් අපේ අවුරුදු කෑම මේ
1: බර්ත්ඩේ
0: එකට නෑදෑ ගෙදර යනකොට අපි කෙසල් අරන් යනවනේ.
1: ඔව්.
0: කෙසල් ගෙඩි ස්වභාවිකවම ඔය විකිරණශීලී ආහාරයක්. ඒකට හේතුව ඒවැ අඩංගු වෙනවා පොටෑසියම්.
1: හරි.
0: පොටෑසියම් 40 කියන විකිරණශීලී සමස්ථානිකය. අනේ අම්මෝ.
1: බර වැඩි නැද්ද?
0: කෙසල් කන එක නවත්තලා දාන්න. හරි.
1: කෙසල් එපා.
0: බය වෙන්න එපා. මේ විකිරණ මට්ටම ඉතාම අල්පයි. ඔබට කෙසල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ කෙසල් ගෙඩිවල පොටෑසියම් ඉහළ මට්ටමකින් යුතු වෙන්නත් ඒ පොටෑසියම් වල ප්‍රතිශතය මොනවද කොහොමද ඇයි එහෙම උනේ ඊට පස්සේ විද්‍යාඥයෝ මේ ගැන මොකද කියන්නේ ඒ ඔක්කොම අපි තව ටිකින් කතා කරමු.
1: හා
0: අපි කෑමනේ උදේ පාන්දරම් ප්‍රශ්නයක් කරගන්න. හැමෝටම එහෙමයි. වාඩි කරන්නේ. උදේ නැගිටලා ඉඳන් හොයන උදේට ගන්න මොනවද? ඊට පස්සේ දවල්ට ගන්න. ඊට පස්සේ රෑට ගන්න. මාසේ වැඩ කළා මේ මාසයක් කන්නේ කොහොමද? අඳින්නේ කොහොමද? ලයිට් බිල ගෙවන්නේ කොහොමද? ඔය වගේ කතා ටිකක් නේ අපිට තියෙන්නේ.
1: ඔව්.
0: රයිට් ඔය මොනවා කරත් ඔයා හිතන්න ඕන එකක් තමයි මොනවා කෑවත් බිවත් ඔයාගේ ශරීර සෞඛ්‍යයට අහිතකර කිසිම දෙයක් ඔයාගේ ශරීරයට එකතු කරගන්න එපා. මේ දවස්වල ගංගොතුර තත්ත්වයන් එක්ක එහෙම පාචනීය වගේ රෝග තත්ත්වයන් දැන් ඒ කියන්නේ වතුර එකක් ගත්තා තුනු කළා බොන්න කියන එක තමයි මේ අපි නිතර ඔබට මතක් කරන්නේ.
1: ඔව්.
0: මොකද මේ දැන් අද වෝටර් කට් එකක් තියෙනවා පළාත් කීපයකට ප්‍රදේශ කීපයකට. ඉතින් ඒ නිසා කොහෙන් හරි වතුර ටිකක් ගෑල්ල බොන්නේ නැහැ අපි. අපේ ශරීර සෞඛ්‍ය ගැන අපි හිතන නිසා. හරි. අපි ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන මතක් කරනවා. ඔයාට ඔයාගේ බඩේ ඇතිවන යම්කිසි අපහසුතාවයක් මගහරව ගන්න ක්‍රිමිරාජ නිෂ්පාදන වලට අවස්ථාවක් තියෙනවා. ක්‍රිමිරාජ කරල් ගුලි කියලා කියන්නේ පොඩි කාලේ ඉඳන් අපේ ගෙවල් වල තිබුණ නේද? මේක නිකන් අබ්බේතක් වගේ. මේක කියන්නේ බඩට පොඩි අපහසුතාවයක් දැනෙනකොටම දුවලා ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් චාල් කරලා බඩ සම්බන්ධ විශේෂඥයෙකුට බඩ පෙන්නන්නේ නැහෙනි.
1: නැහනේ.
0: ගෙවල් වල මේකට විසඳුමක් තිබුණා. මුලින්ම කරන්නේ දෙහි ඇඹුල් ටිකක් දීලා බලනවා.
1: හා.
0: ඊට පස්සේ මොන හරි අසමෝදකම් හරි මොනවා හරි ඒත් ඕනනම් බලනවා.
1: ඔව්.
0: එහෙමත් නැත්නම් ගොඩාක් ගෙවල්

0: මේ විසඳුම තමයි යන්නේ ක්‍රිමිරාජ කරල් ගුලි. ඒකට දෙහිය මුල් ටිකක් දාලා ඔය අර පොඩි අඬු කෝප්පයකට දාලා හැඳි ගන්නෙත් නෑ ඒක අර මේ වල මේ දිය වෙලා යන්න අතින් මොහොම ඇඟිල්ල දාලා මෙව්ව කරලා හැම දෙනවා ගාලා බීලා දානවා ඉවරයි. හරි ක්‍රිමිරාජ අවුරුදු 77ක විශ්වාසයත් එක්ක ඔයාලට පුළුවන් කමක් තියෙනවා තව නිෂ්පාදන ගොඩාක් තියෙනවා ඔයාගේ කඩේට ඔයාගේ ඖෂධහලට මේ ටික ගෙන්න ගන්න.
1: ක්‍රිමිරාජ පෙයාව වැල් මේ පැනිය කුරුලෑ සෝය එතකොට හඳි තෛල මෙන්න මේ වගේ සඳුන් පෙනේ මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් ආට ගෙන්න ගන්න පුළුවන් මෙන්න මේ නම්බරයකට කතා කරොත් එහෙම 011 2 753 889ට.
0: ඒ ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන මතක් කරේ වගේම රයිනෝ රූෆින් ගැන මතක් කරන ඕනේ මේ දවස්වල දැන් වහිනවා. වහින කොට අපි හැමතිස්සම කියනවානේ ඔයාගේ වහලේ තෙමෙන්නේ නැතිව ඉන්න ඕනි. ඒ ප්‍රශ්නයක් නැහැ. අපි පොල්ලතු පැලක් මේ අපේ ගෙදර වුණත් අපේ ඉහළ හිසට ඉහළින් තිබුණත් අපි ඒක හරියට සෙවිලි කරලා තියෙන්න ඕනි.
1: හිසට ආරක්ෂාව තියෙන්න ඕනි.
0: ඔව් වැසි කාලෙට තෙමෙන එකයි පායන කාලෙට ඒකෙන් දැනෙන උෂ්ණත්වයයි විශේෂම අපේ ගේ ඇතුළට දැනෙන්න බෑ. ඔය කියන සියලු දේවල් වලින් පරිස්සම් කරලා ගන්න ඔයාව මං හොඳම විසඳුමක් විදිහට හැමතිස්සෙම මතක් කරනවා රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එක. දැන් වැසි කාලෙට ඔන්න මේ දවස්වල වැස්සට ෂීට් එක පිඟිලා බර වෙලා අමතර ප්‍රෙෂර් එකක් ඔය කියන බාල්ක වලට එහෙම වැටිලා ඒ කියන්නේ ඕක හරි කාලෙන් කාලෙට ඔය වහලේ වදයක් වෙනවා.
1: අනිත් ඒ වතුර රැඳිලා වෙන වෙන ප්‍රශ්නත් එනවානේ.
0: ඔව් දියසේවල බැඳිලා පාසි බැඳිලා ඊට පස්සේ දුර්වර්ණ වෙලා ඔය කියන ඔක්කොටම විසඳුම තමයි රයිනෝ රූෆින් ප්‍රීමියර් කියලා ෂීට් එකක් තියෙනවා. දැන් ඔයාට පුළුවන් කමක් තියෙනවා වසර 60ක විශ්වාසයත් එක්ක තමයි මේ ෂීට් එක මාකට් එකේ දැන් ඔයාලට අඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් දැන් මේකේ ෂීට් එකේ ඇතුල් පැත්ත ගැන කිව්වොත් ඉස්සරහට අපි එල්නිනෝල්ට ලෑස්තුනේ රස්නෙ වෙලාවට දවල්ට උනත් ඔය ෂීට් එක රත් වෙලා ඔයාට ගේ ඇතුළට ඒ උණුසුම ඒ විදිහටම ලැබෙන්නේ නැහැ අඩු කළ ලැබෙන්නේ මොකද මැටි ලේයර් එකක් ෂීට් එකේ යටි පැත්තේ තියෙන නිසා.
1: ඔව් ඊට පස්සේ මම ඉදිරියට කියන්නද?
0: හරි.
1: වහලේ උඩු පැත්තේ තියෙනවා ජල විකර්ෂක ආලේපයක්. ඒ හින්දාකින් දැන් මේ දවස්වල කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නෑ. අර කලින් කිව්වා වගේ කළු වෙලා දියසවල බැඳිලා පරණ පෙනුමක් නැතුව හැමදාම අලුත් විදියට අලුත් පෙනුමක් තියාගන්න පුළුවන්. අවුව වැස්ස මේ මොන විදිහට ආවත් දිගුකාලීන ශක්තියක් උසස් තත්ත්වයක් එක්ක ඔයාගේ නිවස ආරක්ෂා කරගන්න නම් අදම ඔයා යන්න ඕනේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට.
0: ඒ රයිනෝ රූෆින් ගැන මතක් කරේ ඒ වගේ මතක් කරන්න ඕනේ අපි ඔයාලට පැල්වත නිෂ්පාදන ගැන කිරි වීදුරුවක රස බලන ගොඩ දේපාන්දර ලංකාවේ අපේ රටේ අපේම අභිමානයත් එක්ක ඔයා කිරි වීදුරුවක රස බලන්න පැල්වත්ත දැන් දශක ගණනාවක් තිස්සේ අපිට පිටරට නේද නැවෙනකම් බලාගෙන ඉන්න ඕනේ උදේ තේක බොන්න. අපේ නිෂ්පාදනේ පැල්වත්ත ඓස්ක්‍රීම් බටර් යෝගට් මේ ඔක්කොම පැල්වත්ත කියන නමින් ඔබට ගන්න පුළුවන්.

0: හතයි විනාඩි 32යි ජාතික ලොතරැයි මණ්ඩලයේ පැත්තට එන්නේ. ඔයාව කෝටිපතියෙක් ලක්ෂපතියෙක් කරන මේ තියෙන ප්‍රශ්න ටිකත් එක්ක වඩ කෝටියක් ලක්ෂයක් ඇදුනොත් අඩුම තරමේ රුපියල් 50,000ක් ඇදුනොත් මේ වෙලාවේ හැටියට නේද? ඒක ලොකු අවස්ථාවක්. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ රැගෙනෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ ඒ ආශිර්වාදය පෙරලා ලබා ගැනීමට පහුගිය දවසක සමත් වෙනවා. ඒ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ රාජ්‍යංශයේ දෙවන ස්ථානය දිනා ගනිමින්, ඉතින් මේ සම්මාන උළෙලේ ජාතික ලොතරැයි මණ්ඩලයේ 2025 වසර තුලදී 2026 වසර තුලදී දෙපාරම සම්මානිත වෙලා වාසනාවේ විශ්වසනීය ආයතනයේ බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ විශ්වාසය නිසාම රට පුරා වාසනාවන්තයින් බිහි කරමින් යන මේ ගමනේ 2026 වසරේ ගෙවුණු පුංචි කාලය තුලේ සුපිරි ත්‍යාගලාභීන් 32ක් ලේසි නැහැ. තවත් වාසනාවන්තයින් රසක් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට අවස්ථාවක් ලැබුණා. ඒ වාසනාවන්තයින් අතුරින් තවත් ප්‍රථම ත්‍යාගලාභීන් 33 දෙනෙක් වෙත රුපියල් කෝටි 6ක් ඒ වගේම ලක්ෂ 35ක් 6,35,00,000 මේ වටිනාකමින් යුතු මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවයේ පහුගිය දවසක ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්තුණා. ඒ වගේම දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තයින් බිහි කරමින් සමාජ සුබ සාධනීය රාජ්‍ය සේවයේ පවත්ව ගන්න ඕන කියන දායකත්වය වාසනාවේ විශිෂ්ටතම ආයතනයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ බවට පත් වෙලා හමාරයි. ඉතින් අර අපි හැමතිස්සෙම මතක් කරනවා රටේ අස්සක් මුල්ලක් නෑරම ලොතරැයි ජයග්‍රහණ හිමි කර දෙමින් රටේ ජාතික මෙහෙවරට උර දෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ එකම ප්‍රාර්ථනාව වෙන්නේ වාසනාවන්ත ඔබ හිනා වෙනව දකින්න එක. ඉතින් මේ ප්‍රාර්ථනාව යථාර්ථයක් කරමින් තමයි රජයේ ඒකාබද්ධතාව මුදල, කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රණවීර සේවා අරමුදල, සමාජ සේවා අරමුදල්, ක්‍රීඩා අරමුදල වගේ මේ අරමුදල් රැසකට තමන්ගේ දායකත්වය දෙන්නේ. ඉතින් මේ නිසා NLP ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියන මතක් කිරීම ඔයාලට කරනවා ජාතික ලොතරැයි මණ්ඩලය. ඊයේ රිසල්ට් එක බලලින්. ඊයේ ප්‍රතිඵලය කොහොමද? සමහරුන්ට නම් මේ ප්‍රතිඵලය ඉතාම වාසනාවන්ත.
1: සුබයි.
0: ඔව්. තව කෙනෙකුට මේක තව බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් ඊළඟ දිනවල.
1: තරමක් සුබයි.
0: සුබ දවසක් ලොතරැයි දවස් දිනුම් මැද්දා මීන ලග්නයත් එක්ක ජයග්‍රහය අංක 2 අංක 49 සහ අංක 56. ජය ලොතරැයි ගතනම් කේ අක්ෂරයත් එක්ක අංක 5 අංක 8 අංක 3 සහ අංක 7. ඔයා කියන්න බලන්න අද සම්පත ලොතරැයි ප්‍රතිඵලෙ.
1: හරි. ඉංග්‍රීසි අක්ෂරය H, අංක 2 අංක 2 අංක 3 අංක 2 අංක 2 අංක 7 අංක 3 අංක 2 අංක 2.
0: හරි. ඉංග්‍රීසි අකුර අන්තිමට තියෙන්නේ
1: හොඳ. H.
0: හදාන ලොතරැයි ගතනම් මීන ලග්නයත් එක්ක අංක 47 අංක 55 අංක 59 සහ අංක 60.
1: දැනනිදානේ ඉංග්‍රීසි අක්ෂරය K, 18 30 55 අංක 71.
0: මෙගා පවර් ලොතරැයි 2616 වන දිනුම් වාරයේ දිනුම් මැද්දේ L අක්ෂරයත් එක්ක අංක 23 අංක 4 අංක 28 අංක 39 අංක 58. 23 කියලා කිව්වේ ප්‍රසාද අංකය.
1: ඊට පස්සේ ගොවිසෙත ඉංග්‍රීසි අක්ෂරය X, අංක 30 අංක 33 අංක 42 අංක 66.
0: මහජන සම්පත ගත්තනම් ඔන්න H අක්ෂරයත් එක අංක 3 අංක 5 අංක 7 අංක 3 අංක 2 අංක 2. ජාතික ලොතරැයි මණ්ඩලයේ මතක් කිරීම. ඉතින් ඔයාලත් මතක් කරනවා අද දවසෙත් ටිකට් එකක් ගන්න. මොකද කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න ඔයාලට තියෙන අවස්ථාව අනිවාර්යෙන්ම මගේ අරගන්න එපා. රුපියල් 40යි. රුපියල් 40 කියන්නේ ඔයාගේ ජීවිතේ වෙනස් කරන මුදලක්. රුපියල් 40යි.
1: 40න් කරන්න පුළුවන් දේවල් ගොඩයි.
0: 7යි විනාඩි 36යි.

0: දැන් අපි කතා කරන්න යන්නේ කෙසෙල්
1: ගෙඩිය ගැන.
0: කෙසෙල් ගෙඩියේ කතා. කෙසෙල්
1: බර වචනයක් දාලා කිව්වම මොකද වචනවා කිව්වේ?
0: ඒක ආයෙ අහන්න එපා. සමාරයව තියනවා නේ ආයෙ අහන්න. හරි.
1: හරි.
0: මං කිව්වේ විකිරණශීලී සමස්ථානිකය.
1: මොන්නේක තමයි.
0: Please excuse me අපිට චර බර වචන තේරෙන්නේ. පොටෑසියම් තියනවා 0.117ක්.
1: හරි.
0: පොටෑසියම් 40 කියන මේ මේ මෙව්වයිකේ.
1: මෙව්වයිකේ. ඔකේ.
0: මේ කෙසෙල් ගෙඩියේ තියෙන පොටෑසියම් ගැන තමයි අපි මේ කියන්නේ.
1: හරි.
0: අපි කිව්වා මේක විකිරණශීලී පළතුරක්. මේක ශරීරයට අහිතකර නෑ. දැන් අහන අයගේ දැනගැනීම පිණිසයි මං ඒ ආයි මතක් කරේ. එතකොට මේක ස්වභාවිකවම සිදුවන විකිරණශීලී සමස්ථානිකයක් කියලා තමයි කිව්වේ. නේ?
1: හරි.
0: කෙසෙල් ගෙඩි පමණක් නෙවෙයි. අර්තාපල්, මෝංචි අපි දිනපතා ආහාරයට ගන්නවනේ මේවා. මේවත් ඔය කියන මූලද්‍රව්‍ය අඩංගුයි. විද්‍යාඥයෝ කියනවා මෙන්න මෙහෙම සංසිද්ධියක්.
1: මොකද?
0: කෙසෙල් තූල්‍ය.
1: ඈ?
0: ඔව්.
1: හරි. හිතන්න එපා නේද මක්?
0: එපා.
1: හරි.
0: කෙසෙල් තූල්‍ය ලෙස හඳුන්වනවා මේ සිදුවීම. ඒ කියන්නේ විකිරණ මට්ටම මැනීමේ සරල ඒකකයක් විදිහට තමයි මේක පාවිච්චි කරන්නේ.
1: හරි.
0: කෙසෙල් ගෙඩි විකිරණශීලී වෙන්නේ ඇයි?
1: ඒකෙන්
0: පොටෑසියම් 40 කෙසෙල් ගෙඩිවල පොටෑසියම් ඉහළ මට්ටමකින් යුක්ත වෙන්නේ ඇයි කියලා කියන්නේ. ස්වභාවික මූලද්‍රව්‍ය දැන් මේක කෘතිමව එකතු කරන ලද්දක් නෙවෙයි. පොළවේ ස්වභාවික පවතින මූලද්‍රව්‍ය.
1: හරි.
0: අර්ධ වායු කාලයක්. half life පොටෑසියම් 40 අර්ධ ආයු කාලයේ වසර මිලියන 1.25ක් ශරීරයට මේක ඕනේ. ඒ කියන්නේ පොටෑසියම් මිනිස් ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණ පෝෂ්‍ය ද්‍රව්‍ය. හෘද ස්පන්දනයට ඕනේ මේක.
1: හරි. ලබ්ඩප් ලබ්ඩප්
0: රයිට්. එතකොට මාංශ පේශී ක්‍රියාකාරීත්වයට මේක ඕනේ.
1: හරි.
0: කෙසෙල් ගෙඩිවල තියෙන මේ විකිරණ මට්ටම ඉතාම අල්ප නිසා ආහාරයට ගැනීම ඉතාම ආරක්ෂිතයි. ගොඩක් පොටෑසියම් කෑවොත් තමයි වැඩි ලෙඩේ. හරි. එතකොට කෙසෙල් ගෙඩියකින් ලැබෙනවා 0.1ක්.
1: හරි.
0: හරි. ඒ කියන්නේ ඉතා කුඩා ප්‍රමාණයක්.
1: ඔව්.
0: ඉතින් ඒක කමක් නැහැ කියලා කියන. ඉතින් දැන් ඔයාලට කෙසෙල් ගෙඩි ලක්ෂයක් විතර එකපාර කෑවොත් නම් වැඩි අවුල්. හරි. ගොඩාක් කෙසෙල් කන්නත් එපා කියලා කියන. අපි දැන් කෙසෙල් ලැබරියක් එහෙම ගෙනාම ගෙඩි හතරක් පහක් කෑවා කියලා මේක ප්‍රශ්නයක් නැහැ.
1: නැහැ.
0: අර්ථාපල් වලත් තියෙනවා පොටෑසියම්.
1: හරි.
0: ඊට පස්සේ බෝංචි වල තියෙනවා කියලා කිව්වා. බෝංචි වල අනිත් ඛනිජ ද්‍රව්‍යත් තියෙනවා. කැරට් වල ස්වභාවික විකිරණශීලී සමස්ථානිකය අඩංගුයි. කොෆි වල තියෙනවා.
1: හරි.
0: රතුපාට මස් වල රෙඩ් මීට් වල තියෙනවා.
1: හා.
0: ඒ නිසා ඔබ පොඩ්ඩක් හිතලා බලන්න මේක ගැන ඔබ මීට කලින් දැන සිටියාද? මේ ඔබ දන්නවාද සෙග්මන්ට් එකෙන් තමයි අද දවසේ අපි මේ ගැන කතා කරන්නේ.
1: හරි.
0: මේ වෙනකොට අපි මොකද්ද අපේ පේජ් එක? ලක්කන මෝනින් පේජ් එකේ අද දවසේ තව පොඩි සිද්ධියක් දාලා තියෙනවා. කිකිලද බිත්තරේද කියන ප්‍රශ්නේත් අපි විසඳලා තියෙනවා.
1: අපිට බලාගෙන බැරි තැන විසඳුවා.
0: 76 වසරක් බැරි වෙච්ච ප්‍රශ්නයක් වුණා. හරි.
1: මේ දැන් අර කෙසෙල් ප්‍රශ්නේ හින්දා දැන් මේක අහගෙන ඉන්න කට්ටියනේ අනිත් අයගේ වතු වලටත් පැනලා කෙහෙල් ඇවරි හැම කඩලා කපලා කාලා
0: ඒවා හිතුවා. කෙසෙල් හිඟයක් තියෙනවා කියලා.
1: නැති අය දැන් අපේ වත්තේ මෙයා නෑනේ කෙසෙල් ගස්.
0: අයියෝ. කවුද නම් ගිමේ?
1: එහෙම කරන්න එපා.
0: කඩේ දිනව නම් ඒ. කෙසෙල් කිලෝ එක රුපියල් 180ක් 200ක්
1: වගේ. අනේ එහෙම නෙවෙයි මට අර.
0: සල්ලි දීලා කන්න. කීයක් කරේ හම්බ කරන එක වියදම් කරන්න
1: කන්න. කැනකින් කපලව කන්න ඕනේ.
0: ඔව් කැනෙන් කපලව තමයි කඩේට
1: ගිහින්. පැත්තකට ගිහිල්ලව කන්න ඕනේ.
0: එහෙනම් වවලා තව මාස පහකින් විතර try එකක් දෙන්න. හරි. 7 විනාඩි 46යි අපි ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරන්නම්. සෝලා පද්ධතියක අවශ්‍යතාවය වට මේ කාර්ය දැනෙනවා. ඉතින් ඩීප් ටෙක් 0.71 7111 1 වෙන මොනවා කියන්නේ? සරලවම කියනවා ඔච්චරයි කියන්න තියෙන. ලංකා ව්‍යාපෘති ගණනාවක් කරා ඩීප් ටෙක්. ඉතින් පෞද්ගලික නිවෙස්වල, ඊට පස්සේ ෆැක්ටරි වල, ඊට පස්සේ තව ගත්තොත් සාමාන්‍ය ව්‍යාපාර ස්ථානවල, ඕනම තැන් පාසල් වල, රජයේ ආයතනවල, මේ වගේ ගොඩාක් තැන්වලට අවශ්‍ය කරන මේ සෝලා පද්ධති සවි කරන්න ඩීප් ටෙක් කණ්ඩායමට අවස්ථාවක් ලැබුණා. ඉතින් හොඳ ඉල්ලුමක් තියෙනවා. මේ ඉල්ලුම පවතිනව මේගොල්ලෝ ලබා දෙන ගුණාත්මක සේවාව නිසා. හොඳ දෙයක් දෙන ඕනම තැනකට නේද?
1: ඔව්.
0: ආයි පාරිභෝගිකයෝ මේ කියන්නේ මේගොල්ලන්ට අර මේ ටෙලිග්‍රෑම් ගහන්න ඕනේ නැහැ. අර අපි කියන්නේ සීනි කොහෙ තිබුණත් නේද? පූවියනවා අන්න ඒ වගේ ඕනම කෙනෙක් ඇදිලා එනවා ඩීප්ට් එකේකට මේ තියෙන රැල්ල තියෙන යන්නේ නිසා හොඳ ප්‍රොඩක්ට් එකක් ඒගොල්ලෝ මාකට් එකට දීලා තියෙනවා 0.71 711 711 එක තමයි නම්බර් එක. තව සින්දුවකට යමු. සින්දුවකට ගිහිල්ලා ඇවිල්ලා අපි තව දේවල් කතා කරමු. අද අපි ගොඩාක් දේවල් කතා කරනවා. මොකද ඊයේ මං හිටියෙත් නැති නිසා මට පොඩි ඇරියස්
1: එකක් මට තේරෙනවා ඒක.
0: 7:47

0: අහිමිවීම් ලස්සන්ට මැනේජ් කරපු සින්දුවක් එක. ඒ අහිමිවීම ලස්සන්න කොහොම දරාගන්නවදනේ?
1: ඒකනේ.
0: නේ. ගැනි මෙව්ව වෙලා නම් දැන් ඉතින් තව මොනවාටද මෙව්ව වෙලා?
1: ඒකත් ඒකත් ඒකත්.
0: ආදරය ගැන මං අහලා තියෙන ලස්සන මේ වදන් කීපයකින් මම එකක් මතක් කරන්න. ආදරය බීඩියකි එය උරන්නා මෝඩයකි කියලා අහලා තියෙනවා. බීඩියක් කුරන මනුස්සයා ඒකෙන් තාම ෂණික ඒ මොහොතට මෙව්ව එක ගත්තට ඊට පස්සේ ජීවිත මෙව්ව වෙන විදිහ නේ
1: ජීවිත කාලෙමනේ.
0: ඔව් දැන් සිගරට් එකක් බොනවා කියලා කිව්වම ඊට වැඩිය තව ටිකක් එහාට යතයි. දැන් මං දැක්ක ඔන්න ඊය පෙරේදා Facebook එකේ post එකක් යනවා. සිගරට් තහනම් කරන්න යනවා කියලා ලංකාවේ.
1: ඔව් ඔව් ඔව්.
0: එතන හිටපු තරුණය දෙන්නෙක් කිව්වා එකපාරට එහෙම කියලා. එහෙනම් ඉතින් ආණ්ඩුව ගෙදර.
1: කියන්නේ ආණ්ඩුව ඉන්න සිගරට් දෙනවා නම් විතරයි.
0: ඒ කියන්නේ ආණ්ඩුව පෙරලන්න උනත් මිනිස්සු උත්සාහ කරයි මේ මත්ද්‍රව්‍ය නවත්තනවා නම්. ආණ්ඩු පෙරලන්න එහෙම ට්‍රයි කරපු ඒවා අපි දන්නවනේ.
1: ඔව් ඔව්
0: ඔව්. ඒ කියන්නේ ආණ්ඩුවක් හොඳ දෙයක් තාම හොඳ දෙයක් කරනකොට සමහර විට මේ මේ මේ කර්මාන්ත ඉන්න අය. දැන් අපි දන්නවා මත්ද්‍රව්‍ය මැඩලන්න මේ වත්මන් රජය ගන්න ක්‍රියාමාර්ග නේ. ඒ ඒ සියල්ල දිහා වපරහෙන් බලන පිරිසක් ඉන්නවා. මොකද ඒකෙන් යැපෙන අය.
1: සමහර දෙමව්පියෝත් ඉන්නවා.
0: ඉන්නයි. අර අර වොයිස් කට් එකක් දීලා කිව්වා අපේ සල්ලි වලින් අපේ ළමයි කුඩු කිව්වනම්. කාටවත් මොකක්ද දීලා අමාරු.
1: ඒකනේ.
0: ඔය මහර සිදුවීම එක අම්මා කෙනෙක් කියන්නේ.
1: ඔව්.
0: අපේ ළමයි සිගරට් බොන්නේ අපේ සල්ලි වලින්.
1: ඔව්.
0: කුඩු බොන්නේ අපේ සල්ලි වලින්.
1: එතකොට
0: කාටවත් මොකටද ඒක අමාරුව. හරිසෝ. නියමයි. පට්ට. සුපීරි.
1: වව්.
0: අන්න එහෙම එකක් තමයි කියන්නේ. මෙහෙමයි. මත්ද්‍රව්‍ය කියලා කියන්නේ සමාජයේට ලොකු පිළිකාවක්. මේක මැඩපවත්වන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒකට අපි සපෝට් කරන්න ඕනේ.
1: අනිවාර්යයෙන්ම.
0: මුළු මහත් සමාජයේම අගාධයට යන ඔබ දන්නවා ඉදිරි પરම්පරාව ගැන මේ කාලේ අපි අහන දකින්න දේවල්. පොඩි පොඩි ටැබ්ලට් ගැන. පොඩි පොඩි මෙව්වා.
1: ඔව් ඔව් ඔව් ඔව් තියෙනවා.
0: පොඩි අතේ මෙහෙම ගුලි කරගෙන යන සයිස් එකේ පොඩි කියුටි දේවල්.
1: ඔව්.
0: ඉතාලම සියුම්.
1: ශේෂගේ පාසල් ළඟනේ ඔයගේ බිස්නස් වෙන්නේ.
0: දැන් මේවා ගැන අපි මේ තරම් කතා කරන්න හේතුව ඔබ දන්නවා මේ ඉවත් වෙනු මේ රටම එකට ජාතික මෙහෙයුම මේ දවස්වල ක්‍රියාත්මකයි. හානිකර මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන්. මේකේ අරමුණ වෙන්නේ මේ ඔය කියන ව්‍යාපාර එහෙම නැත්නම් ඔය මත්ද්‍රව්‍ය රට තුල ව්‍යාප්ත වීම මේ කියන දේවල් වලින් මේ ඊළඟ પરම්පරාව ගලවා ගැනීම.
1: භාවිතය සහ බෙදා හැරීම.
0: ඔව් ඒක නවත්තන එක. ජාවාරම් නේ සෑහෙන්න තියෙනවා.
1: ඔව්.
0: එතකොට සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්. ශක්තිමත් පවුල් සංස්ථාවක්. සමාජ වගකීම ප්‍රවර්ධනය කිරීම තුරින් ඔය මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අවම කළා. මේ ව්‍යාපාරය මේ එහෙම නැත්නම් අපි කියන ඔය රටම එකට ජාතික මෙහෙයුමේ බලාපොරොත්තුව වෙන්නේ රට මතින් තොර රටක් බවට පත් කරන එක.
1: ඔව්.
0: එතකොට මේ හෙරොයින් තියෙනවා, අයිස් තියෙනවා, හෂීෂ් කියලා එකක් තියෙනවා, කුෂ් කියලා එකක් තියෙනවා. තව එක එක වර්ග තියෙනවා. ඉතින් වර්ග වැඩක් නැහැ නේ අපි මේවා පාවිච්චි කරන්නේ නැත්නම්.
1: කොහොමත් මත්ද්‍රව්‍ය.
0: හරි. ඉතින් වෙනත් නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ මානසික බලපෑම ඇති කරන ද්‍රව්‍ය ඕනම එකක් ඔය මත්ද්‍රව්‍ය කියන කුලකයට අයත්.
1: ඔව්.
0: ඉතින් ඒ නිසාම අවධානය යොමු කරන්න ඕනේ. මොකද මේ ඔයාලට මතක් කරන්න ඕනේ පාසල් දරුවෝ, ඒ වගේම ඔය සාමාන්‍ය තරුණ ප්‍රජාව, ඊට පස්සේ මැදිවියේ පුද්ගලයෝ වෙන්න පුළුවන්, වයසක අය වෙන්න පුළුවන්, ඕනම කෙනෙක් මෙතන ඉන්නවා වෙන්න පුළුවන්, ඔයා දන්න කෙනෙක්.
1: මේකට වයස සීමාවක් නැහැ ඇත්තට.
0: ඔව්. අන්න යාව ගලව ගන්න එක තමයි මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් ලොකුම දේ.
1: දැන් මේක දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ, එතකොට යාළුවන්ගේ, මේ හැමෝගෙම වගකීමක්. දැන් ගොඩක් අය හිතාගෙන ඉන්නවනේ මේක නිකන් අර නීතිය ක්‍රියාත්මක කරන අයට විතරයි මේක තියෙන්නේ, අනේ ගොල්ලෝ අල්ලගත්ත දෙන් අපිට නම් අදාළ නැහැ කියලා. අන්න එතන තමයි වරදින පොයින්ට් එක.
0: ඉතින් ශරීර සෞඛ්‍ය ගැන හිතනවා නම් දැන් මොළයට වෙන හානි, හෘද රෝග, අක්මා වකුගඩු ඉවරටම ඉවරයි, ගන්න දෙයක් නැහැ.
1: ඔව්.
0: මන්ද පෝෂණය, ඊට පස්සේ ලිංගික දුබලතාව වගේ දේවල්. ඊට පස්සේ මානසික සුවය පැත්තෙන් ගත්තොත් එහෙම මේ මානසික සුවතාවය පැත්තෙන් හානි වෙනවා, විෂාදය ඇති වෙනවා, කාංසාව. ඊට පස්සේ මතකයට යම් ලොකු බලපෑමක් කරනවා. සියදිවි නසා ගන්න පෙළඹෙනවා. ඉතින් මේ කියන දේවල් අරහා ඊට පස්සේ මේ දැන් ඉගෙන ගන්න ළමෙක් නම් එයාගේ අධ්‍යාපන ප්‍රතිඵල පහත වැටෙනවා. පාසල් යන්නේ නැහැ. අධ්‍යාපනයේ කඩාකප්පල් වෙනවා. ඊට පස්සේ හොඳ ජොබ් එකක් කරන්න තියෙන අවස්ථාවම ගැහැරෙනවා. ඒ නිසා මේ සියල්ල ගැන අපිට හිතන්න කාලේ වැඩිහිටියෝ විදියට අපි මේකට අපේ ඊළඟ પરම්පරාව හුරු කරමු. මෙතන ඉන්නවා නම් කවුරු හරි කෙනෙක්ව දන්න කෙනෙක් අපි ආව ගලව ගමු.
1: අනිවාර්යයෙන්ම. දහනවයයි විසි හත කියලා කියන්නේ ඔන්න ඒ වගේ දේවල් කතා කරලා කියන්න ඕනේ නම්බ එක. එහෙම දන්න කෙනෙක් ඉන්නවනම් ගොඩ ගන්න ඕනේ කියලා ඔබට හිතනවනම් ටක් ගාලා ඒ නම්බ එකට කතා කරන්න.
0: එමනම් මතින් තොර රටක් වෙනුවෙන් අපි මතක් කරනවා මේ කියන ජාතික ක්‍රියාන්විතයට ඔබ එකතු වෙන්න ඉවත් වෙනු. ආයි කතා දෙකක් නෑ ඉවත් වෙනු. මේව කරන අයත් ඉවත් වෙන්න ඕනේ. ඒව භාවිත කරන අයත් ඉවත් වෙන්න ඕනේ.
1: අනුබල දෙන අයත් ඉවත් වෙන්නේ නේ.
0: විකුණුනා ඉන්නවනම් ඒගොල්ලන්ටත් කියන්නේ මේ ඔබට දැනුම් දෙන අවසන් හෝරා කීපය කියලා වගේ එහෙම වෝනින් එකක් දීලා තියෙනවා. හරි එනිසා ගැන මතක් කරේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ඔය ආදරය ගැන කිව්වම ආදරේ අන්දයි කියලා කියනවා. හරි අන්දභාවය කියලා කියන එක උපතින් ලැබෙනවා වෙන්න පුළුවන්.
1: ඔව්
0: ඒක ජානමය ප්‍රශ්නනේ. ගොඩ දාන්නම් බැරි අවස්ථා තියෙනවා. නමුත් ඔබේ තියෙන නරක විදිය හැසිරීම රටාව ජීවන රටාව නිසා ඔබේ දැන් ඇහි පෙනීම අඩු වෙලා. දැන් මේකට විසඳුමක් හොයනවා ලක්ෂ ගණන් වියදම් කරනවා රට යන්න හදනවා. එහෙම ඕනේ නැහැ. සියලුම ආක්ෂ සේවාවන් සඳහා ලෙන්ස් ටෙක් හරි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකට ඔයාලට පුළුවන් කෝල් එකක් දෙන්න. නම්බර් එක මතක් කරනවා නම්
1: 0706 478 478 හොට්ලයින් එක 0112 785 858 ට කෝල් එකක් දීලත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඇඩ්‍රස් එක මතක් කරනවා නම් නම්බර 74 1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තරමුල්ල තමයි හොස්පිටල් එක තියෙන්නේ.
0: ඇයි මේගොල්ලෝ ගැන අපි කියන්න හේතුවේ? ඇසේ සුද විවත් කිරීමේ සත්කම් මේගොල්ලෝ කරනවා.
1: ඔව්.
0: දියවැඩියා සායනේ. දියවැඩියා නිසා ඇස් පෙනීමට යම් බලපෑමක් වෙනවා.
1: ඇති වෙනවනේ.
0: ඊට පස්සේ ග්ලූකෝමා කියලා අහලා ඇති. ග්ලූකෝමා සායනේ. මේකත් කරනවා. ඊට පස්සේ ළමා අක්ෂි සායන කරනවා. ඇස් කණ්ණාඩි සේවා සපයනවා. බාහිර රෝගියාංශයක් තියෙනවා.
1: ඔව්.
0: ඉතින් ඔය ඉන්ෂුරන්ස් හරහා එහෙම ක්ලේම් කරගෙන ඒ ඔක්කොම කරන්න අවශ්‍ය කරන පහසුකම් තියෙනවා.
1: මේ ඔක්කොම එකම වහලක් ඇති. ගන්න පුළුවන්.
0: අති නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත විශ්වසනීය ආක්ෂි සේවාවක් ඔබට සපයනවා. දැන් මෙතන විශේෂත්වය වෙන්නේ මේගොල්ලෝ ෆ්‍රී මෙඩිකල් කැම්ප් කරනවා. ඔබේ ඉන්නවා නම් යම්කිසි සමාජයක් අපේ දුම ආකාරي ඔබ සංවිධානයක් තියෙනවා. ඒකේ 50ක් 100ක් 25ක් 40ක් එහෙම ඉන්නවා. ඒ අයට ඔක්කොටම වාට පුළුවන්කමක් තියෙන ඕන නම් එන්න කියලා මෙඩිකල් කැම්ප් එකක් කරන්න. ඇහැ පරීක්ෂා කරලා ඒවට අවශ්‍ය කරන විසඳුම් ඒගොල්ලෝ ඊට පස්සේ යෝජනා කරනවා. වෛද්‍යවරු ගැන කියන්න ඕනේ ශේෂ්ත්‍රී නේද?
1: ඔව්.
0: ඉතාම ඉහළ සුසුකම් සහිත ප්‍රවීණ වෛද්‍යවරු රසක් මේ ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකත් එක්ක වැඩ කරනවා.
1: ඒ වගේම මේගොල්ලෝ හරි සුහදශීලී.
0: සුහදශීලී සේවාවක් සපයනවා. ඒ වගේම මේක ඇත්තටම බිස්නස් එකකට යාර ගිය වෙන මානුෂීය මේ ගනුදෙනුවක්. මොකද අපි මේක අධිපතිතුමා එක්ක කතා කරා.
1: ඔව්.
0: කළමනාකාරවරු එක්ක කතා කරා. ඒ අයට තියෙන ඇත්තරම තියෙන මේ සමාජයේ කාගේ හරි ඇස් දෙකක් නේ සනීප කරනවා කියලා කිව්වම දැන් සතුට. ආයි තමන්ගේ ආදරණීයන් දැක බලා ගන්න තියෙන අවස්ථාව. අවුරුදු 50 60 අය සමහර අයගේ මේ ඇස් සුවපත් කරලා තියෙනවා.
1: ඒ කියන්නේ වෙන හොස්පිටල් වලින් බාර ගන්න බෑ කියපු
0: රෝගියා ඉන්න තත්ත්වයන් සමහරලාට බාර ගන්න නැහැ නේ. ඒගොල්ලන් සමහරට වයසයි සමහරට එක්තැන් වෙලා මේගොල්ලෝ ඒ අයවත් පරිස්සමට බලාගෙන කණ්ඩ බොණ්ඩ ටික දීලා ඒකන්න ආවතේව කොහොම කරලා හැත් සනීප කරලා ගෙදර යනවා.
1: හැබැයි ඒ වගේ දේවල් වෙන හොස්පිටල් වලින් කරන්නේ නැහැ නේද?
0: කලත් ඉතින් යක්ෂ ගණන්නේ.
1: සල්ලි වලට කරනවා.
0: ඔව්. මේගොල්ලෝ ඉතාලම සාමාන්‍ය මුදලකට මේ සියල්ල
1: කරන්නේ.
0: අයිටා. මොකද හොස්පිටල් එකේ නම කිව්වේ? අයිකියා හොස්පිටල්.
1: ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල්.
0: ඔව්. ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකට වල පුළුවන් කමක් තියෙනවා. මේක පොඩ සර්ච් කරලා බලුවත් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල මේගොල්ලන්ගේ මුණ ගැහෙනවා. අටයි විනාඩි ගන්න පේන්නේ මගේ ඇහි සුබයි.
1: 3යි.
0: 8යි විනාඩි 3යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: උදේටයි විනාඩි 7යි.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ ප්‍රෝග්‍රෑමියාව වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින්. අදම අමතන 01.7.7.9.5.7.9.
2: ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී. බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී. ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: ඉෂා මගේ නහය මෙච්චර ලස්සනයි කියලා මං අදින්න දැක්කේ.
1: කවුද කිව්වා ආගේ නහය ලස්සනයි කියලා?
0: කවුරු කියන්නේ නැහැ මම මේ මගේ නහය දිහා බලාගෙන ඉන්නේ. මේ බලන්න. එක කුරුලෑවක් නෑ. හා? බ්ලැක් හෙඩ්ස් නෑ.
1: වයිට් හෙඩ්ස්
0: නෑ. වයිට් හෙඩ්ස් නෑ. මාර ලස්සන ස්කින් එක. රෝස පාට නහයක් මට තියෙනවා.
1: නහය විතරක්.
0: ඒකනේ. බලන්න ලස්සන.
1: කද ප්ලාස්ටික් සර්ජරි එකක්
0: කරන්නේ? නෑ නෑ මම පහුගිය දවස්වල ඔය අපි අන්කොන්ෂස් වෙනවනේ.
1: හරි.
0: මොකද්ද?
1: අයහන්.
0: කාගේ හැමිටියද මේක විදලා කියන්නේ? අන්කොන්ෂස්. අන්කොන්ෂස් කියලා. ඔය අන්කොන්ෂස් කියලා එකක් කියන්නේ. මේකට කියනවා අන්කොන්ෂස් සිලෙක්ටිව් ඇටෙන්ෂන් කියලා. මොකද්ද මේ රෝගය? ඒ කියන්නේ මොළය විසින් සමහර දේවල් නොසලකා හරිනු. ඒකට කියන්නේ අන්කොන්ෂස් සිලෙක්ටිව් ඇටෙන්ෂන් කියලා.
1: හරි.
0: ඒ කියන්නේ ඔයාගේ නාසය හැම වෙලාවෙම ඔයාට පේනවා, හැබැයි මොළය විසින් ඔයාට නහයට ඇටෙන්ෂන් දෙන්නේ නැහැ.
1: පේන්නේ නැහැ කියලා හංගලා තියෙනවා.
0: පේන්නේ නැහැ කියලා හංගලා තියෙනවා. ඇත්තටම අපි නාසය දිහා බලාගෙන හිටියොත් ඒක පේනවා. දැන් මන් දන්නවා ඔයා S2 මෙහෙම කරලා ළඟටම
1: වපර කරලා
0: නාය දිහා බලනවා. ඔයා ඉන්න වටපිටාව ගැන සැලකිලිමත් වෙන්න. එතකොට හරි කැතයි. හරි. එතකොට හරි කැතයි වපරයි වගේ එකක් පේන්නේ. හරි. ඔන්න ගන්නවා. ඔන්න ඔන්න S2 කෙරුවට ගත්ත ඔන්න හයි කියලා. හරි කැතයි ඔන්න. ඊය වස කැතයි. එහෙමයි කියන්නේ. හොඳේ.
1: මිනිස්සු නාරුණා නේද? වපර කරගෙන යන්නේ.
0: බස් එකේ දැන් ඉස්සර කෝච්චි වගේ අර මූණට මූණ බලන් ඉන්න තැනකේ දැන් කෝච්චි අපි ඇහෙන්නේ නැහැ හොඳේලා. කෝච්චි අපි ඇහෙන්නේ නැහැ.
1: ඇයි ඉතින් රේඩියෝ එක ෆෝන් එකකින් අහගෙන යන්න
0: පුළුවන්? ෆෝන් එකෙන් අහගෙන ගියාට ඉතින් ෆෝන් එකෙන් අහගෙන ගියාට ඉස්සරහගෙන
1: ඒ උනාට තේ මානසික ප්‍රශ්නයක්නේ. මොකද මේ මානසික දෙකම
0: ප්‍රශ්නයක්. අපි ගමු බස් එකේ ගමු. බස් වලත් තියෙනවනේ අර මූණට මූණ බලන් යන බස් තාම තියෙනවනේ. ඩ්‍රයිවිං සීට් පිටිපස්සෙ කෙනෙක් මේ පැත්ත බලන් ඉන්නවා, අනිත් එක්කෙනා ඩ්‍රයිවර් දිහා බලන්. අනේ වගේ තැනක් ගමු. ඔයා ඉන්න කොහේ හරි තැනක ඔයා දැන් ඕන බලනවා. හරි කැතයි නම් බලන්න. ඇත්තටම අපිට නහය පේනවා. අර මොළය විසින් නහයට දෙන අවධානය අයින් කරලා
1: තියෙන්නේ.
0: අපි අවධානය වෙන වෙන දේවල් වලට යොමු කරන්න තියෙන නිසා මොළය කියනවා ඔය ඔය නහය
1: ඕකට ඇති දෙයක් නෙවෙයි.
0: ඔය දැක්කේ නෑ වගේ ඉඳපන්. හා? දැක්කේ නෑ වගේ ඉඳපන්. ඉතින් මේවනේ අපි හිතන්නේ නැති සංසීති. මොකද මොළය කියන්නේ අනවශ්‍ය දේවල් වලට අවධානය දෙන්න කාලය කාදමන අංගයක් නෙමෙයි, උපාංගයක් නෙමෙයි, මෙවලමක් නෙවෙයි.
1: හරි.
0: හරි. එයා ඇවිල්ලා අවශ්‍ය දේට විතරයි ප්‍රයොරිටි දෙන්නේ. ගොඩාක් වෙලාවට අපිට තියෙන සමාජයේ තියෙන ප්‍රශ්නේ මොකද දන්නවද? මිනිස්සු ඕකෙන් වැඩක් ගන්නෙ නැහැ. මිනිස්සු මොළයට ප්‍රයොරිටි දෙන්නේ නැහැ. මොළේ හරියකට ප්‍රයොරිටි දෙනවා.
1: දෙනවා.
0: මිනිස්සු හදවත ඉස්සර කරගන්නවා.
1: හැමදේටමනේ
0: මොළේ දානවා දෙවනියට. ඔය හදවත නිසා සෑහෙන්න දුක් විඳිනවනේ. ඔය මොළේ කියන එක.
1: ඔව්.
0: මොකද මොළේ හරියට පාවිච්චි කරා නම් හදවත දුක් විඳින්නෙත් නැහැ.
1: නෑ, ලෙඩ වෙන්නේ නෑ.
0: ලෙඩ වෙන්නේ නෑ. නේ? එෆ්ඒ එක පටන් ගන්න කලින් කල්පනා කරනවා මොළෙන් මේක කරොත් මට මොකද වෙන්නේ? ආ? හදවත කියනවා කරපන් මේක තමයි හරියන්නේ.
1: ෂොක් එක නේ කරන්නේ.
0: ඉතින් යතන මාලිකා.
1: ගැලපෙනම කෙනා.
0: මොළේ කියනවා නෑ නෑ. මූදෙ ඉන්න එක මාළුව නෙමෙයි පුතා. අසා ඔහොම අල්ලගෙන ඉන්න. හොඳම කෙනා ලැබෙන්න තව කල්
1: තියෙනවා.
0: හදවත කියනවා නෑ නෑ නෑ නෑ. වයසට යනවා ඉක්මනට කවුරු හරි අල්ලලා බැඳගන්න. හරි, ඒ සරල උදාහරණයක්.
1: ඔව්.
0: ඉතින් හදවතට මූලිකත්වයේ දීලා කරගත්තේ වැ විපාක තමයි මේ විඳින්නේ. අපි හැමෝම මෙහෙමයි. 8:18 වෙලාව අපි ඔන්න දැන් ඔයාගේ මොළේට අපි දෙනවා එක්සයිස් එක.
1: මොකද්ද?
0: මේක එක්සයිස් එක.
1: මොකද්ද මොකද්ද?
0: අර වාර එකපාරක් දුන්නේ මං. ඔක්ටපස් කියන.
1: ඔව්.
0: ඒ වගේ එක.
1: මොකද්ද?
0: ඔයාට මම කියනවා මොළෙන් හිතලා බලන්න.
1: හරි.
0: හෙට ගැන හිතලා අද දුක් විඳින ওই රස්සාව නැමැති ඔය අල්ලගෙන ඉන්න කොටිවලිකි.
1: හරි.
0: අතෑරලා දාලා අද හොඳට ඔය හම්බ කරගත්ත සල්ලි වලින් කාලා බීලා අද ගෙදර ඉඳලා අද ඕෆ් එකක් දාලා පොස්ට් කියන්න මං හිටියේ නම් ජොබ් එකට එන්නේ නැහැ කියලා.
1: ඔලෙන් දැක් කරා.
0: ඔයාගේ මොලේ ගන්න ඩිස්ටන් එක මොකක්ද?
1: දෙන්න.
0: මොලේ කියනවා
1: අපා.
0: අනුරාධා. අද කාලේ ඔයා ඉඳි. හැබැයි හිටියේ නම් වාඩ කන්න දෙන්නත් කවුරුත් නැහැ. අතේ සතේ නැති වෙන උර අනුරාධා.
1: සලෝනේ යන්නේ කොහමද?
0: ඔයාට කාගේවත් අවධානයක් නැහැ අනුරාධා.
1: Yes.
0: දූ අනුරාධා මේ ගැන හිතන්න.
1: ඔව්. හරි. හිත කියනවා.
0: ඔව්.
1: තත්තානේ ඉන්න ගෙදරට වෙලා තාම කවුරේ ගන්නද මොකද්ද?
0: එක්ක සල්ලි තියෙන තැනකින් කසාදයක් බැලුවා.
1: ඔව්.
0: රයිට්. එහෙමනෙමේ ජොබ් එකට ආදරේ කරන්න ඕනි. කරන ජොබ් එක හරියට කරනවා නම් ආයි ඒකෙන් රිටර්න් එක හම්බෙනවා. ආයි ඉතින් කතා දෙකක් නැහැ. හරි.
1: ඔව්.
0: මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එක වාඩ පුළුවන් අලුතෙන් වාගේ ඔය සුවපහසු වටපිටාවක් ඇතුලේ ජොබ් එක පටන් ගන්න. දැන් කරන ජොබ් එක ඇති වෙලා වගේ නම්.
1: ඔව්.
0: හරියට පඩියක් හම්බෙන්නේ නැත්තම්.
1: එතන වැඩ කරන තැන පරිසරය හරි නැත්තම්.
0: ඔව්. ඔයාව මරවලා වැඩ අරගෙන ඒගොල්ලෝ හම්බ කරනවා වගේ හැඟීමක් දැනෙනවනะ. ප්ලීස් පින්සිද්ද වේ ඒක හිතන්න එපා. ඒක ඔක්කොම හිතෙනවා. හරි. කොහොම හරි හොඳ ඔෆිස් එකක වැඩ කරන්න තියෙන සිහිනය මාක්ස්මන් ගෲප් එක දැන් සැබෑ කරන්න ලෑස්ති. 01176579 අපි ඩෝම මැෂින් එක ගත්තේ.
1: ඔව්.
0: ආ ඩෝම ගෙන්නන්නේ මාක්ස්මන් ගෲප් එක තමයි. ඒ ඇතුළු තව යන්ත්‍රෝපකරණ ගණනාවක් ගෙන්නනවා. මේ දවස්වල ගන්නවා සේවකයෝ මෙන්න මේ කියන රැකියා අභ්‍යර්ථ සඳහා.
1: ඇසුරම් කරුවනුයි පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවනුයි තමයි ගන්නෙ. එතකොට සුදුසුකම් මතක් කරන්නට අක්ගාලා වයස අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. ඕ ලෙවල්ස් වලට පෙනී ඉඳලා තියෙන්න ඕනේ. එතකොට හොඳට අනිත් අයත් එක්ක කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. සුහදශීලී වෙන්න ඕනේ. එතකොට ආඩු පුළුවන් හොඳ වැටුපක් ගන්න. හොඳ ස්ටාෆ් එකක් එක්ක වැඩ කරන්න. එතකොට මෙන්න මේ නම්බරයකට ආඩු පුළුවන් CV එක WhatsApp කරන්න. 0767 760 909.
0: ආයේ
1: 0767 760 909.
0: හරි. එහෙමනම් මේ මාක්ස්මන් ගෲප් එකත් එක්ක ඔය සම්බන්ධ වෙන නම්බර එක. ඉතින් ලංකාවේ කෘෂිකාර්මික වශයෙන් නේද කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේ සෑහෙන වෙනසක් කරපු ආයතනයක් තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස්.

0: I'm going to live a new green life.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වේද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ඇසේසු දෙවිලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Handun Madina. Rhino Premier Roofing Sheet. Fetalist Rasandha. Dhatunai Anuhaya Amatana.
6: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 0777 777 7374.
7: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාඨක කරගත්
8: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
7: විද්වත් දේශන සමක විවෘත සංවාදය.
8: විජයානන්ද ජයවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
7: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
8: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
7: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
8: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඬ ගුවන්විදුලිය.

0: රාත්‍රී හතට ලක්කනේ ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579
1: ලකාණ්ඩ රේඩියෝ ITN

0: මේ වෙනකොට අපි මේ ජීවත් වෙන පෘථුවිය ක්‍රමයෙන් වාසයට නුසුදුසු බවට පත්වමින් යනවා කියලා.
1: ඈ?
0: ඔව්. විද්‍යාඥයෝ කියනවා.
1: දැන් අපිට වෙන ග්‍රහලෝකයක් හොයාගන්න වේද?
0: දැන් ඒකනේ අපි අය අඟහරු වලට ගිහින් බලනවා, හඳට ගිහිල්ලා බලනවා. මේ යන්නේ මේ මේක ගැන දැන් දැනෙන හින්දා. වන් අර්ත් කියන සංගරාවේ මේ සම්බන්ධ ලිපියක් ගියා. ගෝලීය උණුසුම ක්‍රමයෙන් ඉහළ යන නිසා.
1: හරි.
0: විශේෂයෙන්ම ඔය ග්‍රීන්ලන්තයේ බටහිර ඇන්ටාක්ටික් අයිස් තට්ටු, ආක්ටික් ඔය පර්මා ෆොරෙස්ට් කියන මේ ඇමසන් වනාන්තරය, ඔය වගේ ඔය කොම ටික එක නිසා තමයි, ඒ කියන්නේ පෘථුවිය ප්‍රධාන දේශගුණික කුළුණු කීපයක් බිඳ වැටීමේ අවදානමක තියෙන නිසා ඉක්මනටම අපිට ලෝකයෙන් යමු, ආයේ ඉපදෙමු වගේ තැනකට යන්න වෙනවා. මේ ලෝකෙන් ගිහිල්ලා වෙන කොහේ හරි ලෝකයක උපදින්න වෙනවා.
1: තේයනේ.
0: ඉතින් මේක මගහරව ගන්න නම් ෆොසිල ඉන්ධන දහවණය, මේ ෆොසිල ඉන්ධන පරිභෝජනය වහාම කප්පාදු කරන්න ඕනේ. කාබන් රඳවා තබා ගන්න පරිසර පද්ධති ආරක්ෂා කරන්න ඕනේ.
1: හරි.
0: ඉතින් ඔය කියන දේවල් මේ ගැන අවධානය යොමු කරන්න කියලා කියනවා. ඒ මොනවදනේ අපිට ඔය ගැන කිසි ගාණක්
1: පිස්සුදන්නේ. මේ ටිකේ ඉමුවනේ.
0: එච්චර මේ දින අපි ගස්ස කපනවා, ඉදිරි තියනවා, ඒවා ඔක්කොම කැලෑලි පෙහෙලි කරලා ඉඳන්
1: මේ බොහොම අමාරුවෙන් ඉන්න තැනක් හදාගෙන තියලා
0: අපිට මේ අපිට නම් ඕවා කියන්න එපා නේ.
1: ඔව්.
0: අපේ රටේ අයට එහෙම ඒ පරිසර පද්ධතිය ගැන එහෙම ලොකු ඇල්මක් නැහැ
1: නේ.
0: බහුතරයකට හැමෝම මේකට තල්ලු කරලා දාන්න ඕනේ නේ.
1: ඔව්.
0: බොහෝ අයට එහෙම කිසිම හැඟීමක්
1: නැත.
0: තමන්ගේ වැඩේ කෙරෙනවා නම් හරි.
1: ඈ
0: දැන් ඔය කඳු කඩාගෙන වැටෙනවා, නාය යනවා. ඉතින් ඔවත් ඔය මිනිස් ක්‍රියාකාරකම් වල
1: ප්‍රතිඵල
0: තමයි. ඉතින් කොහොම හරි මේ ඒවට ඉතින් ඊට පස්සේ ආණ්ඩුව වලින් සල්ලි දීදී හැමතිස්සෙම ආපදා වලටපත් වෙච්ච, විපතටපත් වෙච්ච දේපල ආය යලි නගා සිටවන්න මේ ප්‍රවාහන පද්ධති, විශේෂයෙන්ම ඔය මහා මාර්ග නේද, පොදු පහසුකම් වෙනුවෙන්. ඉතින් මේ අපි හැමදාම කරපු ටිකක් ආයෙ කරනවා. ඉතින් මම දැක්ක මේ ඊයේ කවුරු හරි පෝස්ට් එකක් දාලා තිනවා, ඔය හංවැල්ල ආශ්‍රිතව හැමදාම එදා ඉඳන් හංවැල්ල යට වෙනවා මේ කැලණිගඟ නිසා.
1: ඔව්.
0: ඉතින් මේ පාරත් දැන් යට වෙන්න ඕන මෙන්න තියෙන. හ්ම් හ්ම්. ඔය කිසිම දවසක යට වුණායයි කියලා අදහසක් නැති ඔය කිතුල්ගල වගේ පැති.
1: ඔව්.
0: ඔය කියන මට්ටමට ආවේ නැහැ යටියන්තොට.
1: ඈ
0: මේ පාර හැමත් වෙලා. ඊට පස්සේ අර මාවනැල්ල පැත්තේ පාලම්.
1: ඔව්.
0: හා දැන් දිට්වාවලින් මේ ටික ටික මේවා හදාගෙන, පාරවල් හදාගෙන, රේල් පාර ටික ටික හදන්න පටන් අරගෙන ඔය වැඩේ කරගෙනකොට මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය අපි විසින්ම කරගත්තේ වේ ප්‍රතිවිපාක තමයි මේ අපි භුක්ති විඳින්නේ.
1: ඒව ඉතින් එහෙම හිතන්නෙත් නැහැ. ආණ්ඩුවක් ඉන්නවනේ ඕක කරන්න ඉතින්.
0: ආණ්ඩු ඉන්නවනේ. හිටපු ආණ්ඩුව වලට බයිනෝ, දැන් ඉන්න ආණ්ඩුවට බයිනෝ, ඉස්සරහට ඉන්න තියෙනවා බයිනෝ. අපි ඔක්කොම හොඳයි, ඔයගොල්ලෝ තමයි වැරදි.
1: ඔව්.
0: හරි.
1: ඔගොල්ලෝ ආපු හින්දා තමයි මෙහෙම වෙන්නේ.
0: අනේ මේ අපි වැඩක් තියෙන දේ කතා කරමු. 8 විනාඩි 41යි. අපි ඉක්මනට මතක් කරන්න ඕනේ ඔයාගේ සන්ධි වේදනාවට හරියටම හරියන ෆැඩ්නා ඔත ෂීල්ඩ් කැන්.
1: හරි.
0: ගොඩක් අය මගෙන් අහනවා ඒක හරියටම හරියනවදනේ.
1: මොකද?
0: පුතා අසංක පුතා. කියන්න.
1: ඒක හරියනවද පුතා කියලා.
0: හරි. ඕගලන්ට කවදාවත් මේ අසංක පුතා වැරදි දෙයක් කියලා තියනවද ආච්චි අම්මි?
1: නෑ දෙයියනේ. මේක දරා ගන්න මට ශක්තිය දෙන්න ප්ලීස්.
0: ආච්චි අම්මලා විතරක්ම නෙමෙයි. වයස අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙකුට.
1: හරි.
0: පුළුවන් කමක් තියෙනවා මෙන්න ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්. පාවිච්චි කරලා බලන්න සන්ධි වේදනාව, බෙල්ලේ අමාරු, උරහිස, මැණික් කටුව වැලමිට,
1: දණහිස
0: වලලු කර. හා ඕනම ඔය ජොයින්ට් එකක්, ජොයින්ට් පේන් එකක් තියෙනවා නම් ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.
1: 1920කට වගේ පොඩි මුදලකට ගන්න පුළුවන්.
0: රුපියල් 1920ට පැකේජ් එකම ඔක්කොම සුවයි.
1: ඔව්.
0: මුළු ඇඟේම ගෑවත් කමක් නැහැ.
1: බොණ්ඩේපා.
0: දැන් බලන්න බෙල්ලෙන් පටන් ගත්තම උරහිස. බෙල්ල උරහිස වැලමිට මැණික් කටුව. එතකොට මුළු ඇඟේ උඩ කොටස ඉවරයි. හා. ඊට පස්සේ කොන්ද, දණහිස, ඊට පස්සේ වලලු කර. හරියටි.
1: ශරීරෙටම දෙනවා.
0: ඔව් මේක මේ බොණේ ගන්න නෙමෙයි බොණ්ඩේපා. හරිද? මේක හැබැයි බාම් එකක්, ඔයිල් එකක් නෙවෙයි.
1: ක්‍රීම් එකකුත් නෙවෙයි.
0: ඔව් මේක නිකන් වෙන එකක්.
1: වෙනමම තැනක තියෙන්නේ.
0: අරගෙන බලන්න. මේක ගෑව කියලා දන්නේ ඔයයි ක්‍රීම් එකයි විතරයි.
1: ඔව්.
0: හරි. සුවඳයි හැබැයි. සියර්සියක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි මේක පාවිච්චි කරලා තින්නේ. ෆැරක් එකේ. ෆැරක්
1: කියන්නේ
0: ඔව්. ෆැඩ්නා රිසර්ච් සෙන්ටර්. කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාලවල විෂය ප්‍රාමාණිකව මේ සබ්ජෙක්ට් එකේ නොලෙජ් එක තියෙන අය විද්‍යාඥයෝ සම්බන්ධ කරගෙන තමයි වැඩේ. 99%ක් හරියටම හරි කියලා හරියටම මේගොල්ලෝ සනාථ කරගත්තා. ෆැන් අවතශීල් ෆාමසි වලින් ගන්න, එහෙම නැත්නම් ඔය තියෙන සුපර් මාකට්ස් වල තියෙන. ඉතින් ක්‍රීඩකයෙක් නම්, තරුණ කෙනෙක් නම්, 18ට වැටි නම්, ශල්‍ය කර්ම වලින් සුවය ලබන කෙනෙක් නම්,
1: මුකුත්ම නොකර ඉන්න කෙනෙක්,
0: ගෙදරට වෙලා හොයනවා නම්, ගෘහණියක් නම්, ඔෆිස් එකේ එක දිගට වාඩිලා වැඩ කෙනෙක්, කොන්දේ අමාරු වගේ වට ඉතින් ආයි හරියටම හරිය. ආයි වෙන වෙන බාම් නෑ කොන්දේ අමාරුවට. තිබුණත් ඒවා දැන් යල් පැන ගියේවා.
1: ඔව් දැන් ඔය මේසවල් පිරෙන්නේ ඇඳ වටේට තියාගන්න එක මොන් නෑ.
0: ඒ වැඩ නැවත ශීල ඇක්ටිව් ප්ලස් ගැන මතක් කරේ. ඒ වගේම මතක් කරනවා මේ වෙලාවේ මම රයිනෝ රූෆින් ගැන
1: හරි
0: ප්‍රීමියර් ෂීට් එක අවුරුදු 60යි මේ ෂීට් එකේ විශ්වාසය. අලුතෙන් මේ ෂීට් එක වෙනස් කරාන යටින් දැම්ම මැටි ලේයර් එකක් උඩින් දැම්ම ජල විකර්ෂක ආලේපණි. ඉතින් උඩින් ෂීට් එක පරිස්සම් වෙනවා. යටින් ඒ පරිස්සමට තියෙන ෂීට් එක කොච්චර රත් වුණත් ඔයා පරිස්සම් වෙනවා. මොකද ඔයාට උණුසුම කියන එක දෙන්නේ කන්ට්‍රෝල් කළා. මේ සීට් ප්‍රීමියම් ගැනයි අපි කිව්වේ.
1: එතකොට මේ අපි
0: මොකද වහලට තමයි සීට් එක දාන්නේ. සීට් එක ගන්න
1: ඔයා මම බැලුවා ඔයා මෙතන ඉන්නවද කියලා කල්පනාවේ. ඉතින් ඔයාගේ ඔළුවේ ආරක්ෂාව වගේම ඔයාගේ නිවසේ ආරක්ෂාවටත් ඔයා අදම යන්න ඕනේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට.
0: ඔළුවේ ආරක්ෂාව කියනංගේ
1: වහල ශක්තිමත්ව හතර තියෙනවා නම් ඔළුවේ ආරක්ෂාව ගැන
0: බර වැටිලා ෂීට් එකට වඳුරු හැම්පයින්නකොට කඩන් වැටෙන්නේ.
1: ඒ සනසීමක් තියෙනවනේ. එතකොට ඔළුවේ ආරක්ෂාව තියෙනව කොහොමද?
0: ෂීට් එක පෙඟෙන්නේ නැහැ. පෙඟුණත් පෙඟුණා කියලා කියන්නේ මෙහෙමයි. ඔකට අර ජල කොච්චර වතුර වටුණත් ඔකට අල්ලලා හිටින්නේ
1: නැහැනේ.
0: ඔව්. අර නෙළුම් කොලේට වතුර වටුණා ගමන් වගේ මෙහෙම කරනකොට යනවා. ඔව්. ඒකට තමයි කියන්නේ ජල විකර්ෂක ආලේපණේ ගාලා තියෙනවා
1: කියලා.
0: ඒ හින්දා ෂීට් එක බර වැඩි වෙන්නේ නැහැ. කල්පව තිනවා මේ කුණු දූවිලි අනම්මනම් දියසෙවල පාසි. ඒව මොකොත් නැතුව රයිනෝ රූෆින්
1: ඔන්න. හැමදාම අලුත් විදිහට තියාගන්න පුළුවන්.
0: ප්‍රීමියර් කියලා ඉල්ලන්න මතක තියාගන්න. 8යි විනාඩි 45.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
2: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: ලකඩ රේඩියෝ ITN. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: ඔයා ගන්නම ඕන කෝල් එක. මොකද්ද නම්බරේ කිව්වේ?
2: 19:27.
1: 19:27. මේකට කෝල් අරගෙන අනේ සර් අපේ පුතා බත් කන්නේ නෑනි කියන්නේ
2: කරන්ට් එක නෑනි කියලා කියන්නේ.
1: අර 119 ගහලා මේ සමාරු පොඩි කාලේ බත් කන්නේ නැතුණාමත් 119 ගහ. අර එහෙම කියන අවභාවිත කරන්න එපා. මේක තියෙන්නේ මතින් තොර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මද්රව්‍ය තුරන් කිරීම මේක ජාතික ක්‍රියාන්විතයක්. ඉතින් මේ වෙනුවෙන් තමයි අපි නිතරම ආට මතක් කරන්නේ. ඔය දන්නවා මේ වෙනකොට ඔය විෂ මද්රව්‍ය එක එක ජාතිය නම් වලින් තියෙනවා.
2: ඔව්.
1: නම් වලින් ගත්තොත් හෙරොයින්, නයිස්, හෂීෂ්, කුෂ් ඊටවසේ වෙන වෙන ගොඩාක් ඒවා තියෙනවා. හරි. මේ ඔක්කොම රටම එකට ජාතික මෙහෙයුම හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන ගැන අපි මේ මතක් කරන්නේ. ඒ වට පුළුවන් කමක් තියෙනවා මේ ඔයා වයස ඊට පස්සේ ඔය ඔයාගේ අධ්‍යාපන මට්ටම, සමාජ තත්ත්වය, ආර්ථික පසුබිම, ඒව ගැන මුකුත් හිතන්න එපා. ඔයා මේක කරනවා නම් ඔයා දැන් ඔතනින් ගැලවෙන්න ඕනි.
2: ඔව්.
1: මොකද මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාට පස්සේ ඔය කිසිම දෙයකින් වැඩක් නැහැ. නේ.
2: කොච්චර ගෙනගෙන තිබ්බත් වැඩක් නැහැ. ඔයාගේ අනාගතේම ඉවරයි.
1: ඔව්. දැන් ඕකෙන් වැළකෙන්නනේ අපි උත්සාහ කරන්න ඕනි. එතකොට මේකෙන් ඈත් වෙන්න ඔයාට යහපත් මිතුරු ඇසුරු කරන්න වෙනවා.
2: ඔව්.
1: ඒකට අවශ්‍ය කරන අවබෝධය ලබා ගන්න පුළුවන් පිරිස් එක්ක ගනුදෙනුව වැඩි කරන්න. ක්‍රීඩා කරන්න, සංගීතය, අධ්‍යාපනය, සමාජ ක්‍රියාකාරකම් වල නිරත වෙනකොට වාගේ කාලය ඔය ඒ වගේ නරක දේවල් වලට වැය කරන්න ඕනේ නේ.
2: ඔව්.
1: ඔයා දන්නේම නැතුව වෙන පැත්තකට නේද?
2: ඔව්.
1: හොඳ විදිහ අබ්බැහියක් වාගේ ජීවිතේ තියාගන්න.
2: එහෙම නැත්නම් අපි දන්න කෙනෙක් ඉන්නවනම් අපිට පුළුවන් එයා මේ තැන් වලට ගන්න.
1: නේ? දැන් බලන්න ඊට පස්සේ වාට විවිධ රෝග හැදෙනවා. මානසික සෞඛ්‍ය ගැටලු. ඊට පස්සේ හරියට ඩිසිෂන් එකක් ගන්න බැහැ. නිවැරදි තීන්දුව తీන්න ගන්න බැහැ. ප්‍රචණ්ඩත්වය
2: වැඩි.
1: ඔව්. නිවෙස් ආශ්‍රිතව මරා ගන්නවා ඊට පස්සේ. මොකද හොඳ සීයෙන් නෙමෙයිනේ.
2: නෙවෙයිනේ.
1: ඊට පස්සේ අපරාධ වලට යොමු වෙනවා. කවුද කිඳ මන්ද අදාළ නැහැ. ඔයා ඊට පස්සේ අවසීයෙන් ඉන්නේ. ඊට පස්සේ ආර්ථික දුෂ්කරතා. අතේ තියෙන තුට්ටු දෙකනේ ඔය ගිහිල්ලා කීය කී හරි දෙන්නේ.
2: ඒකනේ. ඒක පුච්ච ගන්න.
1: ඔව්. ඒ නිසා ඔයාට තියෙන හොඳ අවස්ථා සමාජයේ ඔයාට තියෙන පිළිගැනීම මේ සියල්ල නැති වෙනවා. ඒ නිසා තමයි ඔයාව පුනරුත්ථාපනය කරන්න ඕනේ දැන් ඇත්තට. ඔයා හැම කෙනෙක් නම් ඔයා දන්න කෙනෙක් හැම කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ අය වෙනුවෙන් තමයි අපි කිව්වේ මෙන්න මේ නම්බර් එකට කතා කරන්න කියලා.
2: 19:27 තමයි ඔයා කතා කරන්න ඕනේ.
1: ඉතින් මොළයට හානි වෙන ඔය හෘද රෝග, අක්මා, වකුගඩු, ඊට පස්සේ මන්ද පෝෂණය, ශාරීරික යෝග්‍යතාවයේ අඩු වෙන එක, අකල් මරණ, මේ කියන දේවල් විතරක් නෙවෙයි මානසික සුවය විෂාදයේ වෙන්න පුළුවන්, කාංසාව වෙන්න පුළුවන් නේ, මතකයේ දුර්වල වෙනවා වෙන්න පුළුවන්. ඔය හැම එකකින්ම ආව ගලව ගන්න තියෙන හොඳම අවස්ථාව ගැන අපි කිව්වේ.
2: ඉතින් හැබැයි මේ අබ්බැහි වුණාට පස්සේ බෙහෙත් කරලා වැඩක් නැහැ. ඒ හින්දා අබ්බැහි වෙන්න කලින් ඒකෙන් ගැලවෙන්න පුළුවන් මට්ටමේ ඉඳලා හරි කමක් නැහැ. ගැලවෙන්න හිතනවා නම්, ගලව ගන්න හිතනවා නම් අදයි නම වැඩේ පටන් ගන්න.
1: හරි. මේ වහල දිනවල පාන්දර එකපහුවෙලා නිදා ගන්න පුරුදු වෙලා ඉන්න පුද්ගලයන්ට විෂාදය හැදෙනවා කියලා.
2: ආ.
1: ඒ වගේම අධික මානසික පීඩනයක් තියෙනවා.
2: නෑ.
1: ඔව්. මේක මිචිගන් විශ්වවිද්‍යාලයේ මගින් කරපු අලුත්ම පර්යේෂණ හෙළිවිලා තිනවා. මේ ගැන මම මීට කලින් කියලා තිනවා අපි.
2: හා.
1: මේක අලුත්ම අප්ඩේට් එක කියන්න.
2: හරි.
1: පුද්ගල 74,000කට ආසන්න සංඛ්‍යාවක් මේකට යොදා ගත්තා. මොකද උනේ, කොහොමද කළේ කියලා අහන්න නම් ඊළඟ පැය වෙනකන් ඉන්න වෙනවා.
2: හා.
1: හරි. අපි ඉක්මනට මතක් කරලා යන්න මෙතන යන්න කලින් වාට ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන අවුරුදු 77ක විශ්වාසයත් එක්ක ක්‍රිමිරාජ නිවසින්ගේ නිෂ්පාදන ගොඩක් තියෙනවා. පේ ආවල් මි පැණිය, සඳුන් පැණිය, ඊට පස්සේ ක්‍රිමිරාජ කරල් ගුලි, ඊට පස්සේ
2: හන්දි තෛලේ,
1: තව තියෙනවා
2: කුරුලෑසුවේ, ඔන්න ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා.
1: මොකක්ද අර අර මේ
2: මොකද
1: අමුතු විදිහ නමක් තියෙන එකත් මේ මොකක්ද දන්නවද ඒකට කියන්නේ? ඔය උතල තියෙනවා.
2: හරි.
1: මේක මහා අග්‍ර රාජ කසායි. හරි. ඔය වාත ගතිය එහෙම තියෙනවනะ. ඒකට හරියනවා. ඊට පස්සේ හර්නියා වගේ තියෙනවනะ.
2: හරි.
1: ඒකටත් හරියනවා. ඊට පස්සේ සන්ධි ඉදිමිලා නිකන් කොර වෙලා වගේ තියෙනවනะ. ඒකටත් හරියනවා. මහා අග්‍ර රාජ කසායි.
2: හරි. ගැඹුරු හණින් කියන්නේ
1: ඔය. ගැඹුරු හණින්. රයිට් මේ ඒ ක්‍රිමිරාජ් ගැන කතා කරේ නම්බර් එක මතක් කළා.
2: බින්දුව එකකයි දෙකයි 753 889 ට කතා කරලා ගෙදරටම ගෙනම ගන්න පුළුවන්.
1: බින්දුව එකකයි 7යි.
2: බින්දුව එකකයි දෙකයි.
1: හා
2: 753 889.
1: හරි ඒ ක්‍රිමිරාජ් ගැන මතක් කරේ පැල්ලත නිෂ්පාදනය ගන්න නම් ඉතින් ළඟම තියෙන අවුට්ලට් තියෙනවා සුපර් මාකට් තියෙනවා. පැල්ලත කිරි වීදුරු රස බලව දවස පටන් ගන්න. ඔය ආඩම්බර වෙන්නේ ලංකාවේ කිරි ගොවීන් 30,000ක් විතර පැල්ලත නිෂ්පාදන ආයතනයත් එක්ක වැඩ
2: කරනවා.
1: ඒක මේගොල්ලොත් එක්ක සම්බන්ධයි. ඉතින් කිරි කර්මාන්තයට හොඳ දවසක්. පැල්ලත නිසා අද වෙනකොට උදා වෙලා තියෙනවා. 8:56

0: වෙලාව දිනවයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කන ප්‍රවෘති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දැයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන්දීමයි ඉබන් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: වර්ෂාධික කාලගුණය සමගැතු ආපදා තත්ත්වයෙන් පුද්ගල මරණ පහක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. සබරගම් පළාතේ සහ මහනුවර සහ නුවරලී දිස්ත්‍රික්කයටයි වැඩිම බලපෑම එල්ල වී තිබෙන්නේ. එම ප්‍රදේශවලට අදත් මිලිමීටර් 100ක්ම වූ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. වැස් සමග නිකුත් කර ඇති නායාම් අනතුරැඟවීමද තවදුරටත් ක්‍රියාත්මකයි. සිදුව ඇති ආපදා සහ සහන මෙහෙයුම් පිළිබඳව ආපදා කරුණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා මෙලෙස පැහැදිලි කළා.
5: මහනුවර නුවරඑළිය කෑගල්ල මාතලේ මාතර දිස්ත්‍රික්කවල ආරක්ෂිත ස්ථාන 9ක් පුරා පුද්ගලයන් 1881 දිනක් තාවකාලිකව රඳවා තිබෙනවා. විශේෂයෙන්ම නුවරඑළිය කෑගල්ල දිස්ත්‍රික්කවල තමයි මෙම ආරක්ෂිත ස්ථාන පවතින්නේ. මේ සඳහා සහන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකයි. අදිනවාස සහන 129ක් පැවතුණු ආපදා තත්ත්ව හේතු වෙන වාර්තා වෙනවා. පුද්ගල මරණ 5ක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ 4ක් සහ මනුරු දිස්ත්‍රික්කයේ පුද්ගල මරණයක් විශේෂයෙන්ම පස්කඳු කඩාවැටේ තමයි විශේෂම හේතු වෙලා තියෙන්නේ. මේ හෙතේ තත්ත්ව සමගම තුවාල ලැබු සංඛ්‍යාව 3 දෙනෙකුත් සහ තුරුදාන් සංඛ්‍යාව 2 දෙනෙකු ලෙස වාර්තා වෙලා පවතිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් වැසි සහිත තත්ත්වයන් අපේක්ෂා කරනවා. දීවර ප්‍රචාර විනුවෙන් ලබා දීලා තියෙන නිවේදනය තවමත් වළංගු වෙනවා. ගාල සිට හම්බන්තොට හරහා පොතිල් දක්වාවට වෙරළ ඔබෙන් වෙන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ පැර කිලෝමීටර් 60-70ක් දක්වා වැඩි විය හැකි බැවින් එම ප්‍රදේශවල දීවර ප්‍රචාර යාත්‍රා නොකරන ලෙස දීවර හා නාවික ප්‍රචාරකගෙන් ඉල්ලා සිටිනවා. පසුගිය පැය 24 පුරාවට මිලිමීටර 100 ඉක්මව වූ වැසි නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවල වාර්තා වෙලා තිබෙනවා. රතු නිවේදනය නිකුත් කළ තියෙන ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමේ කටයුතු ආපදා කළමනාකරණ ඒකක සහ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයත් එක්කම ඒ සීලුම රාජ්‍ය ආන්තරණික ක්‍රියාත්මකයෙන් දිස්ත්‍රික් ලේකම්තුමාලා ප්‍රාදේශීය ලේකම්තුමාලා සහ සීලු ග්‍රාම නිලධාරීතුමාලාගේ සහයෝගයෙන් අඛණ්ඩව සිදු වුණා. විශේෂයෙන්ම මේ වෙනි විටත් රතු නිවේදනය නිකුත් කළ තියෙනවා මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර පස්භාගේ කොරළේ ගංගහිර කොරළි කියන ප්‍රදේශවලට එකම කෑගල දිස්ත්‍රික්කයේ යටියන්තර ප්‍රදේශයටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝඩ් කියන ප්‍රදේශයටත් මෙම රතු නිවේදනය නිකුත් කළ තිබෙනවා. ගංගා ජල මට්ටම් වල ස්වභාවය වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් වාර්තා කළ තියෙනවා. විශේෂයෙන්ම මේ වෙනි විට කැලණි ගඟේ යම් ජල මට්ටමේ වැඩිවීමක් ඊ දිනෙදී පෙන්නුම් කරා. එකම ග්ලෙන් ක්‍රොස් ප්‍රදේශයෙන් තවමත් සුළු ගං වතුර මට්ටමක තමයි පවතින්නේ. විශේෂයෙන්ම රතපුර ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක පවතිනවා. එකම මහවිලි ගඟේ යම් අඩුවීමක් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම පෙරදින ප්‍රදේශයෙන් එම ගංවතුර සුළු ගංවතුර මට්ටම යම් අඩුවීමක් පෙන්නුම් කරනවා. අද උදෑසන ලබා දීලා තියෙන වාර්තා අනුව පොල්පිරි ජලාශය අථවා පොල්ගොල්ල සහ කෙනින් ජලාශවල වාන්දොට විවෘත කරලා තිබෙනවා. විශේෂයෙන්ම පහළ ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමේ කටයුතු දිගින් දිගටම ආපදා කරුණාකර මධ්‍යස්ථානයේ මගින් අඛණ්ඩවම සිදු කරනු ලැබුවා.
0: මේ අතර වර්ෂාධික කාලගුණය සමග ඇතු තත්ත්වයේ හේතුවෙන් තාවකාලික වසා දැමූ කොළඹ මහනුවර මාර්ගය කඩුගන්නා ප්‍රදේශයේ යළි විවෘත කර තිබෙනවා. කඩුගන්නා ප්‍රදේශයේ මාර්ගයට ගල් පෙරලීමේ අවධානමක් හේතුවෙන් කොළඹ මහනුවර මාර්ගයේ කඩුගන්නාව සිට ගණිතන දක්වා කොටස ඊයේ තාවකාලිකව වසා දැමීමටයි කටයුතු කළේ. මාර්ග කොටසට පෙරලී තිබූ ගල් සහ පස් මේවන විට ඉවත් කර තිබෙනවා. ඒ අනුව මාර්ගයේ ඊයේ රාත්‍රියේ සිට විවෘත කෙරුණා. කෙසේ වෙතත් එම මාර්ගයේ භාවිත කිරීමේදී දැඩි ලෙස විමසිලිමත් වන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ. ඉරානය අමෙරිකාව සමග සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීම හමුවේ මෙය අවසන් අවස්ථාව බවට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. ඉරානය සහ අමෙරිකා අතර යුද අර්බුදයේ සම්බන්ධයෙන් මේ වන විට පරස්පර ප්‍රකාශ නිකුත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමෙරිකා ජනාධිපතිවරයා පවසන්නේ ඉරානය සමග නව සාකච්ඡා ආරම්භ වී ඇති බවයි. ගැටුම තවදුරටත් උත්සන්න වීම වළක්වා ගැනීමට ඔවුන්ට ලැබෙන අවස්ථා මේ බවයි අමෙරිකා ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. එම සාකච්ඡාවලදී හෝමු සමුද සන්ධිය නැවත විවෘත කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ අවධානය යොමු කරන බවද ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් ඉරාන විදේශ අමාත්‍යාංශය එම ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. අමෙරිකාව සමග කෙසේ සාකච්ඡාවක් මෙවැනි විරසදු නොවන බවයි ඔවුන් පවසන්නේ. ලකුණු මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශ උදේ 10ට බලාපොරොත්තු වන්න.
6: 24 පෑම සිරුවෙන් ලකුණු

0: ගුඩ් මෝනි සුබදාසන නවය විනාඩි 11යි අපි අලුත් පැයක ඉන්නේ. මේ පැයට ඉනකොටත් අපි අනුග්‍රහක බවතුන් සියදනා ඉන්නවා.
1: ඒගොල්ලෝ කොහෙ යන්නද අපිව දාන්නේ?
0: ඒකද? මම මොකක්ද අර කියනවා කියලා කිව්වේ ඊළඟ පැයේදී?
1: පිටරේ.
0: ඔව්.
1: පිටරේ.
0: මොකක්?
1: කිකිලිද පිටරේද?
0: ආ කිකිලි පිටරේ කතාව කිව්වේ නෑ තාමනේ. කිකිලි පිටරේ කතාව.
1: අවුරුදු ගාණක් අපි විසඳගන්න බැරි වහිටපු ප්‍රශ්නේ.
0: කිකිලිද පිටරේද?
1: ඔයා තවත් ඒක කල් දානවානේ.
0: ඒක දන්නෝ දැන් අපේ මේ මෝනින් ලකන මෝනින් පේජ් එකේ දාලා තියෙනවා බලන්න. ඒක කියන්නේ නිකන් කාලි කන්න ඕනේ නැහැ නේ මම මෙතන. හරි. පෝස්ට් එකක් ෂෙයා කරන්න. හරි.
1: නිකන් බල්ල පාඩු ඉන්නපා.
0: අනේ ඔව් ප්ලීස් අපේ පෝස්ට් එක ෂෙයා කරන්න.
1: හරි. ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න.
0: අපේ පෝස්ට් එක හදලා තියෙනවා මහන්සියලා. රෑ නිදි වර්ජිතව මේ පෝස්ට් එක
1: හදන්නේ.
0: නේ. ඔව් අනේ. ලයික් කරන දෙකට පෝස්ට් එක කොහොමද කියලා තීරණය කරනවා. අපිට ඒ තරම් මේ පෝස්ට් එක ලස්සනට කිවීමේ උවමනාවක්
1: තියෙනවා.
0: ඉතින් දැන් දැක්ක මේ පෝස්ට් එක ෂෙයා කරන්න. හරි. කිකිලියන් සහ කුරුල්ලන් පෘථුවියට එන්නත් කලින් තමයි ඩයිනෝසරීන් ඔය තද කටුවලින් යුතු බිත්තර දැම්ම කියලා
1: කියන්නේ.
0: කිකිලිය බිහි වුණේ ආසන්න මුතුන් මිත්තෙකුගේ ජාන විකෘති බිත්තරයකින්.
1: ඈ?
0: ඔව්. එතකොට අපිට හිතන්න පුළුවන් ඩයිනෝසරයන් හෝ මෙයාට ළඟ ඩයිනෝසරගේ මෙයාගේ කිසිම ළඟ ගතියක්
1: නැහැ.
0: හැබැයි ආයි චුට්ට හිතලා බැලුවොත් මේ ෆ්‍රේම් එක කකුල් දෙකක් අඩුවක් තියෙනවා. වලිගේ උනත් ඒත් ඔහොම දිගට ගිහින් පොඩි සමානකමකුත් තියෙනවා. නැතුවම නෙමෙයි. මූණේ අර උල් ස්වභාවය නැහැ. දිගටි මූණ වෙනුවට කොට මූණ සහ හොට.
1: හොට.
0: නේ?
1: ඔව්.
0: එහෙම එකක් තියෙනවා.
1: මං තාම පොඩ්ඩක් ගිනව කරමල කියලා.
0: කරමල ඔ කරමලෙත් වෙනස්. සහ මෙයාට තටු තියෙනවා. මේ ඇවිල්ලා ඔය කියන ඩයිනෝසරින්ගේ ජාන විකෘති වෙලා.
1: වැරදිලාද අපු විතරද?
0: ඔව්. වසර ගන්නාට පස්සේ බිහි වෙච්ච සතා ඔය කිකිලි වෙන්න බැරිද? කියලා හිතන්න පුළුවන් නේ.
1: ඔව් ඔව්.
0: එතකොට ඇත්තටම කියනවා නම් මුලින්ම එක ජීවියෙක්ගෙන්නේ ඔය සියලු ජීවීන් ක්‍රමයෙන් එක එක જાතියට කැඩිලා මිනිලා ආවා කියලා කියන්නේ.
1: ඔව්.
0: සමහර ජනප්‍රවාදවල එහෙමත් තියෙනවා. ඒ නිසා අපිට එහෙමත් හිතන්න පුළුවන්. කොහොම නමුත් කිකිලියන් සහ ඔය කුරුල්ලෝ කියන මේ පෘථුවියට එන්න ඒගොල්ලෝ එන්න කලින් ඉඳලා තියෙන ඩයිනෝසරයෝ ඒ ඩයිනෝසරයෝ තද කටුවලින් යුතු බිත්තර දාලා තියෙනවා. ඩයිනෝසර් බිත්තර ඔය ෆිල්ම්ස් වල එහෙම ඔය ඩයිනෝසරින් ෆිල්ම්ස් තියෙන ජනප්‍රිය ෆිල්ම්ස් ඒවා එහෙම සෑහෙන්න අපි දැකලා තියෙන බිත්තර තියෙනවා. යම් කිසි කාලයකදී පොඩ්ඩක් කැඩෙනවා අන්න වැටියක්
1: කියනවා. ඔච්චර වැටුණත් බින්දෙන්නේ
0: නැහැ. බින්දෙන්නේ නැහැ. ඔය ප්‍රශ්න ගොඩක් තියෙනවා සම්බන්ධ. හරි. කොහොම නමුත් මේක තමයි මුලින්ම ඇවිල්ලා තියෙන බිත්තරේ කිකිලි නෙවෙයි.
1: දැන් හරිනේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණානේ.
0: කිකිලිද බිත්තරේද?
1: බිත්තරේ.
0: මේ ප්‍රශ්නේ අහලා කොච්චර අපෙන් ප්‍රශ්න ගත්ත මිනිස්සු ඉන්නවද?
1: අපි පොඩි කාලේ.
0: මේකට උත්තර දෙන්න බැරි කමට අපි කොච්චර අසරණ වෙලා ඉන්නවද? ආ පුළුවන් නම් කියනවා බලන්න කිකිලිද බිත්තරේද
1: කියලා. ඉතින් අපි තවසම කල්පනා කරනවා.
0: මම නම් අවුරුදු 30-35 කල්පනා කළා. හරි උත්තරේ හොයාගන්න බැරුව. ඉතින් මෙන්න මේක තමයි මේ මතය. මේක හරීම එක නොවෙන්න පුළුවන්. එහෙම මතයක් කියලා. 9:13 අපි අලුත් පැයක ඉන්නේ.

0: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
1: හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලාගන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: මානවීය ප්‍රේමී සමුන්දර්යාත්මක වියමන
2: සන්තති

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කණෙන්
1: සඳ දිය දහල 9යි විනාඩි 25යි වෙලාව.
2: හරි, මොනවද අපි කියන්නේ?
1: මේ දවස්වල සෝෂල් මීඩියාවල වෛරල් වෙන දේවල් මොනවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලමුද.
2: මොනවද
1: මේ දවස්වල සෝෂල් මීඩියාවල වෛරල් වෙන්නේ? ආර සින්දු සම්බන්ධ එකක් යනවා. සින්දු ප්ලේ කරන එක සම්බන්ධ මාකරේ කතාවක්.
2: හරි.
1: ඊට අමතරව අර බයික් ඇක්සිඩන්ට් එකේ දෙන්නගේ අවසන් කටයුතු සිද්ධ වෙන ඒ වීඩියෝ යනවා.
2: අයි මහර.
1: මහර බන්ධනාගාර සිදුවීම යනවා. ඔය ටික තමයිනේ. සෝෂල් මීඩියාවල කාලෙන් කාලෙට උඩට එන දේවල් අතරේ තියෙන්නේ ඌව තමයි.
2: හරි.
1: රයිට්. ඔයා මේ කොහොම වුණත් ඔය මොබයිල් ෆෝන් එකේ වැඩිපුර ඉන්නේ සෝෂල් මීඩියා නිසානේ.
2: ඔව්.
1: ඒක තමයි ඕක ඇඩික්ට් වෙලා ඔය TikTok එකයි Facebook එකයි Insta එකයි.
2: ඔව්.
1: වැඩිපුරම අපේ රටේ දැන් බහුතරයක් ජනතාව පාවිච්චි කරන්නේ වැඩිපුරම වෙලා ඉන්නේ TikTok එකේ. ඒ නිසා ඔය මාකටිං කරන අය විශේෂයෙන්ම ඕනම දෙයක් විකුණන්න තියෙන හොඳම ප්ලැට්ෆෝම් එක විදියට දැන් TikTok සලකනවා.
2: ඔව්.
1: එතන ගියාම එන්නේ හිතෙන්නේ නැහැ. ලස්සන නංගිල ටිකත් ඒකෙමයි ඉන්නේ.
2: ඔව්.
1: ෆිසිකලි අපිට මෙහෙම උදේ හවස දකින්න නැති ලස්සන නංගිලා ඉන්නවා TikTok එකේ. ෆිල්ටර්ස් එහෙමත් තියෙනවනේ.
2: ඔව්.
1: රයිට්. ඒ කොහොමද මොබයිල් එක පොඩක් ඇහෙන් දුරස් කරලා තියන්න. නිතරම ඔකත් එක්ක තියෙන ගනුදෙනු එච්චර හොඳ නැහැ. ඇහැ වෙහෙසටපත් වෙලා අවසානයේනේ.
2: ඔව්.
1: නරකම තැනකට යනවා ආගේ පෙනීම. ඔයාගේ පෙනීම ගැන අපිට වගකීමක් සහිතව මේකට විසඳුමක් දෙන්න පුළුවන් තැනක් අද උදේත් අපි ඔයාලට මතක් කරා.
2: එතමයි ලෙන්ස්ටෙක්
1: අය කියා හොස්පිටල්. මොකද්ද මේ හොස්පිටල් එක? කොහෙද තියෙන්නේ? කවුද කරන්නේ? මේක හොඳ සර්විස් එකක් දෙන තැනක්ද? හරි. ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතන රැසක් එක්ක මේ ආයතනය සම්බන්ධ වෙන විදිහක් තියෙනවා. ඒ කිව්වොත් ඒක කියන්න ඕනේ. මේගොල්ලෝ කරන වැඩ ටික කියන්නම්. හරි. දැන් මේගොල්ලෝ කරනවා ඇසේ සුද ඉවත් කිරීම වගේ ඒවා. ඊට අමතරව
2: දියවැඩියා සායනය තියෙනවා. හරිද? ග්ලූකෝමා සායනය තියෙනවා. ළමා අක්ෂ සායනයක් තියෙනවා. එතකොට ඇස් කණ්ණාඩි සේවාවක් තියෙනවා. බාහිර රෝගියංශයකුත් තියෙනවා. එතකොට මේ හැමදේම අතිනවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත විශ්වසනීය අක්ෂ සේවාවක් ඔබට ලබා ගන්න පුළුවන්. ලෙන්ස්ටෙක් අයකියා හොස්පිටල් එකට ගියොත් එහෙම. හොට්ලයින් එක මතක් කරන්න 0706-478-478-112-785-858 කියන නම්බර්ස් දෙකෙන් ඕන එක්කට කතා කරන්න පුළුවන්. තියෙන තැනත් මතක් කරන්නද? නම්බර 741 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත පත්තර මුල්ල.
1: ඔය නම්බර් එකට කෝල් එකක් දෙන්නකෝ. එතකොට තන කොහමද මේ හම්බෙන්නේ කියලා තිල කතා කරගන්න පුළුවන්. ලංකාවේ ඇස සම්බන්ධ ඉන්න විශේෂඥ වෛද්‍යවරු ඉන්නෝනේ ඕනම ඔයාලට කියපු ගාන නම් ටිකක් මතක් කරගන්න.
2: ඒ
1: ඔක්කොම එක මේ අයගේ සම්බන්ධයක් තියෙනවා. කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒ ඔක්කොම මේ ලෙන්ස්ටෙක් කියන නම
2: දන්නවා.
1: ලංකාවේ ඔයා කොහේ හරි ගිහිල්ලා හේ සුදු ඉවත් කිරීම ගැන හොස්පිටල් එකේ වෛද්‍යවරේ චැනල් කරලා කතා කරලා වැඩක් මොකක් හරි කරගෙන දාගන්නකෝ. ඒ ටික එතන කරගන්නවට වැඩිය පහසු මුදලකට සමහර විට භාගයට භාගයක්

0: අඩුයි මෙතන.
1: අඩුයි.
0: මෙතන මේගොල්ලන්ගේ අරමුණ තියෙන්නේ ව්‍යාපාරයක් කරලා බිස්නස් එකකින් ලාභ ලබනවට වැඩිය රටේ සියලු දෙනාට පෙනීම ලබා දෙන්න අවශ්‍ය කරන.
1: ඒක මාර පිනක්.
0: ඔව්. මොකද දැන් උපතින් කෙනෙක් අන්ධභාවයට පත් වුණොත් සමහර විට ඒක 100%ක් ඒ අවශ්‍ය කරන තැනට ගේන්න බැරි වෙන්න පුළුවන්. නමුත් තීරණ
1: හැබැයි මේගොල්ලෝ උත්සාහ කරනවා.
0: ඔව්. එකපාරට මොකක් හරි ඇහි ප්‍රෙෂර් කියලා එහෙම
1: තියෙන.
0: එහෙම වෙලා මොකක් හරි වෙන තමන්ට තියෙන තමන්ගේ දෛනික ජීවිතේ විවිධ දේවල් අනතුරු වලට මුහුණ දීලා වෙන්න පුළුවන්. ඇස දැන් සෑහෙන්න නරක් වෙලා වෙන්න පුළුවන්. මොනවා වුණත් ඇස් බද්ධ කිරීම කියන කාරණාව ඉඳලා මේ කියන්නේ අමාරුම තැන ඉඳලා ඕනම දෙයක් මෙතනදී ඕගලන්ට කරගන්න පුළුවන්කමක් තියෙනවා.
1: ඔව්. සෝදශීලී සේවාවක් තියෙන හින්දා ඕනම ගැටලුවක් කතා බහ කරගන්න පුළුවන්.
0: එහෙමනම් ඔයාගේ ඇස් දෙක වගේ පරිස්සම් කරන තැනක් මෙතන. ඔයාට ඒ සර්විස් එක දුන්නාට පස්සේ අපි තුන් ශල්‍ය කර්මයක් කරා කියලා. ඊට පස්සෙත් ඔයාව පරිස්සම් කරනවා ඇහැක් වගේ. හරි. එහෙනම් ඒකත් හිතන්න ඕනේ. සමහර තැන් තියෙනවා සල්ලි ටික ගත්තට පස්සේ අතහැරලා දාන රෝගියා.
1: ඔව්.
0: ආයි කෝල් එකක් දුන්නත් අහංස කරන්නේ.
1: ඔව්.
0: බලන්න.
1: දැන් මේගොල්ලෝ කෝල් කරලත් බලනවා නේද
0: කොහොමද? ලෙන්ස් ටෙක් එකට කෝල් කරලා බලන්න. ආෆ්ටර් සර්විස් එක. අර අපි කතා කරන්නේ බාණ්ඩාසියව ගැන කතා කරනකොට අලවියෙන් පසු සේවාව කියලා. අන්නේ ඒ වැඩි. ඒකත් හරියටම කරනවා. හරි. ඔය ලෙන්ස් ටෙක් ගැන මතක් කරේ ලෙන්ස් ටෙක් ආයි කියා හොස්පිටල්. හරි.
1: හරි.
0: රයිට්. ඒ වගේම ඩීප් ටෙක් ගැන දැන් කතා කරන්න ඉන්නේ. ඩීප් ටෙක් කියලා කියන්නේ ලංකාවේ ඔය සෝලා පද්ධති ස්මාර්ට් ඇග්‍රි කියන කන්සෙප්ට් එකේ වෝටර් පම්ප් එකයි සෝලා පද්ධතියයි මේ කියන දෙකේදීම ලංකාවේ අපි හැමෝටම මතක් වෙන වගකීමක් සහිත ආයතනය තමයි ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ. 0.71, 0.71, 0.71 කාර්යක්ෂම හොඳ ගුණාත්මක සේවාවක් සපයන්නේ යයි සූදානම්. ඉතින් හොඳ තරුණ පිරිසක් එක වැඩ කරන්න තියෙන්නේ. ඔයාට ඔයාගේ කැමැතිම ෆැක්ටරියකටයි දැන් සෝලා එක හොයන්නේ.
1: හා
0: සෝලා එකක් සවි කරන්න ඕනේ. කේතරට එන්න පුළුවන්, රජ ආයතනයට එන්න පුළුවන්, දෙපාර්තමේන්තු කන්තෝරු ඕනේ එකට. හරි. ඉතින් ඕනම තැනකට සෝලා එකක් හයි කරනවා නම්, වෝටර් පම්ප් එක ගන්නවා නම්, කෘෂිකාර්මික කටයුතු වලදී සෑහෙන වගාවින් ප්‍රමාණයක් ආවරණය කරන්නනේ. වතුර දාන්න ගියාම ලොකු කරන්ට් බිල් එකක් යනවා සාමාන්‍ය වෝටර් පම්ප් එකේ. සෝලා වෝටර් පම්ප් එක කියලා කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. වට එතන කරන්ට් බිල් එක ඉතුරුයි.
1: ඉතින්
0: 0.71 711 711 කියන නම්බරේ කෝල් එකක් දෙන්න.

0: මීටර් තිහක් දිග තල්මහෙක් කියලා කියන්නේ.
1: හරි.
0: මීටර් තිහක්. සෑහෙන දිගයි.
1: දිගයිනේ.
0: එයා තමයි වැඩිහිටි තල්මහා.
1: හා.
0: ඔය මෙච්චර කාලෙකට ලෝකේ බිහි වෙච්ච ලොව පහළ වූ විශාලතම සත්‍යය කියලා තමයි නිල් තල්මහට කියන්නේ.
1: හා.
0: ඒ කියන්නේ ඒ අයගෙත් වැඩිහිටි එක.
1: කිං.
0: ඔව් මීටර් 30යි. තොන් 200ක් බරයි. මෝටර් රථයක ප්‍රමාණයේ හදවතක් තියෙනවා.
1: දෙයනේ.
0: පොඩි ඔය ඇල්ටෝ එකක් මට්ටම එකක් නෙමෙයි. ඊටරි පොඩි ඔය සෙඩාන් කාර් එකක් කියලා අපි ගමු නිකන් සාමාන්‍යෙ තියෙන. දිග අර පිටිපස්ස තියෙන කාර් තියෙන. හැච්බැක් නොවන කාර් එකක විතර දිග හදවතක්.
1: හරි.
0: ප්‍රමාණයේ හදවතක් තියනවලු.
1: හා.
0: මේගොල්ලන්ගේ ශබ්දයේ ජෙට් එන්ජින් එකකට වඩා වේගෙ ඉන්නේ.
1: හා.
0: වැඩිලු.
1: හා.
0: හොයලා බලන්න නිල් තල්මසා.
1: ඒ හදවතේ අපිට ඉඩ නැද්ද දන්නේ නෑනේ.
0: මොකද අපි කොටිවලස්සුන්ගේ තදවත් වල නේද? අපි යක්ෂණියන්ගේ තදවත් ඉඩ හොයපු මිනිස්සු. නිල් තල්මසා මීටර් 30යි. ඔය අප්‍රිකානු ඇතා කියන්නේ මීටර් 3.5 දිගේ කෙනෙක්.
1: හරි.
0: මිනිසා මීටර් 1.8යි.
1: අනේ හරි චූටිනේ.
0: ඒතොර හිතන්න මිනිස්සු 1.8යි. නිල් තල්මසා මීටර් 30ක්
1: තියෙන. එක කටකට මදිනේ.
0: අබුම් කටයි බත් එකටයි කියලා දාගෙන ටූක් ගාලා.
1: රයිට් මදි.
0: මදි මේ.
1: දැනෙන්නේ.
0: ඔය නිල් තල්මසා ගැන ඊයන් හොයලා බලන්න. එයා මාර සතෙක්.
1: ඇයි එහෙම
0: කියන්නේ? කියන්නේ එයාගේ හැසිරීම, එයාගේ ජීවන රටාව, එයාගේ භාෂා විලාශය. කියන්නේ මිනිස්සු වගේ කතා නොකරට ඒගොල්ලන්ගේ ශබ්ද පිට කිරීම.
1: කියනවනේ.
0: ඒවා සෑහෙන ඉන්ටරෙස්ටිං. මහා සමාලලා හිතනවා මිනිස්සෙක් වගේද කියලා. ඔය ඩොල්ෆින් අධ්‍යයනය කරන කොටත් හිතෙනවනේ.
1: ඔව් ඔව්.
0: ඩොල්ෆින් කියන්නේත් එහෙම කෙනෙක්.
1: හරි කියුට් යනා.
0: ඔව්. නිල් තල්මසා. හරි. වැඩිහිටි නිල් තල්මසා ගැන තමයි අපි ඒ කියුවේ. 9:35 දැන් වෙලා.

0: රුපියල් 40කින් ජීවිතේ වෙනස් කරගන්න ගන්න ටිකට් එක ඊයේ ගත්ත ටිකට් එක අතර ගන්න මෙන්න වාසනාවන්ත ප්‍රතිඵලය අපි කියන්න ලෑස්ති වෙන්නේ. මහජන සම්පතෙන් පටන් ගත්තොත් 6268 වන දිනුම් වාරය ජයග්‍රහයි අංක H අක්ෂරය එක්ක තියෙන්නේ. අංක 3 අංක 5 අංක 7 අංක 3 අංක 2 සහ අංක 2. ඊට පස්සේ අපි බලමු ගොවිසෙත. කියන්න බලන්න ගොවිසෙත ලොතරැයි ප්‍රතිඵලය. X අක්ෂරයත් එක්ක අංක 3 33 42 66. ඊට පස්සේ තියෙනවා මෙගා පව. මෙගා පව ලොතරැයි L අක්ෂරයත් එක්ක අංක 23 තමයි ප්‍රසාද අංකය. ජයංක අංක 4 අංක 28 අංක 39 සහ අංක 58. ධන නිධානේ.
1: හරි.
0: කියන්න.
1: K අක්ෂරයත් එක්ක අංක 18. K අක්ෂරය.
0: K අක්ෂරය.
1: අංක 18, අංක 30, අංක 55, අංක 71.
0: ඊට පස්සේ තියෙන අද සම්පත. අංක 2, අංක 2, අංක 3, අංක 2, අංක 2, අංක 7, අංක 3, අංක 2, අංක 2, H අක්ෂරයත් එක්ක. ඊට පස්සේ තියෙනවා හඳහන ලොතරැයි. මීන ලග්නයත් එක්ක අංක 47, අංක 55, අංක 59 සහ අංක 60. ජය ලොතරැයි ගන්නවා නම් K අක්ෂරයත් එක්ක අංක 5, අංක 8, අංක 3 සහ අංක 7. අවසාන වශයෙන් අපි බලන්නේ සුබ දවසක් ලොතරැයි. අංක ටික කියන්න කලින් මීන ලග්නේ ජයග්‍රහය අංක ටික අංක 2, අංක 49 සහ අංක 56.
1: හරි.
0: ඉතින් මේ දවස්වල වැඩිපුර ගන්න ඕනේ ජාතික ලොතරැයි මණ්ඩලී ටිකට් එක මතකයිනේ. මේ දවස්වල අද සම්පත තමයි වැඩිපුර ගන්න ඕනේ. දැන් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ රැගෙනිනු ජාතික ලොතරැයි මණ්ඩලී ආශිර්වාදයේ නැවතවතාවක් තමන් වෙතටම ඒ අයට ලැබිලා තියෙනවා. ඒ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ විසින් සංවිධානය කරන ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලි රාජ්‍යංශයේ දෙවන ස්ථානය හිමි කරගත්තා. මේ සම්මාන උළෙල තුල ජාතික ලොතරැයි මණ්ඩලය 2025 සහ 2026 වසර තුලදීත් සම්මානිත වෙලා තියෙනවා. ඒ කියන්නේ සම්මාන දෙකක්.
1: හරි.
0: මේ විදිහට ආයතනය ජාතික ලොතරැයි මණ්ඩලය දිනා ගන්නවා. ඒ විශ්වාසය නිසාම රට පුරා වාසනාවන්තයින් බිහි කරමින් යන ගමනේ 2026 වසරේ ගෙවිච්ච මේ පුංචි කාලය තුල සුපිරි ත්‍යාගලාභීන් 32 තෝරගෙන තිනෝ. ඉතින් ඊට පස්සේ වාසනාවන්තයින්ට කෝටි 6,35,000 මේ ත්‍යාගලාභීන් 33 අතරේ බෙදෙන ගාන කිව්වේ කෝටි 6,35,000. ඉතින් ඒක ප්‍රධානය කිරීමේ උත්සවය පහුගිය දවසක ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වුණා.
1: හරි.
0: අවුරුදු 60කට ආසන්න කාලයක්. දශක 6කට අධික කාලයක්. ලක්ෂ ගණනින්, කෝටි ගණනින්, මිලියන ගණනින් වාසනාවන්තයින් බිහි කරමින් සමාජ සුබ සාධනෙ වගේම රාජ්‍ය සේවයේ පවත්වගෙන යන්න අවශ්‍ය කරන දායකත්වය දීලා තිනවා වාසනාවේ විශිෂ්ටතම ආයතනය ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ඒ නිසා වැඩ මතක් කරනවා රුපියල් 40කින් ටිකට් එකක් ගන්නවා කියලා කියන්නේම දිනුමක්. ඒ දිනුම එක පැත්තෙන් ගත්තම රටේ සංවර්ධනයට දායකත්වය. ඉතින් වාට පුළුවන් කමක් තියෙනවා අදත් ටිකට් එකක් ගන්න. ඔය දවසේ වියදම් වල අතරේ රුපියල් 40ක වියදම කියලා කියන්නේ ආයෝජනයක්. ඔයාගේ පැත්තෙන් ගත්තත් රට පැත්තෙන් ගත්තත්. 9:07

0: නවය විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
6: Why? Beat. It could mix better.

0: ඇහෙ දොර ගඟේ කල නැහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27 කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා

ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: නවයයි විනාඩි 49යි. පාරේ හයියෙන් වාහනයක් එනවලු. පොලිසිය අතදාලා නැවත්තුවලු.
1: හරි.
0: මේ කතාව නේ මේක පිටරට කතාව.
1: හා හයි ස්පීඩ් ලිවා.
0: ඔව් පොලිස් නිලධාරියෙක් ඉඳලා නැවත්තලා ගවලු.
1: හරි.
0: ඔය හයි ස්පීඩ් ආවේ. හා හයි ස්පීඩ් ආවේ.
1: දන්නේ නැද්ද?
0: මම හයි ස්පීඩ් ඕම තමයි හයි ස්පීඩ් ආවේ. මේ එක නෙමෙයි පිටරට කතාව. හරි. ඉතින් සිකෝලු ඔය හයි ස්පීඩ් පොඩක් වැඩි වුණා මේ සර් ඒකයි උනේ. වැඩි වුණා කිව්වේ. වැඩිලා කස පාටි එකට ගියා.
1: හා
0: වල එක දෙක වුණ දෙක තුන වුණ මගේ කරුමිට ආ තමයි බීලා දින්නේ ඔවුස බීලානේ බීලා හින්දා නිසා අර එනකොට අතන ගෑනු කෙනෙක් හැප්පුණේ ආ තමයි
1: නේ
0: බීලා ඇක්සිඩන්ට් එකක් කරලා එන්නේ ඔවුස කලබලේනේ ආවේ මංස දැන් පාටියේ ඉන්න ගමන් එතන කීප දෙනෙක්ට වැඩි වුණා.
1: හරි.
0: එතන හොඳ සල්ලිකාරයෙක් ඉන්නවා සර්. ඌගේ පික් පොට් කියන්නේ පොට් එකක් ගහලා ඒක අරගෙන කලබලෙට නැග්ගා. නැගලා එනකොට තමයි පාර පයින් ගෑනු කෙනා.
1: හරි.
0: ඒකෙන් තමයි පික් පොට් කාරේ. නෑ සර් පික් පොකට් නම් ගහන්නේ නෑ වෙන වෙන ඔය රොබරි වලට යනවා. ඔය පිටිපස්සේ වාහනේ තියෙන මේ ආයුධ ටිකත් ඒවයි. තමයි බාර පොරක්නේ. හා? තමයි මාරයක් එක්නේ. තමස දැන් මේ ඉර කැපුවට ඇල්ලුවාට පස්සේ තමස ඔක්කොම තමසික වැරදිලි කියනවා.
1: හ්ම්.
0: ඉතින් මේ මිනිස්සේ අවංක වෙන්න බෑ. හ්ම්. හරි මං තමසේ දානවා ඇතුළට. හ්ම්. එහෙම කොහොමද සර්?
1: හ්ම්.
0: ඇයි? සර් විතරක් කොහොමද මේක එහෙම දාන්නේ?
1: හ්ම්.
0: මාව ඉර කැපුවා කියලා අල්ලන්න සාක්ෂි තියෙන්න ඕන. හ්ම්. ආ අර දෙන්නේ කුඩ දෙන්නේ
1: කියන්නේ. දෙන්නේ කියන්නේ බෑ. ඔව්.
0: එහෙම යක් තියෙනවා මං අහලා තියෙනවා මං දන්නේ නැත්තේ නේද?
1: මේක
0: පිටරට කතාවක් නේ අපිට අදාළ. හ්ම්. පොලිස් නිලධාරිය පැත්තකට ගිහලා ගැහවලු ඔයිසිට කෝල් එක. ට්‍රැෆික් ඔයිසි ආවලු බයිකේ. හ්ම්. ඇයිලා නැවතුණු. ආ මෑන් මේ මෑන්ද මිනිහා.
1: හ්ම්.
0: මෑන්ද මිනිහා.
1: මෑන්ද මිනිහා.
0: මොන ඉංග්‍රීසිද බා? පිටරට පිටරට. ඔව් සර් මෙයා තමයි.
1: හ්ම්.
0: ආ අරනවා ඩිකි. ඩිකි ආරියලු.
1: හ්ම්.
0: ආවුද දිනවා කියලා කිව්වනේ.
1: ආ මොකද නෑ.
0: ආවුද නෑලු. ආ දැන් තමසි කෝනේ තමසි තමසි මේ පික් පොට් ගහව කියලා. ගන්නවා බාන් ෆස්ට් එක. පර්ස් එක නේද? එතකොට දැන් මේ තමස ඇක්සිඩන්ට් එකක් කරා ගියේ කොහෙද? කො වාහනේ වැදිච්ච තැන පේන්නුනේ ගෑනු කෙනා. වාහනේ වටේම ගියාලු පොලිස් නිලධාරිය වැදිච්ච තැනක් නැහැලු. දැන් තමස කිව්වේ?
1: වැදුන්නේ
0: නැහැ සර්. වැදුන්නේ නැහැ සර්. එතකොට මේ මනුස්සයා කියන්නේ මේ මගේ ගෝලයා කියන්නේ? එහෙම තමයි සර්. දැන් සර් සර්ට කියයි මං ඉර කැපුවා කියලා කියයි. මං බීලා ඉන්නවා කියලා කියයි. ඔය වගේ තමයි සර් පොලිස් නිලධාරියෝ මේ මිනිස්සුන්ට වැරදි පටවන්නේ.
1: කටහිරියොත් බොරු කියන්නේ.
0: ඔව් දැන් මගේ වාහනේ ඇතුලේ තියනවා කිව්වනේ. මෙහෙම වාහනේ ඇතුලේ ආයුධ නෑ සර්. දැන් අර පොලිස් නිලධාරියා මේ ඔක්කොම කියලා තමයි OIC ව ගෙන්නුවේ.
1: හරි.
0: ගෙන්නනකොට බඩුනේ. දැක්කනේ සර් මම ඉර කැපුවෙත් නෑ.
1: හා ස්පීඩ් ආවෙත් නෑ.
0: මේ මෑන් සර්ට බොරු කියලා සර්ගෙත් වෙලාව කාලා මම මෙතනට ගෙන්නුවේ. මම සර් දැන් සර්ට තේනවනේ. ආයුධ නෑ. පික් පොට් ගහලා පර්ස් එක ගන්නෑ. හැප්පිච්ච පිනුමක්වත් නෑ.
1: හරි.
0: බීලත් නෑ නේ සර් මේ.
1: මේවා ඒකනේ කියන්නේ.
0: බලන්න පිබලත්. බලන්න සර්. බලන්න සර් මෙහෙම නේ සර්. අයිසක මිනිස්සුන්ට මෙයාට පුළුවන් නම් කුඩු පැට්ටම් මගේ වාහනේට දාලා මාව අල්ලයි.
1: මේ ලංකාව ගැන නෙමෙයි. ලංකාව නෙමෙයි
0: පිටරට. පිටරට සිදු.
1: හරි.
0: හරි. මේ පොලිස් නිලධාරී ඉන්නව එහෙම නොමග යවනා ඉන්නව. සමහරු ඉන්නවා. ඒ පිටරටවල ඒ වගේ තත්ත්වයන් තියෙනවා. අපේ රටේ නම් එහෙම නොම ගෑවන්න බෑ. මොකද පොලිසිය ඉතාම සූක්ෂමව මේ සියල්ල නිරීක්ෂණය කරලා තමයි අවසානයේ
1: බොරු චෝදනා දාන්න.
0: බොරු චෝදනා බොරු චෝදන සමහර අර කියන්නේ වොයිස් කට්ටුල අපේ පුතාට කුඩු පැට්ටක් දාලා ගිනි. අනේ අනේ පුතා බබා.
1: බේබි.
0: දැන් බලන්න මේ දවස්වල නේද? මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවේ නැත්තම් විෂ මත්ද්‍රව්‍ය වලින් ඉවත් වීම උදෙසා විකුණන අයයි ගන්න අයයි මේ දෙගොල්ලොම අයින් කරන ක්‍රියාන්විතේ මේ වෙනකොට ආරම්භ කළා තියෙනවා.
1: සුද්ධ කරන්න අරන් තියෙනවා.
0: ඔව් රටේ මුල්ලක ඉඳලා ඔක්කොම සුද්ධ කරගෙන යනවා. ඒ අතරවාරේ ඔයාලට මතක් කරන්න ඕනේ ඔයා දන්න කවුරු හරි උනත් ඉන්නවනම් අන්න එහෙම කෙනෙක්ව ඔය මත්ද්‍රව්‍ය වලින් ගලව ගන්න ඕන කරන ඒ අවශ්‍ය කරන වටපිටාව හදන්න ඔයාට වචනකින් හරි සපෝට් එකක් දෙන්න පුළුවන්. ඒ හින්දා කතා කරන්න මෙන්න මේ නම්බර එකට
1: 19:27 තමයි ඔයා කතා කරන්න. නැත්නම් ඔයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාටම හිතනවා නම් මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා ඒත් ඔයා කතා කරන්න 19:27 ඒකලාට උදව් කරයි.
0: රටම එකට ජාතික මෙහෙයුම ඉතින් හානිකර මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන මේක රට පුරාම මේක ව්‍යාපෘතියක් විදිහට ආරම්භ කරලා තියෙනවා. ඉතින් මද්රව්‍යවල භයානක ප්‍රතිවිපාක පිළිබඳව ජනතාව දැනුවත් කරමින් යනවා. ඉතින් අවශ්‍ය කරන මේ බෙදාහැරීම් නේද? ඊට පස්සේ ඒවා ගන්න අය මේ ඔක්කෝ මේ ජාවාරම් සමස්තය නැති කරලා දාන්න ඕනේ. ඒක අවශ්‍ය කරන්නේ ඔයාගේ සහයෝගය, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්, ශක්තිමත් පවුල් වටිනාකම් සහ සමාජ වගකීම් ප්‍රවර්ධනය කිරීම තමයි මේ සියල්ලේ බලාපොරොත්තුව. ඉතින් හෙරෝයින්, අයිස්, ඒ වගේම හෑෂ්, කුෂ් කියන ඒවා නේ ඔය මානසික බලපෑම ඇති කරන, ඔළුව විකෘති වෙන, තමන් කවුද කියලා අඳුරන්නේ නැති,
1: තමන්ගේ වටේ ඉන්න කට්ටිය අඳුරන්නේ නැති.
0: ඔව්. ඉතින් මේ හැම දෙයකටම ඔයාලට පුළුවන්කමක් තියෙනවා සපෝට් කරන්න. ඉතින් අනිත් එහෙම ඇබ්බැහි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ගලව ගන්න, යහපත් මිත්‍රයෙක් වෙන්න, යාව ක්‍රීඩාවට, සංගීතයට, අධ්‍යාපනයට, සමාජ ක්‍රියාකාරකම් වලට යොමු කරන්න. ඉතින් මොකද මේ සමාජයේ විනාශ කරන හැම දෙයක්ම නේ ඔය මද්රව්‍ය කියලා ගත්තම විකුණන එක, ජාවාරම් පොඩ්ඩක් ගත්ත, චුට්ටක් ගත්ත, මෙච්චරයි මිලිග්‍රෑම් මෙච්චරයි, ඒව නෙමෙයි. සමස්තය රටින් තුරන් කිරීම වෙනුවෙන් තමයි වගේ සපෝට් එක ඉල්ලන්නේ. ඉතින් ඇබ්බැහි වෙච්ච අයගේ වදන්නවා සෞඛ්‍ය මට්ටම කොහොමද කියලා. කායික සහ මානසික කියන දෙකම ව්‍යාකූල වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න කියලා.
1: 19:27 තමයි ඔයා කතා කරන්න ඕනේ.
0: 19:27 ෆෝන් එකේ තියාගන්න. මද්රව්‍ය සම්බන්ධ ඕනම පැමිණිල්ලක් කරන්න ඔයාට කතා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම රයිනෝ රූෆින් ගැන ඉක්මන මතක් කරලා යන්නම්. වහලේට තියෙන හොඳම විසඳුම මැටි ලේයර් එකක් සහිතව මේ උෂ්ණ කාලගුණේ, අපි කියන්නේ උෂ්ණත්වයේ වැඩි කාලගුණ තත්ත්වයන් වලදී පවා වාගේ ගේ ඇතුළට ඒ උෂ්ණත්වය ඒ විදිහටම දෙන්නේ නැතුව පාලනය කළා. වාට යම් සනසිල්ලක් දෙනවා මේ ෂීට් එක මැටි ලේයර් එකක් තියෙන නිසා. උඩ තියෙන ජල විකර්ෂ ගාලේපනේ ඒ හරහා පාසි බැඳින්නේ නැහැ, තියසේවල බැඳින්නේ නැහැ, හොඳ පෙනුමක් ඇති කරනවා. ඒ රයිනෝ රූෆින් අවුරුදු 60ක විශ්වාසයත් එක්ක අපි මතක් කරේ. පැලත නිෂ්පාදනය ගැන කිව්වා. ලංකාවේ අංකයේ කිරිපිටි නිෂ්පාදකයා යෝගට් එකක් ගන්න ගියත්, අයිස්ක්‍රීම් ටික ගන්න ගියත්, බටර් එකක් ගන්න ගියත්, වඩ ඕනම තැනකදී පැලත කියනවා මතක් වෙන්න ඕනේ. ඒ වගේම ඩෝමා මාක්ස් පෙන් ගෲප් එක අලුතින් AI ස්ටාෆ් එකට මේ කට්ටිය ගන්නවා මේ දවස්වල. ඉතින් මෙන්න මේ නම්බර් එකට තමයි ඔයාගේ CV එක දාන්න ඕනේ.
1: 0767769099 කියන නම්බරයකට CV එක දාන්න. ඇසුරම් කරුවන්ට වගේම පොහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට තමයි මේ දවස්වල රැකියාව බාර්තු දෙන්නේ. ඉතින් ඔයාලට හොඳ වැටුපක් ගන්න පුළුවන්, හොඳ ස්ටාෆ් එකක් එක්ක වැඩ කරන්න පුළුවන් හිතේ නිදහසේ. දැම්මම දාන්න CV එක 0767769099 කියන නම්බරයකට.
0: එමනම් අපි මේ අගෝස්තු 4 වෙනිදා මේ අදාගහරුවාදා.
1: ඔව්.
0: ඉතින් අපි වැඩේ කටයුතු අවසන් කරනවා. හෙට උදේ 4 තමයි අපි ආයේ හම්බෙන්නේ. ගිහින් එන්න සුබ දවසක් ඔයාට.
1: ගිහින් එනං මං අඩෝ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176479
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: මම නම් දැන් මානම රිලැක්ස්
5: අනම්මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
6: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්
7: මුහුදෙන්වත් කුමනින්වත් කුඩුකේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සෑමට දැනුම් දීමයි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
8: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
9: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
10: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: ලක්කන පැවති සමගින් මබ වෙනුර ගෙන්නලිය පැවති සංස්කරණය මහින්ද මෙබිලේ.
1: පැයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩුගේන්න එපා. කොහොමකිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන්දීමයි ඉබත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ලොරි රථයක් දෙමුදිර ගවරවලදී අඩි 100ක ප්‍රපාතයක් සහිත ගඟකර පෙරළී ගොස් තිබෙනවා. බල්ලකිටුව සිට දෙමුදිර දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථය ගවරවලදී මෙලෙස ප්‍රපාතයට පෙරළී ගොස් ඇති බවයි අපවාර්තාකරු සඳහන් කළේ. ඉන් තුවාල ලැබු ලොරි රථයේ රියදුරා දෙමුදිර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල ශිෂ්‍යන් රෝහලට මාරු කර යවා තිබෙනවා. අදාළියම සිදුව විමානතුරින් ලොරි රථයට දැඩි හානි සිදු වුණා. මාර්ගයේ අධික බෑවුම් ස්වභාවය සහ අධික ලෙස ලිස්සා යන සුළු ස්වභාවය හේතුවෙන් ලොරි රථය පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බවයි මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබෙන්නේ. යුක්‍රේනයේ එල්ල කළ ඩ්‍රෝන් ප්‍රහාරයකින් රුසියාවේ පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අතර ළමුන් 3 දෙනෙකුද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ දකුණු දිග රුසියාවේ සංචාරකයන් බහුලව ගැවසෙන වෙර්ල ප්‍රදේශයකටයි. ප්‍රහාරයෙන් තවත් 40 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන්දා 7 දෙනෙකු රෝහල්ගත කර ඇති බව ක්‍රයිස්නෝස් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සඳහන් කළා. සැලසුම් සහගතව සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් යුක්‍රේනයේ ප්‍රහාර එල්ල කරන බවට රුසියා බලධාරීන් චෝදනා කරනවා. ඩ්‍රෝන ප්‍රහාරය එල්ලවන ආකාරය සමාජ මාධ්‍යයේ වාර්තා කර තිබුණා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
4: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ රිදම් වයි බීට් එකට මික්ස් වෙන හાર્ට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපර් අංකයට ටැග් මෙගා පවර්
0: ලකන්ද රේඩියෝ ITN
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලකන්ද හાર્ට්බීට්
3: සබෝදාසනක් හුදේ 10 විනාඩි 4යි.

FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Hot.

සුබෝදෑසනක්. උදේ 10:13 වෙලාව ඔය හට්බීට් අහගෙන ඉන්න වෙලාව. අද ඉතින් දෙවනි දවසනේ. අද සතිය දෙවනි දවස් පටන් අරගෙන තියෙන අගෝස්තු මාසේ 4 වෙනිදා කැලෙන්ඩරේ ඉතින් අලුත් මාසයක පිටුවක් පෙරළුණා. ඊට පස්සේ ආගේ සමහරක් විට ජීවිතේ අලුත් පිටුවක් වෙන්න පුළුවන් මේ අගෝස්තු මාසයේ කියනකොට නේද? ජීවිතය අලුත් බලාපොරොත්තු හීන මේ හැමදේම එක ඉස්සරහට යන ගමනක් නේද මේ තියෙන්නේ. මේ මාසේ වට හැබැයි කරගන්න ගොඩක් දේවල් ඇති, ගොඩක් බලාපොරොත්තු ඇති. එහෙම නැත්නම් ඔය අලුතෙන් වැඩක් පටන් ගන්න බලාගෙන කෙනෙක් වෙන්න පුළුවන්. මේ හැමදේම ඔයාට අනිවාර්යෙන් කරගන්න පුළුවන්. ඒ විශ්වාසයෙන් වැඩ කරාම අපි හිතනවට වඩා ඉස්සරහට අපිට යන්න පුළුවන් නේද? ඔයා මේ වෙලාවේ ඉතින් කොහේ හිටියත් මාව අහගෙන ඉන්නවා කියලා මන් දන්න. ඔයාට ලස්සනම සින්දු ගොඩාක් එකතු කරගෙන මං ඇවිල්ලා ඉන්න උදේ 10 වෙනකොටම FM 93.5 93.7 ඔයාට මාව අහගෙන ඉන්න පුළුවන් දවල් එක වෙනකන්. ඉතින් හාට් එක වේට් වෙන ලස්සන සින්දු ගොඩක් තියෙනවා. ඉතින් ඔයාට ඔයා කොහේ හිටියත් මේ වෙලාවේ ඔයා කර්මාන්ත ශාලාවක වැඩ කරන ගමන් වෙන්න පුළුවන්. ඔයාගෙම බිස්නස් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩ්ඩක් ඉතින් වැහි පොදේ උදේ ඔෆිස් එකට කියපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ මේ වෙලාවේ ගෙදරට වෙලාම වහගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඕන කෙනෙක්ට ලස්සන සින්දු ගොඩක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයා කැමති කෙනෙක් එක්කතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න. ඉතින් ඊයේ දවස කොයි විදිහට ජීවිතේ අපේ ගෙවුණත් අද දවසවට ලස්සන කරගන්න පුළුවන්. ඉතින් ඊයේ දවසට තිබුණ පැය 24යි නේ. ඉතින් අද දවසට තියෙනවා පැය 24ක්. සමහරක් විට ඊයේ දවසේ ඔයාට කරගන්න බැරි වුණු දේවල් ටික අද උදෙන්ම ඔයා පටන් ගත්තොත් කරගන්න පුළුවන්. ඉතින් පැය 24ක් ඇති නේද ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න. ඉතින් ඒ මොන වැඩේ කරන ගමන් වුණත් ඔයාට ලස්සනම සින්දුවක් අහන්න පුළුවන්. ඉතින් ඒක නතර මතක් කරන ගමන් මම ලස්සන සින්දුවක් ක්ලාසික් කරන් ඉන්නවා මේ වෙලාවේ. හાર્ට් බීට් එකෙන් ඔයාට අහන්න දෙන්න. එතුමයි රයිනි චාරුකාගේ ලස්සන සින්දුව අපි අහලා ඇවිල්ලා කතා කරමුනේ. ඔයාට මැසේජ් එකක් දාන්න පුළුවන් 0703 93 5 93 7 මේ කිනේ ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න.

0: දිසා නායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
1: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
0: විද්වත් දේශන සමක විවෘත සංවාදය.
1: විජයනන්ද චෛවීර, ආචාර්ය රංග කලංසූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
0: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
1: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
0: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
1: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාව වෙතින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100

උදේ 10 වෙනාඩි 30 වෙලා වර්ල්ඩ් වෙලාව බලලා අපි මේ පැත්තට ආවන ඉක්මනට නේ ලස්සන සින්දුවක් අහන්න. ලස්සන සින්දුවක් අහලා අපි චුට්ටක් කතා කරලා ආපහු අප ගිහින් ගහමු නේද ලස්සන සින්දුවක්. ලස්සන සින්දු කියලා කියද්දී සමහරක් වෙලාවට අර හිත හැදෙන ලස්සන සින්දුවක් ඇහෙනකොට හිතෙනවා මේ සින්දුව මටමද කියන්නේ. කයිසල් අපි හැම මිල්ටන් මල්වාරච්චි මහත්තයාගේ ලස්සන සින්දුව ඔබ ගාව මම ඉන්නෙමි. කවුරු හරි එහෙම කියලා තිනද වහත. ඕනේ සමහරක් විතර කියලා ඇති. කිව්වා කිව්වට පස්සේ සමහරක් විතර ওই සින්දුව ඇහෙනකොට මෙහෙම දෙයක් මට කෙනෙක් කිව්වනේ කියලා සමහරක් වෙලාවට එයාට මතක් වෙනවා ඇතිනේ ඉස්සර කාලේ පොඩි මතකයක් එහෙම. කමක් නෑ කොහොම හරි ඉතින් ඒවත් අපි ඉතින් මතක තියාගන්න ඕනේ නේද. මේ වෙලාවේ හાર્ට් එක බීටන හાર્ට් බීට් අහගෙන ඉන්නකොට කවුද අපි අහගෙන ඉන්නේ කියලා බලමුද මේ වෙලාවේ. මට හිතුණා චැට් එක පැත්තට ගියොත් හොඳයි කියලා. ඔයත් ඉන්නවද කියලා බලන්න මේ අතරතුර ලක්කන අහගෙන FM 93.5 93.7 හાર્ට් බීට් අහගෙන ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. ගුඩ් මෝර්නින් කවුද මේ ප්‍රියන්ත ඔයා කුවෙට් වලින් ඉඳන් නේද මාව අහගෙන ඉන්නේ. මේ වෙලාවේ ඔයාගේ වයිෆ් කාන්තිව එකතු කරගන්න හරි මාදරින් ලස්සන සිද්ධුවකට ලස්සන සිද්ධුවක් මම ලෑස්ති කරගෙන ඉන්නවා. අපිට කෙනෙක්ගේ දවස පටන් ගන්නකොටම හිතක් රිද්දන්නේ නැතුව වචනයක්වත් වචනකින්වත් හිතක් රිද්දන්නේ නැතුව පුළුවන් නම් වැඩ ටික පටන් ගන්න දවසම ලස්සන වෙනවානේ. සමහරක් විට ඔයා හිතන්නේ නැතුව කියන එක වචනකින් තව කෙනෙක්ගේ හිතක් ගොඩාක් රිදෙන්න පුළුවන්. ඒක ඔයාට සමහරක් පුංචි සතුටක් වෙන්න පුළුවන්. එහෙම නැතුව අහන් ඉන්න කෙනාට ඒක හිත රිදෙන දෙයක් වෙන්න පුළුවන් නේද? බලන්නද කිසිම වෙලාවක කිසිම කෙනෙක්ට හීනකින්වත් පීඩාවක් නොවෙන්න ඕනේ කියලා මුංචි ප්‍රාර්ථනයක් එක්ක ලස්සන මැසේජ් එකක් එවපු කෙනෙක් කීපෝ. එතමයි බොයගොඩ සුමන ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්න ඔයාටත් හරි ලස්සන හිතක් නේද දීමේ. කවුරු කාගේවත් හිතක් රිදන්න කැමති නැති කෙනෙක් නේද ඔයා. මට හිතෙන ඔයා හැම කෙනෙක් කියලා මැනික ලක්කන අහගෙන ඉන්නේ. බොහොම ස්තුතියි. ඉතින් ඔයා මැදිරියට ඇවිල්ලා කතා කරනකම් නේද බලන් ඉන්නේ මාව. ඔව් ඔයා මං එනකම් බලාගෙන ඉන්නේ. ඉතින් ලස්සන ගීතයකට ඔයාව එකතු කරගන්නම් හරි මාදරින් බොයගොඩ සුමන. ඔය විදිහට මම ආව හැගෙන ඉන්න දන්නවනේ මම ෂෙවෝන්. ඔව් මම දන්නව ෂෙවෝන් ඔයා කියලා. ඔයාවත් එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. ඔය විදිහට මාගෙන ඉන්න ඔයාටත් පුළුවන් ලස්සන සින්දු අහන්න මේ විදිහටම දවල් එක වෙනකම්ම. ලස්සන සින්දු අහගෙන හිටියා විතරක් මදිනේ මේ වෙලාවේ රස තේකක් රස කීර්තියකක් තිබ්බත් කොහොමද? පොඩ්ඩක් අර පොඩි වැස්සක් එක්කනේ ඇවිල්ලා තියෙන්නේ දවස පටන් ගන්නකොට. එතකොට පොඩි රස උණුවට ඔව කිරි එකක් කිරි තේකක් තිබ්බත් මං හිතන්නේ හොඳයි මේ වෙලාවේ. ඔයා හැම ගන්නවා නම් ඔයා ගන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදනම තමයි ඔයාට රසට ගුණට උකුවට හදා ගන්න පුළුවන් ඒ පැල්වත්ත නිෂ්පාදන පැල. ඉතින් ඔයාට පැල්වත්ත කිරිපිටි එකක් ගන්නකොට ඔයාට අර සිරසියක්ම ස්වභාවික ගුණයකින් ඒ වගේම සිරසියක්ම ස්වභාවිකව හදන නිසා තමයි ඔයාට මේ තරම්ම විශ්වාසයෙන් කියන්නේ. ඉතින් ඔයා බය නැතුව අරගෙන බොන්න හරි රසට ගුණට උකුවට ගන්නකොට පැල්වත්ත නිෂ්පාදනම විතරමයි. ඒකට උදව් මතක් කරන ගමන් ආටත් පුළුවන් මේ පැත්තට කෝල් එකක් දෙන්න මැසේජ් එකක් තියෙන ලස්සන සින්දුවක් ඉල්ලගන්න. ඉතින් මම ලෑස්ති කරන් ඉන්න ලස්සන සින්දුවක් ඔයාටත් අහන්න පුළුවන්. ඉතින් අපි සින්දුව අහලා ඇවිල්ලා අපි කතා කරමු නේද ඉක්මනට මේ පැත්තට.

0: లుక్కయ్యా మారే విడని ఊని దొక్కి వాడే మడ మెమరీలో స్కీల
1: మెమరీలో కౌన్ డాక్టర్ యాదు సున్నది
2: උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.
3: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.බි. ධනරේ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: ලකන්ඩ රේඩියෝ ITN හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලකන්ඩ හට් බීට්.
5: උදේ 10 විනාඩි 46
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
8: ඉවරයි.
9: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

දහයට පටන් ගත්තේ වෙලාව මං හිතන්නේ හරි ඉක්මනට ගිහිල්ලා ඉවර 10 පැය මේ විදියට හරි ඉක්මනට යන උදේ 10 විනාඩි 43යි වෙලාව පව ඔයා මාව හගෙන ඉන්න වෙලාව හાર્ට් බීට් එකෙන් ඉතින් හાર્ට් බීට් හගෙන ඉන්නකොට ඔයාට පුළුවන් ලස්සන සින්දු ගොඩක් අහන්න නේද ඔයාට හසින්දුවක් අහගෙන ඉන්න ගමන් හිතුනොත් එම කොහේ හරි රටකට යන්න කියලා සමහර සින්දු අහගෙන ඉන්නකොට හිතෙනවා නේ මට කොහෙද දුර රටකට යන්න තිබුණොත් කියලා දැන් අපි රටකට යනකොට අනිවාර්යෙන් අපිට ප්ලේන් එක නේද යන්න වෙන්නේ. ගුවන් යානෙක යනකොට සමහරක් වෙලාවට වට හිතලා නැද්ද? දැන් ගුවන් යානෙකට ජනල් ටික තියෙනවනේ. අර රවුමට තියෙන්නේ පොඩි ඕවලාකාර හැඩයක්. ඉතින් ඒවට හිතලා නැද්ද කවදාවත් දවසක ඇයි මේ ඕවලාකාර හැඩයක් තියෙන්නේ? අපිට පුළුවන් කොඩු ජනේලියක් තියන අර ගෙවල් වල එහෙම තියෙන නේද? ඔයා දන්නවද ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා? දැන් අපි ගුවන් යානේ පහළ ඉඳලා උඩට ගන්නකොට දැන් මොහොන දෙන්න සිද්ධ වෙන විශේෂම දෙයක් තමයි දැන් ගුවන් යානේ අඩි 30,000ක් විතර ඉහළට යනවානේ. එතකොට ගුවන් යානේ ඇතුළත දැන් වායු පීඩනය එක විදිහටම පවත්වාගෙන යන්න ඕනේ. එතකොට දැන් ගුවන් යානෙන් එළියට වඩා ඇතුළේ තියෙන පීඩනය වැඩි ඉනේ. එතකොට දැන් අපි සමහරක් විට කොටු හැඩේ ජනේලයක් තිබ්බොත් ඒ කොටුව හැඩයට වටේට තියෙන ඒ කොන් හතරේදී පීඩනය වැඩිපුර ඉතුරු වෙනවා. ඉතින් එතකොට වෙන්නේ ගුවන් යානයේ ජනේලේ හතර ඇස්සුනොත් එහෙම ඒ තියුණු කොන් හතර වටේට මුළු පීඩනය එකට එකතු වෙලා ඒ ලෝහ කඳ පුපුරා යන්න පුළුවන් කියලා තමයි කියන්නේ. එතකොට ආ දන්නවද දැන් සමහරක් වෙලාවට මේක විසඳුමක් විදිහට ඉංජිනේරුවරුන් හඳුන්වලා දුන්නා මේ ඕවලාකාර හැඩය. ජනේලයකට කොටු හැඩයක් නැතු ඕලාකාර හැඩයක් තිබුණොත් මේක අපි පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් අර පීඩනය අඩු කරගෙන ඒ පීඩනය සමානව ඒ ඕවල් ෂේප් එක හැරේ වටේට යවන්න පුළුවන් කියලා අලුත් තාක්ෂණයක් එක්ක තමයි ඒ ගුවන් යානයේ ජනේලෙ අපිට ඕවලාකාර හැඩයකින් දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේ දැන් ආරක්ෂාව තහවුරු කරගෙන මේ වගේ හැඩයක් වෙනස් කරපු නිසා මගින්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න පුළුවන් අධික පීඩනයක් ඔය ජනේලෙට එන්නේ නැතුව වටකුරු ධාරයේ දිගේ විතරක් ගිහිල්ලා දැන් අර ඕවලාකාර හැඩින් යනකොට ඉතින් මගින්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න පුළුවන් පිපිරීම් අඩු වෙන පුළුවන්. ඉතින් මේ වගේ තාක්ෂණයක් එක්ක අලුත් දෙයක් එක්ක තමයි ඉතින් ගුවන් යානිකයි ඒ ජනේලෙ ඕවලාකාර ෂේප් එකක් වෙලා තියෙන්නේ. ගුවන් යානේ නැගල ගියට හරියක් නෑ හරියන්නේ නෑ. ඉතින් මේ වගේ දයක් උනේ ඇයි කියලා පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ නේද? එහෙම තමයි. ඉතින් අපි ගමනක් යන කෙනින් පොඩ්ඩක් ඉතින් ඒ දේවලු දැනගෙන ගියොත් හොඳයි නේද? මේ වෙලාවේ රටේ ඉඳගෙන මාව හගෙන ඉන්නවා නේද සමහර අය? ඔන්න ඔයා නැගල ගියපු ගුවන් යානේ මේ වගේ දේවලු තිබුණ කියලා මට මතක් වෙයි. එහෙම වෙනකොට මට හිතුණා රුමේනියාව පැත්තට යන රුමේනියාව වල ඉඳලා මේ වෙලාවේ මම වහගෙන ඉන්නවා කසුන් කසුනෝව එකතු කරගන්න හඩු මාදරින් වාගේ පෞලි හැමෝම මේ වෙලාවේ එකතු කරගන්න ඕනි කියලා තියෙන. ඉතින් කොච්චර දුර රටක හිටියත් උඩ මේ වෙලාවේ පෞලි හැමෝම මතක් වෙනව නේද? අර ළඟ ඉන්න හිටියනම් කියලා හිතනවනේ කමක් නැහැ. ඉතින් හැමදම මේ සමහරක් වැඩවලට ලංකාවෙන් ගොඩාක් දුරකට යන්න වෙන අපේ හැර හීන කියලා දේවල් තියෙනුනේ. ඒ දේවල් වෙනුවෙන් තමයි ඉතින් ලංකාවෙන් ගොඩක් සමහරක් වෙලට දුර රටකට යන්නේ. ඒ කොහොම ගියත් හිත ලංකාවේ තියෙනව නේද? ඒ වගේම මේ වෙලාවේ FM 93.5 93.7 මාව වහගෙන ඉන්නවා. කවුද මේ? සුබ දවසක් කියලා තියෙනවා. බොරලස් කමෙන්ල් තමයි මාව වහගෙන ඉන්නේ දිනිත. විමුක්ති හර්ෂේ වගේම හේමචන්ද්‍ර මල්කාන්ති මෙහැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. තව ඉන්නෝ. කමල් සන්ධ්‍යායි වගේම සරච්චන්ද්‍ර මේ කට්ටියවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊළඟ ලස්සන සින්දුවට. අපිවත් මතක් කරන්න ලස්සන සින්දුවකට සරච්චන්ද්‍ර ඩයස් සහපත් එකතු කරගන්නම්. සින්දුවක් අහනකොට රසට මොන හරි කන්න තිබ්බොත් එහෙම නැත්නම් රසට මොන හරි බොන්න තිබ්බොත් යෝගට් ඩ්‍රින්ක් එකක් වගේ පොඩ්ඩක් අර පොඩි බඩගින්නට ඔයාට පැල්වත නිෂ්පාදන මිදින් ඔයාට ඒ වගේ දේවල් මිදී ගන්න පුළුවන්. වැනිලා රසින් එහෙම නැත්නම් ස්ට්‍රෝබෙරි රසින් ඔයාට පැල්වත යෝගට් පාරයක් මිදී ගන්න පුළුවන්. ඉතින් ඔයා ගන්නකොට පැල්වත කියන නමින්ම මිදී ගන්න අමතක කරන්න එපා. ඉතින් ඔයා මාව අහන් ඉන්න ඔයාට මම ලස්සන සින්දුවක් ලැස්ති කරගෙන ඉන්නවා මේ වෙලාවේ. ඉතින් අපි ඒ සින්දුව අහලා ඇවිල්ලා ඉක්මනට කතා කරමු නේද? උදේ 10 විනාඩි 47යි.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
1: ලකන මොමලින් ඒසල්
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
5: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness within සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ heartbeat.
1: හාඩ්මීට් අහගෙන ඉන්න ගමන් අපි අර අලුත් පෑයකට යන දින ඊට කලින් මට හිතනවට මතක් කරන්න ඕනේ කියලා ජීවිතයේ සිහිනයට වස්සනාවේ ආශිර්වාදය අරගෙන ඉන්න ධන නිධානයේ ලොතරැයි පත්‍රය ගැන. ඉතින් වාගේ දොහ දන්නවා ජාතික ලොතරැයි මණ්ඩලයේ තමයි මහගෙදර. ඉතින් මහගෙදරින් එන ධන නිධානයේ ලොතරැයි ඔයාලට මෙලදී ගන්න පුළුවන්. ඉතින් මේ අවුරුද්ද ගෙවි ගියපු වසර මාස 7 කියන මේ කාලය තුල ධන නිධානයේ ලොතරැයියෙන් සුපිරි ත්‍යාගලාභින් දෙන්නේ එවගේම ලක්ෂ 20 ත්‍යාගලාභින් 35ක් එවගේම විතරක් නෙවෙයි 200,000 ත්‍යාගලාභින් 347ක් ඒ වගේම 437ක් මේ වගේ කියන ජයග්‍රහයකින් ඔයාලට හඳුන්වලා දීලා තියෙන ඉතින් ඔයාලත් පුළුවන් මේ වගේ කෝටිපතියෙක් ලක්ෂපතියෙක් ඒ වගේම 20 ලක්ෂපතියෙක් වෙන්න ධන නිධානයේ ලොතරැයි පත්‍රයේ ඔයා ළඟම තියෙන ලොතරැයි කෝඩුවෙන් අදම මිලදී අරගෙන බලන්න 10:55 දැන් වෙලාව

0: ලක්කන ප්‍රවෘත්ති සමකෙන් මම වෙනුරි ගිනලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ගල් සිට හම්බන්තොට හරහා පොතිවිල් දක්වා වෙරළට ඔබින් මුහුදු ප්‍රදේශ පිටින් පිට රළු ඉතා රළු වන බව කලුණු විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එම මුහුදු කලාපයේ සුළඟේ වේගය 5 කිලෝමීටර 60-70 දක්වා ඉහළ යා හැකියි. එබැවින් එම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි කලුණු විද්‍යා දෙපාර්තමේන්තුව දීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ. පුත්තරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා මෙන්ම මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා මුලදිව දක්වා වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 5 කිලෝමීටර 50-60 දක්වා ඉහළ යාමේ හැකියාව පවතිනවා. එබැවින් මුහුදු ප්‍රදේශයේද පිටින් පිට රළු වන බවයි කලුණු විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. පුත්තරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතිවිල් දක්වා වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශවල මෝතේ රළ උස මීටර 2.54 අගයක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. වෙනසුවේලාවේ භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 6000 දක්වා ඉක්මවා තිබෙනවා. මෙවැනි විට තහවුරු කර ඇති මරණ සංඛ්‍යාව 6125ක් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. පසුගිය ජුනි මාසයේ වෙනසුවේලාවේ භූකම්පා හටගත්තා. ඉන්තුවා ලැබූ 61000ක් රෝහල්වල ප්‍රතිකාර ලබා ඇති බවද වෙනසුවේලා රාජනිල වාර්තා උපුටා දක්වමින් අල්ජසිරා ප්‍රවෘත්ති සේවය සඳහන් කළා. තවත් විශාල පිරිසක් අතුරුදන් වුණා. ඔවුන් සොයා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ජාතීන් කනස්සල්ල පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ලක්නෙ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ 10:12 බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලාම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: 11:04යි.

උදේ කළහයි විනාඩි 10 ය කියන්නේ අපි අලුත් පැයකට මේ ඇවිල්ලා ඉන්නේ. ලස්සන සින්දු ගොඩක් අහන්න පුළුවන් වාටෝ මේ පැයේදී. ඉතින් ලස්සන සින්දුවක් අහන්න වාටෝ FM 93.5 93.7 සද්දේ වැඩි කරගෙන අහන්න පුළුවන්. ඒකෙන තවට මතක් කරනකොට මට හිතුණා ෆෝන් නම්බර් එක මතක් කරන්න ඕනි කියලා. සමහර විට දැන් අහන කෙනෙක් වෙන්න පුළුවන් නේද? එතකොට පොඩක් විතර ෆෝන් නම්බර් එක අමතක වෙන්න පුළුවන්. එයාට තමයි මම මේ මතක් කරන්නේ. 0703935937 මේ කියන ෆෝන් නම්බර් එකට ඔයාට මැසේජ් එකක් එවන්න පුළුවන්. කැමති කෙනෙක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට මට කතා කරපුවා ඉන්න මේ වෙලාවෙ ඉතින් ආව එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න යන තමයි මේ හදන්නේ. ඒජී අනුර පුස්සල්ලාවෙන් මට මැසේජ් එකක් දාලා තිනු ආව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ওই විදිහටම අහගෙන ඉන්න ලස්සන සින්දු ගොඩාක් තියෙනවා. ට්‍රින්ක වහේ කරුමින් පුංචි බඩ මැසේජ් එකක් දාලා තිනා වෙනදා වගේ මම ඔයාටත් පුළුවන් මාව අහගෙන ඉන්න. පෝර්ටි මාසේ වන්නේ සඳ ලංකා විඳරනේ රද මාව අහගෙන ඉන්න ලස්සන සින්දු ගොඩක් දෙන්නම් ඔයාට. ලක්ෂපාණින් මැසේජ් එකක් දාලා තිනවා මේ වෙලාව මේ හැමෝම අහගෙන ඉන්නේ ලකඩ කියලා. I think ওই විදිහටම ඉන්න දවල් එක වෙනකන් ඔයාට ඉන්න පුළුවන් මාත් එක්ක ලස්සන සින්දුවක් අහගෙන. මට හිතුණා ලංකාවේ යනකොට පොඩක් හොරණ පැත්තට ගියොත් හොඳයි කියලා. හොරණින් මෙහාර මාවහගෙන ඉන්නවා සද්දෙටම. ඉතින් එයාට ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් හාට් බීට් අහගෙන ඉන්න ඔයාට කොහොමද අපි ලස්සන සින්දුවක් නොදී ඉන්නේ නේද? ඉතින් මේ ලැස්ති කරන් ඉන්න සින්දුව මගෙන් ඔයාට. මේක අහලා ඇවිල්ලා අපි කතා කරමු. උදේ 11යි විනාඩි 11යි.

පහර ලංකාවටම ලකන පෙරනෝවරු මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගං වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374 FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බි. දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
4: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
5: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.

එකොළහයි විනාඩි 30 වෙලාව ඔය හට් බීට් අහගෙන ඉන්නකොට මේ දවස්වල ගංගාතර අවදානමක් තියෙනවා. ඉතින් ගංගා පිට හරි ගිහිල්ලා තියෙනවා. ඒත් එක්කම සමහර අය කියනවාසත් අහිමි වෙලා තියෙනවා නේද? එහෙම තමයි, ස්වභාවික ආපදාවක් එනකොට අපිට හැමදේටම මෝන දෙන්නත් සිද්ධ වෙනවනේ. රත්නපුරේ කියලා තිය කියන්නේ ඒ වගේ ගමක්, ඒ වගේ තැනක්. ඉතින් ඒ වගේ මේ දවස්වල ගම්වතර අවදානම වැඩිපුර තියෙන තැනක් නේද? ඉතින් තමරා කුමාර රත්නට කතා කරා. ඉතින් ඔබ ආදරේ ලස්සන සින්දුවකට එකතු කරගන්නවා. එයා ඉන්න පැත්තට මේ වෙලාවේ ගම්වතර අවදානමක් නැහැ කිව්වා. හැබැයි වුණාට ඒ ඊට පල්ලෙහා කැටිවලට මේ වෙනකොට ගම්වතර අවදානම තියෙනවා කියලා තමයි ඉතින් කතා කරනකොට කිව්වේ. ඉතින් හැම තමයි මේ දේවලුත් ඉතින් තියෙනවා. ඉතින් හැමෝටම පරිස්සමෙන් ඉන්න කියලා ඉතින් පුංචි මතක් කිරීමක් කරනවා. ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු නොවී අපිට කෙනෙක්ට දෙයක් දෙන්න පුළුවන්. එත හිතින් අපිට මුළු හිතින්ම දෙන්න පුළුවන්. අර දන් දීමක් කියන්නේ ඒකනේ. හිතේ අර චුට්ටකවත් ඉතුරු කරගන්න නැතුව. ඉතින් අයට මතක් කරන්න ඕනේ මේ වෙලාවේ ලේ දන් දීමේ කඳවුරක් පැවැත්වෙන සූදානම් කටයුතු කරලා තියෙන. ඉතින් ඔයාට මියදෙන හදවතකට පණ දෙන්න පුළුවන්. ඉතින් මියදෙන හදවතකට ඉතින් පණ දෙන්න ඔයාටත් එකතු වෙන්න පුළුවන් පුංචි ලේ ටිකකින්. ඉතින් කලතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තමයි මේක සංවිධානය කරන්නේ. ලේ දන් දීමේ කඳවුර අගෝස්තු 5 වෙනිදා තමයි තියෙන්නේ. ඉතින් කලතර කච්චේරි පරිශ්‍රයේ පැරණි ශ්‍රවණාගාරයේදී තමයි තියෙන්නේ. උදේ 8:30 ඉඳලා හවස 3 වෙනකම් තියෙනවා. ඉතින් මේ වෙනකොට ලේ දන් දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට යන්න පුළුවන් කියලා පුංචි මතක් කිරීමක් කරනවා. ඔය අනකට මතක් කළා ඔයාගේ ජාතික හැඳුනුම් පත අරගෙන යන්න. ඉතින් නැත්නම් ලේ දන් දීමේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙනවන පුංචි ප්‍රශ්නයක් කියන පුළුවන්. ඉතින් ඒකත් ඔයාලට මතක් කරන යන්දී මතක් කරලා ඔයාගේ ID කාඩ් එක ජාතික හැඳුනුම් පත අරගෙන යන්න. ඒකනත් මතක් කරලා මට හිතුණා මේ වෙලාවේ හાર્ට් බීට් චැට් එක පැත්තට යන්න ඕනේ කියලා. කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. සේරුව අවලකේදී සම්බරසිංහ මාව අහගෙන ඉන්නවා කියලා මන් දන්නවා. මේ වෙලාවේ සද්දටම දිනවවත් එකතු කරගන්නම් මේ ළඟ ලස්සන සින්දුවට. හાર્ට් බීට් අපිත් එකතු කරගන්න කියලා තිනා. ගුඩ් මෝර්නින්, ගුඩ් මෝර්නින් ඔයාට. ලස්සන සින්දුවකට කවුද මේ වසන්ත කුමාරියාව තමයි එකතු කරගන්න අපි ලැස්ති වෙලා ඉන්නේ. ඊළඟ සින්දුවට ඔය විදිහටම අහගෙන ඉන්නෝ. මට හිතුණා රුමේනියා පැත්තට යන. රුමේනියා පැත්තේ මොකද වෙන්නේ මේ දවස්වල? මොකද කරන්නේ කියන්න බලන්න. ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. ගුඩ් මෝර්නින් ඔයාට. ලස්සන සින්දුවකට අපි එකතු කරගන්න. ජීටී යාළුව හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. අහංගමිනියගේ අම්මා එකතු කරගන්න ඕනේ. බිරින්ද තෙලිනි, ඒ වගේම ගිහංස, ඒ වගේම හිමංශ පුතාලා දෙන්නව එකතු කරගන්න කියලා තියෙනවා ඊළඟ ලස්සන සින්දුවට. සුබ දවසක් වේවා කියලා තියෙනවා. වැලි ගල්ලෙන් තමයි සුජානි මැසේජ් එක දාලා තියෙන. මහත්තයා නිමල්, ඒ වගේම පුතා රුසිදු, දුව රශිනි, ඒ වගේම මාජී, ෆාතිමා, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් ලස්සන සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්නේ සුරේනිත් මෙල්ගේ. ඉතින් ඒක තහන්න පුළුවන් ඔයාට. ඊට කලින් ඔයාට මතක් කරන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදන ගැන. පැල්වත්ත කියලා කියන්නේ ඔයාට විශ්වාසයේ විදිහට මෙදා ඉඳලා අද වෙනකම්ම තියාගෙන ඉන්න කෙනෙක්. ඒක නිසාම තමයි මේ තරම් කාලයක් වෙළඳපළේ රැඳලා ඉන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. 100%ක්ම ස්වභාවික ගුණය ආරක්ෂා කරගන්නීමේ දේශීය දෙයකට කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාට මෙලදී ගන්න පුළුවන් පැල්වත්ත නිෂ්පාදන, පැල්වත්ත කිරිපිටි, පැල්වත්ත යෝගට්, ඒ වගේම පැල්වත්ත අයිස්ක්‍රීම්. මේ කින ඕන දෙයක් ඔයාට පැල්වත්ත කියන නමින්ම මෙලදී අරගෙන බලන්න පුළුවන්. ඉතින් ඔයා මෙලදී ගන්නකොට පැල්වත්ත කියන නම කියලාම ඉල්ලන්න අමතක කරන්න එපා. 11:34 ඉඳන් වෙලාව

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්මුන සමට දැන් දීමයි ඉවත් වෙන
5: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම

0: එකොළහයි විනාඩි හතලිහයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ

එකොළහයි විනාඩි 44 වෙලාව යමාව හගෙන ඉන්න වෙලාව. වෙලාව හොඳ වුණාම ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන් නේද? ජීවිතේ සුබ සිහින හැදෑරෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ තිබුණ හිණයක් තිබුණා නම් ඉතින් ඒක තමයි කියන්නේ. මොකද එතපයි ජීවිතේ සිහිනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන ලොතරැයි මණ්ඩලයේ මහගෙදර තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් විශ්වාසයෙන් ඔයා ගාවට ලොතරැයි පත්‍ර අරගෙන එනවා. ඉතින් වාසනාව ඔයාට අරගෙන එනවා. ඉතින් ඔයාට තියෙන වාසනාව උරගා බලන්න ඔයාට ලොතරැයි පත්‍ර මෙලදී ගන්න විතරයි. ඒ අතර තියෙන විශේෂම එකක් තමයි ධන නිධානයේ ලොතරැයි පත්‍රේ මේ අවුරුද්ද වෙන පුර සුප්‍රීත්‍යාගලාබින් කන්දක් අරගෙන ඇවිල්ලා තියෙන. ඉතින් ඔයාටත් ඒ අතර වාසනාවන්තයෙක් වෙන්න පුළුවන්. පහුගිය මාස 7 කියන මේ කාලය තුලදී දැන් ධන නිධානයේ ලොතරැයි සුප්‍රීත්‍යාගලාබින් දෙදෙනෙක්, ඒ විතරක් නෙවෙයි 120 ත්‍යාගලාබින් 35, 200 ත්‍යාගලාබින් 457 දෙනෙක් වගේම මාර්තු 1 වෙනිදා ඉඳලා පටන් අරගෙන තියෙනවා සන්ඩේ බෝනස් මේ කියන වාසිය. ඉතින් ඔයාට මාස 5ක් මේ වෙනකොට ගෙවිලා ගිහිල්ලා ඉවරයි. ඔයාටත් පුළුවන් 1004 වාසනාවන්තයෙක් වෙන්න. ඉතින් ඔයා බලවල ඉන්නේ නැතුව ඔයා දකුණ තැනින් තියෙන එකම ලොතරැයි කූඩුවක් වෙන්න පුළුවන්. ඒ ලොතරැයි කූඩුව ගාවට ගිහිල්ලා ඔයා ගන්න ඕනේ ධන නිධානය කියන ලොතරැයි පත්‍රේ. ඉතින් වැඩි වැඩියෙන් මිලදී අරගෙන ඔයාට පුළුවන් කෝටිපති ත්‍යාගය මේ වෙනකොට ඔයාගේ කරගන්න. ඔයාට කෝටිපතියෙක්, 20 ලක්ෂපතියෙක්, ඒ වගේම සුපුරුදු තෑගි වලට අමතරව ඔයාට ඉරිදා දවසේ දිනුම් වදින බෝනස්, සන්ඩේ බෝනස් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වාසනාව හිමි කරගන්න පුළුවන්. ඉතින් ඔයා පරක්කු වෙන්න එපා. ඔයාලංගම දෙන ලොතරැයි කූඩුවට ගිහිල්ලා ඔයාගේ වාසනාව බලන්න නේද? ඔයා හිතන්න ඇති වෙලාවක ඔයාගේ ජීවිතයට වාසනාව අරගෙන ඉන්න පුළුවන්. ඉතින් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ඒ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයාට කරේ. උදේ කියලා කියනකොට පොඩ්ඩක් රස්නයක් වගේ එන්න පුළුවන් මේ වෙලාවේ. රස්නයක් වගේ එනවනම් මොනවාද හොඳ? යෝගට් එකක් තිබ්බොත් කොහොමද? දැන් කිරි ගොවීන්ගෙන් දැන් අපි ගොවිපල වලින් ඒ කිරි ටික අරගෙන කිරි ගොවීන්ගේ මුලින්ම දී අරගෙන ඉතින් පැය 48ක් වගේ පුංචි කාලයකදී ඔයා ගාවට යෝගට් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ලොකු කාලයක් අර කිරි ටික තියාගෙන ඉන්න නැතුව හරිම නැවුම් විදිහට නැවුම් රසයක් එක්ක උකු රසයකින් ගුණට ඔයා ගාවට අරන් එනවනම් ඒ පැල්වත්ත නිෂ්පාදනම තමයි. ඉතින් ඔයා කෑම ටිකක් කහලා ඔයා මොනවා හරි කන්න දෙයක් මලාගෙන ඉනවනම් ඔයා පැල්වත්ත යෝගට් එකක් අරගෙන බලන්න. එගිරතර මතක් කරන ගමන් අපි යමුද බලන්න හાર્ට් බීට් චැට් එක පැත්තට. මේ වෙලාවේ කවුද සත්‍යයෙන්ම හાર્ට් බීට් අහගෙන ඉන්නේ කියලා බලන්න. කවුද මේ? අද නම කියන්න විදිහක් නැහැ. ඒවා නමේ වුණ මේ වෙලාවේ සත්‍යයෙන්ම ලක්කන අහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. කොලොස් සෙට් එකම මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලාද ලස්සන සින්දුවක් කියලා තියෙනවා. කසුන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. එතන ඉන්නවා නේද සඳරුවන්, පුබුදු, ඒ වගේම මංජුල, සති එක දිගට මේ වෙලාව මොකද්ද මේ නම? ඒක ජොට්ටක් හොයාගන්න අමාරුයි. සති සචින්ත මං හිතන්නේ. ඒත් එක්කම තව නමක් තියෙනවා. ඒක පස්සේ හොයාගමු. ඒ වගේම භාෂිත, ඒ වගේම දෙනුවන්, යසින්ත කට්ටියම එකතු කරගන්න කියලා තියෙන. බොළුවන් නම් ඉතින් අපිට මැසේජ් එකක් කියනොට පොඩ්ඩක් අර වචන කීපයක් අතර ස්පේස් එකක් තියලා ඉවන්න. මොකද එහෙම බලන් යනකොට ජොට්ටක් අපිට අපහසුතාවයට පත් වෙනවා. එහෙම ගොඩක් අය ඉන්න. ඉතින් එහෙම තමයි චූටි මතක් කිරීමක් තමයි ඔයාලට කරන්නේ. ඉතින් විශේෂම දේ තමයි ඉල්ලාගේ නම හරිම විදිහට අපි කියන්න ඕනේ. ඔයා පුංචි වෙලාවක් වෙන් කරගෙන මැසේජ් එකක් මට එවන්. ඉතින් ඔයා කාසයි ඔයාගේ නම හරියට කියනවට නේද? ඉතින් හරියට කියන්න, නම හරියට එවන්න. හාද කොහොමද ලබමු අපිත් ඉන්නවා කියලා තියෙනවා. ඉතින් කෑගල් ඉමුල් කස්තනින් තමයි මම අහගෙන ඉන්නේ. උදේශිකා නිරූපම මාලා ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. ජයම මොයා ඉන්නව නේද? උදව් දවස වාසනාවන්ත දවසක් වෙන්න ඕනි කියලා තියෙන. ඉතින් ජයම මේ ආදත් මේ අගෝස්තු මාසේ මේ දවස ලස්සන වෙන්න ඕනි. කොට්ටාවේ ඉඳලා තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ආ වැඩ කරන තැන ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, ඒ වගේම මදුසංක, ලක්ෂ්ම මිස්ව එකතු කරගන්න ඕනි. ජයමම තමයි හරි මාදිරින් වෙනද වගේම මැසේජ් එක මට එවලා තියෙන්නේ. ඉතින් මම ලස්සන සින්දුවක් මේ වෙලාව ලෑස්ටි කරගෙන ඉන්නවා. ඒ සින්දුව හලවිල අපි කතා කරමුනේ. එකල හයි විනාඩි 49 දැන් වෙලාව.

0: රටට වග කියන රේඩියෝ
1: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරික බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
3: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe hatara weddi tune karala tiyaganna
4: evening drive with chamit and charu
5: sama anugrahaya nlp hadahana lankave wedima tagi dena tagi avastha wedima lutraya nlp hadahana ඔබත් අදම NLB හඳ බලා ගන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
2: එකලයි වේනිය විමේ ඉන්නේ තව විනාඩි 5ක් වගේ තමයි තියෙන දවල් 12 වෙන අපු වෙයි මමයි හම්බ වෙන්නේ දවල් නිවුස් එකෙන් පස්සේ. ඒ කියන්නේ ඔහොමම ඉන්න කොහොමත් යන්න එපා. ඉතින් ලස්සන සින්දු ටික ක්ලාසික කරගෙන ඉන්නවා. ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනේ NLP දන නිධානය ලොතරේ පත්‍රය ගැන. ඉතින් ඔයා ළඟම තියෙන ලොතරේ කෝඩුවෙන් ඔයා මතක් කරලා දකින්න තනින් ඔයා ළඟම තියෙන ලොතරේ කෝඩුවෙන් දන නිධානය ලොතරේ පත්‍රය අරගෙන බලන්න. එයාට කෝටිපති ඒ වගේම 20 ලක්ෂ උපති ඒ විතරක් නෙමෙයි සුපුරුදු ටැග් වලට අමතරව Sunday bonus එකත් එක්ක වාසනාවත් එක්ක වෙන්න පුළුවන් ඔයාලට. ඉතින් ජාතියේ මහා නිධානය තමයි ධන නිධානය කියලා කියන්නේ. ඉතින් ඔවත් මිලදී අරගෙන වාගේ කෝටිපති හීනය හැබෑ කරගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි වාටේ මතක් කිරීම කරේ. මේ වෙලාවේ සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම තුසිත ඔයාව එකතු කරගන්න ඕනේ කලුතරේ. මම අහගෙන ඉන්නවා කියලා මම දන්නවා මේ වෙලාවේ සද්දෙටම. ඒ වගේම හයි ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. මමත් ලක්කන් අහගෙන ඉන්නේ නිරෝෂා විරේචිනීගේ ලස්සන සින්දුව කියලා තියෙනවා. අපි බලමු මේක කොහොම හරි දෙන්න තිලිනේ. ওই විදිහටම අහගෙන ඉන්න. නිවුස් එකෙන් පස්සේ ආපහු අපි බලමු කොහොම හරි සින්දුව දෙන්න. හොම ගමින් මේ වෙලාවේ මම අහගෙන ඉන්නවා වැඩ කරන කෙන හැමෝමත් එකතු කරගෙන. එම කෙනාගේ නම දාලා නැ සින්දුවක් කියලා තියෙනවා. ඔයාවට ලස්සන සින්දුවක් දෙන්නම් ওই විදිහටම ඉන්න. ලක්කන් අයිටියන් සබෝදැසනක් කියලා තේනවා. හට් බීට් එකේ ලස්සන සින්දුවක් තියෙන ගල තමයි හලව හලවත පැට්‍රික් කර්ණෝපාල. ඉතින් ඇන් සහන් රශ්මිය වගේම ෂානේල් රශ්මි දුව ඉන්නවා මේ වෙලාවේ. ලිලි මොනිස්ටා මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන කියලා තමයි තේනේ. මම ලැස්ති කරන් ඉන්නවා. ඉතින් ලස්සන සින්දුවක් කියලා දී මං කොහොමද ලස්සන සින්දුවක් නොදී ඉන්නේ? ප්‍රනීෂගේ ආවාව සින්දුව. ඉතින් ඒක අහලා බලලා අපි ආපහු හම්බෙමු නිවුස් එකෙන් පස්සේ.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඩ බලාගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගීතා අනු

0: настала.
1: අයහපත් කාලගුණයේ ජීවිත හතක් බිලිගනී. වැස්ස අඩුවේ. ගංගුතුර තර්ජන පහව යද්දී මුහුදු ගමන තවවත් අවධානමේ. මහර ගැටුම ගැන ඇමති හර්ෂණගෙන් විශේෂ ප්‍රකාශයක්. කුමන්ත්‍රණයක් දැයි විමර්ශන. යෝෂිතයි කරන්නාගුරුටයි අධික නියෝගයක්. සාකච්ඡා යෝජනාව ඉරානයේ ඉවත දමද්දී ට්‍රම්ප්ගෙන් අවසන් අනතුරු ඇඟවීමක්. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩවිතාරණ. ප්‍රදේශ රැසකට බලපෑති අධික වර්ෂාවක් සමග පහත් දීම් රැසක් ජලයෙන් නැටුව පවතිනවා. මහවැලි, කැලණි සහ කළුයන ගංගා ඒ දිනේ වන විට ගංගුතර අවධානමක පැවතියද එම අවධානම මේ වන විට සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර මහතා දැන්ට පවතින තත්ත්වය පිළිබඳව පැහැදිලි කළා.
2: ඊයේ දින ලැබුණු වර්ෂාපතනයත් සමගම විශේෂයෙන්ම ගංගා කීපයක ජලමට්ටම් ඉහළ යාම තුළ ගංගමතුර තත්ත්වයක් ඇතිවීමේ තත්ත්වයක් නැති වුණා. මේ තත්ත්වය යටතේ අද වන විට කැලණි ගඟ සහ මහවැලි ගඟ ගංගමතුර තත්ත්වයක් ඇති වුණා ඊයේ දිනේ. මේ වන විට බොහෝ දුරට මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශ නාවලපිටිය සහ පේරාදෙණිය ජලමට්ටම් අඩු වෙමින් පවතිනවා. සාමාන්‍ය තත්ත්වයට පත් වී තියෙනවා නාවලපිටිය. ඊට අමතරව පහුගිය පැය 24 තුළ වර්ෂාපතනයේත් සැලකිලිතු අඩුවීමක් පෙන්වුම් කරනවා. ඒ නිසා තවදුරටත් ජලමට්ටම් වැඩිවීමේ අවධානම මේ දක්වා පවතින කාලගුණික තත්ත්වයන් යටතේ නැහැ. පවතින තත්ත්වයන් යටතේ අනතුරුදායක ජලමට්ටමක් වැඩිවීමක් පෙන්වුම් කරන්නේ නැති නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියන ඉල්ලීම කරනවා. මොකද පුරෝකථනයන් තියෙනවා අද දවසේ ජම් වර්ෂාපතනයක් ලැබෙවි කියලා. ඒ නිසා විශේෂයෙන්ම කළුගඟ, කැලණි ගඟ සහ මහවැලි ගඟ ඉහළ ත්‍රෝණි ප්‍රදේශ වලට අද දිනේ ඇතැම් විට වර්ෂාපතනය ලැබීමේ පුරෝකථනයක් තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් සියලු දෙනා අවධානයෙන් ඉන්න කියන ඉල්ලීමක් කරනවා.
1: අධික වර්ෂාවක් සමග පොල්පිටියේ මොරහේනගම් ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ පස්කන්ධ කඩාවැටීම හේතුවෙන් නිවස තුළ සිටි කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ 47, 22, 58 සහ 83 යන වයස් කාණ්ඩවල පසුව පිරිසක්. යුදහම්තාව ප්‍රදේශවාසීන් සහ පොලිසියෙක්ව පසු කන්දට යටු සිරුරු ගොඩ ගැනීමට කටයුතු කළා. ගිනිගත් තේන අඹගම ප්‍රදේශයේ ජලයෙන් නැටු මාර්ගයක ගමකත් පුද්ගලයෙකු ජලපහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා. හැටන් නුවරළිය ප්‍රධාන මාර්ගයට සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට අද අලුයම් කාලයේ යලිත් පස්කන්ධ කඩාවැටී තිබෙනවා. නොවුඩ් මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ එම පස් ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවයි. මහවැලිගඟේ ජලමට්ටම ඉහළ යාම සමග ගම්පොළ ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් ජලයෙන් නැටු වුණා. පවුල් 500කට වැඩි පිරිසක් අවතන් වී ඇති අතර ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටයි කටයුතු කරන්නේ. බෙබිල බෝතලා පිටිය, ගංගමට පාර සහ පල්ලිවිල ඇතුළු ප්‍රදේශ කිහිපයක් තවම ජලයෙන් යටව පවතිනවා. මේ අතර ගල් පෙරළීමේ අවධානම හේතුවෙන් වසා තැමුණු කොළඹ නුවර මාර්ගයේ කඩු කණ්ඩාව සිට ගණිතන දක්වා කොටස ඊයේ රාත්‍රියේ යළි විවෘත කරනවා. කෙසේ වෙතත් මාර්ගයේ භාවිත කිරීමේදී දැඩි ලෙස විමසිලිමත් වන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ. වසන්ත මාතිබු හැටන් ගෙනගත් තියෙන හෙම්මාතගම ගම්පොළ යන මාර්ගද ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා. අයහපත් කාලගුණය හමුවේ මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්වල පාසල් අද දිනේ වසා තැමුණු අතර මාතර දිස්ත්‍රික්කයේ පාසල් පැවැත්මේ බලය විදුහල්පතිවරුන් වෙත පැවරීමටයි මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලය ඊයේ පියවර ගත්තේ. මේ අතර කොත්මලේ පොල්ගොල්ල ඇතුළු තවත් ජලාශ කිහිපයක වාඳුරට තවදුරටත් විවෘතව පවතිනවා. නායම් අන්තරැගවීම තවදුරටත් ක්‍රියාත්මකයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළේ සහ පස්පාගි කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට නිකුත් කළ නායම් රතු නිවේදන තවදුරටත් බලාත්මක බවයි.
0: මේ වන විට දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 6කට ඉවත් වීම රතුණු වේදින ක්‍රියාත්මක වන අතර ඒ වගේම දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 16කට අධිකර දෙක ඇරතේ අවදාන සිටින නිවේදන ක්‍රියාත්මක වන ඒ වගේම දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 4කට අධිකර 1 යටතේ මියුසිනවත් බන් සිටින නිවේදන ක්‍රියාත්මකයි ප්‍රදේශවාදීර ගතතේ මහනුව දිස්ත්‍රික්කයේ ගංගහිල කෝරළේ උඩුදුම්බර පස්පාය කෝරළේ කෑගල දිස්ත්‍රික්ක යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයත් නෝරෙලේ දිස්ත්‍රික්කයේ අඹගමු සහ නෝඩෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධිකර 3 යටතේ ඉවත් වීම රතුණු
1: කලුකංගී අතුකංගාවක් වන හුංගම්මුව ගඟ පිටාර ගැලීමෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ගම්මාන කිහිපයක් ජලයෙන් යටවයි පවතින්නේ. කරණ්ඩාගොඩ, ගිනිහිරිය, කහවත්ත, රත්නංගම්මුව ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව ජලගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. අධික වැස සහිත කාලගුණය හේතුවෙන් මහනුවර, නුවරඑළිය, කෑගල්ල, මාතලේ සහ මාතර දිස්ත්‍රික්වලට බලපෑම් එල්ල වී තිබෙනවා. පවුල් 700කට අධරන් පුද්ගලයන් 2971 දෙනෙකෝ පීඩාවට පත්ව සිටිනවා. පුද්ගලයන් 1887 දෙනෙකෝ සුරක්ෂිතව මධ්‍යස්ථානවල සිටින බවයි ආපදා කරුණාකර මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර ප්‍රදේශ රැසක අදත් මිලිමීටර 75ක් වූ තදවැසි ඇතිවන බව කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතවිල් දක්වා වෙලට ඔබ්බෙන් වන මුහුද ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වලකින් ලෙසද සඳහන් කරමින්.
3: පසුගිය දිනවල දිවයිනේ තිබුණු වැසි තත්ත්වයේ අපි තුළු අඩුවීමක් අපේක්ෂා කරනවා. අදත් සහ හෙට දිනේ අපි අද දිනේ බලාපොරොත්තු වෙනවා මධ්‍යම සබරගමුව, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි යෝගිකුරුන් සහිත වැසි ඇතිවේවි කියලා. මේ අතරින් ගත්තොත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඒ වගේම සබරගමුව පළාතෙත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75ක් දක්වා වගේ තරමක තද වැසි අද දිනේ අපි අපේක්ෂා කරනවා. ඒ වගේම උතුරුමැද පළාතෙත් වැසි ස්වල්පයක් ඇති වෙන්න ඉඩ කඩක් තියෙනවා. හවස දෙකෙන් වගේ පස්සේ නැගෙනහිර පළාතෙත් ඒ වගේම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේවි. සුළු වැස්සක් අපි බලාපොරොත්තු වෙනවා. උතුරුමැද ඒ වගේම බස්නාහිර, සබරගම, මධ්‍යම පළාත්වලත්, වයඹ පළාතෙත්, දකුණු පළාතේ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර 40ක 50ක වගේ තරමක තද සුළං අද දිනෙත් අපි අපේක්ෂා කරනවා. සවස් කාලය ගත්තාම විශේෂයෙන් අපි වැසි බලාපොරොත්තු වෙනවා නැගෙනහිර පළාතේ සහ ත්‍රිකුණාමලයේ තමයි. ඒ වගේම නිරිත දිග කොටසේ වැසි අපි අද දිනේ වරින් වර අපේක්ෂා කරනවා.
1: මහර බන්ධනාගාරගැටුම බාහිර පාර්ශ්වයකගේ මැදිහත්වීමෙන් සිදු වූ කුමන්ත්‍රණයක් දැයි සෙවීමට විමර්ශන ක්‍රියාත්මක බව අමාත්‍ය හර්ෂණ නානකාර මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඒ සිද්ධිය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්
4: 2026 පළවන දින මහර බන්ධනාගාරයේ 3:45ට මුළු තැන්ගෙයි වහලය මත රැඳවීම තිදෙනෙකු නැගූ විරෝධතා දක්වා ඇත. ඒ සමනය කිරීම සඳහා මහර බන්ධනාගාර අධිකාරීතුමන් විසින් එම ස්ථානයට ගොස් ඔවුන් සමග විනාඩි 15ක පමණ සාකච්ඡාවක් සිදු කළද රැඳවියන් එකඟතාවයකට පැමිණියේ නැහැ. ඉන්පසුව වාට්වල සිටි රැඳවියන් 1000ක් පමණ එම ස්ථානයට එකවර පැමිණ ඇති අතර රැඳවියන් විසින් මහණින් ഘോഷා කර ඇත. එම අවස්ථාවේදී තත්ත්වය පාලනය කර ගැනීම නොහැකි බැවින් මහර බන්ධනාගාර අධිකෘතතුමන් නිලා සමග පසුබැස ප්‍රධාන දොරටුව පැමිණ යකඩ දොරටුව අගුළු දමා වසාගෙන ඇත. එම අවස්ථාවන් විට මේ කැරලක් දක්වා වර්ධනය වී ඇති අතර රැඳවියන් ප්‍රධාන දොරටුව දෙසට හා පරිශ්‍රයෙන් ඉවතට ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර තත්ත්වය පාලනය කර ගැනීම නොහැකි වූ බැවින් එම අවස්ථාවේදී කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ භාවිතයෙන් තත්ත්වය පාලනය කර ගැනීම උත්සාහ කරන ලදී. ඒ වන විටත් ප්‍රධාන ජේනරල් කාර්යාලය හා විනයංශයේ රැඳවියන් විසින් ගිනි තබා විනාශ කර ඇත. ඉන්පසු පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුදුව හමුදාව කැඳවා බන්ධනාගාරයේ පරිශ්‍රයවට ආරක්ෂාව තර කර තිබෙනවා. නැවත කලහකාරී රැඳවියන් විසින් බන්ධනාගාර කර්මාන්තංශය හා බන්ධනාගාර මුළු තැන්ගේ ගිනි තබා විනාශ කර තිබෙනවා. 2026 වන දින පෙරවරු 7ට පමණ බන්ධනාගාර නිලධාරීන් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සමග බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී සියලුම රැඳවියන් වාට්වලට තබා වසා තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරනු ලැබුවා. මෙම සිදුවීමෙන් එක් රැඳවියෙකු මියගොස් තව 8 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර මෙම සිදුවීමෙන් නිලධාරීන්ට ජීවිතහානි හෝ තුවාල සිදු වී නොමැත.
1: මේ අතර මේගම්බ බන්ධනාගාරය ඇති වූ සිද්ධියට වඩා මහර බන්ධනාගාරය ඇති වූ තත්ත්වය වෙනස් බවද අමාත්‍යවරයා සඳහන් කළා.
4: මහරැති වූ තත්ත්වය මේ ගමට වඩා වෙනස් තත්ත්වයක්. මෙතන මොවුන් මේ ගැටුම ඇති කරගන්නේ පාලන තන්ත්‍රය සමග. මෙතන අපහැදිලි කරුණු වෙන්නේ මොවුන්ට මේ තත්ත්වය ඇති කිරීමට ආසන්නතම කරුණක් මේ දක්වා එක අපිට සොයාගන්න නොහැකි වෙලා තිබෙනවා. හේතුව මොකද්ද කියන එක. දැන් රැඳිවියන් දෙන්නෙක් වහලු දෙන්නව කතා කරනකොට උතන්ට 3-4 දෙනෙක් ඇවිල්ලා මොකද්ද වෙන්නේ කියන බල්ලෙක් හරි. 10ක් 15ක් ඇවිල්ලා මොකද්ද වෙන්නේ කියලා බල්ලෙක් හරි. නමුත් එකපාර්ශ්වව 1000ක් එන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. පෙර නොවිරු ආකාරයට ගිනි තැබීම් කළා තිබෙනවා. මොවුන් ගිනි තබලා තියෙන්නේ ඔවුන් ඉන්න සෙල් ඇරුණකොට ඔවුන්ට උයන මුළු තැන්ගය, කන්න බොන්න තියෙන තැන්, බේත් හේත් ගන්න තැන්, කාර්යාල, ඒ කියන්නේ මේ කරපු කටට උවණාවක් තිබිලා තියෙනවා. පැහැදිලිව පේනවා. මොකද තමන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවා නම් මුළු තැන්ගය ගිනි තියන්නේ නැහැ. මොකද හේතුව තමන්ට කන්න බොන්න තියෙන තැන. පිරගය මහර කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙලක් මේ සංවිධානාත්මක ක්‍රමය තුළ තිබෙන බව පේනවා. ඉන්පසු ඇති වූ තත්වයන් සියල්ලම බලනකොට යම් සැකයක් පහළ වෙනවා. මේට බාහිර බලපෑමක් තිබුණද මේ කලබලකාරී තත්වයක් ඇති කරන්න කියලා අපි දැන් සොයා බලමින් පවතිනවා. මේ වන විට වෙනත් බන්ධනාගාරවලින් කෑමුයලා වෙනත් බන්ධනාගාරවලින් පහසුකම් අරගෙන ඒ රැඳවියන්ට අවශ්‍ය සියලු පහසුකම් කටයුතු ලබා දෙන්න මේ අවස්ථාවෙත් අපේ බන්ධනාගාර නිලධාරීන් කටයුතු කරනවා. ඒ වගේම කලින් කියූ පරිදි මේ ගැන විමර්ශන කරනවා අපි හොයලා බලනවා. එහෙම කුමන්ත්‍රණකාරී කට්ටිය ඉන්නවා නම් ඔවුන්ට විරුද්ධව පියවර ගන්නත් අපි පැකිලෙන්නේ නැහැ. මහර දැන් සම්පූර්ණම තත්ත්වය පාලනය වෙලා තිබෙනවා. මේ වෙනුවට කැබිනට් මණ්ඩලයෙන් කමිටුවක් පත් කළ තිබෙනවා. මගේ සභාපතිතුමින් යුතු ආනන්ද ජයපාල මහත්මයා ඇතුළු අපේ ලේකම්වරු සහ පොලිසිය සහ රස පරීක්ෂක සහ නීතිවේද දෙපාර්තමේන්තුවෙන් අපි වාර්තාවක් සපයමින් යනවා. මෙම තදබදය අඩු කිරීමේ ක්‍රමවේදයන්, රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීම, බන්ධනාගාර තුළ ආරක්ෂාව ඇති කිරීම, මේ රැල්ලක් වශයෙන් පැතිරෙන්න පුළුවන්ද කියන එකට අපේ අවධානය යොමු වෙලා තිබෙනවා. මේ අවස්ථාව වෙන විට අපි සියලුම බන්ධනාගාර අධිකාරීවරුන්ට උපදෙස් දීලා තියෙනවා විශේෂ අවධානය යොමු කරන්න අවශ්‍ය තැන්. ඒ වගේම තව බන්ධනාගාර දෙකක හෝ තුනක සම්බන්ධයෙන් අපට යම් තොරතුරු ප්‍රමාණයක් ලැබෙනවා. ඒ තොරතුරු මා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට ලබා දීලා තිබෙනවා. ඇති වෙන ඕනෑම තත්ත්වයක් මැඩලන්න අවශ්‍ය සම්බන්ධීකරණයක් අපි ගොඩනගනවා.
1: නොතිසියක් ලද විට කොළඹ මහාධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගුරු යන දෙදෙනාට කොළඹ මහාධිකරණය නියම කළා. ඒ අලස් කොමිසම ගොනු කර තිබූ පැමිණිල්ලක් අද කැඳවූ අවස්ථාවේදී 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය මණ්ඩලයක ලෙස නියමිත සුසුකම් සපුරන තිබූ යෝෂිත රාජපක්ෂ යන අය බඳවා ගැනීම සහ එතෙක් ප්‍රතිපටි පාටියකට බැහැරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් ගෙවා ඔහු සහභාගී කර වූ බවටයි එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට චෝදනා එල්ලබුණේ. මේ තුරෙන් දූෂණ නැමැති වර්ණ සිදුව බවට සැකපිට අල්ලස් කොමිසම විසින් සැකරුවන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටින නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙන බවයි. වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා එහිදී කියා සිටියේ සිය සේවාදායකයාට එරෙහිව නඩු පැවරීම පිළිබඳව තමන් තොරතුරු දැනගත්තේ සමාජ මාධ්‍ය තුලින් බවයි. සැකකාරී යෝජිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය සේවාදායකයාට ව්‍යාපාරික සම්මුලකට සහභාගී වීම සඳහා විදේශගත වීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා. ඒදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සැකකට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබෙන බැවින් ඊට අදාළ නියෝග නිකුත් කිරීමට නොහැකි බවයි. නොතිසියක් ලද විට කොළඹ මහාධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා සැකරුවන් දෙදෙනාට නියම කළා. ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවති නඩු කටයුතු අවසන් කෙරුණා. ලොරි රථයක් දෙමුවතුර ගවරවලදී අඩි 100ක ප්‍රපාතයක් සහිත ගඟකට පෙරළී ගොස් තිබෙනවා. බල්ලකිටුව සිට දෙමුවතුර දෙසට ධාවනි වෙමින් තිබූ ලොරි රථය ගවරවලදී මෙලෙස ප්‍රපාතයට පෙරළී ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඉන් තුවාල ලැබූ ලොරි රථය රේතුරා දෙමුවතුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල ශිෂ්‍ය රෝහලට මාරු කරවා තිබෙනවා. අදාළම සිදුවීම අනතුරින් ලොරි රථයට දැඩි හානි සිදු වුණා. මාර්ගයේ අධික බෑවුම් ස්වභාවය සහ අධික ලෙස ලිස්සා යන සුළු ස්වභාවය හේතුවෙන් ලොරි රථය පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ. අමරිකාව සමග සාකච්ඡා ඉරානය ප්‍රතික්ෂේප කරද්දී මේ ගිවිසුමකට එළඹීමට අවසන් අවස්ථාව බවද අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවා තිබෙනවා. විදේශ මාධ්‍ය පවසන්නේ ඉරානය සහ අමරිකාව අතර පවතින යුද අරපොතී සම්බන්ධයෙන් මේ වන විට පරස්පර ප්‍රකාශනයකුත් වී ඇති බවයි. කෙසේ වෙතත් ඉරානයේ සමග නව සාකච්ඡා ආරම්භ වී ඇති බවත් ගැටුම තවදුරටත් උත්සන්න වීම වළක්වා ගැනීමට ඔවුන්ට ලැබෙන අවසන් අවස්ථාව මේ බවත් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. එම සාකච්ඡාවලදී හෝමු සම්බුදු සන්ධිය නැවත විවෘත කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද ඔහු සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර අමෙරිකා ජනාධිපතිරයාගේ ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ඉරාන විදේශ අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශ නිල ප්‍රකාශය ඉස්මායිල් බාගායි සඳහන් කර ඇත්තේ අමෙරිකා සමග කිසිදු සාකච්ඡාවක් මේ වන විට සිදු නොවන බවයි. ඔමානිය සමග හෝමු සමුදු සන්ධිය සම්බන්ධ තාක්ෂණික කරුණු පිළිබඳව පමණක් සාකච්ඡා කරන බවයි අමාත්‍යාංශ ප්‍රකාශකවරයා පවසන්නේ. සංචාරික පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර 20-20 ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගයේ මේ වන විට පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නේ. එහිදී නියමිත පන්දු අර 20 අවසානයේදී ශ්‍රී ලංකා කාන්තාවන් කඩලු 6ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 113ක්. පෙරදින සඳහා පිටියේ පිවිසෙ සිටින පාකිස්තාන කාන්තාවන් පිටසුළු වේලාවකට පෙර පන්දුවාර 6ක් අවසානයේ කඩලු 2ක් දැවි ලකුණු 44ක් රැස් කරගෙන සිටියා. ආර්.ඩී.බී. බැංකුවේ මූලස්ථානයේ නවීන පහසුකම් සහිතව ආකර්ෂණීය ස්ථානයක විවෘත කර තිබෙනවා. ඒ සභාපති ලසන්ත ප්‍රනාන්දු, විදාකිලධාරී, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලයේ මෙන්ම පාරිභෝගික භවතුන්ගේ සහභාගිත්වයෙන් මහර ප්‍රාදේශීය සභාවේ සභාපති අතුල කළුආරච්චි මහතා ඇතුළු පිරිසක්ද විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියා. කැලණි ප්‍රදේශයේ ස්ථානයකයි ආර්.ඩී.බී. මූලස්ථානයේ මෙතෙක් පවත්වාගෙන යනු ලැබුවේ. ඒ වඩාත් පහසුකම් සහිතව මෙන්ම පාරිභෝගික ජනතාවට උසස් බැංකු සේවා අත්දැකීම් ලබා දීමේ අරමුණු පෙරදරිව නව මූලස්ථානයේ විවෘත කර තිබෙනවා. ආර්.ඩී.බී. බැංකුව ආරම්භ කරුණේ 1997 වසරේදී. මේ වන විට ඒ රට පුරා ශාඛා 272කින් සමන්විතයි. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල. අයහපත් කාලගුණයේ ජීවිත හතක් බිලිගනී. වැස අඩුවේ. ගංගුතර තර්ජන පහව යද්දී මුහුදු ගමන තවමත් අවධානමේ. මාර ගැටුම ගැන ඇමති හර්ෂණගෙන් විශේෂ ප්‍රකාශයක්. කොමන්ත්‍රණයක් දැයි විමර්ශන. යෝෂිතටයි කරන්නාගොල්ටයි අධිකරණයේ නියෝගයක්. සාකච්ඡා යෝජනාව ඉරානයේ ඉවත් දමද්දී ට්‍රම්ප්ගෙන් අවසන් අනතුරු ඇඟවීමක්. ලකන මේළඟ පැවති ප්‍රකාශය පසුරු එකට බලාපොරොත්තු වන්න. දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
5: හෙල්ත් වොච් ඔබ වෙනුවෙන් විමසින්.
6: අනතුරුවලට ලක්වන ජීවිත බේරා ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා විශේෂ වැඩසටහනක් ආරම්භ කළා. ඒ අනුව සෑම ග්‍රාම නිලධාරී වසමකින්ම දෙදෙනෙකු බැගින් තෝරාගෙන ඔවුන්ව මේ සඳහා සක්‍රියව දායක කර ගැනීම සිදුවනවා. ඒ ගැනයි අද හෙල්ත් වොච් අවධානය. මේ වැඩපිළිවෙල පිළිබඳව අපිට පැහැදිලි කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝගයකගේ අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීණි අලහප්පෙරුම මහත්මිය.
7: අපේ රටේ රෝහල් ගත වෙන අයගෙන් වැඩිපුරම රෝහල් ගත වීම සිදු වෙන්නේ හදිසි අනතුරු නිසා. වාහන සම්බන්ධයෙන් එන අනතුරු, සතුන් සපා කෑම, වැටීම්, ඒ වගේ අනතුරු නිසා තමයි රෝහල් ගත වීම වැඩියෙන් සිද්ධ වෙන්නේ. ඒ රෝහල් ගත වීම වලින් මරණ ප්‍රතිශතය සහ ජීවිත කාලය පුරාවටම ආබාධිතත්වයට ලක්වන අවස්ථා ගොඩාක් තියෙනවා. ඒකට ඒකට හේතුව තමයි අර අනතුරු සිද්ධ වුණු ස්ථානයේ ඉඳලා රෝහලක් එහෙම නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන අවස්ථාවට රැගෙන එන අතරතුර කාලයේ ප්‍රාථමිකව දිය යුතු සත්කාරය ඒව හරියට දන්නේ නැති කෙනෙක් අපි ඒ රෝගියා වෙනුවෙන් යෙදුණොත් එයා දන්නේ නැහැ කොහොමද මේක නියමානුකූලව කරන්න කියලා. එන්නේ එහෙම ගියහම තමයි ගොඩක් වෙලාවට අර ජීවිත කාලය පුරාවට ආබාධිත තත්ත්වයට එන්න පුළුවන්. සමහර වෙලාවට ඇත්තටම හරියට ගෙනාව නම් මරණයෙන් බේර ගන්න පුළුවන් රෝගීන් ඉන්නම බොහෝ ප්‍රමාණයක්. එතකොට අපි කරන්නේ අපි අඩිතාලෙම දැම්මේ අනතුරු නිසා සිදුවන මරණ ප්‍රමාණය සහ පූර්ණ කාලයේ ඉනව සිදුවන ආබාධිත තත්ත්ව වළක්වා ගැනීම තමයි ප්‍රධානම අරමුණ උනේ.
6: හරි. ඒ වගේම ડોක්ටර් දැන් ඔය අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් සෑම ග්‍රාම නිලධාරි වසමකින්ම තෝරගන්න තරුණ තරුණියන් කොහොමද මේ වැඩපිළිවෙලට යොදා ගැනීම සිදුවෙන්නේ? ඔවුන්ට කොහොමද ඒ ගැන නිසි පුහුණුව, ඒ ගැන නිසි දැනුම ලබා දීම සිදු කරන්නේ?
7: ප්‍රතමාදාර පිළිබඳ අපි පුහුණුවක් දුන්න මූලික අදිරේදී. ඒක පුහුණුවක්ම නෙමේ, පුහුණු කරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් වුණා. ඒ කියන්නේ දැන් අපි මුලම දවසේ 30 දෙනෙකුට පුහුණුවක් දුන්නේ, ඒගොල්ලෝ අපි තීරණය කරේ ඒගොල්ලෝ ඉදිරියේදී පුහුණු කරුවෝ වෙනවා. ඒතර ඒ පුහුණු කරුවෝ තමන්ගේ ප්‍රදේශයට ගිහිල්ලා, තමන්ගේ දිස්ත්‍රික්කයට ගිහිල්ලා ග්‍රාම නිලධාරී මට්ටමින් ඒගොල්ලොන්ට ක්‍රමවේදයක් හදලා දීලා තියෙනවා කොහොමද ග්‍රාම නිලධාරී මට්ටමකින් දෙන්නේ ගන්න මූලික අදිරේදී කියලා. එතකොට ඒ දෙන්න අරගෙන ඒ වගේ සෑම කොට්ටාසයකින්ම දෙන්න එනකොට ලොකු ප්‍රමාණයක් එනවා. ඒ ප්‍රමාණයට දිස්ත්‍රික්ක මට්ටමින් පුහුණුව ලැබුව අය ඒ දිස්ත්‍රික්කයේ පුරාවට කරන්න ඕනේ. එතකොට යම් දවසක ඒ විදියට දැන් අපි එකක් කරලා නවත්තන්නේ නැහැනේ. ඒ වගේ තව තවත් කරනකොට සමහර වෙලාවට ඔය අපිට ඇත්තටම දෙන්නෙකුට වැඩි ප්‍රමාණයක් වුණත් අපිට හදාගන්න පුළුවන්. මූලික අදිරේ විදියට අපි හිතුවේ අඩුම වශයෙන් දෙදෙනෙක්වත් ග්‍රාම නිලධාරී මට්ටමේ ප්‍රථම ආධාර පුහුණුව ලැබපු සාමාන්‍ය පුරවැසියන් ඉන්න ඕනි කියලා.
6: ඔය වැඩපිළිවෙල වෙනුවෙන් ડોක්ටර් කොහොමද බඳවා ගැනීම සිදු කරන්න සැලසුම් කරලා තියෙන්නේ? කෙනෙක්ට හිතුණොතින් Taman පදිංචි ග්‍රාම නිලධාරී වසම නියෝජනය කරමින් මේ ජීවිත බේරා ගැනීමේ සටනට එකතු වෙන්න කොහොමද ඒ අවස්ථාව ලබා ගන්නේ?
7: ඒ තෝරා ගැනීම කරන්නේ තරුණ සේවා සභාව හරහා. ඒතර තරුණ සේවා සභාවේ යූත් කවුන්සිල් එක දිස්ත්‍රික් මට්ටමේ තියෙන ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ ඒ ග්‍රාම නිලධාරී වසම් වලින් කාවද තෝරගන්නේ කියන එක. ඒක ඇත්තටම වයස් සීමාවක් නැහැ. නමුත් ආසන්න වශයෙන් අපි සාමාන්‍ය තරුණය කියලා කියන අවුරුදු 18ට වැඩි අය ඒ වගේ අය තමයි. නමුත් ඒ යූත් කවුන්සිල් එකට සම්පූර්ණ බලය දීලා තියෙනවා Tamanට කැමති දෙන්නෙක්ව තෝරගන්න කියලා. ඉතින් යම් කෙනෙක් කැමති නම් මේක කරගන්න තමන්ගේ ප්‍රදේශයේ තියෙන යූත් කවුන්සිල් එක කන්ටැක්ට් කරොත් ඒ අවශ්‍ය තොරතුරු දැනගන්න පුළුවන්. ඒ පුහුණුවට එකතු වෙන්න පුළුවන්.
6: අනතුරක් සිදු වූ සැනින් ලබා දෙන නිසි ප්‍රථමාධාරය තමයි ජීවිතයක් බේරා ගැනීමේ ප්‍රධානතම සාධකය බවට පත්වෙන්නේ. ඒ නිසා අනතුරකට ලක් වූ අයෙකුට තවදුරටත් හානි නොවනසේ සුරක්ෂිතව රෝහල්ගත කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙල හෙට දවසේදී අනතුරු වලින් ජීවිත බේරා ගැනීම සඳහා ඉතා වැදගත් වනු ඇති.
8: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

වෙලාවත් බලලා අපි නිවුස් ටිකත් අහලා ඉක්මනට මේ පැත්තට ආවා නේද? එහෙනම් තමයි රටේ ලෝකෙ වෙච්ච දේවල් අපි දැනගන්න ඕනේ. ඉතින් පොඩි අප්ඩේට් එකක් ඉන්න ඕනේ. ඉතින් නිවුස් ඇහුවම ගොඩක් දේවල් දැනගන්න පුළුවන් නේද? ඊට පස්සේ ඉතින් ආගින් මගේ වෙලාව 12 වෙයි තමයි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ. අර පුළුවන් ලස්සන බයිල සින්දු ටිකක් අහන්න මේ වෙලාවේ. ඉතින් ලස්සන සින්දු ටිකක් තේනවා. ඉතින් මේ වෙලාවේ FM 93.5 මොකද අහගෙන ඉන්නකම මොකද කරන්නවා මේ වෙලාවේ? ලන්ච් ටයිම් එක ඇවිල්ලා තියෙන. රසකෑම ටිකක් කන්න බලාගෙන ඉන්නේ. ඔයාගේ වෙලාව වෙනකම් මට එහෙම හිතෙනවා. ලන්ච් ටයිම් එක වෙනකම් චුට්ටක් ඉතින් ලොකු බඩගින්නකින් ඉන්නේනේ. ඉන්කව ගන්න පුළුවන්. තාමුයට වෙලාව ඇවිල්ලා නැති වෙන්න පුළුවන්. තාමුය ඔෆිස් එකේ වැඩ කරන ගමන් වෙන්න පුළුවන්. බඩගින්න නැති වෙන සින්දු ටිකක් අහලා ඉමු නේද සතුටි. නැටවෙන සින්දු ටිකක් අහන්න පුළුවන් ඔයාට. අපි බලමු මේ වෙලාවේ කවුද මවහගෙන ඉන්නේ කියලා. මාපලකම පියල්ජි ආව එකතු කරගන්න ඕනි. ඊළඟ ලස්සන සින්දුවට මාත් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. සුසන්ද සම්පත් ආව එකතු කරගන්නම්. ඒ වගේම සින්දුවට එකතු කරගන්න කියලා තියෙනවා පිටිකර ධර්මදාර මාමතේ චන්ද්‍ර ගුණවර්ධන. ඒ වගේම දොම්පේ ගමේ වගේම තාරුකා හෙට්ටිආරච්චි එකතු කරගන්න කියලා තියෙනවා. එහමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න තමයි අපිට පුළුවන්. සින්දුව කියලා තියෙනව නේද? අපි බලමු. මෙසුබ දහවලක් කියලා තියෙන මා සුරංග තමයි මට මැසේජ් එක දාලා තින අම්බලංගුඩ පැත්තට යන්න හදන්නේ මේ වෙලාවේ. මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා. රුමේෂ් තරංගේ වගේම ලක්කඳහන හැමෝමත් එකතු කරගන්න කියලා තිනවා ඊළඟ සින්දුවට. ඉතින් ඔයාලට WhatsApp පැත්තෙන් එන්න පුළුවන්. එහෙම නැත්නම් normal message එකක් දාන්න පුළුවන්. මේ ඕන විදිහකින් ඔයා කැමති සින්දුවක් කිල්ල ගන්න පුළුවන් දවල් එක වෙනක. සුබ දහවලක් වේවා කියලා තින ඔයාට කොහොමද කියලා අහලා තියෙද්දි මම නම් ගොඩක් හොඳින් ඉන්නවා. ඔයාට කොහොමද? හින්දි සින්දුවක් තමයි ඉන්නලා දින්නේ බොලස්සෙන් ඉඳහර. ඔයාට අපි පුළුවන් දෙට මම හිතන්නේ කලින් පැයේදී අපි හින්දි සින්දුව ඇහුවා. මේ වෙනම දෙන්න පුළුවන් කියලා අපි බලමු. බොලස්සෙන් ඉන්න අම්මා එකතු කරගන්න කියලා තින. ඒ වගේම ඉඳුනි ප්‍රනීත් මදු තොහින බබාව එකතු කරගන්න කියලා තින. ආදි බබාවත් එකතු කරගෙනම මන්දකම බැල්වත්තිය රංගව එකතු කරගන්න ඕනේ යාගේ හස්බන්. ඒ වගේම ඉනුකි දවරු බස්නායක නංගිවත් එකතු කරගන්න කියලා තියෙනවා. මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න තමයි මේ හදන්නේ. ඔෆිස් එකේ වැඩ කරනකොට සමහරක් වෙලාවට තේ එකක් බොන්න බලාගෙන කෙනෙක් ඉන්න පුළුවන්. ටී ටයිම් එකක නේ. එහෙම නැත්නම් කෑම වෙලාව වෙනකන් බලාගෙන ඉන්න පුළුවන්. තවත් චූටි වෙලාවකින් එනවා. වෙලාව ගණගෙන ඉන්න පුළුවන්. එහෙම අය නැත්තම් පොඩක් වැඩ කරන ගම්මෙලි පොඩක් පාඩුවේ පැත්තකට වෙලා ඉන්න පුළුවන් නේ. හැබැයි මේ හැමෝම ඉන්න සනත් තමයි කන්තෝරෝ කියලා කියන්නේ. ලස්සන සින්දුවක් මං ලෑස්ති කරගෙන ඉන්නේ. බලන්න ඔයගේ කන්තෝරුවෙත් මෙහෙම අය දින්නේ කියලා.

0: රටට වග කියන රේඩියෝ.
1: ලුකයා මාර වෙඩනේ ඌනේ දොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස් කොහොද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිත බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියෙනවානේ.
3: හිනා වෙවි සින්දු අහන්න FM 93.5, FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
4: Evening drive with Chamit and Charu.
5: Summer anugrahaya.
6: Mama nan dem maram relax.
7: අනම් මනම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
8: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
9: දවල් 12 විනාඩි 40යි.
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
11: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා.
12: ඉවරයි.
13: TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: මරි කරන්න කොමල කරන හැමෝව රැස්වන දැනකොද ලිඳලඟ සංගමෙන් ඔගලගේ ගමිත් තියෙනවා දේවගී තැන. ඔම්මරි කරන්න කොමල කරන්න සමහරතේවල් කතා කරන්න හැමෝම ඉන්න තැන තමයි ලිඳලඟ සංගමය කියලා කියන්නේ. ඉතින් ඔය හවසට හැම තමයි ඔය ලිඳලඟ සංගමය එකතු වෙන්නේ කට්ටිය. ආගේ ගමිත් තියෙනවාද කියලා කියන්න බලන්න. අපි ලස්සන සින්දුවක් අහලාවේ සුනිල් පෙරේර මහත්මයාගේ. ඉතින් සින්දුවෙන් පස්සේ අපි බලමු චුට්ටක් වත් එක කතා කරන්න. මොකද තව දවල් එක වෙන චූටි වෙලාවක් නෙදියෙන්නේ නේද? මෙවලාවේ මම අහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න කියලා. අලවෙන් තමයි මැසේජ් එකක් දාලා තියෙන සනත්. එයා වැඩ කරන තැන හැමෝමත් එකතු කරගන්නම්. එයා ටෙලිෂොප් එකක් කරන කෙනෙක්. ඉතින් හැමෝම එකතු කරගෙන අපි හමු ලස්සන සින්දුවක්. අපි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා කොහුලේනින් ජයකලනි. ඔහව එකතු කරගන්න ජයකලනි. උපාලි වගේම චතුරි මාධව එකතු කරගන්න කියලා දෙනවා කසුන්. එතුළු හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න. හයි කොහොමද අක්කි? මම නම් ගොඩක් හොඳින් ඉන්නවා. ඔයාට කොහොමද? ලස්සන සින්දුවක් අහන්න මගේ මහත්තයා එකතු කරගන්න කියලා තියෙනවා. චාලක එකතු කරගෙන ලස්සන සින්දුවකට. එවගේම ගෙදර අයවත් එකතු කරගන්න කියලා තියෙන යෝගි මක්කේ මගේ යනෝරින් නෝරින් තමයි මට මැසේජ් එක දාලා තියෙන ශානි නේද? ශානි ඔයාට කොහොමද ඉතින් මේ දවස්වල නෝරට වහිනව නේද? ඔයා පරිස්සමට ඉන්නව නේද? සුබ දවසක් වේවා කියලා තියෙනවා. මැද්දේ ගබින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාගේම ශාන්ත ගුණ වර්ධන එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන සින්දුවකට පුතා අරෝෂ එකතු කරගන්න කියලා තියෙනවා. සින්දුව දෙන්න කියලා තමයි තියෙන්නේ. කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? දාපු කෙනා ඔයා ගන්න බෑ. දාපු කෙනාවත් නම කිව්වනම් තමයි හොඳ නේද? හාඩ් බිට් අපි අහගෙන ඉන්නේ මේ වෙලාවේ. ඔයා ෂොප් එකක් කරන කෙනෙක් කෑම හදන තැනක් මං හිතන්නේ. මේ වෙලාවේ සමන්ත ඕ එකතු කරගන්න කියලා තියෙනවා. ලක්ෂණ රජය මේවා කියලා තියෙන ඉතින් ඔයාගේ බිස්නස් එකට ජයෙන් ජයම වෙන්න ඕනේ. ඔය විදිහටම අපි වහගෙන ඉන්න දවල් එක වෙනකම් FM 93.5 93.7 ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මඩවලන්දෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කරුණාදාස හේවගේ ඔහොම එකතු කරගන්න. වසන්ති ජයසේකරවත් එකතු කරගන්න කියලා තිනවා. තක්ෂීලා සෙව්වන්දි එවැගේම රුචිර ශේහාන් මෙහමම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න තමයි මේ හදන්නේ. ඔයාලත් බලුවන් 07.03.93.7 මේ කියන ෆෝන් නම්බරයකට මැසේජ් එකක් දාලා ඔයා කැමති සින්දුවක් මගෙන් ඉල්ලගන්න. මේ වෙලාවේ මම ලෑස්ති කරන් ඉන්නේ නාමල උඩගම මහත්මයාගේ ලස්සන සින්දුවක්. ඒ සින්දුව අහලා අපි කතා කරමු.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711711
4: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න

0: 105 FM 93.7 Lakhanda Radio ITN
1: තවල් 12 විනාඩි 56 කියනකොට මට අඳ වෙලාව ඇවිල්ලා තියෙන ඉතින් මම අතට ගිහිල්ලා එන්නන්නේ පරිස්සමට සතුටින් ඉන්න ලස්සන සින්දුවකම ලෑස්ති කරන් ඉන්න ඔයාට අහන්න දෙන්න. ඔයාට පුළුවන් ඉතින් ඒකත් අහන්න. ඉතින් මම අතට ගිහින් එන්න අපි ආපහු හම්බ වෙමු හෙට උදේ 10ට. මම යෂ්.

0: රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපර් අංකයට ටැග් මෙගා පවර්

ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්න ප්‍රවෘති සමගින් මම වෙනුරිගින්නලිය ප්‍රවෘති සංස්කරණය මනෝජ් කොඩ බිතාරණ
1: දැයින් පැයපුුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථාත් වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
3: මුහුතෙන්වත් කුමනින්වත් හුටුගේන්න එපා කොහොමගෙනවත් අල්ලනවා විකුණ නොල්ලුන සැමට දැනුදීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවනිපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශී ප්‍රවෘත්ති
0: පාකිස්තාන වෙළඳපොළ වෙත ශ්‍රී ලංකාවේ නැවුම් අණ්ඩාසි අපනයන කිරීමට අවශ්‍ය තාක්ෂණික සහ ශාක සෞඛ්‍ය ආරක්ෂණ අවශ්‍යතා සම්පූර්ණ කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර වසර කිහිපයක් පුරා පැවති තාක්ෂණික සාකච්ඡා අවසන් කරමින් ශ්‍රී ලංකාවේ නැවුම් අණ්ඩාසි පාකිස්තාන වෙළඳපොළට ඇතුළත් කිරීමට අවශ්‍ය කොන්දේසි දෙරටේ රජයන් විසින් අවසන් කර ඇති බවයි සඳහන් වන්නේ. මෙම වැඩපිළිවෙලේදී කරච්චිහි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවය සහ පාකිස්තාන ජාතික ශාක ආරක්ෂණ සංවිධානයේ ප්‍රධාන වශයෙන් කටයුතු කර තිබෙනවා. මේ සඳහා ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව ඉස්ලාමාබාදී ශ්‍රී ලංකා මහකුම සරස් කාර්යාලය වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යංශය මෙන්ම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේද සහාය ලබා දෙනවා. අන්නාසි අපනයනයට අමතරව අලිගෙට පේර තැඹිලි ඇතුළු අනිකුත් කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වෙළඳපොළ ප්‍රවේශය ලබා ගැනීම සම්බන්ධයෙන්ද දෙරටේ බලධාරීන් සාකච්ඡා කරමින් සිටින බවයි අමාත්‍යංශය සඳහන් කළේ. ජපානයේ ටෝකියෝ සත්‍ය උද්‍යානයේ සිංහයන් 3 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අධික උණුසුම හේතුවෙන් එම සතුන් මියගොස් ඇති බවයි. අවුරුදු 3, 11 සහ 15 වෙනි වයස් කාණ්ඩයට අයත් ගැහැණු සිංහයන් 3 දෙනෙකු මෙසේ මියගොස් ඇති අතර අධික විචලනය සමග ඇතු බහු අවයව අක්‍රියත්වය ඊට හේතු වී ඇති බවයි සත්‍යතානයේ පශු වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ජපානයේ ගිම්හාන ඍතුව දැඩි උණුසුම් වෙමින් පවතින අතර ඇතැම් නගරවල දින කිහිපයක සිටම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වඩා ඉහළ අගයක් ගන්නා බවයි. ලකුණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 2ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: නේද? ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතිය දෙකන දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

පසරු එකයි වෙනඩි දහයයි වෙලාව අයිබෝවන් සුබදා වලාට. අද අගොස්තු මාසේ හතරවෙනි දැපි මුණ ගැහෙන්නේ අඟහරුවාදා දවසක. මේ වෙනකොට කෙනෙක් මාස හතක්ම ඉවර වෙලා කියලා හිතනකොට තවත් කෙනෙක් තව මාස හතරක් එහෙම් පිටින් ඉතුරුයි කියලා හිතනවා වෙන්න පුළුවන්නේ. කෙනෙක් හිතනවා කිසිම දෙයක් කරගන්න බැරි වුණා කියලා, තව කෙනෙක් කල්පනා කරනවා වෙන්න පුළුවන් තියෙන සැලසුම වෙනස් කරලා හරි කමක් නැහැ, අද අලුතෙන් ආරම්භයක් ගන්න ඕනේ කියලා. කෙනෙක් ගෙවුණු මාස හතේ තිබුණේ ප්‍රශ්න විතරමයි කියලා පසුතැවෙනකොට තවත් කෙනෙක් ඒ ප්‍රශ්න ආවේ ඉදිරි කාලයට තමන්ව ලෑස්ති කරන්න කියලා විශ්වාසයෙන් ඉන්නවා වෙන්නත් පුළුවන්. මං කියන්නේ ඔබට ඕන නම් රෝස පඳුරේ කට තියෙනවා කියලා මැසවිලි නගමින් ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කටු පඳුරේ රෝස තියෙනවා කියලා දැකලා සතුටින් ජීවත් වෙන්නත් පුළුවන්. මේ හැමදේම වෙන්නේ ඔයා ප්‍රශ්නේ අල්ලගන්න පැත්ත ගැන ඔයා ගන්න තීරණය අනුව විතරයි. හදන සැලසුම් බොහෝ විට ඒ විදිහටම ක්‍රියාත්මක වෙන එකක් නැති වෙන්න පුළුවන්. එකම සැලසුමින් ඔයා ප්‍රාර්ථනා කරන ගමනාන්තයට යන්න ලැබෙන එකක් නැති වෙන්න පුළුවන්. හැම දවසක්ම ප්‍රාර්ථනා කරපු විදිහට සුබදායක සුවදායක වෙන එකක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ කිසිම වෙලාවක කියන්නේ හැමදේම ඉවරයි, ඔබ පරාජය වෙලා ඔබ පරාජිතයෙක් කියලා. මම වැඩි යෝජනා කරනවා මේ වෙලාවේ ඔයා මොන තැනක හිටියත් අලුත් ජවයකින් ජීවිතය පටන් ගන්න පුළුවන් කියලා. ඔල් ටයිම් බේට්ස් ඉට් චාමි. මම පටන් ගත්ත

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: පසරු එකයි වෙනට 15යි.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
0: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLV ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
0: hina vevi sindu ahanna FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
4: Evening drive with Chamit and Charu.
0: Sama anugrahaya
5: NLP hadahana Lankave wedima tæki dena tægi avastha wedima lutraya NLP hadahana obat adama NLP hadahada bala ganna.
6: Dawal lekhaye wenade 17 0.7 0.3 93 5 93 7ට හවස 4 වෙන කලින් මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කඩ Facebook page එකට ගියාම අතත් අපේ post එකක් තියෙනවා. එකට like එකක් දාලා comment එකක් දාලා තියන්න. තුනේ පැහැදි මම ඒකන මතක් කරන්න. message එකක් දැනටමත් එවල් නම් දෙන්නේ. පොඩ්ඩක් අපි ඉවසීම ප්‍රගුණ කරමු. මේ සින්දෙන් පස්සේ මගේ messages ටික බලන්න.

0: FM 93.7 Lakhana Radio ITN
1: පසර එකයි වෙනාඩි 22යි.
2: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමස් වැන්ට්‍රී වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවිබිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: 93.5
1: Lakhanda Radio ITN.
2: දවල් එකයේ වෙනාට 23යි වෙලාව. ඕල් ටයිම් බේට් සිට චාමිය අහගෙන ඉන්නේ FM 93.5න් හරි 93.7න් හරි. හවස 4 වෙනකම් මං ඉන්න නිසා කියලා හිතලා 4 වෙනකම් බලන් ඉඳලා අන්තිම මොහොතේ මැසේජ් එකක් එවන අයට මට කියන්න තියෙන්නේ චමිත්තා චාර්ට් එකේ මගේ මැසේජස් ටික දීලා යනවා. ඒක නිසා ඉක්මනට මැසේජ් එකක් එවන්න පුළුවන්. 0.7 0.3 93.5 93.7 කියන අපේ මැසේජ් නම්බර් එකට. සුබ දිනක් අපේ චාමිනාංගට. වැහෙදෙයියන්ට හොඳටම තරහ ගෙහෙල දෙකටම වහිනවනේ කියලා. දරණීය ගල වෙලකම සෙලකම් ලත් ඔයා වෙලා තියෙනද පළවෙනි මැසේජ් එක ඇත්තනේ. පත්මලාල යසෙන්ට මින්දක සමග කරුණාසෙන එකතු කරගන්න කියලා තියෙනවා. අපි සින්දුවක් අහමු. චාමි අපේ තින්නවා. පාතව පොත පිටියෙන් සමන්ත සිද්ධාකහම හයි නගා කොහොමද ඔයාට පින්නවලින් චන්දි ඔයාවත් එකතු කරගන්නවා. නේතු සතුට යවා ගන්න පන්තියේ පළවෙනිය වෙලා කියලා ඒ සතුට මාත් එක බෙදා ගන්න ඕනේ කියලා තියෙනවා. ටර්ම් ටෙස්ට් තිබුණානේ නේද? හොඳට පාඩම් කරලා නේද? පළවෙනිය වෙනවා කියන එක ලේසි නෑනේ. වාක්‍ය සබපතුම් පිළිගන්න හොඳට ඉගෙන ගන්න. චාමි අපිටත් සිද්ධාකෝනේ සරච්චන්ද්‍ර ටයස් කාලයකදී රයිකමෙන් ගිහපු මැසේජ් එක ඊළඟට මන් දගින්න. සුබතහවලක් චාමියකි. බතේකම අකලියෙන් ශාන්ත ගුණවර්ධන පොට ආරෝෂ්වත් එකතු කරගෙන සිඳුවක් අහමු. හලේ සිඳුවක් තෙන්නම්. චාමි පරිස්සමට ඔයා අතත් ලක්කඩ වෙත ආවදෝ කියලා අහලා තියෙනවා. ආවා ආවා ආවා. මුවකින් පළමු වචනේ එනතුරුළු බලන් හිටියේ. එකතු කරගන්නම්. සුබද මහත්මිය බොයගරින් යාලෝකමල වතාදරෙන් මතක් කරනු. සුන්දර දවසක මාතලේ රම්මුතුගම HB කොටුවේ ගෙදර ලස්සන සින්දුවකට කොටුවේ ගෙදර පවුලේ හැමෝමත් රම්මුතුගම මිතුරු කැලත් සම්බන්ධ කරගන්න කියලා තනම් ඊට පස්සේ යාළුවගේ නම් ටිකේ වන්න. එතකොට වඩාත් ලේසියිනේ නේද? යාළුවන්ටත්

දරට කේන්තියන නෙදාලා තවයින්නව තරූ බස්නායකවත් එකතු කරගන්න දැන්දීන සින්දුව අකාන්න ඉතුරු මැසජසික පස්සේ එකයි.

0: Lakhanda Radio ITN
1: පසරු එකයි වෙනාඩි 35යි වෙලාව 0.7යි 0.3යි 93යි 5යි 93යි 7 ඒ මැසේජ් නම්බර් එකට බලමු කවුද මේ වෙලාවේ මැසේජස් එවලා තියෙන්නේ කියලා. කෙසල් හේනාව පැත්තට යන්න ඕනේ. චතෝ රමාලි අයරාංගනී ශ්‍රියානි සමන්මලි ප්‍රේමකා කීර්තිනන්දා කුසුම් සමීරා ස හසන්ත සිංහබාහුව එකතු කරගන්න කියලා ගීතිකා තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. ස්තුතියි. සුබම සුබ දවසක් ඒවා සිද්ධවත් වෙන්න ලස්සනම ලස්සන සින්දුව. කියලා අනුරගම අනුලාවතේ මහත්මිය පු මැසේජ් එක මහත්තයා සිරිල් පුතා ප්‍රදීප දුවානුෂිකා පුතා හර්ෂණ පේශලම් බැලියා සැප්තැම්බර් මාසෙද මොන්ටිසෝරියන්නේ හරි හරි අලුත් ටර්ම් එකේ හොඳයි හැමදේම සාර්ථක වෙන්න ඕනේ බර්දල් පොලට යනවා එස් එල් ප්‍රනාන්දෝ ආගේ මැසේජ් එක කියන්න හදන්නේ ලහෙරෝ ඉන්නවා ශහනී නතාලී ෂෙනාරා ඩොමින්ද සයරි ෂෙනාල් මිරොන් ඇන්ටන් වසන්ත මැක්සිමස් එකතු කරගන්න ටික දවසකට පස්සේද මන් දන්නේ නැද මේ පැට්‍රික් මහත්මයා මගේ මැසේජ් එකක් මන් දකින්නේ හලාවතින් ආව එකතු කරගන්නවා ඈන් සහන් ෂෙවන් ෂනෙල් මෙතුෂ රශ්මි ලිලි මොනස්ටා මොරේනෝ එකතු කරගත්තා ඔන්න ඊට පස්සේ ජයමාමා ඔයාගේ මැසේජ් එක කියවන්නයි හදන්නේ ගලන්න කටාවේ යාළු ඔක්කොමල එකතු කරගමු ලොකු බොස්ස පුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මි මිස් දිස්නා මිස් චම්පා මිස් ධනුෂ්ක මද ශංකර් ජගත් එකතු කරගන්න කියලා තියෙනවා සුබ දවසක් වේවා යාට හැමදේම සාර්ථක වෙන්න ඕනේ ඊට පස්සේ මහරගම පැත්තට යනවා විමල සේන දිලංක නදේශම් රසික ටීම් එකක් ඉන්නවා නැහැ ඉතින් ඔක්කොමලව කියන්නම් ගයන් සිරිවංශ ගාමිණී ලසිත චුට්ටි අනුර කුමාරී ශාන්ති නිරෝෂා හර්ෂණී ඉන්නවා සුභා දිනෝෂා කමනි චන්ද්‍රානි ඉරේෂ නයනි දල්පචිත්‍රා ඔයාවත් එකතු කරගන්නවා ආදරෙන් ඊළඟ කෙනා සපුන් නේද ඇමතුමක් ගැන නුඹට බැරි නිසා අහන්න පවන් රොදකට කියමි නුඹේ තත සොයන්න බිඳක්කර ජීවිතය සනසිල්ල ගෙවන්න මැණිකේ ඔබ සුබෙන් ඉන්නවක තන්වලා එවන්න හරි ලස්සනයි ලස්සන පෝස්ට් එකක් ආශා කරලා තියෙනවා සුපුන් ස්තුතිය වෙනුවෙන් අපිට වහගෙන ඉන්නවා ජාහලින් මේ මැසේජ් එක ඇන් ඉරෝෂනී සහ පවුලයාත් එක්ක කාන්ති ඉන්නවා චන්දේ සිල්වා ටීචර් ඉසුරු මල්ලේ මානෙල් ඇතුළු ගෝනේ මිතුරු මිතුරියෝ පටලුණත් එක්කනේ මට එහා බොම එකතු කරගෙන තව සින්දුවක් අහලා මේ පැතර ටක්කලෙන්න වෙලාවද හොයන්නේ එකයි විනාඩි 30

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: Ekai vinadi 44 ekai
2: velawa oba weta gena aave
3: me TVS Sport 110 petrol liter ekak gewama yanawa
4: iwara
5: TVS Sport 110 petrol liter ekata kilometer 80 ekata padiye duwana nan meka thamai
6: dashaka hadaka janatha vishwasaya saha prasadaya dinagat krimi raja ayurveda aushadha wetin krimi raja karal kuli bade amaru saha laduru panu roga sandaha shonika suweda krimi raja karal kuli iso gmp tattwa sahathikalat krimi raja nishpadana kagil slav athulu divin pura sieluma deshiya aushadha welinda sal saha obata langama
7: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
8: ඇයි මේ සත්තර ලොකු ගයක් තිබිලා මේ වගේ තැනකට එන්න හිතුනේ?
9: හාවෝ කරගන්න තිබ්බා. උදේ ඉඳන් රෑ වෙනකන් අප්පච්චිගේ බණ අහන්න එන පිළිවෙරෙන් නැත්ත. පොලිටිෂියන්ස්ලා, නායක හාමුදුරුවරු, පූජකවරු කවුදනේ අපේ ගෙදරට එන්නේ නැත්තේ? හැම එකම රින්ගනවනේ.
7: දෙයියන්ගෙම පිහිටයි.
10: මම ටික දවසකට දරුවෝ අපේ ගෙදර එක්ක යන්නේ.
11: නෑ ඕනේ නෑ. මං එයා බලා ගන්න.
10: ආනන්ද කියන්නේ නරක කෙනෙක් නෙමෙයි. මේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම එයාට පැහැදිලි කරලා දුන්නොත් එහෙම එයා උන ටික දවසක් මට දරුවත් එක්ක ඇවිල්ලා මෙහි ඉඳ ඉඩ දෙයි.
11: මේ රූපා මේ මොකද හවුස් ගන්න එපා. අයිකිල්ල දාන්න දුන්නම ඔළුවට දාන්න එනවද?
7: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න. දවල් 1:42 මගේ දැන් කටේම තියෙන

0: හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Tommy.
2: Suno na sang mal mal.
0: දවල්කයි විනාඩි 47යි වෙලාව. ගංගතුරේ ඉඳලා මිනිස්සු ඔයාව අහන්නේ ඇයි කියලා දන්නවද? ඔයා හදේ තියෙන හිත නිවන ආදරවන්ත බව නිසායි කියලා. Thank you for the message එකට. දැන් ඉතින් ඇති හතර උනත් මට කමන්නෑ. කියව ගන්න ඕන message එක ආවා. මොහොත්තව ගොඩ අනුර thank you. ඔයාගේ message එකට නිපුණ පුතා කඩේ ධර්ම මාමා එකතු කරගෙන සෙද්දාකම කියලා තියෙනවා. කොහොම වුණත් නේද? ආපදා තත්ත්ව ඉක්මනින් දුරු වී අපිට සපුරුදු විදිහට ඉන්න අවස්ථාව ලැබේවා කියන ප්‍රාර්ථනාව හිතේ තියෙනවා. එය එලෙසම වේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. පොළොන්නරුව පැත්තට යනවාම සුජීව ඔයා message එකක් කියවලා තියෙනවා. අපිට වහින් නෑනේ කියලා තියෙනවා. දැන් ඒකට මමද වග කියන්න ඕනේ. ඒ මැසේජ් එක කියවලා තියෙන විතර එහෙම වගේ වෙලා තියෙන්නේ. හරි, ඔයා වහතරේ නැගතු කරගන්න. ඔන්න ඉතින් අතත් වැස්ස මහන් ඉන්නවා කියලා වතේක විශ්යා මහ මැසේජ් එකක් කියවලා තියෙනවා. පරිස්සමට ඉන්න. ඊළඟ මැසේජ් එක අපි කොහෙටද යන්නේ? කළුතර උතුර. අපි ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කියලා තියෙනවා. අම්මා අසිත තමයි මැසේජ් එක කියවලා තියෙන්නේ. අයියා අක්කව එකතු කරගන්න කියලා තියෙනවා. පොඩක් මැසේජ් එක අලුත් කරලා එවන්න. චුට්ටක් බලන්න ඉවර තියෙන මැසේජ් එක දිහා. ලස්සන සින්දුවක් ආද කරුණාකලින් සුසීමා සදවාලි ඔයාගේ මැසේජ් එක. අපි යනවා මඩපාත පැත්තට. ආනන්ද, හේමපාල, කරුණාදාස, සොමදාස, රංජිත්, එලේපෙරුම, නන්දලාල්, සිරි කුමාර, ජයතිස්ස, ලක්ෂ්මන් ඔයාලා එකතු කරගන්න. ඊට පස්සේ හින්දි සින්දුවක් තමයි කියලා කියන කවුද? හොමකමින් ප්‍රියංගි, යෂ්මි, යසංගි, යසංගිනේ එනෝරි, ශහරා අපි එකතු කරගන්න කියලා තියෙනවා. හරි, සින්දුවක් අහමු. හිඳි සින්දුවක් අහන්න දෙන්නම් තව ටිකකින්. සුබදා වෙලක් ඒවා සින්දුවක් දෙන්න. ඊජී අනුර පුස්සල BF ජනපදෙන් ලැබු මැසේජ් එක. ලැබුණු පොඩි නිමේෂයේ සොයා එන්නම් ලක්හදට. වෙහස උණු සිත සනසෙන්නේ නුඹ නිසා මියුලසියේ නන්දනි හෙරත් පාදනේ. ස්තුතියි යනේ. හැබැයි මං හිටෙන්නේ නැහැ. මටත් දුකයි. එකයි විනාඩි 50යි.

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN
3: දවල් 1යි වෙනහට 54යි වෙලාව ඕල් ටයිම් බෙට්සිප් චාමි අපි අපේ දෙවනි පැටයන්මයි හදන්නේ මේ සිදුහගින්න අතරේ 0.7 0.3 0.5 0.7ට මැසේජ් එකක් එවන්න තියන්න ඒ වගේම ලාකට Facebook page එකට ගිහින් අපේ post එක like කරලා දාන්න comment කරලා දාන්න share කරන්නත් පුළුවන්

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Kolamin Katha, Radio Salon.
2: Kolamba Guan Vidhuli Pacharyayi.
3: Lanka Guan Vidhuli Pacharyayi.
2: Sri Lanka Guan Vidhuli Sangsthavayi.
0: Radio Sevasaka. Unravalokanaya.
4: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
0: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
4: විද්වත් දේශන සමක විවෘත සංවාදය.
0: විජයනන්ද චෛවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයින්ගේ සහභාගීත්වයෙන්
4: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
0: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
4: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
0: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය

0: 95.5 93.7 Lakhanda Radio ITN Sabha Sri Lankaya Handa
1: Vilava Sauce Dekhai
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: ලක්ෂණ ප්‍රවෘත්ති සමගින් බඹ වෙන රිගින්නලිය ප්‍රවෘත්ති සංස්කන්ධය බඩෝච් කොට විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: රුපියල් මිලියන 106ක වේදිමින් දෙහිවල කවුඩානේ භාජන ක්‍රීඩාංගණයේ සංවර්ධනය කරනවා. ඊට ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රතිපාදන ලබා දෙන්නේ. එහි ප්‍රථම අධිරේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය සඳහා රත්මලන් ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති සමන්ලී ගුණසිංහ, දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති පැරගුම් ශාන්ත සහ නියෝජ්‍ය නගරාධිපති වින්දන ඉදිරිසූරියන අය ඇතුළු පිරිසක් පැමිණ සිටියා. ක්‍රීඩාපටියේ සංවර්ධනට අමතරව ක්‍රීඩාංගණයට අලුතින් තවත් අංග කිහිපයක්ද එකතු කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. කායවර්ධන මධ්‍යස්ථානයක්ද ඒ අතර වනවා. මියන්මාර හිටපු නායක අවුන් සාන් සුකි වසර දෙකහමාරකට පසු පළමුවරට බාහිර ලෝකයේ ඉදිරියේ පෙනී සිටියා. ඒ ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ නියෝජිතින් පිරිසක් හමුවීමට මියන්මාර බලධාරීන් ලබා දුන් අවසරයක් සමගයි. විදෙස් මාධ්‍ය පවසන්නේ මින් පෙර ඇය බාහිර සම්බන්ධතාවයක් ඇති බවට අවසන් වරට තහවුරු කළේ වසර දෙකහමාරකට පමණ පෙර බවයි. එයාගේ පුත්‍රයාට යොමු කළ ලිපියක් හේතුවෙන් රතුකුරුස කමිටුවේ නියෝජිතින් අවුන් සාන් සුකිව හමු අවස්ථාවේ ඡායාරූප මාදිර නිකුත් කිරීමේ මියන්මාර බලධාරීන් කටයුතු කර තිබෙනවා. 2021 වසරේදී කුමන්ත්‍රණයක් කරහා මියන්මාර් රජයේ පාලන බලය හමුදාව අත්පත් කර ගැනීමෙන් පසු ඇයට වසර 33ක සිරදඬුවම් නියම කෙරුණා. එම දඬුවම් වලට අදාළ චෝදනා සියල්ල ගොතන ලද ඒවා බවටයි විශ්ලේෂකින් ප්‍රකාශ කළේ. කෙසේ වුවද මේ වන විට ඇගේ සිරදඬුවම් අඩු කර නිවාස අඩස්සියේ පත් කර තිබෙනවා. ලකුණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක් තෝරගන්න.

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකන දවල් එකේ හතර වෙනකන්
1: Overtime Beats with Jamie.

හවස දෙකපහු වෙලා විනාඩි 10යි වෙලාව. ඕල් ටයිම් බෙට්ස් ඉත් චාමි අපි දෙවෙනි පැය පටන් ගන්න. 0.7, 0.3, 0.95, 0.97 අපේ මැසේජ් නම්බර් එක. ජීවිතේ සමහර පාඩම් තියෙනවා ඒවා අත්දැකීම් කියන ගුරුවරයාගෙන් මිසක් පොතකින් පතකින් ඉගෙන ගන්න බෑ කියලා ලස්සන පෝස්ට් එකක් ඔයාවලා තියෙනවා. ඉරේකා බණ්ඩාර ඔයාට කිව්වේ මහත්තයා ලසන්ත සංජීව ලක්වින් සස්මින් ගෙට්මින් ජනුකි පූවරින් එකතු කරගන්න. තුන් දිනක නම් වෙලා කියලා තියෙනවා මේගොල්ලගේ නම් කියන්නේ නැත්නම් ඒගොල්ලෝ තරහ වෙනවා කියලා. ඔයත් එක්කද තරහ වෙන්නේ? මම නොකිය ඉන්නම්. එහෙමද හොඳ නෑනේ මං කියන්නම්කෝ. විදුව ඉන්නවා රසිකා ලක්මාලි, ඔන්න ඔයාලවත් මතක් කරා හරි. අයිබෝවන් චාමිනෝනේ, ඉතින් කොහොමයි පොල් ගහවලින් මේ මැසේජ් එක? වස්සනා හයි කොහොමද? ඊට පස්සේ තමයි තුෂාරි ගැන කියන්නේ. එයා බලන් ඉන්නේ එයා ගැන මුලින්ම කියනක. එහෙම වෙන්නේ නෑ. ඔයාව එකතු කරගන්නම්. හෙට දවසේ නිහඬව ඉන්න කල්පනා කරනවා කියලා තියෙනවා. එහෙම එපා. අයිබෝන් චාමි, ආසිරි සම්පත් එන්නේර මුල්ල ඔයාගේ මැසේජ් එක. ඉපදුනේ මැරෙන්න බවත්, ජීවත් වෙන්නේ මැරෙන තුරු බවත්, මැරෙන්නේ ඉපදුණු නිසා බවත් වටහාගෙන ජීවත් වෙන්න. ඒක හැබැයි තියෙන්නේ මෙහෙම, හරියටම කිව්වොත්. ඉපදුනේ මැරෙන්න බවත්, ජීවත් වෙන්නේ මැරෙන තුරු බවත්, මැරෙන්නේ ඉපදුණු නිසා බවත් වටහාගෙන රඟන්න. සමහරු එහෙමයිනේ, සමහරු දන්නෑනේ ඕක. රඟ රඟා ඉන්නවා. අපි ඒව දැනගෙන නොදන්නාසේ ඉන්නවා. දෙගොල්ලම සතුටේ. ඊට පස්සේ තියෙන මැසේජ් එක නුවරින් ශෂිනි ඔයාකින්. හොඳටම වැස්ස නේද? ඒ වුණාට මම මතක් වුණාද මැසේජ් එකක් කියලා තියෙන්නේ? අපෙන් ගහන පරිස්සම නේද, වැස්ස නේද කියලා අහලා තියෙන්නේ. ස්වභාව ධර්මයෙන් මොන දේ වෙනස් කරත් ඔයාලා හැමදාම නිවාඩුවක් නැතුව අපේ පාළුම කන්නේ නෑනවා. ඒකට අපි හැමෝගෙන් ආචාරය කියලා තියෙනවා. ස්තුතියි ඒ ආදරේ වෙනුවෙන්. ලස්සනයි හැමදාම වගේම අතත් රසතහන සිදු දෙකත් මරු. ස්තුතියට ශෂිනි. මොකද මේ කියන්නේ කියලා බලමු පෝස්ට් එක. කුණාටු හමුවේ ඔබ ඇද වැටෙන විට වසන්තයට අලංකාරව මල් පුපිදෙන වෘක්ෂයක් මෙන් යලෙත් ශක්තිමත්ව නැගී සිටින්න. අත දින ඔබ විඳින දුෂ්කරතාවයන් සියල්ලම හැට දවසේදී ඔබට උරුම වීමට නියමිත අතිශය සුන්දර සාර්ථක අනාගතයක පෙර නිමිත්තක්ම පමණයි කියලා ලස්සන පෝස්ට් එකක් ආශා කරලා තියෙනවා. ඇත්ත කතාව. ඊට පස්සේ මහරගමින් බණ්ඩාර නිල්මි, හර්ෂා, සුනිල්, උපේන්ද්‍ර, වැලිවත්ත, කෝෂිලා, ජයතිලක, සමන් කුමාර, අරුණ, සඳමිනි, දුලංචිත්, සමන්ත SO එකතු කරගන්නවා ප්‍රධාන ගබඩාවේ මෙහෙයුම් කළමනාකරු. බණ්ඩාරනේ, ටීම් එක හැමෝම එකතු කරගන්න හරි. සින්දුවක් කාලෙමුද? එහෙනම් මොකෝ කියන්නේ? 2:00 වෙනාඩි 13යි.

0: FM 93.7 Lakana Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 17යි
2: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක් මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස් කෝල් ද ඩොක්ටර්. යාද සුන්නද
3: මේ මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
2: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
1: evening drive with chamit and charu
2: sama anugrahaya
1: marksman samuha vyapare vithin genwa api taharana dan navanimawakin ena domas and tv kitim yantrika sadambara himikaru ekumanna adumama tanna 01176779579
2: සහයෝගීතා අනුග්‍රහය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

හවස දෙකයි වෙනාට වෙස්සයි බෙන්දවයි හතයි බෙන්දවයි තුනයි අනෝ තුනයි පහයි අනෝ තුනයි හතට මැසේජ එකක් එවන්න පුළුවන්.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයේ වෙනාට වෙසෙ තුනයි.
2: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 06 4786 478.

0: ඒෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
1: ගොඩල්පුතිව කැරක් කරක හොයන්නේ මේ ෆොටෝස් කත්තු එක්කෙනගේ ෆොටෝ එකද?
2: ඒ ෆොටෝ එක ඉතින් ඇඳලා තියෙන න්යාගේ හිතේ නේ.
3: අම්මි දැන් නම් ඇති ජොක්ස් කරා මල්ලගේ තන්දෙක රතු වීගෙන එන්නේ.
2: මිස්ටර් මහේන්ද්‍ර ඔන්න බලන්නකො අපේ මේ චූටි දුව ගෙදර ගිහිල්ලා එක එක චරිත වෙන වෙනම රඟපාලා පෙන්නනවා.
4: අනේ අම්මේ මට ඇක්කන්න බෑ.
2: අනේ පුරුකන්න දෙන්න. මේ අක්කගේ නංගී වැඩේම ගෙදරදි TikTok කරනවා. මේ මාත් ගන්නව හැදලා ඒකට.
0: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. Lakhanda Radio ITN.
5: හවස දෙකපහ වෙලා විනාඩියේ 25යි වෙලාව. මේ වෙනකොට පවතින අයහපත් කලගුණ තත්ත්වයත් හමුවේ දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීයකම් කොට්ටාෂ 36කට බලපෑම් එල්ල වෙලා තියෙනවා කියලා අපද කලමනාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා. ඒ අනුව මහනුවර, නුවර එළිය, කෑකල්ල, මාතලේ, මාතර කියන දිස්ත්‍රික්කවල පවුල් 769කට ඈත පුද්ගලයන් 2071 දෙනෙක් පීඩාවට පත් වෙලා තියෙනවා. අයහපත් කලගුණ නිසා පුද්ගලයන් 5 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. වගේම මහනුවර දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙක් සහ නොඩෙල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 7 දෙනෙක් විදිහට තමයි අපිට යව හඳුනා ගන්න පුළුවන්කමක් ලැබිලා තියෙන්නේ. මේ අතරේ නිවාස 129කට අර්ධ හානි සිදු වෙලා තියෙනවා. ආරක්ෂිත ස්ථාන 9ක පවුල් 479කට ඈත පුද්ගලයන් 1881 දෙනෙක් රඳවලා තියෙනවා කියලත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙනවා. සෙන්දු ආහ ඉන්න අතර අපි ගැනත් වෙටින් විට මතක් කිරීමක් කරන්න ඕනේ නේද? හරි, 0.7, 0.3, 0.95, 0.94 මැසේජ් එකක් යවන්න තියෙනවා. ඔබට අනතුරු ඇඟවීම් කළ කලාපයක නම් ඉන්නේ නායම් හෝ ගම් වතුර සම්බන්ධව ප්‍රවේශමෙන් ඉන්න සැලකිලිමත්ව ඉන්න නිවේදන පිළිබඳව සැලකිලිමත් වෙන්න කියන මතක් කිරීම අපි ආදරෙන් කරනවා. හැම දෙයකටම වැඩිය අවධානය

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Havasa dekhaye, vinaat desakaye.

0: තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික පැල්තනාක
1: ඕවර්ටයිම්
0: සතියේ සෙනවල දවල් එකේ එදා හවස

හයි හයි අක්කේ, මං මෙතුම් යටියන්තොට බරන්නාවෙන් මේ පැත්තට මාර පිටියට වහිනවාක්කේ පා වෙලා තියෙන්නේ කියලා තියෙනවා. මේක ඇත්ත වහින පැතිවල ආයට ඒ හැඟීම තියෙනවා. දැන් ඇති කියලා හිතනානේ. ඒ වගේම වහින්න නැති වැහි වලාකුලක් නැති පැතිත් තියෙනවා. එකම ලංකාව. මොංගුකයි ප්‍රශ්නි. ලස්සන සින්දුවක් දෙන්න පවුලේ හැමෝමයි මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. අපි අකමැති සින්දුවත් හමු වෙන්නේ. මතක තියාගන්න. චාමිකා මිස් ලයිව් වෙනතුරු මග බලා සිටියේ කියලා තියෙනවා. අන්තිම ප්‍රෝග්‍රෑම් එක කරනකොට එන්න. වාත්තුවේ රූපසේන සහ සුනන්දනි ඔයාලව එකතු කරගන්න. ඒ කියන්නේ වැඩි දවසක් නෑ ලබන සතිය වගේ. එන්න පුළුවන් ඇයි? චාමි ගෑනු ළමයාගේ ඒ ආතරණීය හෘදයාංගම කතාව හරි මාදරෙන් අතත් අහගෙන ඉන්නේ කියලා තියෙනවා. දුලීප් සමරසිංහ ඔයාගේ මැසේජ් එක නිව්සීලන්ඩ් වලට මේ වෙනකොට උෂ්ණත්වය ඔයාලා හිතන්නේ කීයක් විතර වගේ ඇත්ත. දැන් අපිට මෙහි තියෙන වැස්සත් එක්ක බැලුවහම මෙහි කොහොමද ඇත්ත? විශ්වාස කරන්න. ඒ අංශ කතයිලු. හම්මේ තින්නේ. ඊට පස්සේ තියෙන මැසේජ් එක මාදිවල ගයාත්මි ඔයාගෙන් ඔට ලස්සන හින්දි සින්දුවක් අහන්න ඕනේ කියලා කිව්වද? හරි හරි හරි. හින්දි සින්දුවක් අහන්න දෙන්න. කිව්ව ගමන් අහන්න සින්දු බලන්න. හවස 2:00 වෙනාදී 30

ඔහොමම නවතින්න. සතියෙන් දිනවන එක ඉඳන් හතර වෙනකන් ඕල් ටයිම් ඩේට්ස් විත් ජාමි.

හවස දෙකයි වෙනාටේ 39යි වෙලාව. මං ආවේ ඩෝමා ගැන චුට්ටක් මතක් කරන් යන්න. ඩෝමා හෝම් ඔයිල් මේක එක වැඩ කරන්නේ සිංගල් ෆේස් විදුලියෙන්. ධාර්තවේ ගතටින් පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් මොනවද? පොල් තෙල් සහ සමහර බෙහෙත් වර්ගවලට උමනා වෙන සමහර කෑම වර්ගවලට උමනා වෙන තෙල් ටික. ඒ කියන්නේ රට කජෝ, කජෝ, සූර්යකාන්ත, වටක, අබ, කොහොඹ, එනරු මේ දේවල් වලින් සමහර අවස්ථාවන් වලදී වට තෙල් හදා ගන්න උමනාවක් එනවා නම් ඒ තෙල් ටික නියම ආකාරයෙන් වට හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් නිසා ගෙවි යෑම අවමයි කියන විශ්වාසය තියාගන්න. මිලමිනු රුපියල් 88,000 011,679 579ට කෝල් එකක් අරගෙන තව වැඩි විස්තරයක් ඕන නම් දැන කියා ගන්න පුළුවන්. මැසේජස් තියනවා නැති වෙලා නැහැ. ඒ මැසේජස් ටික මැසෙන්ජර් පස්සේ ගහන්නම්කෝ.

0: FM 93.7 Lakana Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 44යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport Wanted පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport Wanted පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩි දුවන්න නම් මේක තමයි
0: FM 93.5 FM 9

හවස දෙකයි වෙනාට හතලිස් පහයි මංාව ටෙක්ස් මැසජස් පැත්තට වටසප් එක පැත්තේ හයි චෞමි කොහොමද කියලා ධනංජනී පුෂ්පමාලා ඔය මැසේජ් එකක් කියලා තිනද මුලින්ම ටික දවසකට පස්සේද ඔයාගේ මැසේජ් එකක් මන් දැක්කේ ආදරෙන් පිළිගන්නු චෞමියක්ගේ මාත් ඉන්නවා දහරක්කේ ඔයාව එකතු කරගෙන ලස්සන සින්දුවක් වෙන්න කියලා ධර්ණය කලින් තරු කොහොමද ඔයා වට්සප් එක පැත්තේ ටෙක්ස් මැසේජස් වලට මාරුණාද මං වගේ ඈ හරි හයි යකේ වෙනද වගේ මාත අතහගෙන ඉන්නවා සින්දුවක් කියලලා තියෙනවා ඔයා මහත්තයා චලකවයි ගෙදර හැමෝමමයි එකතු කරගන්න ලියම් වෙලින් ශානිකා තමයි මට මේ මැසේජ් එක එවලා තියෙන්නේ ස්තුතියි ඊට පස්සේ මං යනවා සේරුවා විල පැත්තට කෙටිය සමර්සිංහ යාළු ඔක්කොමලයි පවුල හැමෝම එකතු කරගන්න ඊට පස්සේ වැස්සේ යන එනකොට පරිස්සමින් යන්න එන්න කියලා රත්නපුර එරත් යා වැස්සර තෙමෙතිමී ගංගොතුරි ඉඳගෙන අපිට කියනවා පරිස්සමින් ගන්නේ ඔය සෙදකාමුකෝ තැන්ක් යූ තමනා කුමාරි වාට කිව්වේ

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 54යි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
0: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. ලඛණ්ඩ රේඩියෝ ITN.
1: හවස දෙකයි වෙනාඩි 55යි වෙලාව. හයි ජාමි, සුබ දවසක්. මේ මැසේජ් එක බණ්ඩාරගම ප්‍රියා ඔයාගෙන් ටික දවසක් අසනීපෙන් හිටියා කියලා තියෙනවා නේ. දැන් හොඳයිද? ඉක්මනින් සුවපත් වෙන්න කියලා අපි ආදරෙන්වට ප්‍රාර්ථනා කරනවා. සුබදවසක් නංගී. අදත් අපිට ලස්සන සින්දුවක් ඕනේ. දුව මෙත්නාති මහතා හේමන්තද සෙල්ලා අම්මා ඉන්නවා කියලා තියෙනවා. අයියා නිමල් තෙලකසිරි සුදුවක්කා අනෝමක්කා ප්‍රභානංගේ මැණිකේ. ඔයාගේ මැසේජ් එකනේ කිව්වේ දොඩම් ගස් ලන්දෙන් ඔයාලා ඔක්කොම ලවෙකුතු කරගන්න. සුබදවසක් ශාමී. අපි වැඩ කරන ගමන් හැමදාම ඔයා ඉන්න වෙලාව එක හතර ලක්කඳ හනවා කියලා තියෙනවා. Thank you. මාලිකා මට්ටකින් මාලේ රංගිකා ගීතා චම්විදයාගේ නම චතරිකා චූටි අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්න මාවත් ආදරෙන් මතක් කරනවා කියලා තියෙනවා. වෙලාවට වෙලාවට වෙලාවට තමන් ඉතිං ඔව මතක තියාගන්න. අපි අම්මුදුව එහෙනම් අපි අන්තිම පැයට යක්.

0: ලක්මන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: පවතින අයහපත් කාලගුණ හේතුවෙන් නුවරලි දිස්ත්‍රික්කයේ පවුල් 1091ක් පීඩාවට පත්ව තිබෙනවා. දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය සඳහන් කළේ පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් ඇති බවයි. ඒ නුවරලි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහිදී අදහස් දක්වමින් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පෙන්වා දෙන්නේ දිස්ත්‍රික්කයේ තුල අවතෙන් කඳුරු 20ක පවුල් 523කට අයත් පුද්ගලයන් 2195 දෙනෙකු රඳවා සිටින බවයි. ඥාති නිවාසවලද තවත් 224 දෙනෙකු රැඳී සිටිනවා. සියලු ආපදාවලින් නිවාස දෙකකට පූර්ණ හානි සිදු ඇති අතර තවත් නිවාස 90කට අර්ධ හානි සිදු ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කළේ. වෙනසිලාවට බලපෑ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 6000ක් වා තිබෙනවා. ඒත් ජාතික සභාවේ සභාපති ජෝර්ජ් රෙඩ්ඩිගස් පවසන්නේ පසුගිය ජුනි මාසයේ හටගත් භූකම්පා දෙකකින් මියගිය සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 6125ක් බවයි. තවත් 61000ක පමණ පිරිසක් කම්පන හේතුවෙන් තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ. භූකම්පනයෙන් සිදු හානි සඳහා රජය නිසි ප්‍රතිචාර දක්වා නොමැති බවට එරට අන්තර්වාර ජනාධිපති ඩෙල්සී රොඩ්රිගස් නායකත්වයෙන් යුත් රජයට චෝදනා එල්ල වී තිබෙනවා. වෙනසිලාවට බලපෑ ප්‍රබල භූකම්පන හටගත්තේ පසුගිය මාසයේ 24 වනදා. එක් භූමිකම්පාව රිච්ච පරිපාන ඒකක 7.2 ප්‍රබලත්වයකින් සහ අනෙක් භූමිකම්පාව රිච්ච පරිමාණ ඒකක 7.5 ප්‍රබලත්වයකින් යුතු බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලකන බීලංග ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන
5: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: Radio ITN රටට වග කියන රේඩියෝව
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙකු තෝරගන්න එපා

0: ගැන ආදරේ බෙදාගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: Overtime Beats with Chami.
1: හවස තුන පහු වෙලා විනාඩි 5යි. All time bets with Chami අපේ අන්තිම පැය.

මලී ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්න පරිස්සමි. මොකද යන්න කිව්වහම යන්නම යන්නම වෙනවා.

0: දේවල් එක්ක නෙවෙයි, දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකම්
1: All Time Beats with Chami.

හවස තුන පහු වෙලා විනාඩි 11යි. All time bits it charmy FM 93.5 න් හරි 93.7 න් හරි අහන් ඉන්න ගමං හවස හතර වෙන්න කලින් වාටිස් පාස්වක් තියනවා නම් මට මැසේජ් එකක් එවන්න පුළුවන් 0.7 0.3 93.5 93.7 අපේ මැසේජ් නම්බර් එක. All time with Manoji. සංගීත යනු බටකින්නට ආහාරයේ පිපාසයට ජල බිඳුවකි කියලා මේ මැසේජ් එක එවලා තියෙන ගම්පොලින් වසන්තා කුමාරි. හරිනේ, ඔයාව එකතු කරගන්න. අපිට ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා කෑගල්ලෙන් දිනු ගහලා තියෙනවා. ලස්සන සින්දුවක් දෙන්නම්. සුබම සුබ දවසක් වේවා ඔබට. වැයන්කොට ඉඳලා අහන් ඉන්නේ කියලා දීපා ද්වචතෝ පුතම් මතු මහත්තයා සෝදාතන් එකතු කරගන්න කියලා නිට්ටපුව මිනිස්සුරකුත් කියලා එහම එකතු කරගන්න. තැන්කූ මැසේජ් එකට. චාමී මාතා වහගෙන ඉන්නේ කියලා මේ මැසේජ් එක වෙලා තියෙන්නේ. සම්මානී සම්මානී කොහොමද තොරතුරු ඔයාලුත් යාළුවෙක් මං හිතන්නේ. ඔයා ටිකට අපි වහන් ඉන්න ඕනේ, අහන් ඉඳලා මැසේජස් එවන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි යනවා නවකමුවට. යමුනා ඔයාගේ මැසේජ් එක පුතා හංසකව එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන සින්දුවක් ගන්න අනිවාර්යෙන්. ඊට පස්සේ අපි කොහෙටද යන්නේ? අපි යනවා කුරුණෑගලට. චමියක්ගේ ප්‍රෝග්‍රෑම් එක හරිම ලස්සනයි, සින්දු ටිකත් හරිම ලස්සනයි කියලා තියෙනවා. ස්තුතියි. මේ මැසේජ් එක එවපු කෙනාගේ නම වරුමි. ඔයාව බොහොම මාරෙන් ආගත් අලවට්ටම් ගොඩයි මේ මැසේජ් එක. හිමීට කියවන්නම්කෝ මං. තැන්කියු. හවස 3:13. ලස්සන සින්දුවක් අහන්න කියාපු වෙලාව නේ.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස තුනයි වෙනාඩි 17යි. ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකීන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176797579.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
1: රීදා වයි Beat, it's a mix winner.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: හවස තුනයි වෙන අඩවිස්සයි.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛ මගින් මිලදී ගත හැකි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: කවුරු හරි මේ සඳහන් ඕනේ කියලා මට මැසේජ් එකක් එවුවා වගේ මට මතකයි. නම තමයි මතක නැත්තේ.

0: FM 93.5, FM 93.7, La Khanna Radio ITN.
1: ලෝකෙ මනුස්සෙක් දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්, ඒ මනුස්සෙ

0: වැඩේමත් කලාවටයි
1: බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්න හිතුනා
1: ඕල්ඩයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය හවස තුනයි වෙනාඩි 25යි. අයියාව WhatsApp එක පැත්තට. ඔබේ සැබෑ මිතුරන් සහ පවුලේ අය කවුදයි දැන ගැනීමට ඔබට අවශ්‍යයි නම් බලන්න මොකද්ද කියන්න හදන්නේ කියලා. රැකියාව අයිති කරගන්න අසනීප වෙන්න. එහෙම නැත්නම් දුෂ්කර කාල පරිච්ඡේදය කරා යන්න. එවිට ඔබට සියල්ල පැහැදිලිව පෙනෙන්න පටන් ගන්නවා. සාහිතක ඇත්තනේ. ලස්සන වැදගත් පෝස්ට් එකක් නෑන ඔය වැදගත් වැඩක් කළාමද කොහෙදනේ නේරංජි ඔහලව එකතු කරගන්නව මං පොල් ගහ වෙලින් තව දෙන්නෙක්ව එකතු කරගන්න කියලා තිබුණනේ අසුදාය චූටි අක්කා දෙන්නව එකතු කරගන්න ඇහලේ ඔබට පැත්තට යන්නේ ඊට පස්සේ මියනකොළ තැන්නේ විනීතයි රංගනි එකතු කරගන්න විස්තරයක් තියෙනවා මොකක්ද කියලා ඉමී බලන්න නේ ලස්සන සින්දුවක් කෝණිය අවිසා වෙලේ නන්දසන හරි සුබ දවසක් ශාමි අපිටත් සින්දුවක් දෙන්න පරකඩුව පොහොර භාවයෙන් බොස තිලක් කුමාර චන්දිමාල් සුරේෂ් රුක්මන් අංජලි හෂේන් බණ්ඩාර ඇතුළු ලක්කඩාන හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ අත අපිව අමතක වුණාට කියලා අහලා තියෙනවා මට බ්‍රෝ කියලා කිව්වනේ අන්න ඒකයි ප්‍රශ්නේ

පෙරදිනය කැම්පස් එකට සෙලෙක්ටුනා කියලා මට ඉතින් ඒ උපදු ඔක්කොම එවනවන යාලා. පවුලම කෙනෙක් වගේනේ අපි. ස්තුතියි. ඉල්ලපු සෙන්දුව දුන්නට ස්තුතියි කියලා මිතු මට මැසජ්ජා කැවලා තියෙන අන්නේක වටිනවා. මට අමතකුණා කවුද කියලා. අහගෙනද හිටියේ එහෙනම් එච්චර. තුනයි වෙනාඩි කියයි කියලා හිතාගෙන දොය ඉබ්බෙක් කොනේ වැඩ කරන්න හිමීට හිමීට. ඔෆෙන්නත් ළඟයිනේ. හවස 3:28යි.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: හවස 3:35.
2: වෙලාව ඔබ වෙත ගෙනාවේ.

අවසතුන අය විනාඩි 36 වෙලාව. ඔයාලට බෙට්ස් චෝමේ ආගෙන ඉන්නේ මං අවාලක්කන Facebook page එක පැත්තට. සමීර දේශන් හලෝ හලෝ අක්කේ කියලා කමෙන්ට් එකක් දාලා තිනවා. හලෝ හලෝ සමීර. ඊට පස්සේ සුන්දර සන්ධ්‍යාවක් ශාමී වාටත් කියලා නිසංසලා කොමුදිනේ දාපු කමෙන්ට් එකට වාටත් ස්තුතියි. තුෂාරි thank you. FB හැම ඔයව කියන්නේ නැහැ. මසින දැම්ම නම් කමෙන්ට් එකක් එක කියනවා. එහෙකට ඉච්චර වැඩි වන් කියන්න කැමති නෑ නෑනේ. සමදා ගුණ දෙලක චාමි ඔයා හොඳින් නේද සතතින් පරිස්සමට ඉන්න ඕනේ කියලා තියෙනවා. මොහොතින් සියල්ල වෙනස් කරන්නට සබදාහමට පුළුවන් හැමෝටම සතුටින් ඉන්න වාසනාව ලැබෙන්න ඕනේ කියලා තමයි කමෙන්ට් එකේ තියෙන්නේ. ඒ ප්‍රාර්ථනාවට මාත් එකතු වෙනවා. දමයන්ති වික්‍රමරත්න ස්තුති කරුණා කැෂර් එකෙන් අහගෙන්නවා කියලා විශ්ව විහග කමෙන්ට් එකක් දාලා තියෙනවා. කුසුම් සුබම සුබ දවසක් වේවා ඔයාටත්. අසංක ෆර්නාන්ඩෝ සුබ දවසක්. කැසල් ෆර්නාන්ඩෝ කොහොමද? මාපල ගමට යනවා. පීආර් ජේවත් එකතු කරගත්ත. ඊට පස්සේ කවුද අමතක උනේ මට? හෂිනි දිල්රක්ෂි, පුෂ්ප කුමාර එස් ලියනගේ, නිලංක තුෂාර පින්නපොලගේ, දමිත් අලු විහාරේ, වසන්ත කුමාර, චමින්ත දර්ශන, දුලීප් සමරසිංහ, අංජන, මහින්ද කුමාර, රන්දික මලින්ද, රූපසේන ගුණතිලක, ප්‍රේමසිරි භංගමුවගේ අලහමෝ මං ආදරෙන් මතක් කරන ස්තුතියි. පෝස්ට් එක බැලුවට, ලයික් එකක් දැම්මට, කමෙන්ට් එකක් දැම්මට, ෂෙයාර් කළාට, සින්දුවක් ගාමු. ඊට පස්සේ ඊතුරු මැසේජස් ටික බලාපොරොත්තු වෙන්න.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස 9:41.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: මේ TVS Sport 110 petrol heater එක ගැව්වාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 petrol heater එක කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි.
6: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
7: දෙකියා සුරකින් මගතොට
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.
1: ඉතින් ආයෙමත් අපි මොන ගැහුණා WhatsApp එක පැත්තට යන්නේ නැත්තම් ඒ මැසේජස් ටික කියන්න නැතුව ගියාම මට හචින් යන්න ඉඳ තියෙනවා. මේ මැසේජ් එක බලමු කාගෙන්ද කියලා. හයි චාමියකි, මම රමේෂා. ඔට රවින්ගේ සින්දුවක් අහන්න ඕන කියලා තියෙන්නේ. දෙන්නේ නැහැ. බලමු. යන්න කලින් දෙන්න බලන්නම්. කියනවා අද වෙන කෙනෙක් ඉන්න තැන ඉඳන් ඔබව සසඳන්න එපා. ඔබ ඊයේ හිටිය තැන එක ඔබව සසඳන්න. ඒක ඇත්ත. අනේ කියලා දාන්න එපා. මං සින්දුව දෙන්නේ නැහැ. කියන්නේ නැහැ. දෙන්න. හරිද? සුබදාසක් වේවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න. මාතලෙන් කුමාරේ, නයිනි ගාමිණී, සුභාෂිනී, ධම්මිකාව එකතු කරගත්තා. හයි චාමි, ලස්සන සින්දුවකට අපිත් ඉන්නවා. මත්තේ ගොඩින් රුවිනිලී ශුලින් ලීව එකතු කරගන්න කියලා තමයි තියන්නේ. ඊට පස්සේ හයි චාමි අක්කා, සුබ දහවලක්. අයිතියක් නැති කෙනෙක්ට පණ වගේ ආදරය කරපු අයට විතරයි නිහඬව රිදෙන වේදනාව තේරෙන්නේ. ළඟ ඉන්න බැරි බව තන තනත් හිත තවම එයාවම හොයනවා. කවදාවත් මගේ නොවන කෙනෙක්ව හිත එච්චර ආදරෙන් තියාගන්නේ ඇයි කියලා මමම තවමම අහනවා. අයිතියක් නැති ආදරේ හරි ලස්සනයි, හැබැයි ඒ තරමටම රිදෙනවා කියලා මතු පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙනවා. තේරුමක් නැහැ. ඒක විතරක්ම අන්තිමට කියන්න. තේරුමක් නැහැ. 9:43.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: හවස 3යි විනාඩි 47යි.

හවස තුනයි වෙනාඩි පනහයි. චාමී ලස්සන සින්දුවක් ඕනේ පිටිගල ධර්මාධාරමාවතේ චන්ද්‍රාගුණවර්ධන දොම්පේ පැලහලෙන් තාරු කටුබැද්දෙන් රේණු අක්කවත් එකතු කරගන්නවා කියලා බොරළු හේනේ සුසන්ත සම්පත් තමයි මට මේ මැසේජ් එක වෙලා තියන්නේ. දනියාය බස්නාතුම්පල ඉදිරිපිට ටොප් කිට් එකේ රොෂාන් අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. හරි, ස්තුතියි. ඊට පස්සේ ටෙක්ස්ට් මැසේජස් පැත්තට ටක්කාල යනවා. කොහලානේ ජයකලනී උපාලේ චිත්‍රානේ මාධව කසුන් එකතු කරගත්තා. සතුටින් ඉන්න කියලා දුමින්ද මැලත්ත ඔය මැසේජ් එකක් කියලා තියෙනවා. මංකන මුන්හේනේ ශ්‍රී වසන්ත කුමාර සිද්ධා කාමු චාමී ලස්සන සිද්ධවක් දෙන්න චන්දි මහවත්ත පස්යාලෙන් වසන්ත ඔයාව එකතු කරගත්තනේ නේ. ඔය මැසේජස් කීයක් කියවනවද මට? ෆෝන් නම්බර්ස් දෙකකින් මැසේජස් දෙකක් විතර එව්වද? හිතන්න එකම එක්කෙනා වෙන්න ඕනේ. බැහැනේ මට බොරු කරන්න හු වෙනවනේ. තීක්ෂණ බුද්ධිය තියෙනවා කියලා මං හිතනවා. තනයි විනාඩි 51යි ආදී.

ගිහින් එන්නම්. අපි ආයමත් මුණගැහෙන්නේ හෙට නෙමෙයි අනිත්තා. හෙටමං එන්නේ නැහැ. එතකොට මං වෙනුවෙන් ඔය හිතේ දැල්වෙන ආදරේ පහන්සල නොනවත්වා දැල්වෙවි කියලා මං බලාපොරොත්තු වෙනවා. ගිහින් එන්න. මම චාමිකා මනෝජනී.

0: 99.5 93.7 Lakhanda Radio ITN Sabha Sri Lanka Handa
1: 4 විනාඩියකයි
2: ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතුරයින් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට දන නිදහන

0: ලක්කන ප්‍රවෘති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘති සංස්කරණය මනෝජ් කොඩ විතාරණ
1: දැයෙන් පැයපුුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් උඩුගේන්න එපා කොහොමගෙනවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන්දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: ජලවිදුලි බලාගාර ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැල්ල අධික වැසි හේතුවෙන් ලක්ෂපාන සහ කැනියොන් ජලාශවල වාන්දුරට විවෘත කර තිබෙනවා. ඒ අනුව ලක්ෂපාන ජලාශයේ වාන්දුරට තුනක් සහ කැනියොන් ජලාශයේ වාන්දුරට දෙකක් විවෘත කර ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් සඳහන් කළේ. එමෙන්ම විමල සුපින්ද ජලාශයේ අද්දිනේත් වාන්දමන බව වාර්තා වනවා. ජලාශවල වාන්දුරට විවෘත කිරීම සහ විමල සුරින්ද ජලාශය වාන්දැමීම හේතුවෙන් කැලණිකගේ ජලමට්ටම ඉහළ ගොස් ඇති බවද ඉංජිනේරුවරුන් සඳහන් කළා. මේ අතර කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළන් පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ හෙට පෙරවරු 11:30 දක්වා බලාත්මක බවයි සඳහන් වන්නේ. ඒ අනුව උතුරු මැද වයඹ සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ තද සුළන් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ පිළිබඳව ජනතාව සහ රේදුරන් අවධානයෙන් පසුවන ලෙසත් තද සුළන් හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. අමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් 60,000කට පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. ප්‍රාන්තය තුළ මෙවැනි විටත් ලැබුණි දහසයක් පමණ හටගෙන ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. ගොඩනැගිලි සිය ගණනක් විනාශ වී ඇති අතර දහස් ගණනකට විදුලිය විසන්දි වී ඇති බවද වාර්තා වනවා. ලැබුණි හේතුවෙන් සිදු මාන සම්බන්ධයෙන් මෙතෙක් අනවන්නේ වී නැහැ. වොෂින්ටන් ප්‍රාන්ත ගින්නිවන අංශ පෙන්වා දුන්නේ තද සුළන් සහ අසාමාන්‍ය වියලි කාලගුණය හේතුවෙන් ලැබුණි වේගයෙන් පැතිර යාම සිදුවන බවයි. ලක්කනේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
6: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: හතරයි විනාඩි 12යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක්. ගුඩ් ඊවනිං.
0: ගුඩ් ඊවනිං. ගුඩ් ඊවනිං. අද නම් හැබැයි අපි ඊයේ හිතුවට වැඩිය
1: හහා
0: තත්ත්ව පොඩක් ෂේප් වෙලා තියෙන්නේ.
1: ඔව් අම්මෝ අතියාන්ත.
0: ඔය ඉංගියා මාද? අපි හිතුවේ ආව විදියට නේද?
1: අපිවත් ගහගෙනම යයි කියලා.
0: ඔව් ඒ උඩින් ආපු විදියට මේ අපිට ඉන්න බැරි වෙයි කියලා හිතුවේ. අපිට මෙහෙ ඉන්න බැරි වෙයි කියලා.
1: හරි.
0: මොකද නාමල පිටියේ ගම්පල පැත්තෙන් එන්න ගත්තේ.
1: හහා.
0: හෙමින් නෙමෙයි.
1: ඕකේ.
0: කොමාරි ඉතින් පොඩ්ඩක් කාලගුණය ෂේප් වුණා. අපි පොඩ්ඩක් බැලන්ස් කරා.
1: හරි.
0: කතා කළා.
1: එහෙමද?
0: ලොකු අයිය කෙනෙක් දාලා.
1: හහා.
0: වැඩේ බැලන්ස් කරා.
1: ඔව්.
0: එන්නපා. මෙහෙට එන්නපා.
1: ප්‍රශ්න වැඩි. එනිසා ඔහොමම යන්න.
0: තාම මේ දිප්පවිල ලොකු කාලයක් නැහැනේ.
1: හරි අපිට එක මතකයි.
0: අපිට මම ඔය සීන් එපා.
1: හා හැම වෙලේම මතක් කරන්න ඕනේ නැහනේ.
0: ඔව්. ඔහොම නෑ. ඔහොම නටන්න ගියොත් ඉතින් අපිට අපේ සීමා
1: පයින්නවා.
0: අපේ සීමා පයින්නවා.
1: හා කලබල වෙන්න එපා.
0: කලබල කරන්න එපා කියලා කිව්වා.
1: ඕකේ.
0: අපේ බැලන්ස් එක නැති වෙයි කියලා.
1: බැලන්ස් එක නැති වුණා නේද?
0: බැලන්ස් එක නැති වෙන්න ගියේ.
1: හා
0: හා. කොමාරි අන්තම් බේරුණා.
1: වැඩක් ගඩාවා.
0: දැන් මේ 6 වෙනි දායිමත්
1: ඔව් ආයි පටංග කලබල කරන්න පටන් ගත්තා.
0: ආයි 6 වෙනි දැන් පස්සේ කලබල කරන්න පටන් ගන්නවා කියනවා.
1: හා හා. හැබැයි ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න එපා කියලා නේ.
0: ඔව් පිස්සු නටන්න එපා කොල්ලෝ.
1: ඔව්
0: ආදරෙන් කියන්නේ හදාගන්න.
1: ඔයා කොහොමද දන්නේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා?
0: නෑ මෙහෙම මට හිතුණා ඉතින් සාමාන්‍ය කොල්ලෝනේ දඩබ්බර.
1: හා හා.
0: ඒකයි. කෙල්ලෝ දැන් කාලේ කෙල්ලෝ දඩබ්බරයි. ඒක හරි.
1: දැන් කාලේ කෙල්ලෝ අහිංසකයි.
0: අහිංසකයි? කොහෙද?
1: නෑ මං අහන්නේ මේ දැන් කාලේ කෙල්ලෝ අහිංසකයි තමයි. ඉතින් මේ මම වුණත් එහෙමනේ.
0: ඕ ඒක තමයි. මං ඒක තමයි උදාහරණේ මොකද්ද කියලා අහන්න හැදුවේ.
1: හා
0: හා. ඔයා කිව්වනේ ඒක නිසා මේ
1: අපේ කට්ටිය තැවිල බලන මොකද්ද කිව්වේ කියලා.
0: අමුදෙන් කියන්න ඕනේ නැහැ. දඩබ්බරකම් ගැන ඉතින් අපි කතා නොකරමු.
1: ඕකේ ඕකේ.
0: මොකද මේ
1: ඒකට වෙනම ක්ලාස් එකක් දාන්න ඕනේද?
0: ඔව් එතකොට මෙහෙමයි. ගොඩක් අය හිනාවෙන බලාගෙන ඉන්නවා. ඒක අර මොනහරි කොමඩි එකකට නම් සෙට් වෙනවා.
1: සෙට් වෙනවා.
0: මේ වගේ පොඩ්ඩක් සීරියස් මූඩ් එකක කතා කරන ඕනේ ඒක සෙට් වෙන්නේ නැහැ.
1: ඕකේ ඕකේ.
0: හරි එවනම් ඉතින් හදත නිවිනි ඩ්‍රයිව් එක අපි හවස 6 හමාර වෙනකන් ඔයා කැමතිම ලස්සනම සින්දු ගොඩක් අරගෙන ආවිල තියෙන්නේ. කතා කරන්න මැසේජ් කරන්න එතකොට තමයි මොනවද
1: අපේ පෝස්ට් එක තියෙනවා හයිෆි පේජ් එකට යන්න ඔයාලට පුළුවන්කම තියෙනවා ලකඩ ඔෆිෂියල් Facebook page එකට ගියොත් ඔයාලට පුළුවන්කම තියෙනවා ඉවෙනින් ඩ්‍රයිව් අපි පෝස්ට් එකක් දාලා තියෙනවා ඒකටත් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා ෂෙයා කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා මේ පැතුණු සම්බන්ධ වෙන්න ඒ වගේම තමයි වෙනද වගේම WhatsApp එක පැතුණුත් ඔයාලට එන්න පුළුවන්කම තියෙනවා වැඩ කරන තැන නම් ඉන්නේ ගෙදර නම් ඉන්නේ ඒ පැතුණු මැසේජ් එකක් දාලා තියන්න අපි ඉන්නවා හවස 6 අමාර වෙනකම් 0703 5 93 5 0703 5 93 5 වගේ WhatsApp මැසේජ් එක හරි අපිට කමෙන්ට් එකක් හරි දාලා තියන්න.
0: හවස 4:15 වෙලාව.

0: තබන කෝටියට NLB ධනනිධානය නොතුරයි රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: මම තමයි කෙල්ල මිෂා. හැබැයි දැන් මම මෙහෙම ඇදගෙන ගිහිල්ලා පහන් පත්තු කරා නම් ඔයයි අම්මයි අහක බලාගෙන යනවානේ ගණන් ගන්න. එදා ඉඳන් සති දෙකක් ඔයාලා හැමෝම මට පුදුම මානසික වදයක් දුන්නා. පන්සලේ හාමුදුරුවෝත් අම්මටයි තාත්තටයි කතා කරානේ.
3: නිමන්ත ප්‍රසාර නිර්මාණයක්. මිෂා
4: මම දුවලා දෙන්න හදපු අම්මා කෙනෙක්. ගෑනු ළමයි හදන්නේ කොහොමද හැදෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න ඕන නම් මැණික් දියුල පරම්පරාවේ ගෑනු ළමයි ගැන ටිකක් හොයලා බලන්න.
3: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.
5: Cool drive with Peter.
3: Lakana evening drive.

0: හතරයි විනාඩි 22යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. අපි මතක් කරන්න ඕන ඩෝමා මැෂින් ගැන. විශේෂයෙන්ම ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්න අය ඩෝමා මැෂින් හඳුන්වා දීමත් එක්ක අලුත් පිබිදීමකට ලක් වුණා කියලා කියන්න පුළුවන්. මොකද එයාලගේ වැඩ පහසු කරගන්න, වැඩ ටික කාර්යක්ෂමව කරගන්න, පාරිභෝගිකයන්ට හොඳ සේවාවක් ලබා දෙන්න මේ ඩෝමා මැෂින් හඳුන්වා දීමත් එක්ක පුළුවන්කම ලැබුණා. ඒ නිසා තමයි මම අර කිව්වේ ලොකු පිබිදීමක් මේ මැෂින් හඳුන්වා දීමත් එක්ක සිද්ධ වුණා කියන එක. විශේෂයෙන්ම සහ නිෂ්පාදනය ආශ්‍රිත ව්‍යාපාරක නැට පුංචියට සහල් ව්‍යාපාරයක් කරගෙන හිටපු අයට තමන්ගේ බිස්නස් එක ලොකු ව්‍යාපාරයක් බවට පත් කරන්න හැකියාව ලැබුණා. කණු දෙක එළිවෙට යන්ත්‍රය වගේ ඕම පහසු කාර්යක්ෂම මැෂින් එකක් හඳුනා දීමත් එක්ක ඉතින් එහාට ගිහලා දැන් මැෂින්ස් ගණනාවක් යාලා වෙළඳපොළට හඳුනා දීලා තියෙනවා වැඩ පහසු කරගන්න.
1: මැක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා සහල් ආශ්‍රිත ව්‍යාපාර කරන ව්‍යාපාර හිමිකරුවන්ට තියෙන යන්ත්‍ර වගේම ඇඹරුම් යන්ත්‍ර, පොල්තල් හිඳින යන්ත්‍ර, මේ කියන යන්ත්‍ර ටික ඔයාලට අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්න. මැක්ස්වෙන් හෝල්ඩින්ග්ස් කියලා කිව්වහම ඔයා දන්නවා අලවියෙන් පසුත් ඔබට හොඳ සේවාවක් දෙන තැනක් නම් ඒ තමයි මැක්ස්වෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. ඔයාලට යන්න පුළුවන්කම තියෙන නොම්බර 30 කැලේන පාර මහරගම තියෙන ප්‍රධාන ශාඛාවට එතෙන්ට ගිහිල්ලා වගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර ටික ගන්න පුළුවන්. එහෙම නැත්නම් යන්න කලින් අවශ්‍ය තොරතුරු දැනගන්න ඕනේ නම් ඔයාලට පුළුවන් කතා කරන්න මැක්ස්වෙන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න 011 579 579 011 579 579 ට කෝල් එකක් දෙන්න.
0: දැන් විශේෂයෙන්ම සෝලා ගැන මේ වෙනකොට ලොකු කතාබහක් තියෙනවනේ. මොකද විදුලි බිල ඉහළ යනකොට, විදුලි බිල වැඩි වෙනකොට, තමන්ට දරා ගන්න තමන්ගේ ආර්ථිකත් එක්ක අමාරු වෙනකොට විකල්ප බලශක්තිය ගැන වැඩි අවධානයක් යොමු වෙනවා. ලෝකෙම මේ වෙනකොට විකල්ප බලශක්තිය සම්බන්ධයෙන් අවධානයක් යොමු වෙලා තියෙන වෙලාවක සූර්ය ශක්තියෙන් වැඩ ගන්න පුළුවන් කියන එකට ලොකු තැනක් ලැබිලා තියෙනවා. ලංකාවෙත් සෝලා ක්‍රියාත්මක කරන සෝලා පද්ධති සවිකරණ බොහෝ ආයතන තියෙනවා ලංකාවේ ගත්තහම. හැබැයි ඩීප් ටෙක් කියන්නේ වගකීම, විශ්වාසය, වසර ගණනාවක යාලගේ පළපුරුද්ද, මේ සියල්ල එක්ක ලොකු ලොකු ප්‍රොජෙක්ට්ස් කරපු ආයතනයක් ඩීප් ටෙක් කියන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ඔබට ගන්නකොට දෙයක් අපි බැංකුවකට ගියත්, එහෙම නැත්නම් කඩේකට ගියත් අපි වගකීමක් සහිතව දෙයක් ගන්නනේ බලන්නේ, විශ්වාසයක් ඇතුව දෙයක් ගන්නනේ බලන්නේ. ඉතින් ඩීප් ටෙක් කියන්නේ අන්න ඒ වගේ වගකීම, විශ්වාසය සහිතව ඔයාලට සෝලා පද්ධතියක් සවිකර ගන්න පුළුවන් හොඳම නම, හොඳම බ්‍රෑන්ඩ් එක කියලා අපි යෝජනා කරනවා. පොඩ වගාබිමට වතුර ගන්නකොට සෝලා වෝටර් පම්ප් එක තියෙනවා. ඉතින් මේකෙන් ඔයාලට හොඳට වැඩ ගන්න පුළුවන්, විදුලි බිලට ලොකු වේදමක් දරන්න නැතුව වගාබිමේ හොඳ ප්‍රතිලාභයක් ගන්න දැන් පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් එක්ක සම්බන්ධ වුණොතින්.
1: දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔෆිස් එකට ඔයාගේ වැඩ කරන තැනට, එහෙම නැත්නම් ඔයාගේ ගෙදරට ඕන විදුලි බිලට තිත තියලා අමතර ආදායමක් ඒ හරහා උපයා ගන්න ඩීප් ටෙක් සෝලා එකක් මිලදී ගන්න. එකෙන් ඔයා ඉන්වෙස්ට් එකක් කරන ඔයාටම. ඒ වගේම තමයි ගොවි මහතුන්ගේ පැත්තට එනකොට අපි ගොවි මහතුන් ගෑස් වන්න සරු කරගන්න, පිරිවැය අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ඔන්න මිලදී ගන්න පුළුවන්කම ලැබිලා තිනවා. ඒ වගේම තමයි ගොවි මහතුන් වෙනුවෙන්ම සුවිශේෂී මිල අඩු කිරීම එක තමයි ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ඔන්න ඩීප් ටෙක් ආයතනය දෙන සූදානම්ින් ඉන්නේ. ඒ නිසා දැන් දැන්ම කෝල් එකක් දෙන්න ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්නට අවස්ථාව තියෙනවා. 0711 711 1 0711 711 711 කෝල් එකක් දෙන්න.
0: ඉස්කෝලේ කාලේ අපිට මතකයට ගියාට පස්සේ අපිට අමතක කරන්න බෑනේ. ජීවිතේ හැම කාලෙම මතක් වෙන කාලයක් නේ පාසල් කාලේ කියන්නේ. ඉතින් ඉස්කෝලේ කාලේට ගියාට පස්සේ ඉස්කෝලේ අපේ පන්තිවල ඉන්නවනේ එක එක විදිහේ
1: යාළුවෝ
0: ඉන්න එක එක ඩයල් ඉන්නවා.
1: හරි.
0: හරිද? එතන ඔය පන්තියක නැති වෙන්නේ කෙනෙක් දෙන්නේ අනිවාර්යයෙන්ම කාට හරි හිරිහැරයක් කරලා.
1: ඔව්.
0: හරිද? මොකක් හරි අඩත්තේ ඉටමක් කරලා. පුඩි කුරිරු සතුටක් ලැබෙන.
1: ඉන්න කට්ටියක් නේ
0: කුරිරු සතුටක් ලැබනවා.
1: එකෙක් හරි ඉන්නවා.
0: එකෙක් හරි ඉන්නවා. ඒ කියන්නේ දැන් ඔන්න මෙහෙම එකක්. දැන් හොඳ පාඩමක් හොඳට අහගෙන ඉන්න වෙලාවක
1: හරි
0: මොකෙක් හරි එකෙක් පැන්සලක් බිම වැටුණා, පෑනක් බිම වැටුණා කියලා හරි පහත් වෙලා
1: hina වෙන.
0: නෑ නෑ.
1: එන.
0: අර ලිහිලා තියෙනවා නම් මේ ලේස් එකක් සපත්තුවක
1: මේසේ ගැට ගහනවා.
0: ඕක ඩෙස්කේ ගැට, ඩෙස්කේ කණුවේ ගැට ගහනවා.
1: ඕකේ.
0: හරිද? එහෙම නැත්නම් කකුල් දෙකේ ලේස් දෙක අරගෙන
1: හරි
0: එකට ගැට
1: ගහනවා.
0: ඔව්. ඊළඟට නැගිටලා යනකොට
1: පැටලෙලා
0: වැටෙනවා. එක්ක ඩෙස් එක ඇදගෙන යනවා.
1: ඔව්.
0: ඔය වගේ මොකක් හරි දෙයක් කරේ නැත්නම් දවස මිනිහට ගෙවිලා නෑ වගේ. හරිද? ඊළඟට
1: කැමලිකම රතුව කරනවානේ.
0: කමාරි බා උදේ පාන්දර මහන්සියලා අම්මා හදලා දෙන කෑම එක හරි සතුටින් අරන් ගිහින් දවල්ට කන්න බලාගෙන ඉන්නකොට දවල් බලනකොට කෑම එක උස්සලා ඒ වගේ මොකක් හරි දෙයක් කරලා
1: ඔව්
0: කුරිරු සතුටක් ලැබෙන
1: යාළුවෙක් අපි හැමෝගෙම පන්තිවල හිටියා.
0: අපි හැමෝගෙම පන්තිවල හිටියා. ඉන්නවා. දැන් ඉඳලා හිටපු අයට මතක් වෙන ඇති. ආ අර ඔය කියන්නේ
1: මූ ගැන තමයි.
0: මූ ගැන තමයි කියන්නේ. හම්මෝ මට ඕක මතක් වෙනකොට දැනුත් කේන්ති.
1: අදත් එහෙම කරා කියලා දැන් ඉස්කෝලේ යනවා නම් කවුරු හරි.
0: එහෙම කියලා ඉතින් මතක් වෙනවා ඇති. දැන් වැඩේ තියෙන මේකයි. දැන් ඒ පුරුදු තියෙනවනේ. ඔය පුරුදු ලොකු වෙලා වැඩි මහල් වෙලා ඊට පස්සේ රැකියාවකට එනකොටත්
1: හරි ඒව අතහැරගන්න බෑ.
0: ඒව අතහැරගන්න බෑ.
1: සමහර ඒවා ජම්මින් ආපු පුරුදු වගේ.
0: ඒව සමහර ඔෆිස් වලටත් අරන් එනවා.
1: ඔව්.
0: හරිද?
1: හරි.
0: ඊට පස්සේ ඔෆිස් එකෙත් මොකක් හරි නසරාණි වැඩක් කරලා මොකක් හරි ඔය අපි කියනේ වැඩ වචන තියෙනවා. ප්‍රසිද්ධ මාධ්‍ය සාමාන්‍යයෙන් කියන්න
1: බැරි.
0: ඒ වගේ මොකක් හරි

0: කරන දේවල්ලට හොඳම වැඩේ.
1: නෑමයි ඒ වගේ වෙලාවට කල්පනා කරන් තියෙන්නේ.
0: හා
1: අරමකද්ද
0: මකද්ද
1: කොකාට වාරය නම්
0: තිත්තයාට දෙවාරයයි.
1: හතරයි විනාඩි 28යි වෙලාව. හිවිනින් ඩ්‍රයිව් එක.

0: රේඩියෝ ITN. ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන ලොල්ලු සැමට දැනුම් දීමයි ඉවත් වෙන. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: Cool drive එකට
0: ලක්හඬ. Evening drive.

0: හතරයි විනාඩි 34 වෙලා විවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ කවුද අපිට මැසේජ් කරපු අයනික් වෙන්න බලමුද මේ වෙලාව කවුද ඉන්නේ කියලා.
1: ඉන්දිම ඉන්නා මේ වෙලාවේ මතගමිද මැසේජ් එකක් දාලා තින වැඩ කරන තන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා කියනවා. ඒතකම කෝෂිලි හංසිකා ඉන්නවා. ජයනී නිසංසලා ප්‍රියංකා මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා. ගිම්හානි අපිට මැසේජ් එකක් දාලා තින මොරටුවේ ඉඳලා. ඔයාවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන්. ඒතකම ලිතෝ ඉන්නවා. ඉතෝ ඔයාවත් එකතු කරගන්න ගමන් චමලී අයේෂා හිරුනි මේ හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා.
0: ජයටම වැඩ කියලා ජයවේ වහින පරිසර වැටි කරගෙන යන්න ඕන අපි වහගෙන

0: La Khanda Radio ITN.
1: හවස 4 විනාඩි 41යි.
2: වෙලාව ඔබ වෙත ගෙනාවි.
3: හැංගි හැංගි බැඳගෙන වෙස නැත මුද එළියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
4: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක්. 40 වසරක විශ්වාසය. ගනු දෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය.
1: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.

0: හතරයි විනාඩි 43යි වෙලාව. අපි දැන් බයික් එකක යනකොට විශේෂයෙන්ම මේ හෙල්මට් එකක් පළඳිනවනේ. ඔය හෙල්මට් එක දාන්නේ අපි අපේ ආරක්ෂාවටනේ. අපි ආරක්ෂාව අපේ හිස ආරක්ෂා කරගන්න, අපේ මුහුණ නිකට මේ දේවල් ටික ආරක්ෂා කරගන්න ෆුල් ෆේස් හෙල්මට් එකක් දානවා නම් එහෙම අපි මේක පාවිච්චි කරන්නේ. හැබැයි ගොඩක් අය හිතන්නේ මේක මේ
1: ලස්සනට පාවිච්චි කරනවා කියලා.
0: ලස්සනට පාවිච්චි කරනවා කියලා ටිකක් කය හිතනවා. තවත් සමහරු හිතනවා මේක මේ පොලිසියට අහු වෙනවට දාන එකක් කියලා.
1: එහෙම එකක් තියෙනවනේ.
0: පොලිසියට අහු වෙනවට එක දාන එකක් කියලා තමයි.
1: හරි.
0: බහුතරයක් හිතන්නේ.
1: හා ළඟපාදට යනව නිකන් මේ අම්මා කියනවා නෑ හෙල්මට් එක දාගෙන යන්නද පොලිසියා.
0: ඔව්. ගෙදරින් කියන්නේ එහෙමයි. ඔය හෙල්මට් එක දාගෙන හන්දියේ පොලිසිය හිටියා.
1: දැන් ටික කර කල් දොත් හිටියා.
0: ඔව් එහෙම කියන්නේ.
1: හරි.
0: නැතුව මේ ඔය හෙල්මට් එක දාගෙන යනවා. මොනවා හරි අධ්‍යයක් වුණොත්.
1: ඔව් එහෙමත් කියනවා.
0: ඔළුව පරිස්සම් කරගන්න ඕනේ. ඔක ඇතුළ බලවත් නැති උනාට.
1: ඕක මේ දාන්නේ
0: ඇත්තටම මේ පොලිසියට අහු වෙනවටවත් විලාසිතාවකටවත් නෙමෙයි. මේක දාන්නේ අපේ හිස ආරක්ෂා කරගන්න හිස්වැසුමක් විදියට. මුහුණ අපේ ඔය ඒ මුහුණට ආස ආයට පරිස්සම් කරගන්න ඕනේ හිතන ආයට තමයි මේක දාන්නේ.
1: හරිද?
0: ඉතින් හැබැයි දැන් කාලේ මේක මේ ප්‍රමිතියක් නැති හෙල්මට් සෑහෙන්න තියෙනවා. එතකොට සමහර වෙලාවට සමහර අය හෙල්මට් එක දාන්නම් වාලේ දාගෙන යනවා. අර යට බෙල්ට් එක දාන්නේ නැහැ.
1: හරි. ඒ
0: කියන්නේ අර නිකට ළඟින් තියෙන බෙල්ට් එක දාන්නේ නැහැ හෙල්මට් එක දැම්මට.
1: නිකන් ඔහේ දාගෙන යනවා.
0: නිකන් දාගෙන යනවා.
1: හරි.
0: හැබැයි පොඩි අනතුරක් වෙනකොටම හෙල්මට් එක ගැලවිලා යන්නේ තියෙන ඉඩකඩ
1: බොහොම වැඩි.
0: ඉතින් වා දන්නේ නැතුව සමහර වෙලාවට ඔය හෙල්මට් එක යට පට්ටිය දැම්මේ නැත්තම් ඒකට දඩයක් ලියන්න පොලිසියට අවසරය තියෙනවා. හරිද? එතකොට මේක මේ හෙල්මට් එකක් දාගෙන නාවෙන රාලහමි කියලා කිව්වට වැඩක් නැහැ. ඔය යට පටිය දාලා නැත්තම් ඔය මේ නිකට පටිය.
1: ඔව් නිකට පටිය.
0: දාලා නැත්තම්
1: දාගෙන ආවේ හෙල්මට් එකක් දාගෙන ආවේ නැහැ වගේ තමයි.
0: කිසිම සමාවක් නැහැ.
1: ඔව්.
0: මේක ලියන්න, කියන්නේ දඩයක් ලියන්න අවසරය පොලිස් නිලධාරියෙක්ට තියෙනවා.
1: ඔව්.
0: ඒ නිසා දාගෙන යනවා නම් හෙල්මට් එක හරියට ඒක දාන්න. සහ විශේෂයෙන්ම මේකට ප්‍රමිතියක් තියෙනවා. ඒ ප්‍රමිතියට අනුකූල හෙල්මට් එකක් පාවිච්චි කරන්න ඕන. ලංකාවේ ගත්තට පස්සේ SLS ලාංඡනය නොමැති යතුරුපැදි හිස් ආවරණ නිෂ්පාදනය, ආනයනය, බෙදාහැරීම, ගබඩා කිරීම, ප්‍රදර්ශනය කිරීම හෝ අලෙවි කිරීමට
1: නීතිය
0: තදින්ම ක්‍රියාත්මක වෙනවා කියලා දැන් පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති වරයා පහුගිය දවසේ සඳහන් කරලා තිබුණා. ඒ කියන්නේ මේ ප්‍රමිතිය නැත්තම්.
1: ඔව්.
0: හරිද? ඒ ප්‍රමිතිය සෙලස් ලාංඡනය නැත්තම් මේ ප්‍රමිතිය අනුකූලව නිෂ්පාදනය කළ නැත්තම් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා විධිවිධාන දැන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ නිසා හෙල්මට් එකක් ගන්නකොට SLS ලාංඡනය තියෙද කියලා බලන්න. සහ ප්‍රමිතිගත විදියට මේක නිෂ්පාදනය කරලා තියෙන ආයතනයකින් පමණක් මිලදී ගන්න වග බලා ගන්න. එහෙම නැත්නම් වැඩක් නැහැ.
1: ලස්සනට හදලා තියෙනවා දැක්කහම ඉතින් අපිරිබි ළමයි එහෙම ආසයිනේ නේ. ඉතින් රක් ගාලා ගන්නවනේ ඔකක් හිතන්නේ නැහැ නේ.
0: එහෙම හිතන්නේ නැහැ. එහෙන් ඉඳපස්සේ පොල් කට්ටා වගේ ඔළුවේ දාන්න යන්න.
1: ඊට පස්සේ කහපාට කොලයක්
0: දෙනවා. හරිද? ඊට පස්සේ දැන් පොඩ්ඩක් හරි අනතුරක් වුණ ගමන් ඔය පොල් කට්ට බිඳලා ගිය ගමන් ඔළුවට තමයි හානි
1: වෙන්නේ.
0: එහෙම නැති ඉස්සට පහසුව ඒ වගේම මේක දාගෙන ගොඩක් කියලා යනකොට ගොඩක් දුර යන අය ඉන්නවනේ. එහෙම අයට අපහසුතාවකින් තොරව මේක දාන්න පුළුවන්. ඒ විදිහේ ප්‍රමිති සහගත හෙල්මට් එකක් පාවිච්චි කරන්න. ගත්තට මදි මේක හරියට පළඳින්නත් අමතක කරන්න එපා. එහෙම නැති වුණොත් දඩ කන්න වෙයි, ජීවිතේට අනතුරු කරගන්න වෙයි. ආයි පස්සේ නොකියවයි කියන්න එපා.
1: SLS ලාංඡනය තියෙනවද කියලා බලන්න අදත් ඔයාගේ හෙල්මට් එකේ.
0: බලන්න. නැත්තම් එහෙම එකක් ගන්න.
1: ඔව්.
0: දැන් ඔය මේ හදිසියේ හෙල්මට් ගන්න කොහෙන්ද කියලා කල්පනා කරන ඇති. දැන් ඔක ටිකක් කාලයක් පාවිච්චි කළා නම් කරන්න දෙයක් නැහැ. පොඩි ලෝන් එකක් දාලා හරි ගන්න.
1: ඒ වුණාට ඉතින් දඩේ කෑවට පස්සේ.
0: ඔව් දඩයක් ගැහුවොත් වැඩක් නැහැ ඊට පස්සේ. ඉතින් නේද? හෙල්මට් එකක් ගන්න තිබ්බ සල්ලි දඩේ
1: වල.
0: හරිද? ඒ නිසා දැන් ගණිතය ක්‍රියාත්මකයිලු දැඩිව. ඒ නිසා පරිස්සමෙන් යනේන ගමනක් බිමනක් හෙල්මට් එකක් දාගෙන යන්න. ඔබේ ආරක්ෂාවට මේක තියෙන්නේ විලාසිතාවකටවත් පොලිසියේ මහතුරුන්ගෙන් බේරෙන්නවත්
1: නෙවෙයි
0: කියන එක මතක තියාගන්න. 4:48 වෙලාව අපි මතක් කරන්න ඕන හඳහන ගැන. හඳහන කිව්වහම ජාතික ලොතරැයි මණ්ඩලය හඳහන ලොතරැයි ඔබට හඳුන්වා දෙන්නේ. දැන් හඳහන බලාගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයට මේ දවස්වල යාළගේ හඳහන හොඳ වෙලා තියෙනවා. මොකද දන්නවද, යාළට ලොකු සම්මානයක් ලැබුණා. හොඳ විශ්වාසවන්ත ආයතනයක් කියන එක යලි යලිත් අහුරු වුණා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක තමයි පාරිභෝගිකයන් අතරට ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාමත් එන්නේ.
1: ඒ වගේම තමයි දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තයින් බෙහි කරන සමාජ සුබ සාධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමටත් අනුපමේය දායකත්වයක් ලබා දෙන තැනක් තමයි ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය ඔබවත් ලක්ෂපතියෙක් ඔබවත් කෝටිපතියෙක් ඔබවත් ජයග්‍රහකයෙක් කරන ගමම සෞඛ්‍ය අමාත්‍යාංශයට රණවිරු සේවා අරමුදලට සමාජ සේවා අරමුදලට වගේම ක්‍රීඩා අරමුදලට ඒ වගේම ශ්‍රම වාසනා අරමුදලට මෙන්න මේ වගේ සේවාවන් රසකට ඍජුවම සම්බන්ධ වෙන ගමන් තමයි ඔබවත් හොන ජයග්‍රහකයෙක් කරන්නේ. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා පුංචි රුපියල් 40කින් ගොඩ යන්න. ඒකට කරන්න තියෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න.
0: හැමදාම මෙයාලා ජීවිතයේ වාසනාවට ආශිර්වාදය අරගෙන ආපු කණ්ඩායම නිසා, වාසනාවේ ආශිර්වාදය ජීවිතයට ළඟා කරපු කණ්ඩායම නිසා එයාලට ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කර ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජාංශින් දෙවන ස්ථානය හිමි කර ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේ සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය 2025 වසර තුලදී වගේම 2026 වසර තුලදීත් සම්මානිත වී වාසනාව විශ්වාසය ආයතනයක් විදිහට තහවුරු කරගෙන තිබෙන බව අපි සඳහන් කරන්න ඕන. ඒ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන ඒ වගේම තමයි ඔබේ හදිසි මුදල් ටිකක් ණයක් ගන්න ඕන කියලා හිතන වෙලාවට රන් භාණ්ඩයක් උකස් කරන්න තරක් හොයනවා නම් යන්න ඒ වෙනුවෙන් හොඳම දැන තමයි පල්ලියකුරුගේ රන් අය සේවාව. කියන්නේ වැඩිම මුදලක් ඔබේ රන් භාණ්ඩයට අරගන්න, වැඩිම කාලයක් ඔබේ රන් භාණ්ඩේ බේරගන්න අවස්ථාව ලබා දෙන පල්ලියකුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වෙන්න ඕනේ.
1: ඒ වගේම තමයි පල්ලියකුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වුණොත් ඔයාට ලක්ෂයටම පොලිය වෙන රුපියල් 480, ඒ වගේම බේරගන්න මහන්සියක් වෙන, බේරගන්න රස්සියාදුවක් වෙන, ඒ වගේම බේරගන්න ලොකු කාලයක් නැහැ කියලා හිතන්න අවශ්‍ය නැහැ. මොකද බේරගන්න මාස 14කට වඩා වැඩි කාලයක් පල්ලියකුරුගේ රන් අය සේවාව ඔබට ලබා දෙනවා. ඉතින් සතිය දින 7ම විවෘතයි. යන්න පුළුවන් ළගම තියෙන ශාකවර දෙවින පුරා ශාකා 24ක් තියෙනවා පල්ලියකුරුගේ නමින්. ඉතින් ගිහිල්ලා වැඩි විස්තර දැනගන්න අවස්ථාව තියෙනවා ඔබට. 40 වසරක විශ්වාසනීය සේවාවක් එක්ක අර සම්බන්ධ වෙන පුළුවන්කම තියෙනවා විශ්වාසෙන්. ඒ වගේම කතා කරලා විස්තර දැනගන්න අවස්ථාව තියෙනවා පල්ලියකුරුගේ රන් අය සේවාව සම්බන්ධ කරගන්න 011 250 97 76.

0: අව සතරයි විනාඩි 57යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
1: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන නම් මේක තමයි. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: කොළඹින් කතා කරන රේඩියෝ ස්ලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි.
6: ලංකා ගුවන් විදුලි ප්‍රචාරය.
5: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
1: රේඩියෝ සියවසක පොමු රාව ලෝකණය.
7: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting. පරීක්ෂණ කෘතිය පාදක කරගත්
1: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
7: විද්වත් දේශන සමක විවෘත සංවාදය.
1: විජයානන්ද චෛවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
7: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
1: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
7: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි

0: හවස පහ විදාඩි හතයි වෙලා හතියරින් හතියරින් හතියරින් හතියරින්
1: නැතුව වැඩිනේ.
0: ඔබ තමයි පොඩ්ඩක් පොඩ්ඩක් පොඩ්ඩක් අවස්ථාව දුන්න ගමන්
1: හරි
0: එතන ජෝගි
1: නටන දිගට මේක කරන්න.
0: ඔව් ජෝගි නටන්න යනවා.
1: හමෝ
0: රයිට් ඉවිනින් ඩ්‍රයිව් එකක් ඉන්නේ.
1: හහ
0: වෙන කොහෙවත් නෙවෙයි.
1: දැන දැන් ආයි ට්‍රැක් එකට ආව මං හිතුවා මියුසික් ෂෝ එක ඉවර.
0: ඉවිනින් ඩ්‍රයිව් ඉන්නේ.
1: ඕකේ
0: රයිට් අපි වැඩ කරන්න ඕන විශේෂයෙන්ම දැන් අපි මේ කොච්චර සතුරු වුණා තිනා වුණත් කතා කරත්
1: ඔව්
0: දැන් පෞගේ දවසේ ටිකක් අමතක වෙලා තිබුණා මේ ගම් වතුර ප්‍රශ්නෙත් එක්ක. එතකොට ඔය එක එක දේවල් එක්ක ඩෙන්ගු කියන එක ආයෙ පොඩ්ඩක් ඇහෙන් එහාට ගිහිල්ලා තිබුණා.
1: හරි.
0: අවදානෙන් පොඩ්ඩක් ඈත් වෙලා තිබුණා කියලා හිතෙන්න පුළුවන්. වෙයි අවදානය අයින් කරගන්න එපා. මේ වෙනකොටත් ඩෙන්ගු රෝගීන් වාර්තා වීම සෑහෙන ප්‍රමාණයකින් වාර්තා වෙනවා. ඉතින් ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව 87,000කට ආසන්න වෙලා තියෙනවා කියලා තමයි දැන් කියන්නේ. මීට පැය 3කට කලින් ආපු වාර්තාවේ. ඉතින් වසරේ ගතවුණු කාලය තුළ ඩෙන්ගු රෝගීන් 87,000ක් මේ වෙනකොට වාර්තා වෙනවා කියලා කියනවා. මේකෙන් ගත්තට පස්සේ 3 වෙනිදා, ඒ කියන්නේ ඊයේ දවසේ ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව 86,947ක් විදිහට තමයි වාර්තා වෙලා තිබුණේ. දැන් 87,000 පැනලා ගිහිල්ලා තියෙනවා. ඒ අනුව අගෝස්තු මාසයේ තුලදී පමණක් ඩෙන්ගු රෝගීන් 1,598ක් වාර්තා වෙලා තියෙනවා කියලා කියනවා. අගෝස්තු මාසය උදා වෙලා තවම වෙන්නේ දවස් 4යි. මතක තියාගන්න. දවස් 4යි වෙන්නේ. එතකොට මේ දවස් 4ට 1,598ක් වාර්තා වෙනවා කියන්නේ සැලකිය යුතු මට්ටමක තාමත් ඩෙන්ගු රෝගීන් වාර්තා වෙනවා කියන එක. ඉතින් මේ ඩෙන්ගු රෝගීන්ගේ වැඩිවීම ගත්තට පස්සේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රතිශතයක් ලෙස 121.24ක් විදියට වාර්තා වෙලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න ගත්තාම රෝගීන් 17,187ක් වාර්තා වෙනවා. මහනුවරින් ගත්තට පස්සේ 6,082ක් වාර්තා වෙලා තියෙනවා කියලා කියන්නේ. අද වන විට ඩෙංගු මරණ 62ක් වාර්තා වෙලා තියෙනවා ප්‍රතිශතයක් විදියට. ඒක 0.07ක් දශම ගණන් වලින් තිබුණට මේක ලොකු අගයක්. මේ නැති වෙන්න ඕන ජීවිත නෙමෙයි. ඔබේ අපරීක්ෂාකාරී පරිසර කළමනාකරණය ඇතුලේ මේ සිදුවන දේවල්, කියන ඔබ විසිකරන දේවල්, ප්ලාස්ටික් බෝතල්, යෝගට් කෝප්ප, මේ වගේ දේවල් අපි සමහර වෙලාවට ගෙදරදී මේ පිරිසුදුව වටපිටාව තියාගත්තට අපි එළියට බැස්සට පස්සේ ඔහේ විසිකරනවා.
1: උංචි ටොනික් පියනක් වුණත් වෙන්න පුළුවන්.
0: ඔව්, අතන මෙතන දානවා. අපි කුණු ගොඩක් කියලා මේ පරිසරයම හිතලා සමහර වෙලාවට විසික් කරන්නේ. කියන්නේ කුණු දාන තැනක් තියෙන්න පුළුවන්. නෑ, මේ පාරේ හැමතැනම කුණු
1: ගොඩක්. ගෙදරනේ අපි එහෙම ඩස්ට්බින් එකට දානෝ කියලා ඉන්නේ.
0: ඔව්. ඒ නිසා මේ අර ඒ නොහිතා කරන වැරදි නිසා ඔබට දඬුවම් බිඳින්න වෙනවා පරිසරය ඇතුළෙම. ඉතින් ඔබ විසික් කරලා යන යෝගට් කෝපය, එහෙම නැත්නම් ප්ලාස්ටික් බෝතලය, මේ වගේ දේවල් තැන් තැන් වල දාලා ගියාට පස්සේ ගෙදර පිරිසිදුයි, හැබැයි වටපිටාව, පාර, මගතොට, ඔබ යන පොදු ස්ථාන අපවිත්‍ර වෙලා නම්, ඔබ ඒ තැන් වලට ගියාට පස්සේ ගෙදරදි වගේ ඔබ පරිසරය ගැන හිතන්නේ නැත්තම් එතෙන්දි හරි ඔබට මදුරෙක් දෂ්ට කරන්න
1: පුළුවන්.
0: ඒ නිසා ගෙදර වටපිටාව ගැන හිතනා වගේම ඔබ යන එන තැන, මහමග, හැම තැනදීම ඒ හැම වටපිටාවක් ගැනම සැලකිලිමත් වෙන, පරිසරය අපිරිසිදු නොකරන ඉන්නවා කියන චේතනාවෙන් වැඩ කරන්න. එතකොට අපිට පරිසරයෙන් උනත් ආශිර්වාදයක් ලැබේවි ඒ ඔබ කරන දේවල් නිසා.
1: මේක මෙහෙමම පොඩක් පාලනය වෙලා අඩුවීමකට යයි
0: අනිවාර්යයෙන්ම. ඉතින් ඒ නිසා ඒ ගැන හිතන්න. ඕක මහලොකු දෙයක් නෙවෙයි. අපි ඕක පොඩ්ඩක් පුරුද්දක් විදියට සති දෙකක් කරන්න ගත්තොත් චාරු අපිට ඕක ඇඟට එනවා, ඇඟට හුරු වෙනවා.
1: මේක මම කරන්න ඕනි කියලා.
0: ඔව්, කියන්නේ අපි අනවශ්‍ය දෙයක් අතරමඟදී අතහැරලා දාන්න නැතුව මේක නිසි ආකාරයට බැහැර කරන්න ඕන කියන දේ අපිට ඇඟට එනවා. අඩුම තරමේ අපිට බස් ටිකට් එකවත් බිම දාලා යන්න ඕන නැහැ කියලා හිතන මට්ටමට අපි පුරුදු වෙනවා.
1: ඒකක් දාගෙන නෝ සාක ගෙදර ගිහින් හරි තැනට
0: දානවා කියලා. ඉතින් ඒක මනසට හුරු කරන එකයි වෙන්න ඕන. මේ මනසට හුරු කරනවා කියන එක අමාරු නෑ. සතියක් දෙකක් අමාරුවෙන් හරි ඕක අපි කරෝදි මට එහෙම මිනිස්සු හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ බස් ටිකට් එකවත් මට දාන්න හිතෙන්නේ නැහැ කියලා කියන පුද්ගලයා හම්බෙලා
1: තියෙනවා.
0: ඒ එහෙම වෙන්නේ අර අපි ඒකට පුරුදු වුණාට පස්සේ. ඒක පුරුද්දක් විදියට දෙයක් කරන්න ගත්තට පස්සේ ඒක අපි ඇඟට එනවා.
1: ඒක
0: ඕනම දෙයක් එහෙමයි. ඒ නිසා මේ ඒක පුරුද්දක් කරගන්න ඒවා හොඳ පුරුදු ඒවා.
1: ඒව කවදාටත් වලංගුයි.
0: කවදාටත් වලංගු, හොඳ පුරුදු. ඔෆිස් කෝල් වලින්ම කියලා දෙන්න ඕනේ. ඊවිනින් ඩ්‍රයිව් අපි කියලා දුන්නාම හරි.
1: එතකොටවත් අහනවනේ.
0: එහෙම හරි පිළිගන්න. මොකද මේ අපි කිව්වා කියලා.
1: හරි.
0: ඒවත් පිළිගන්න ඕන දේවල්.
1: පොඩකිනා. පෝස්ට් එක තියෙනවා
0: කල්පනා කරලා බලන්න.
1: ඕකේ.
0: රයිට් අපේ පෝස්ට් එක තියෙනවා Facebook page එකට ගියාට පස්සේ ෂෙයා කරන්න බලන්න කමෙන්ට් කරන්න හැම දෙයක්ම පුළුවන්.
1: එපකේම WhatsApp එකට message එකක් දාන්නත් ඔයාලට පුළුවන් කැපතිනවා 07 03 93 5 97 7 වගේ WhatsApp message එකක් එවන්න. අපි බලනවද නැත්නම් සින්දුව කාලේ එනවද?
0: සින්දුව කාලේ මු හවස 5 විනාඩි 12 වෙලාවට.

දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්විපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ

0: I'm going to live a new green life.
1: එනල් බී හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය එනල් බී හදහන ඔබත් අදම එනල් බී හදහන බලා ගන්න.
2: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: දෝර ගගේ තලනහි නහදමවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටියට NLB ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979
3: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්

0: දවස පහයි විනාඩි 23යි වෙලාව චාරු ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ කවුද අපිට මැසේජ් කරපයි ඉක්මනට බලමුද අපි
1: සදරම ලක්කඩ අහගෙන ඉන්නේ කඩේ දාගෙන ඉන්නෝ කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා
0: වලයි කඩේ දාගෙන ඉන්නවා
2: කඩේ සද්දෙටම ලක්හඬ අහගෙන ඉන්නවා කියලා.
0: සමහර වෙලාවට කඩේ දාගෙන ඉන්නවා කියලා අපි කියනවා නේද? ඉතින් අය කයිවාරුවක් ගහගෙන ඉන්නවකට ඒකත් කියනවා නේද?
2: හරි හරි මං ඒක පස්සේ දැක්කේ. ඒකයි ටිකක් අමුණන්න බැලුවේ.
0: අපි සෙට්ලා ඉන්නොට ඔව් පොඩි කඩයක් දාගෙන හිටියා. පොඩි කඩයක්. කඩේ දාගෙන ඉන්නෝනේ. එහෙම කියලා කියනවා නේද?
2: හරි.
0: ඒ වගේ එකක් නෙවෙයි නේද? අපි අහගෙන ඉන්නවා කියලා
2: කියන්නේ. ඔව් ඔව්. ඒකේ කඩේ අපිව සද්දට අහගෙන ඉන්නවා කියලා දාලා තියෙන වැල්ලමයි මහින්ද එදිරිසිංහ. ඔව් එකතු කරගන්න එතෙකම වෙනද වගේ පුසලැවෙන් අනුරේ ඉන්නවා. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තිනවා මදු අන්ති රාජපක්ෂ. ඊට පස්සේ විරීත අයරාංගිනි ආවත් එකතු කරගන්නවා. ඒ දෙකම මැනික අපිට මැසේජ් එකක් දාලා තිනවා දොඩම් ගස්ලන්දේ ඉඳලා. දුව මෙත්නදී මහත්තයා හේමන්ත එතකොට අයියා නිමා තිලකශ්‍රී මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ඒ දෙකම හොටයි බේකරි හැමෝම අපිව සද්දට ගරිනෝ කියලා මැසේජ් එකක් දාලා තිනු ඔයාලවකේම සුනිතාවත් එකතු කරගන්නවා මේ වෙලාවේ පොළොනරුවි සුජීව ප්‍රින්ටර්ස් එකෙන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනු සුජීව ඔයාවත් එකතු කරගන්න ගමන් චමිත අපිට මැසේජ් එකක් දාලා තිනු ඒ වගේම චාමර ලියන ගේ ඉන්නවා අපිට ලස්සන කමෙන්ට් එකක් එක්ක හොඳ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනු ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම එකතු කරගන්නවා
0: Thank you හැමෝටම අපි වහගෙන මැසේජ් කරන හැමෝටම Thank you අපි වහගෙන මැසේජ් කරන්න බැරි මොකක් හරි හේතුවක් නිසා එහෙම ඉන්න ඇත් ඉන්නවනේ
2: කඩය නෙවෙයි අනේ කදේ
0: කදේ නේද
2: කදේ රුවිනිලි අපිට දාලා දෙන්න මම දන්නේ
0: පිළිගන්න
2: රුවිනිලි මම හිතන්නේ මම ටග් ගාලා දාපු ගමන් මට හිතුණා එයා තමයි කියලා රුවිනිලිනේ
0: ඔව් මටේ ගොඩ රුවිනිලි
2: දාලා තිරෝ කඩිය නෙවෙයි අනේ කදේ කියලා
0: කදේ රයිට් රයිට්
2: කදේ දාගෙන ඉන්නවා කියලා
0: පිළිගන්න
2: හොඳ වැඩේ මට hina වෙන්න ටග් ගාලා ආවට Thank you රුවිනිලි
0: හරි මේ අපි මේ දැන් මේ කාලේ අගෝස්තු මාසේ එනවා කියන්නේ
2: සරුංගල් මාසේ
0: ඔයා දන්නව නේද දන්නව සරුංගල් ඇවල තියනවද
2: එහෙමටම නැහැ
0: අපි සමහර ගැන්ලමයි දැක්කහමත් කියනවා මේ
2: සරුංගලයක් වගේ මෙයා කියලා
0: සරුංගලයක් වගේ යන්න එපා හුලන් තියන වෙලාවට කියලා එහෙම කියනෝ නේද ඔයාට නම් කියන්නේ
2: මට කියන්නේ නැහැ ඒ නිසා මම දන්නේ නැහැ මම මට සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් කියන්න බෑනේ
0: ඔයාට ඒක කියන්න බෑ ඔයාට සාමාන්‍යයෙන් කියන්නේ
2: මොකද්ද
0: ඔයාට කියන්නේ මේ
2: මම මොකද්ද කිය
0: කියන හරි
2: නෑ කිය
0: හරි නෑනේ
2: නෑ ඔහේ කියන්නානේ
0: අලිය කෙරෝ පාරෙන් අගෙන
2: හෙට ප්‍රෝග්‍රෑම් එකේ චමිත් හිටියේ නැති වුණොත් කරන්න දෙයක් නැහැ.
0: අන්නේ වගේ තමයි මම එකයි කිව්වෝ කියන එක හරි නැහැ.
2: කරන්න දෙයක් නැහැ සහෝදරවරුනි. හෙට චමිත් ඉදිරියට දන්නේ නැහැ ප්‍රෝග්‍රෑම් එකේ.
0: සමහර ගෑනලා වැන්ඩ් කියන සරුංගලයක් වගේ.
2: හරි.
0: හුලංගේ තියෙන වෙලාවට යන්න එපා නේද? ඔයාලා වගේ ඇයිටි කියන අලේ කියන පාරෙන් අයින් වෙන්න.
2: ඔව් මින්නක. කවමක් නැහැ. දුකක් නැහැ.
0: මම මේ සරුංගල් ගැන කියන්න ගත්තා දැන් මේ දවස්වල සරුංගල් යවන්න කට්ටිය. හරි උනන්දුයි.
2: ඔව්.
0: සරුංගල් මේ ජනප්‍රිය රටවල් ගත්තට පස්සේ අපි මේ හොයාගෙන බලාගෙන යනකොට සාමාන්‍යයෙන් ලංකාව කියන රටටත් හොඳ තැනක් තියෙනවා. සාමාන්‍යයෙන් ලෝකෙ ගත්තට පස්සේ සරුංගල් ජනප්‍රියම රටවල් සහ සරුංගල් සැනකිලි පවත්වන රටවල් ගත්තට පස්සේ මුලින්ම උඩින්ම ඉන්න චීනය. සරුංගල් සම්බන්ධයෙන් එයාලා තමයි මේක මේ හඳුන්වා දුන්නා කියලා කියන්නේ. චීනය ඊට පස්සේ ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය ඊළඟට ශ්‍රී ලංකාව. සරුංගල් ජනප්‍රියම සරුංගල් මේ සැනකිලි පවත්වන සරුංගල් කර්මාන්තයේ දෙන කර්මාන්තයක් විතරක් කරනවනේ සරුංගල් විකුණනවා හදලා විකුණනවා. ඉතින් ඒ වගේ දේවල් කරන රටවල් ගත්තට පස්සේ මේ උඩින්ම ඉන්න රටවල් අතරේ ශ්‍රී ලංකාවත් ඉන්නවා. ඉතින් මේ දවස්වල හරිම ජනප්‍රියයි. මූදු වෙරළකට යන්න මොනෙත් නැහැ.
2: වහල උඩක් බලුවත්
0: ඔව් ගමට ගියත් කොතන ගියත් මේ දවස්වල සරුංගලයක් දෙකක්
2: තියෙනවා.
0: දකින්න පුළුවන් විශේෂම හයිවේ කියනකොට සරුංගල් 50ක් 60ක් පේනවා.
2: හරි.
0: එහෙන් මෙහෙන් එනවා. ඉතින් කොහොම වුණත් දැන් සරුංගල් නිසා අනතුරු වෙන වෙලාවලුත් තියෙනවා.
2: තියෙනවා.
0: හරිද?
2: හරි.
0: ගොඩක් වෙලාවට ඔය මේ පහුගිය දවස්වල කියන්නේ මේ සැරේ නෙමෙයි. ගිය අවුරුද්දේ හෝ ඊට කලින්
2: සරුංගලයක් එක උඩ ගියපු එකද?
0: සිදුවීමකුත් වුණා.
2: ඔව් ඔව්.
0: ඒ වගේම තමයි මේ තව සිදුවීමක් වුණා සරුංගලයක් අර උඩු මහලේ ඉඳලා. සරුංගල් යවනවනේ උඩු කැනේ ස්ලැබ් එක උඩ ඉඳලා සරුංගල් යවනවා. එහෙම සරුංගල් යවන්න ගිහිල්ලා එක සැරේටම තමන් ගැර සීමාව කොහෙද කියලා හඳුන ගන්න බැරි වෙලා සරුංගලත් එක්කම පහළට වැටිලා
2: ඔව් උඩ බලාගෙන ඉන්නේ එතකොට
0: දරුවෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් ඒ නිසා මේ ඒ වගේ අනතුරු වෙන්න පුළුවන්. ඊට පස්සේ ওই විදුලි රැහන් තියෙන ස්ථානවල සරුංගල් යවන්න ගිහිල්ලා ඒක විදිහේ කර

0: ඊළඟට අර ඒක ක්‍රමයක් තියෙනවානේ. සරුංගලයක් යනවාගෙන ලේසි
1: නෑ. පාරම යන්නේ නෑ උඩට.
0: ඔව් සරුංගලේ ටික ටික උඩට යන්නේ.
1: හුලගෙන කන් ඉන්නෝනේ.
0: ඔව් උඩු ගුවනට අල්ල ගන්න ඕන කොහමද? උඩු හුලකට අල්ල ගත්තට පස්සේ ප්‍රශ්නයක් නෑ. ඒක උඩ දිනනවා.
1: හැබැයි
0: ඒක අර අපි කියන්නේ මේ මොකද්ද?
1: මොකද?
0: ඒකට කියනවා මොකද්ද? මතක නෑ ඒක.
1: මතක නෑනේ.
0: මතක නෑ. කූරිය ගහනවා කියලා කියනවා. එතකොට තව කියන තව ඒකට වචන සමාන වචන දිනනවා.
1: හරි.
0: කේක විදිහට කියනවා.
1: ඒක
0: කරකිලා අනිත් පැත්ත ගහලා ඒක සරේට රවුන්ඩ් රවුන්ඩ් කරගෙන
1: යනවා.
0: ඉතින් ඔක හරි පරිස්සමට කරන්න ඕන එක. ඉතින් නූල කඩාගෙන යනවා.
1: ඔව්.
0: ආ ඊට පස්සේ ගම වටේ යනවා. සරුංගලේ වැටෙන තැන හොයන්න.
1: හොයන්න.
0: ඔයගේ තියෙනවා හරි. හරි ජොලි.
1: ඔව්. දැන් අපි ඉස්කෝලේ යන පොඩ්ඩ ලොක්ක ඔක්කොම බලාගෙන ඉන්නේ නිවාඩු හම්බෙනකන් අගෝස්තුවේ.
0: දැන් නිවාඩු වෙනවා ළඟ
1: ළඟ. හතරේ.
0: ඔව් හතරේ නිවාඩු දුන්නට පස්සේ කට්ටිය ලෑස්ති වෙලා ඉන්නේ.
1: සරුංගල්ම තමයි.
0: සරුංගල්ම තමයි. වැස්ස නැත්තම් සරුංගල් බලන්න පුළුවන්.
1: ඔව්.
0: වැස්සත් ඉතින් වැඩි පොඩ්ඩක් ගිය වෙලා යයි.
1: අපි බලමු නේද ඉතින්.
0: 6 වෙනිදා පස්සේ ටිකක් වැස්ස වැඩි වෙනවා කියලා තියෙන නිසා. අපි හිමුණාට බලමු ඉතින්.
1: හා.
0: බලමු සරුංගලේ.
1: කොහොම හොඳටයි වෙන්නේ කියලා හිතුව.
0: ඔව් සරුංගලයක් යවන්න බලමු කොහොම හරි.
1: හා.
0: හවස 5 විනාඩි 36 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව මැසේජ් එකක් යවන්න 07 03 93 5 93 7 අපේ WhatsApp නම්බර් එකට.

ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: a private road, okay?
1: No. You have mistaken.
0: Me or you?
1: No. I'm looking for...
0: Garbage.
1: No, I'm actually looking for this... I'm looking for...
0: What else you could find in a garbage truck?
1: I'm looking for a collect.
0: Collect? You.
2: Dhananjay Sirivardhana Nirmanayak. Paapin Penna.
3: Neil Matakiwa. නිල්ගෙ ගෙදරට පැන්න හොරුත් ඉංග්‍රීසියෙන් කතා කළේ. දැන් හොරුත් අප්ඩේට් වෙලා.
4: මං කොහෙදනේ මිනි මරන්නේ? පිස්සුද? මං එහේ මිනි මරුවෙක් නෙමෙයි. අනිත් එක මේ මහදවල් එනවා දන්නේ හොරු.
2: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

0: පහයි විනාඩි 38යි වෙලාව. දියුණු වෙන්න ඕන කියලා හිතන මනුස්සයා චාරු කොහොම හරි දියුණු වෙනවා.
1: ඔව්.
0: ඒක හිත තියෙන්න ඕන. එයා අවස්ථාවන් හොයාගෙන යනවා. මොකක් හරි මේකෙන් බැරනොද මේකෙන්. මේකෙන් බැරනොද මේකෙන්. එහෙම එහෙම අවස්ථාවන් හොයාගෙන යනවා.
1: ඔව්.
0: අවස්ථාවන් ලැබෙන දේවල් වලට මට මේක හරියන්නේ නැහැ. මට මේක මගේ මගේ මගේ විෂය පතේට මේක නැහැ.
1: හරි.
0: ඒ වගේ නිකන්
1: මට මේක ගැළපෙන්නේ
0: නැහැ. ගැළපෙන්නේ නැහැ. මම මේ ඊට වැඩිය ස්ටෑන්ඩඩ් ලෙවල් එකක දෙයක් කරන්න ඕන.
1: මෙහෙම ඉඳලා හරියන්නේ
0: නැහැ. ඔව් මේ වගේ දේවල් මට
1: සෙට් වෙන්නේ නැහැ.
0: එහෙම කියලා හිතලා අපි සමහර වෙලාවට අපිට තියෙන හොඳම අවස්ථාවන් මගේ හැරගන්න. ඒ වගේ දේවල් හිතන්න කලින් දැන් මට සෙට් වෙන්නේ නැහැ, මගේ ස්ටෑන්ඩඩ් එකට හරි
1: නැහැ.
0: ඒ වගේ දේවල් වලට යන්න කලින් අපිට ලැබෙන හොඳ අවස්ථාවන් තියෙන දේවල් පොඩ්ඩක් try කරලා බලන්න ඕනේ.
1: හා හා හරියද වඩන් හරියයි නැත්තම්?
0: ඔව් ඒ කියන්නේ හොඳ දේවල්.
1: ඔව්.
0: නරක නරක පැත්ත නෙමෙයි මම කියන්නේ හොඳ පැත්තේ තියෙන දේවල් තියෙනවනේ.
1: ඔව්.
0: අන්න ඒ වගේ දේවල්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් පැලතමානක් කරනවා කියන එක මට මේක සෙට් නෑ.
1: හරි.
0: මට මේ වගේ ජොබ් එකක් නෙමෙයි මම ඉගෙනගෙන තියෙන තාත්තා.
1: මං කොහොමද හිටියේ?
0: මගේ පවුල් පසුබිමත් එක්ක.
1: හරි වටේ පිටේ මිනිස්සුක මං කොහොමද හිටියේ?
0: මං ආශ්‍රය කරන ගෑනු ළමයාගේ හැටියට. එයාගේ ෆැමිලි
1: බෑග්ග්‍රවුන්ඩ් එක. ඒක විශේෂයෙන්ම හිතනවානේ.
0: එයාගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකේ හැටියට.
1: හරි මම මේව කළා හරියන්නේ
0: නැහැ. මම මේ වගේ දේවල් කරන්න හරියන්නේ නැහැ කියලා හිතන් පුර. හැබැයි උනාට මල් පැල විකුණලා ඔය පැල තවාන් කරලා.
1: හරි.
0: කොච්චර ලොකුවට දියුණු වෙච්ච මිනිස්සු ඉන්නවද?
1: බිස්නස්
0: කරන, ව්‍යාපාර කරන.
1: ඔව්.
0: කොච්චර ලොකුවට ව්‍යාපාර කරගෙන ලොකු ලොකු ජොබ් කරන මිනිස්සුන්ට ඇරියා ආදායම් හොන මිනිස්සු කොච්චර ඉන්නවද?
1: හැබැයි
0: ඒ මිනිස්සයත් එහෙම හිතුවනම් ওই වගේ දේවල් හිතුවනම්
1: එයාට
0: නැගිටින්න නැත්තම් දියුණු වෙන්න මගක් පෑදෙන්නේ නැහැ.
1: ඔව්.
0: ඒ වගේ තමයි නේද ජීවිතේ අපිට ලැබෙන සමහර අවස්ථාවන් තියෙනවා. කවුරු හරි කෙනෙක් ඔළුවට දාන පොයින්ට්ස් තියෙනවා. ඒවා අපි පොඩ්ඩක් හරි මේක අවෝදයි නේද මේක මෙහෙම කරලා බැලුවොත් කියලා හරි කරලා බලන්න ට්‍රයි කරපු අය ජීවිතේ ගොඩ ගිහින් තියනවා.
1: ඔව්.
0: එහෙම නැතුව කවුරු හරි කිව්වත් ඒක ගණන් ගන්නෙත් නැතුව මම තමයි පොර කියලා හිතාගෙන
1: මම කල්පනා කරන්නේ වෙනම පැත්තක් කියලා හිතාගෙන මෙහෙ
0: හිටියොත් වඩ ගමනක් නැති වෙන්න පුළුවන්.
1: ඔව්.
0: ඒ නිසා දැන් ඔයා ඒ වාගේ තත්ත්වය ගැන හිතන්න. හැබැයි දියුණු වෙන්න ඕන කියන තැනදී පොඩ පහලට එන්න ඕනේ කියලා වෙනවා නම්
1: හරි
0: පහලට ඇවිල්ලා හරි කමක්
1: නැහැ. අඩියක් පස්සට තියලා
0: හරි කමක් නැහැ උඩට යන්න. ඒකට හිත හදා ගන්න.
1: ඔව්.
0: හරි ඒ අතරේ මේ දැන් ඒ විදිහට ව්‍යාපාරයක් කරගෙන දිනු වෙන බලාගෙන ඉන්න කෙනෙක්ට ඔන්න හොඳ ආයෝජනයක් කරන්න තියෙන මාර්ගයක් ගැන තමයි මේ කියන්න හදන්නේ.
1: මට
0: පුළුවන් පොල් තෙල් හිඳින ව්‍යාපාරයක් පටන් ගන්න. ස්වයං ව්‍යාපාරයක් විදිහට.
1: ඔව්.
0: පොල් තෙල් හිඳින මැෂින් එකක් දැන් ඔන්න ගන්න පුළුවන්. අඹරුම් යන්ත්‍ර, ඒ වගේ පොල් තෙල් හිඳින යන්ත්‍ර, මේ වගේ දේවල් මාක්ස්පින් හෝල්ඩින්ග්ස් හඳුන්වා දීලා තියෙනවා.
1: ඉතින්
0: පොල් තෙල් හිඳින යන්ත්‍රයක් අරගෙන වාඩ පොල් තෙල් හිඳින කර්මාන්තයෙන් වැඩක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අඹරුම් කර්මාන්තයෙන් මොනවා හරි දේවල් කරන දියුණු වෙන බලාගෙන ඉන්න අයට අඹරුම් යන්ත්‍ර ගන්න පුළුවන් මාක්ස්පින් හෝල්ඩින්ග් සමාගමෙන් තියෙනවා. ඒ වගේම පුංචියට සහල් ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක්ට දැන් ස්ටීම් බට්ට දෙනවා. එතනින් වැඩේ පටන් ගන්න පුළුවන්.
1: ඉතින් ව්‍යාපාර හිමිකරුවන්ට අපි කියන්නේ ඔයගේ ව්‍යාපාරය තවදුරටත් සාර්ථක කරගන්න අඩියක් දෙකක් ඉස්සරහට යන නැත්නම් ව්‍යාපාරය පටන් ගන්න ඉන්නවා නම් ඔබ එවනුවෙන් ඔබට අවශ්‍ය කරන යන්ත්‍ර ටික ඔන්න මිලදී ගන්න පුළුවන්කම තියෙන අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාදිලි වලින් ඒකට යන්න තියෙන හොඳම තැන තමයි ඔබව අතහරින්නේ නැති අලවියෙන් පසුත් හොඳ සේවාවක් දෙන තැන මාක්ස්පින් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. නොම්බර 30 කැල්හෙන පාර මහරගම ඇඩ්‍රස් එකට ගියොත් ඔයාලට පුළුවන්කම තියෙනවා වැඩි විස්තර දැනගන්න. ඒ යන්ත්‍ර ටික බලලා ඔයාට අවශ්‍ය කරන විදිහට එක මිලදී ගැනීම කරන්න. යන්න කලින් විස්තර දැනගන්න ඕන නම් සේවාව ගැන මොනවද තියෙන්නේ ගැන මෙන්න මේ දේවල් ගැන විස්තර දැනගන්න ඔයාලට කතා කරන අවස්ථාව තියෙනවා මාක්ස්පින් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න. 011 6799 579 011 6799 579.

0: ලකඩ රේඩියෝ ITN
1: 5:46
0: ලකඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන සම

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: වර්ෂාතික කාලගුණයෙන් මේගේ ගණන හතක් ගංගොතර තාජන පහවයයි මහනුවර සහ නුවරලිය වැසුණු පාසල් හෙට යළි විවෘත කෙරේ. 22 සංශෝධනයෙන් අධිකන ක්ෂේත්‍රය කාර්යක්ෂම වන බව ඇමති නලින්ද කියයි. සාකච්ඡා ප්‍රතික්ෂේප කළ ඉරානයේ ට්‍රම්ප්ගෙන් අවසන් අනතුරු ඇඟවීමක්.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සංසහයට බලාපොරොත්තු වන්න.

0: a private road, okay?
1: No. You have mistaken.
0: Me or you?
1: No. I'm looking for...
0: Garbage.
1: No, I'm actually looking for this... I'm looking for...
0: What else you could find in a garbage truck?
1: I'm looking for a collect.
0: Collect? You.
2: Dhananjay Sirivardhana Nirmanayak. Tapa Pimpenna.
3: Nirmata kiwa. නිල්ගේ ගෙදරට පැන්න හොරුත් ඉංග්‍රීසියෙන් කතා කළේ. දැන් හොරුත් අප්ඩේට් වෙලා.
4: මං කොහෙද අනේ මිනි මරන්නේ? පිස්සුද? මං එහෙම මිනි මරුවෙක් නෙමෙයි. අනිත් එක මේ මහදවල් එනවා දන්නේ හොරු.
2: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

0: ලොතරයි.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011176779
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.

0: හවස 5:54 වෙලාව යන ඉක්මන.
1: ඒකනේ. අපි තාම එකම තැන.
0: අපි මේ අපි හැරෙනකොට වෙලාව ගිහින් ඉවරයි.
1: හෙඩ්ලයින්ස් වලට ගිහින් ආව විතරයි.
0: ගිහිල්ලා විතරයි වෙලාව ගිහිල්ලා.
1: හා 5:54
0: වෙලාව කවුද ඉන්නේ අපිට සින්දුවක් අහන්න මැසේජ් කරපු අය ඉන්නවද? මේ වෙලාවේ අපේ පෝස්ට් එකට කමෙන්ට් කරපු අය ඉන්නවද? බලන්න ඕන නේද?
1: ඕෂද ඔයාව එකතු කරගන්න. ඒකම බොයගොඩ පැත්තෙන් සුමනා ඉන්නවා මේ වෙලාවේ. ඊට පස්සේ ප්‍රියන්ත මැසේජ් එකක් දාලා තිනෝ යශික ප්‍රමිත. එතකොට චතුලි තුලි වගේම මේ හැමෝම එකතු කරගන්න කියලා අම්බලන් ගුඩින්. ඊට පස්සේ හලාවතින්දා රමේෂ් මැසේජ් එකක් දාලා තිනෝ සුසන්ත සම්පත් බරළු හෙනින් එකතු කරගන්නවා. ඕපල් ෆැෂන් එකේ හැමෝම මේ වෙලාවේ එකතු කරගන්න ගමන් ලක්ෂ්මන් ඉන්නවා. අපි මොරටුවේ කියලා මැසේජ් එකක් දාලා තිනෝ පිවිතුරු සුනේතුන් එකතු කරගන්න ඔයාව. ඒ දෙකම සරචන්ද ඩයස් ඉන්නවා. නිලක්ෂි හොන මාව අයියෝ අමතකද කියලා දාලා තිනෝ.
0: මාව අමතක වුණාට
1: නෑ.
0: අමිල සම්පත් එවගේම ශිරෝමා ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එක අහගෙන. යාළත් පොඩි කඩයක් කරන් යනවා. පොඩි කඩේ දියුණු කරගෙන වැඩ ටික කරගෙන ඉන්න අතරේ සින්දුවකුත් අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ. හවස 5:56 වෙලාව හිවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.

0: සතියේ දිනවලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: නිමන්ත ප්‍රසාර අධ්‍යක්ෂණයක් මීෂා
3: මීෂා කැති වරද්දක් නැහැ
4: ආ වැරද්දක් නේ තුන්ස කොළුවේ තුනද කොයි හරි බලන්න බබා මෙයා කියන කතාව
3: ඉඳගන්න එපා බබී මල්නේ තාම පොඩියනේ
4: පොඩි උනත් ලොකු උනත් මං කැමර තේර නැත්ත මොකක්ද ඇත්ත හකින බල මොකක්ද ඇත්ත එයා යාගේ ඇත්ත කතාව කිව්වේ
5: මම තමයි කෙල්ල මීෂා
3: අනික අපිට මේ කෙල්ලට පහුගිය සද්දකේ බල කරේ මේ ප්‍රොපෝසල් එකට කැමති වෙන්න කියලා
6: හරි පුතා එයා කොහොනම් අපේ ප්‍රොපෝසල් එකට අකමැති වෙන්න ඉන්නවද
3: මචු උනා තාත්තයා එකින්ම අකමැති උනා අම්මනේ යාගේ අම්මයි තාත්තයා පන්සලට ගෙන ලොකු හමුදුවක් නිකන් මේකට කැමති කරව ගත්තේ
4: එතකොට මන්ද වැරදි ආ මන්ද වැරදි
2: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
7: හවස 6 විනාඩි 12යි.
8: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
7: Cool drive එකට.
2: ලකන. Evening drive.
9: ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ අපි මතක් කරනුන් ජාතික ලොතරැයි මණ්ඩලය ගැන විශේෂයෙන්ම දැන් ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ කැන්දනවා කියලා තමයි කියන්නේ අපිට ආශිර්වාදයේ කැන්දන ආයතනය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ හැබැයි පහුගිය දවස්වල එයාලට ආශිර්වාදයේ කැඳ ගන්න පුළුවන්කම ලැබුණා ඒ අපිට ලබා දෙන ආශිර්වාදයත් එක්කම තමයි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ රාජ්‍යංශයෙන් දෙවන ස්ථානයේ හිමි කර ගැනීමෙන් තමයි මේ ආශිර්වාදය යාලා ලබා ගත්තේ මේ සම්මාන උළෙල තුලදී ජාතික ලොතරැයි මණ්ඩලය 2025 වසර තුලදී සහ 2026 වසර තුලදී සම්මානිත වී වාසනාවේ විශ්වාසනීය ආයතනයේ බවට ජාතික ලොතරැයි මණ්ඩලය යලි යලිත් තහවුරු කරනු ලැබුවා ඉතින් මේ වගේ විශ්වාසයක් ගොඩනගාගත් ආයතනයක් එක්ක තමයි දීර්ඝ කාලයක් තිස්සේ ඔබ ගනුදෙනු කරන්නේ. ඉතින් මේ ජීවිත ආශිර්වාදය ඔබට කැන්දන, වාසනාවේ ආශිර්වාදයේ කැන්දන, ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක දිගටම එකතුලා ඉන්න කියන මතක් කිරීම අපි කරන්න ඕන චාරු.
7: දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තයින් බිහි කරමින් වගේම සමාජ සුබ සාධනය වගේ රාජ්‍ය සේවය මේ දේවල් වලටත් දායකත්වය ලබා දෙන ගමන් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය ඔයාවත් ජයග්‍රහකෙක් කරන්නේ. ඉතින් අස්සක් මුල්ලක් නෑරම ලොතරැයි ජයග්‍රහණ හිමි කර දෙනවා වගේම රටේ ජාතික මෙහෙවරට උරදුන් ජාතික ලොතරැයි මණ්ඩලයේ එකම පැතුම වෙන්නේ වාසනාවන්ත ඔයාගේ හිනහෙන මූණ දැකීම. ඒ නිසාවෙන් තමයි ඔයාවත් ජයග්‍රහකෙක් කරන්නේ. ආදී පුලයන්කම තියෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න.
9: ඒ වගේම තමයි පල්ලිය ගුරුකේ රන් අය සේවාව ගැනත් මතක් කරන්න ඕන. හදිස්සියකට අතමාරුවක් කරගන්න අපිට තියෙන හොඳම තැන විශේෂයෙන්ම අපේ රන් බහඬ සඳහා වැඩිම මුදලක් ලබා දෙන ඉහළම මුදලක් ලබා දෙන ආයතනය තමයි පල්ලිය ගුරුකේ රන් අය සේවාව කියන්නේ. වගේම වැඩිම කාලයක් රන් බහඬ බේරා ගැනීමට අපිට ලබා දෙන්නෙත් පල්ලිය ගුරුකේ රන් අය සේවාව.
7: රස්තියාදුවක් නැතුව ඔයාට ඉක්මනින් ඔයාගේ රන් බාණ්ඩය තියලා ඒකට අවශ්‍ය කරන මුදල ලබා ගන්න පුළුවන් එකම තැන තමයි ගනුදෙනු අය රත්තරම් පල්ලිය ගුරුකේ රන් අය සේවාව කියලා කියන්නේ. 40 වසරක විශ්වාසනීය සේවාවක් එක්ක ඔයාට පුළුවන්කම තියෙනවාගේ රන් බාණ්ඩයට ඉහළම මුදල ලබා ගන්න. ඒ වගේම ලක්ෂයටම පුළිය වෙන්නේ 480ක් විතරයි. ඒකම ඔයාට මතක් කරන්න ඕනේ බේර ගන්න හදිස්සි වෙන්න ඕනේ නැහැ. බේර ගන්න ඒගොල්ලෝ මාස 14කට වඩා වැඩි කාලයක් ඔයාට ලබා දීලා තියෙනවා. ආදි පුලංකම තියෙනවා දිවිනපුර පල්ලිය ගුරුගේ රන් අය සේවාව නමින් ශාකා 24ක් තියෙනවා. ලැගම තියෙන ශාකාවට ගියොත් ඔයාට පුලංකම තියෙනවා වැඩි විස්තර දැනගන්න.

0: ගුවන්
1: විදුලි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
2: රේඩියෝ සියවසක පොමු රාව ලෝකණය
3: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ ප්‍රතිය පාදක කරගත්
2: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
3: විද්වත් දේශන සමක විවෘත සංවාදය
2: විජයනන්ද ජයවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
3: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
2: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
3: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
2: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය FM 93.5 FM 93.7 ලක්කඩ රේඩියෝ ITN
4: හවස 6:22යි දැන්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
4: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
2: Take care. සුරකින් මගතොට.
4: Cool drive එක දෙට.
2: ලක්කඩ. Evening drive.
6: ඉවිනින් ඩ්‍රයිව් එක අපි යන්න කලින් වාට මතක් කරන්න ඕන විශේෂයෙන්ම වාගේ තියෙන සන්ධි ආබාධයන් වලට සන්ධි වේදනාවන් වලට හරියනම විසඳුම ගැන අපි වාට කියන්න ඕන. මොකද මේනකොට දන්නවා සමහරු දන්නවා සමහරු දන්නේ නැහැ. මේකේ තියෙන හොඳම ප්‍රතිඵලය මොකද්ද හොඳම රිසල්ට් එක මොකද්ද කියලා දැනගන්න නම් හරියටම දැනගන්න නම් ඔයා මේක අරගන්න වෙනවා. රුපියල් 1920ක් වගේ වෙන්නේ. ඉතින් අරගෙන පාවිච්චි කරන අයට සන්ධි වේදනාවන් කියන එක ආයිමත් එන්නේ නැහැ. පැඩ්නා ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක අරගෙන බලන්න ඕනම සන්ධි වේදනාවක් අවුරුදු 18 උඩ ඕනම කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා.
4: ෆර්නා ඔතෝෂීල්ඩ් ගැන කතා කරද්දී ෆර්නා ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ විශේෂ ගුණාංග සහිත ඔයාගේ රෝග ලක්ෂණ වලට වගේම වේදනාවේ මූලික හේතුවට ප්‍රතිකාර කරන ඔන්න හොඳ නිෂ්පාදනයක්. ඒ වගේම 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කළ තිනවා වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතික කළ තියෙන නිසා දැන් වයස් ભેදයක් නැහැ. වයස අවුරුදු 18 වැඩි ඕනම කෙනෙක්ට ෆර්නා ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක බය නැතුව පාවිච්චි කරලා සදහටම ඔයාගේ සන්ධි වේදනා නැති කර ගන්න පුළුවන්කම දෙන දෙවෙනි පුරා තියෙන ෆාමසි සුපිරි වෙනසල් වලින් මෙලදී ගන්න ෆැඩ්නා ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.
6: එහෙනම් ඉතින් අදට හැමෝටම ජය වේවා කියලා අපි යනවා. සුබ දවසක් ඔබට. මම චමි.
4: ගිහින් එන්න ගාඩ සුබ දවසක්. මම චාරු.

0: ஈவினிங் டிரைவ் வித் சமித் அண்ட் சாரு.
1: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
2: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගය.

0: на столе.
1: වර්ෂාතික කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 7ක්. ගං වතුර තර්ජන 5 යයි. මහනුවර සහ නුවරඑළියේ වැසුණු පාසල් හෙට යළි විවෘත කෙරේ. 22 වන සංශෝධනයෙන් අධිකරණයේ කාර්යක්ෂම වෙන හැටි ඇමති නලින්ද කියයි. අධිකරණ ප්‍රතිසංස්කරණ වලට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික නීතිඥයින්ගේ පූර්ණ සහය. මහර සිද්ධිය කුමන්ත්‍රණයක් දැයි විමර්ශනය කරන බවට ඇමති හර්ෂණගෙන් විශේෂ ප්‍රකාශයක්. ජෝන්ස්ටන් පනාන්දුට එරෙහි නඩු 6ක් යළි විභාග කිරීමට අභ්‍යාචනා අධිකරණයෙන් මහාධිකරණයට නියෝග. පොලිස්පති ගැන පොහොට්ටු මහලේකම්ගේ ප්‍රකාශයට දසතින්ම විරෝධය. සාකච්ඡා ප්‍රතික්ෂේප කළ ඉරානයට ට්‍රම්ප්ගෙන් අවසන් අනතුරු ඇඟවීමක්.

0: ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. වර්ෂාධික කාලකුණිය සමග ඇතු අපදා හේතුවෙන් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් තිබෙනවා. වර්ෂාධික කාලකුණියෙන් දිස්ත්‍රික් පාකට බලපෑම් ලැබුණා. පොල්පිටියේ මොරහේනගම් ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්ද කඩාවැටීමෙන් අවුරුදු 47ක 83ක සහ අවුරුදු 58ක කාන්තාවන් 3 දෙනෙකු මෙන්ම අවුරුදු 22ක තරුණියකු මියගොස් තිබෙනවා. නාවලපිටියේ සෝලංකන්ද ජන උදාන ගම්මානයේ 67 වෙනි පුද්ගලයෙකුගේ වෙනසලක් මතට පස්කන්ද කඩාවැටීමෙන් ජීවිතක්ෂයට පත් වුණා. නාවලපිටියේ පස්භාගයේ කෝර්ලි නිවසක් මතට පස්කන්ද කඩාවැටීමෙන් මියගොස් ඇත්තේ 67 වෙනි පුද්ගලයෙක්. එමෙන්ම ගිනිගත් තේන අමගම ප්‍රදේශයේදී 47 වෙනි පුද්ගලයෙකු ජලපහට හසු වී අතුරුදන් වුණා. ආපදා හේතුවෙන් තවත් පුද්ගලයන් 3 දෙනෙකු තුවාලා බෑති බවයි ආපදා කරුණාකර මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර ප්‍රදේශ රැසකට බලපෑ වාර්ෂාධික කාලගුණයෙන් පාද්දීම් රැසක් ජලයෙන් නැටුණා. මහවැලි, කැලණි සහ කළුවෙන ගංගාවල පැවති ගංවතුර අවධානම සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බවයි වාරි මාර්ග අධ්‍යක්ෂ එල්.එස්. සූරිබණ්ඩාර මහතා සඳහන් කළේ.
1: ඊයේ දින ලැබුණු වර්ෂාපතනයන් සමගම විශේෂයෙන්ම ගංගා කීපයක ජල මට්ටම් ඉහළ යාම තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ තත්ත්වයන් ඇති වුණා. මේ තත්ත්වයේ යටතේ අද වන විට කැලණි ගඟ සහ මහවැලි ගඟ ගංවතුර තත්ත්වයක් ඇති වුණා ඊයේ දිනේ. මේ වන විට බොහෝ දුරට මහවැලි ගඟ ඉහළ ප්‍රදේශ නාවලපිටිය සහ පේරාදෙණිය ජල මට්ටම් අඩු වෙමින් පවතිනවා. සාමාන්‍ය තත්ත්වයට පත් වී තියෙනවා නාවලපිටිය. ඊට අමතරව පහුගිය පැය 24 තුළ වර්ෂාපතනයේත් සැලකිලිතු අඩුවීමක් පෙන්වුම් කරනවා. ඒ නිසා තවදුරටත් ජල මට්ටම් වැඩිවීමේ අවධානම මේ දක්වා පවතින කාලගුණික තත්ත්වයන් යටතේ නැහැ. පවතින තත්ත්වයන් යටතේ අනතුරුදායක ජල මට්ටමක් වැඩිවීමක් පෙන්වුම් කරන්නේ නැති නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියන ඉල්ලීම කරනවා. මොකද පුරෝකථනයන් තියෙනවා අද දවසේ සම් වර්ෂාපතනයක් ලැබෙවි කියලා. ඒ නිසා විශේෂයෙන්ම අලුගඟ, කැලණි ගඟ සහ මහවැලි ගඟ ඉහළ ටෝනි ප්‍රදේශ වලට අද දිනේ ඇතම් විට වර්ෂාපතනය ලැබීමේ පුරෝකථනයක් තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් සියලු දෙනා අවධානයෙන් ඉන්න කියන ඉල්ලීමක් කරනවා.
0: ගල්පිරළීමේ අවතාරණ මෙහෙතින් වසඳමා තිබූ කොළඹ මහනුවර මාර්ගයේ කඩුගන්නාව

0: ගණිතන දක්වා කොටස යළි විවෘත කරනා. කෙසේ වෙතත් මාර්ගයේ භාවිත කිරීමේදී දැඩි ලෙස විමසිලිමත් වන ලෙසයි පොලිසිය මහජනතාවට දැනුම් දෙන්නේ. වසන්ත මාතිබූ හැටන් ගිනිගත් තේන සහ හෙම්මාතගම ගම්පොළ මාර්ගද ගමනාගමනයට විවෘත කර තිබෙනවා. වාර්ෂාදික කාලගුණය සමග ඇතු ආපදා හේතුවෙන් මාර්ග පද්ධතියටද හානි සිදු ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් අනුරාධ හිටියාරච්චි මහතා ප්‍රකාශ කළා.
1: ප්‍රධාන වශයෙන්ම මධ්‍යම පළාත සහ සබරගමු පළාතේ තමයි ආපදා වැඩි වශයෙන් වාර්තා වෙලා තියෙන්නේ. එම ආපදා ගත්තහම මධ්‍යම පළාතේ අවිසාවෙල්ල හැටන් නුවරඑළිය කියන මාර්ගයේ කිලෝමීටර් 66 කියන තත්ත්වයේ දැනට ගමනාගමනයට නොහැකි තත්ත්වයක් තියෙනවා. අපි නාවලපිටිය 12 භාගය මාර්ගයේ කිලෝමීටර් 13 ඉඳන් 18 දක්වා ස්ථාන කීපයකම සුළු නායෑම් තත්ත්ව වාර්තා වෙලා තියෙනවා. නාවලපිටිය ගිනිගත් එන මාර්ගයේ අංක 4-2 යන බෝක්කුව ආශ්‍රිතව පාංශු රාදනයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ බෝක්කුවට හානි සිද්ධ වෙලා මාර්ගයේ එක මන්තිරුවයි ගමනාගමනයට සුදුසු තත්ත්වයට තියෙන්නේ. ලක්ෂපාන විදුලි බලාගාර මාර්ගයේ කිලෝමීටර් ආරම්භයේ සිට කිලෝමීටර් 12 දක්වා කොටසේ කිලෝමීටර් 6, 7, 8 සහ 10 යන ස්ථානවල නායම් හින්දා මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙලා තියෙනවා.
0: අධික වැසි සහිත කාලගුණය මහනුවර, නුවරඑළිය, කෑගල්ල, මාතලේ, රත්නපුර සහ මාතර දිස්ත්‍රික්වලට බලපෑමින් ලැබුණා. පවුල් 1045 පුද්ගලයින් 4088 දෙනෙකු පීඩාවට පත් ඇති බවයි ආපදා ක්‍රමනායකන මධ්‍යස්ථානය සඳහන් කළේ. සුරක්ෂිත මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් සංඛ්‍යාව 1902ක්. නිවාස 136කට අර්ධහානි සිදුව තිබෙනවා. වර්ෂාතික කාලගුණය සමග ඇතු ආපදා හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් වසා දැමීමටයි කටයුතු කළේ. කෙසේ වෙතත් ඒවා හෙට සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළේ සහ පස්පාකේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට නිකුත් කළ රතු නිවේදන තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යඥ වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළා.
2: මේ වන විට දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 6කට ඉවත් වීමේ රතු නිවේදන ක්‍රියාත්මක වන අතර ඒ වගේම දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 16කට අධිර දෙක ඇරතේ අවදාන සිටින නිවේදන ක්‍රියාත්මක වන ඒ වගේම දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 4කට අධිර 1 යටතේ විමසිලිමත් බව සිටින නිවේදන ක්‍රියාත්මකයි. ප්‍රදේශ වාදීර ගතත මහනුවර දිස්ත්‍රික්කයේ ගඟහිල කෝරළේ, උඩුදුම්බර, පස්පාය කෝරළේ, කෑගල දිස්ත්‍රික්ක යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගම සහ නෝවුඩන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධිර 3 යටතේ ඉවත් වීමේ රතු දිනේ තවදුරටත් ක්‍රියාත්මකයි. ඇලව මාර්ග දෙපස පස්කන්ඩි කඩායමේ හැකියාව පවතින එනිසෙම ස්ථානවල ජීවත්වන ජනතාව ඒ සම්බන්ධ සැලකිලිමත් යුතුයි. ගල්පෙරළි මාදේ දායක අන්තර්ජාල තත්ත්වයක් ඇති හැකි. එනිසා මේ ස්ථානවල පසු කරන විට අවධානය සිටින්න.
0: මෙතර සබරගම් පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වල මිලිමීටර් 75 කම තද වැසි ඇතිවන බව කාලුකු විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙල්ලට ඔබෙනමන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් මලකින් ලෙසයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දෙන්නේ. කාලුණු විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළා.
3: පසුගිය දිනවල දිවයිනේ තිබුණු වැසි තත්ත්වයේ අපි තුළු අඩුවීමක් අපේක්ෂා කරනවා. අදත් සහ හෙට දිනේ අපි අද දිනේ බලාපොරොත්තු වෙනවා මධ්‍යම සබරගමුව, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි යෝගිගුරුන් සහිත වැසි ඇතිවේවි කියලා. මේ අතරින් ගත්තොත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඒ වගේම සබරගමුව පළාතෙත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75ක් දක්වා වගේ තරමක තද වැසි අද දිනේ අපි අපේක්ෂා කරනවා. ඒ වගේම උතුරු මැද පළාතෙත් වැසි ස්වල්පයක් ඇති වෙන්න ඉඩ කඩක් තියෙනවා. හවස දෙකෙන් වගේ පස්සේ නැගෙනහිර පළාතෙත් ඒ වගේම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේවි. සුළු වැස්සක් අපි බලාපොරොත්තු වෙනවා. උතුරු මැද ඒ වගේම බස්නාහිර, සබරගම, මධ්‍යම පළාත්වලත්, වයඹ පළාතෙත්, දකුණු පළාතේ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල මිටින් විට හමන පැයට කිලෝමීටර 40ක 50ක වගේ තරමක තද සුළං අද දිනෙත් අපි අපේක්ෂා කරනවා. සවස් කාලය ගත්තාම විශේෂයෙන් අපි වැසි බලාපොරොත්තු වෙනවා නැගෙනහිර පළාතේ සහ ත්‍රිකුණාමලයේ තමයි. ඒ වගේම නිරිත දිග කොටසේ වැසි අපි අද දිනේ වරින් වර අපේක්ෂා කරනවා.
0: අධිකරණයේ ස්වාධීනත්වයේ සුරක්ෂිත කර අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම 22 ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රමුඛ අරමුණ බව අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් දින දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අස්කිරි මල්වතු මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේදීද අධිකරණ පද්ධතිය සිදු කරන ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳව සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කර නිවැරදි අවබෝධයක් ලබා දීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
4: නඩු කටයුතු කාර්යක්ෂම ඉක්මන් කර ගැනීම සඳහා අධිකරණයේ සිදුවන ප්‍රසස්කරණයක් පිළිබඳව කාගවත් විරෝධයක් නැහැ. උන්වහන්සේලාගේ තේම විරෝධයක් නැහැ. අපි උන්වහන්සේලාට කිව්වා අපේ රටේ පවතින අධිකරණ ප්‍රමාණය වැඩි කරන්න අපි කටයුතු කරනවායි කියන එක. මහා අධිකරණ ප්‍රමාණය දැන්ට අනුමත වෙලා තිබෙන 110යි. දැන්ට මහා අධිකරණ විෂකාරුන් 94 දෙනයි. අපි මහා අධිකරණ විෂකාරු ප්‍රමාණය 120 දක්වා වැඩි කරනවා කියලා කිව්වා. අධිකරණයේ පුරප්පාඩු පිරීමට කටයුතු කරන බවත් කිව්වා. මහේස්ත්‍රාත්වරු බඳවා ගැනීමට දැන්ටමත් අපි කටයුතු ආරම්භ කළා තිබෙනේ. ඒ සඳහා මහේස්ත්‍රාත්වරුන් 50ක් බඳවා ගැනීමට ආයුධපත් කැඳෙව්වා. 33ක් පැමිණියේ බව සඳහන් කළා. දැන් මේ අධිකරණ කටයුතු කාර්යක්ෂම කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ සහ රසපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු වඩා කාර්යක්ෂම කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග ගැනත් අපි උන්වහන්සේට පැහැදිලි කළ දුන්නා. එතනදී විශේෂ රසපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබෙන ප්‍රමාදය වැළැක්වීම සඳහා අදාළ නිලධාරීන් බඳවා ගැනීම කටයුතු කරන බවත් රාත්‍රී සේවාවන් සඳහා රසපරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් විශේෂයෙන් ප්‍රමාණ පහසුකම් සල්සා දෙන බවත් අපි සඳහන් කළා හිටියා. බන්ධනාගාරවල තදබදතර හේතුවත් නඩු කටයුතු ප්‍රමාදයත් එක්ක ගැටගැහලා තිබෙනවා පැහැදිලි කළා. එතෙන්දී බන්ධනාගාරවල තදබද අඩු කරන්න ගන්න ක්‍රියාමාර්ග ගැනත් කිව්වා. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා අධිකරණ කටයුතු කාර්යක්ෂම කරන්න නඩු කටයුතු ඉක්මන් කරන්න සහ නීතිය විශ්වාසනීයත්වය තහවුරු කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සඳහන් කර හිටියා. ඒතර විශේෂයෙන් මල්ලොත්සහ අස්කිරි මහනායක හඳුනාගන්නාන්සේලාට තිබුණු එකම කරුණ තමයි අපෙන් දැනගන්න මේ ව්‍යවස්ථා සංශෝධනය එක විනිශ්චයකාරවරේ ඉලක්ක කරගෙන පමණක් සිදු කරන එකද කියන එක. ඒත් අපි පැහැදිලි කරාට පස්සේදී 22 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන්නේ උපරමාධිකරණවල ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරුන්ගේ වයස අවුරුද්දකින් වැඩි කරන එක. අධිකරණ සේවා පනත සංශෝධනය කිරීමෙන් දිසාධිකරණවල මහේස්ත්‍රාත් අධිකරණවල ඇතුළු සියලුම විනිශ්චයකාරුන්ගේ විශ්‍රාම වයස අවුරුද්දකින් වැඩි කරනවා කියලා පැහැදිලි කළ දුන්නා. මම හිතනවා කවුරු හරි කණ්ඩායමක් එක් විනිශ්චයකාරයෙක් පමණක් ඉලක්ක කරගෙන ව්‍යවස්ථා සංශෝධනය කරන්න වගේ අදහසක් කියලා තිබුණා. නමුත් උන්වහන්සේලා පැහැදිලි කරාට පස්සේදී උනාසලක පිළිගත්ත මේ අධිකරණ පද්ධතිය විනිශ්චයකාරුන්ගේ විශ්‍රාමයස වැඩි කරලා අධිකරණයට මේ කරන ප්‍රසස් කරන හරහා ජනතාවට සහනයක් ලැබෙනවා කියන එක පිළිබඳව උනාසලා සතුටපත් වුණා.
0: ශ්‍රී ලංකාවේ සිදුකරන නීතිමය සහ අධිකරණ ප්‍රතිසංස්කරණ සඳහා එක්සත් රාජධානී විසින ශ්‍රී ලාංකික නීතිඥවරුන් සහාය පළ කර තිබෙනවා. එක්සත් රාජධානී විසින ශ්‍රී ලාංකික නීතිඥවරුන් සහ බැරිස්ටර්වරුන් පිරිසක් ඊයේ විශේෂ රැස්වීමක් සංවිධානය කර තිබුණා. ඒ මිනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා සිය සහයෝගය දැක්වීම වෙනුවෙන් දීර්ඝ කාලයක් එක්සත් රාජධානියේ වාසය කරමින් නීති ක්ෂේත්‍රයේ සේවය කරන නීති විශාරදීන් නීතිඥවරුන් සහ බැරිස්ටර්වරුන් මෙහිදී ශ්‍රී ලංකාවේ මිනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සිය අදහස් සහ විශ්ලේෂණ ඉදිරිපත් කර තිබුණා. මෙම සාකච්ඡාව ශ්‍රී ලංකාවේ මේවන විට පවතින නීතිමය සහ අධිකරණ ප්‍රතිසංස්කරණය පිළිබඳ සංවාදයට සමගාමීවයි පැවැත්වුණේ. අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම, කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ ජනතාවට කඩිනමින් යුක්තිය ලබා දීම පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණා. මේකම් සහ මහර බඳනාගාර සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් දින දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු පැහැදිලි කළා. මේ අතර බඳනාගාර කොමසාරිස් ජෙනරාල්වරයෙකු පත් නොකිරීම සම්බන්ධයෙන් මාධ්‍ය විදි නැගු ප්‍රශ්නවලටද අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නා.
4: හිට බන්ධනාගාර කොමසාරිස්වරයා සම්බන්ධයෙන් පරීක්ෂණ දියත්වමින් පවතිනවා. පරීක්ෂණයක් දියත්වමින් පවතිනකොට ඕනෑම නිලධාරියෙකුට ඔහු පරීක්ෂණයෙන් වරදකරු කරලා ඔහුගේ සේවය අහිමි කරන තෙක් කරන්න සිදුවෙන්නේ වැඩ බලන කෙනෙක් පත් කරන එක තමයි. පරීක්ෂණ අවසන් වෙච්චාම අපිට පුළුවන්කම ලැබෙවි ඔහු නිවැරදි වුණොත් සේවය පිළිටවන්න, වරදකරු වුණොත් අලුත් කෙනෙකුට ස්ථිරව පත් කරන්න පුළුවන්කමක් තියෙනවා. අපි නීතිය තදින් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. කිසිම ආකාරයක බලය, ධනවත්කම හෝ නැත්නම් දේශපාලන හයිය හිටපු මැතිමතිකම් කිසිවක් අදාළ කරගන්නේ නැහැ නීතිය ක්‍රියාත්මක කරන්න හෝ පරීක්ෂණ කරන්න. ඒකට අදාළ ආයතන අපරාපක්ෂ දෙපාර්තමේන්තුව හෝ අල්ලස් කොමිසම හෝ පොලිසිය කටයුතු කරමින් පවතින වේගයෙන් සහ කාර්යක්ෂම නඩු පැවරීම් කරනවා. ඒ දේවල් එළියේ සිදුවෙනකොට බන්ධනාගාරය ඇතුළේ ත්‍රිටිනට මේ කැළඹිලි සාගත තත්ත්වය නැති වෙනවා. ඒකට මේ වැඩිපුර ඉන්න ප්‍රමාණය පාවිච්චි වෙන බව පේනවා. ඒ පිළිබඳව බුද්ධි වාර්තා පිළිබඳව සැලකිලිමත් වෙනවා. මේ මහර බන්ධනාගාර සිදුවීම පස්සේ වෙච්ච නිරීක්ෂණ කීපයකුත් පවතිනවා. ඒ සියල්ල සලකා බලනවා. මේකව බන්ධනාගාර වාර්තාවත් මහර බන්ධනාගාර වාර්තාවට පස්සේ අපිට කියන්න පුළුවන්කම ලැබෙවි මොකද්ද වෙලා තියෙන ඇත්ත තත්ත්වය කියලා. අපාපක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණ මේ දෙක සම්බන්ධ දියත් කළා පවතිනවා. ඔය දුරකථන ඇමතුම්, ඇතුළෙන් දුරකථන ඇමතුම් ගේවා ඉත සියලු දේවල් එළිදරව් කරගෙන පුළුවන්කම ලැබෙවි.
0: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේදී අදහස් පළබුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ පිළිබඳව අදහස් පළ කළා.
5: රජය පවසන්නේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම, අධිකරණ කාර්යක්ෂමතාවයේ වැඩි දියුණු කිරීමේ පුළුල් වැඩපිළිවෙලක එක් කොටසක් බවට. එසේනම් එම පුළුල් වැඩපිළිවෙලේ අනෙකුත් ප්‍රතිසංස්කරණ කවරේද?
0: අධිකරණවල නඩු විසඳීමේ කාර්යක්ෂමතාව ඇතුළු නීති සහ අධිකරණ ක්ෂේත්‍රයේ නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අමාත්‍ය හර්ෂණ නානකාර මහතා කරුණු පැහැදිලි කළා.
6: අපේ රජයේ බලයට පත්වෙච්ච දිනේ සිට මේ දක්වා අපි කරන්නේ අධිකරණයේ ප්‍රතිසංස්කරණ තමයි. ඒක මේ අවුරුදු පහම ගෙනියන්නට වෙනවා, ඉදිරියටත් කරන්නට වෙනවා. ඉස්සර තිබුණු තත්ත්වයක් තමයි නඩු ඇදි ඇදි ගිහිල්ලා අන්තිමට වැරදි කරපු පුද්ගලයෝ ආණ්ඩු මාරුනහම නිදහස් වෙලා ගතියකුත් ජනතාවට තේරිලා තිබෙනවා. මේ සියල්ල නවත්ත ගන්න ඕනින්ද තමයි අපි ආව හැම පස්සේ විශේෂයෙන්ම අධිකරණ සංඛ්‍යාව කොළඹ වැඩි කරලා තිබෙනවා. ඒ වගේම තදබදයේ වැඩි මහාධිකරණ 11ක් හඳුනාගෙන තිබෙනවා. කොළඹින් පිට මේ මහාධිකරණ 11 පිහිටවන්නත් යෝජනා වෙලා තිබෙනවා. සුළු හිමිකම් අධිකරණ, කමර්ෂල් හයිකෝට් මේවා වැඩි කරලා තිබෙනවා. නව මහේස්ත්‍රාත්වරු බඳවා ගැනීම මේ අවස්ථාව වෙනවා. එයින් එක සුළු කොටසක් පමණයි විශ්‍රාම වයස වැඩි කිරීම.
0: මහනායක ස්වාමින් වහන්සේ දැනුවත් කිරීමටද රජයේ කටයුතු කළ බව අමාත්‍ය හර්ෂ නානකාර මහතා ප්‍රකාශ කළා. ඒ විපක්ෂ නායකවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්,
5: නීතිඥ සංගමේ සභාපතිතුමා කරපු ප්‍රකාශයට අනුව ගෞරවනීය සෛනිකායක මහා සංඝරත්නය මේ ඉදිරිපත් කරන්නට හදන යෝජනාවට විරුද්ධ වෙලා තිබෙනවා කියලා.
6: ඒ ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා අපි මුණ ගැසුණා. ඒ අවස්ථාවේ උන්ට නිවැරදි තොරතුරු ලැබිලා තිබුණේ නැහැ. මත් නලිදමතුමත් ගියේ. අපි නිවැරදි තොරතුරු පැහැදිලි කරාන් පස්සේ උන් කිව්වේ සාකච්ඡාවට ගිහිල්ලා අවශ්‍ය කටයුතු කරන්නයි කියන එක තමයි
7: කිව්වේ.
6: එහෙම ලිපියක් ලැබුණු බව මට ලැබිලා නැහැ. ඒ වගේම ජනාධිපතිවට ලැබුණාද කියලා ඔහු මට කියලාත් නැහැ. එයින් දෙවන්දයක් ගැන මා දන්නේ නැහැ සභාගත කරන්න.
0: මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවස මහතා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බව පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳව මහජන නියෝජිතයින් කිහිප දෙනෙකුම අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටිහච්ච මහත්මිය සාගර කාර්යවස මහතාගේ ප්‍රකාශයට විරෝධය පළ කළේ මේ ආකාරයෙන්.
8: ඊයේ දවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වෙනවා. පක්ෂයේ මහලේකම්වරයා විසින් ඒ මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දක්වමින්, මොකද අපි කැමති නැහැ මහපාර මිනිසුන්ගෙන් ගුටිකාලා මැරිච්ච 37 වෙනි පොලිස්පතිවරයා හැටියට ඔබතුමා ඉතිහාසගත වෙනවාට, පොලිස් දෙපාර්තමේන්තුව ඒ තරමට පහත් තැනකට වැටෙනවට අපි කැමති නැහැ කියලා. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක මහලේකම්වරයෙක් සියලු මාධ්‍ය කැඳවලා මේ කරපු ප්‍රකාශය එක තරයේ හෙලා දකිනවා. මේ ප්‍රකාශය ඇතුලේ ගැබ් වෙලා තියෙන සාහසික බව, ම්ලේච්ඡත්වය, තර්ජනය මොකක්ද කියන එක සම්බන්ධයෙන් මේ රටේ පොදු මහජනතාවට යම් අදහසක් ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. නීතියේ ආධිපත්‍ය කෙලසපු සාතන්ගේ දේශය අපි අතීතයේදී දැක්කා. තීන්දුවක් දුන්නහම අධිකරණයට ගල් ගහපු ඒ අතීතය අපි පහු කරලා තමයි මේ ජනතාවාදී ආණ්ඩුව හදාගෙන තියෙන්නේ.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද අදහස් පළ කළා.
9: දැන් සාගර කාර්යවස අපේ ලේකම්තුමාගේ ප්‍රකාශයක් ගැන කිව්වා. පොලිසිය සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වෙනවනම් ඒ පිළිබඳව ජනතාව තුළ යම් මතයක් තියෙනවා. මීට පෙර ඔය විදිහටම පක්ෂවලට කඩේ කිව්ව පොලිස්පතිවරුන්ට වෙච්ච දේ ගැන හිතලා බලන්න. අපි ඔයාලා වගේ මේ පස්සේ දොරෙන් දුවන අය නෙවෙයි. මෙයාලා දන්නවා. ඔයාලා දන්නවනේ අපි ගැන. ඒ හින්දා ඒවට ලෑස්ති වෙන්න එපා කියලා නියෝජ්‍ය කතානායකතුමනි. අපි ඒක වෙලාවම අපි ගන්න බලාගමු.
0: පසුගිය රජයන් සමයේ පොලිස්පතිවරුන්ට දේශපාලන බලපෑම් එල්ල කළ ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩමත්ත මහතා පැහැදිලි කළා.
10: මේ කියන්නේ තමන්ගේ තාත්තලා බාප්පලා මහප්පලා ආණ්ඩු කරලා නිර්මාණය කරපු අධිකරණ පද්ධතිය, නිර්මාණය කරපු බන්ධනාගාර පද්ධතිය, නිර්මාණය කරපු සමස්ත පද්ධතිය අවුරුදුයි මාස 8කට කලින් අපිට බාර දීපු නාමල් රාජපක්ෂ කියන ප්‍රමාණවත් ප්‍රතිඵල නැහැ කිය. ඕවා ගිහින් කියන්න ඕනේ ගෙදර. ඊට කලින් එතුමා ඇවිල්ලා කියන්න ඕනේ බාප්පා කොහෙද, හැකුරු ගෙන ගිහිල්ලාද? ඥාති සහෝදරය අර හිටපු කතානායකගේ පුතා රටපෙන් පැනලා ගිහිල්ලා. කොහො? දැන් ඊයේ දවසේ තමන්ගේ සහෝදරයට අධිචෝදනා බාර දෙනවා මහා අධිකරණය. වත්මන් පොලිස්පතිවරයාට කියනවලු කලින් පොලිස්පතිවරුන්ට වෙච්ච දේ දිහා බලලා හැදෙන්න කියලා. මොකද්ද මේ කලින් පොලිස්පතිවරුන්ට වෙච්ච දේ? ඒගොල්ලන්ට ඕන විදිහට, ඒගොල්ලන්ගේ දේශපාලන උවමනාවන් වලට වැඩ කරලා වෙච්ච දේ තමයි දිහා තමයි බලන්න වෙලා තියෙන්නේ. නමුත් අද දවසේ පොලිස්පතිවරයා මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරනවා. එතුමාට කියන්න අමතක වුණා පොලිස්පති විතරක් නෙමෙයි, හිටපු නාවික හමුදාපතිත් ඒගොල්ලන්ට ඕන විදිහට වැඩ කරලා අධිචෝදනා පත්‍රයක් බාරගත්තා. මේ රෙද්දක් ඇඳගෙනද මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන්නේ? ඒ කියලා කිසිම ප්‍රශ්නයකට උත්තර දෙන්න මොහොතක්වත් රැඳී ඉන්නේ නැතුව දුවනවා.
0: නියෝජ්‍ය මාත සුනිල් වටකිල මහතාද සාගර කාර්යවස මහතාගේ ප්‍රකාශයට මෙලෙස විරෝධය පළ කළා.
7: දැන් අර කියවුනේ නාමල්ගේ කටින් දේශපාලනය කරපු පොලිස්පතිවරුන්ට වෙච්ච වැඩේ දැක්කද කියලා අපෙන් අහනවා. හිතාමතාම නෙවෙයි කිව්වේ කියවුනා. ඒ කොයි කාලේද? වත්මන් පොලිස්පතිවරයා ඉන්නේ අපේ කාලේ. ඊට කලින් හිටපු පොලිස්පතිවරුන් සම්බන්ධයෙන් එයා අනාවැකියක් පළ කරා. දේශපාලනය කරන්න ගිහිල්ලා තමයි එවැනි තත්ත්වයට වැටුනේ කියන එක කිව්වා. ඉතින් ඒගොල්ලෝ කාලේ ඒගොල්ලන්ගේ ආණ්ඩුනේ.
0: මහර බන්ධනාගාර ගැටුම බාහිර පාර්ශ්වකයේ මැදිහත් වීමෙන් සිදු වූ කුමන්ත්‍රණයක් දැසෙවීමට විමර්ශන ක්‍රියාත්මක බව අමාත්‍ය හර්ෂණ නානකර මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඒ සිද්ධිය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්
11: 2026 පළවන දින මහර බන්ධනාගාරයේ 3:45 මුළු තැන්ගෙයි වහලය මත රැඳවීම තිදෙනෙකු නැගූ විරෝධතා දක්වා ඇත. ඒ සමනය කිරීම සඳහා මහර බන්ධනාගාර අධිකාරීතුමන් විසින් එම ස්ථානයට ගොස් ඔවුන් සමග විනාඩි 15ක පමණ සාකච්ඡාවක් සිදු කළද රැඳවියන් එකඟතාවයකට පැමිණියේ නැහැ. ඉන්පසුව වාට්වල සිටි රැඳවියන් 1000ක් පමණ එම ස්ථානයට එකවර පැමිණ ඇති අතර රැඳවියන් විසින් මහණින් ഘോഷා කර ඇත. එම අවස්ථාවේදී තත්ත්වය පාලනය කර ගැනීම නොහැකි බැවින් මහර බන්ධනාගාර අධිකෘතතුමන් නිලාන් සමග පසුබැස ප්‍රධාන දොරටුව පැමිණ යකඩ දොරටුව අගුළු දමා වසාගෙන ඇත. එම අවස්ථාවනොට මේ කැරලක් දක්වා වර්ධනය වී ඇති අතර රැඳවියන් ප්‍රධාන දොරටුව දෙසට හා පරිශ්‍රයෙන් ඉවතට ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර තත්ත්වය පාලනය කර ගැනීම නොහැකි වූ බැවින් එම අවස්ථාවේදී කඳුළු ගෑස් සහ රබරුන්ට භාවිතයෙන් තත්ත්වය පාලනය කර ගැනීම උත්සාහ කරන ලදී. ඒ වන විටත් ප්‍රධාන ජේනරල් කාර්යාලය හා විනයංශයේ රැඳවියන් විසින් ගිනි තබා විනාශ කර ඇත. ඉන්පසු පොලිසිය පොලිස් විශේෂ කාර්යාල බලකාය යුදු හමුදාව කැඳවා බන්ධනාගාරයේ පරිශ්‍රයවට ආරක්ෂාව තර කර තිබෙනවා. නැවත කලහකාරී රැඳවියන් විසින් බන්ධනාගාර කර්මාන්තංශය හා බන්ධනාගාර මුළු තැන්ගේ ගිනි තබා විනාශ කර තිබෙනවා. 2026 වන දින පෙරවරු 7ට පමණ බන්ධනාගාර නිලධාරීන් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සමග බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී සියලුම රැඳවියන් වාට්වල තබා වසා තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරනු ලැබුවා. මෙම සිදුවීමෙන් එක් රැඳවියෙකු මිය ගොස් තව 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර මෙම සිදුවීමෙන් නිලධාරීන්ට ජීවිතහානි හෝ තුවාල සිදු වී නොමැත.
0: මීගම්පු බන්ධනාගාර ඇතුව සිද්ධියට වඩා මහර බන්ධනාගාර ඇතුව තත්වය වෙනස් බවද අමාත්‍යවරයා සඳහන් කළා.
11: මහර ඇතුව තත්වය මීගම්පුට වඩා වෙනස් තත්වයක්. මෙතන මොවුන් මේ ගැටුම ඇති කරගන්නේ පාලන තන්ත්‍රය සමග. මෙතන අපහැදිලි කරුණු වෙන්නේ මොවුන්ට මේ තත්වය ඇති කිරීමට ආසන්නතම කරුණක් මේ දක්වා එක අපිට සොයාගන්න නොහැකි වෙලා තිබෙනවා. හේතුව මොකද්ද කියන එක. දැන් රැඳවියන් දෙන්නෙක් වහලු දෙන්නව කතා කරනකොට උන්ට 3-4 දෙනෙක් ඇවිල්ලා මොකද්ද වෙන්නේ කියන බල්ලෙක් හරි. 10ක් 15ක් ඇවිල්ලා මොකද්ද වෙන්නේ කියලා බල්ලෙක් හරි. නමුත් එකපාරටව 1000ක් එන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. පෙර නොවිරු ආකාරයට ගිනි තැබීම් කළා තිබෙනවා. මොවුන් ගිනි තබලා තියෙන්නේ ඔවුන් ඉන්න සෙල් ඇරුණකොට ඔවුන්ට උයන මුළු තැන්ගේ කන්න බොන්න තියෙන තැන් බේත් හේත් ගන්න තැන් කාර්යාල එකෙන මේ කරපු කටට රෝවණාවක් තිබිලා තියෙනවා පැහැදිලිව පේනවා. මොකද තමන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවා නම් මුළු තැන්ගේ ගිනි තියන්නේ නැහැ. මොකද හේතුව තමන්ට කන්න බොන්න තියෙන තැන. පිරගය මහර කඩා කප්පල් කිරීමේ වැඩපිළිවෙලක් මේ සංවිධානාත්මක ක්‍රමය තුළ තිබෙන බව පේනවා. ඉන්පසු ඇති වූ තත්වයන් සියල්ලම බලනකොට යම් සැකයක් පහළ වෙනවා. මේට බාහිර බලපෑමක් තිබුණාද මේ කලබලකාරී තත්වයක් ඇති කරන්න කියලා අපි දැන් සොයා බලමින් පවතිනවා. මේ වන විට වෙනත් බන්ධනාගාරවලින් කෑම උයලා වෙනත් බන්ධනාගාරවලින් පහසුකම් අරගෙන ඒ රැඳවියන්ට අවශ්‍ය සියලු පහසුකම් කටයුතු ලබා දෙන්න මේ අවස්ථාවෙත් අපේ බන්ධනාගාර නිලධාරීන් කටයුතු කරනවා. ඒ වගේම කලින් කියපු පරිදි මේ ගැන විමර්ශන කරනවා අපි හොයලා බලනවා. එහෙම කුමන්ත්‍රණකාරී කට්ටිය ඉන්නවා නම් ඔවුන්ට විරුද්ධව පියවර ගන්නත් අපි පැකිලෙන්නේ නැහැ. මහර දැන් සම්පූර්ණම තත්ත්වය පාලනය වෙලා තිබෙනවා. මේ වෙනුවට කැබිනට් මණ්ඩලයෙන් කමිටුවක් පත් කළ දෙනවා. මගේ සභාපතිත්වයෙන් යුතු ආනන්ද ජයපාල මහත්මයා ඇතුළු අපේ ලේකම්වරු සහ පොලිසිය සහ රස පරීක්ෂක සහ නීතිවේද දෙපාර්තමේන්තුවෙන් අපි වාර්තාවක් සපයමින් යනවා. මෙම තදබදයේ අඩු කිරීමේ ක්‍රමවේදයන් රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීම බන්ධනාගාර තුළ ආරක්ෂා ඇති කිරීම මේ රැල්ලක් වශයෙන් පැතිරෙන්න පුළුවන්ද කියන එකට අපේ අවධානය යොමු වෙලා තිබෙනවා. මේ අවස්ථාව වෙන විට අපි සියලුම බන්ධනාගාර අධිකාරීවරුන්ට උපදෙස් දීලා තියෙනවා විශේෂ අවධානය යොමු කරන්න අවශ්‍ය තැන්. ඒ වගේම තව බන්ධනාගාර දෙකක හෝ තුනක සම්බන්ධයෙන් අපිට යම් තොරතුරු ප්‍රමාණයක් ලැබෙනවා. ඒ තොරතුරු මා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට ලබා දීලා තිබෙනවා. ඇති වෙන ඕනෑම තත්ත්වයක් මැඩලන්න අවශ්‍ය සම්බන්ධීකරණයක් අපි ගොඩනගනවා.
0: නාගරික ප්‍රදේශවල මගේ ප්‍රවාහන සේවා සඳහා සුවපහසු පතුල් පහත් තවත් බස් අත 50ක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. මීට පෙර බස් අත 100ක් මිලදී ගැනීම සඳහා පින්නැමූ කොන්ත්‍රාත්තු යටතේම මෙම බස් අත මිලදී ගැනීමටයි කැබිනට් අනුමැතිය හිමුණේ. බස් අත 100 මෙවැනි විටත් මෙරට ආරණ්‍ය කර තිබෙනවා. එම් බස් අත සඳහා මගේ ඉල්ලුම ඉහළ මට්ටමින් පැවතීම නවීන ප්‍රවාහන සේවා ව්‍යාප්ත කිරීම ඇතුළු කරුණු සැලකිලිට ගනිමින් තවත් බස් අත 50ක් මිලදී ගැනීමටයි රජය තීරණය කළේ. මේ අතර තවත් යෝජනා කිහිපයකට කැබිනට් අනුමැතිය හිමුණා. බන්ධනාගාර තදබදයට විකල්පයක් ලෙස නිවාස අඩස්සී රැඳවු තිබීම සඳහා වන නීති කැටුම්පත් සම්පාදනය කිරීමටයි අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේ. ඒ සඳහා නීති කැටුම්පත් සම්පාදනයේ සකස් කර ඇති කැටුම්පතට තවදුරටත් අතුරත් කළ යුතු විධිවිධාන සහිතව කැටුම්පත් සකස් කිරීම කණ්ඩම් කෙරෙනවා. අධිකරණයේ ස්වාධීනත්වයේ තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ආර්ථික ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කෙරෙනවා. එක් රැස් වී ඇති නඩු කාර්යක්ෂමෙන් අවසන් කිරීමද මෙහි අරමුණක්. ඒ අනුව සංශෝධිත පනත් කිරීම පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. හිටපු අමාත්‍ය ජෝන්සන් පනාන්දුට එරෙහිව නඩු හයක් යළි විභාගයට ගැනීමට අභ්‍යර්ථනා අධිකරණයෙන් මහා අධිකරණයට නියෝගයක් නිකුත් කර තිබෙනවා. සම්පකාර තොගමනින සංස්ථාවේ සේවකයන් රාජකාරී නොවන කටයුතු සඳහා යොදවා සම්පකාර තොගමනින සංස්ථාවේ මුදලින් වැටුප් සහ අධිකාල දීමනා ගැවීමෙන් රජින් රුපියල් මිලියන 60කට ආසන්න පාඩුවක් සිදු කිරීමේ චෝදනාව මතයි හිටපු අමාත්‍ය ජෝන්සන් පනාන්දු අතුරු විත්තිකරුවන් 3 දෙනාට එරෙහිව අලුසු දූෂණ චෝදන විමර්ශන කොමිසම නඩුකුණු කර තිබෙන්නේ. එම නඩු 6 විභාගයට ගන්නා ලෙස අධිකරණ පංචපුත්‍ර මිනිසුරු මඩුල්ල අද මහා අධිකරණයට නියම කළා. මෙම නියෝගය නිකුත් කළේ පී කුමාර රත්නම්, දමිත්තොටවත්ත, කේ.එම්.එස්. දිසානායක, කේ.පී.ඊ. ප්‍රනාන්දු සහ අනාලිංගම් පේෂ්කම්ම යන අභ්‍යර්ථනා අධිකරණ පංචපුත්‍ර මිනිසුරු මඩුල්ල විසින් එක් නඩුවකින් විත්තිකරුවන් නිදොස් කර නිදහස් කරමින් මහා අධිකරණ ලබා දී තිබූ තීන්දුව අභ්‍යර්ථනා අධිකරණය පංචපුත්‍ර මිනිසුරු මඩුල්ල අද බලරහිත කළා. අමරිකාව සමග සාකච්ඡා ඉරානයේ ප්‍රතික්ෂේප කරද්දී මේ ගිවිසුමකට එළඹීමට අවසන් අවස්ථාව බවට අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවා තිබෙනවා. විදේශ මාධ්‍ය පවසන්නේ ඉරානයේ සහ අමරිකාව අතර පවතින යුධ අර්බුදය සම්බන්ධයෙන් මෙවැනි විට පරස්පර ප්‍රකාශ නිකුත් වී ඇති බවයි. කෙසේ වෙතත් ඉරානයේ සමග නව සාකච්ඡා ආරම්භ වී ඇති බවත් ගැටුම තවදුරටත් උස්සන්න වීම වළක්වා ගැනීමට ඔවුන්ට ලැබෙන අවසන් අවස්ථාව මේ බවත් අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. එම සාකච්ඡාවලදී හෝමු සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ ඉරානයේ නෑශ්චික වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද ඔහු සඳහන් කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. විසිතුන්වෙනි පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා තරගාවලට එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට පැමිණියා. මෙවර තරගාවලදී ශ්‍රී ලංකාවට රන් පදකමක් සහ රෙදි පදකමක් හිමුණා. ඒ අනුව සමස්ත පදකම් සටහනේ ශ්‍රී ලංකාවට හිමුවේ 17 වැනි ස්ථානයයි. තරගාවලිය අවසන් කර දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා කඩනැක් ගොන්තරපලේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබෙනවා. වර්ෂාධික කාලගුණයෙන් මේගේ සංඛ්‍යාව 7ක්, ගම්වතුර තර්ජන 5යි. මහනුවර සහනුවරලියේ වැසුණු පාසල් හෙට යළි විවෘත කෙරේ. 22 වැනි සංශෝධනයෙන් අධිකරණයේ කාර්යක්ෂම වෙන හැටි ඇමති නලින්ද කියයි. අධිකරණ ප්‍රතිසංස්කරණවලට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික නීතිඥයින්ගේ පූර්ණ සහය. සාකච්ඡා ප්‍රතික්ෂේප කළ ඉරානයට ට්‍රම්ප්ගෙන් අවසන් අනතුරු ඇඟවීම. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත්වනවා. යළි තමෙමු හෙට පෙරවරු 9ට. 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
12: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
13: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න
12: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176797579.

0: සංස්කෘතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 100,00,000 ප්‍රථම ත්‍යාග 20,00,000 වෙලා රුපියල් ලක්ෂය 3,000,000,100,000 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 6796 579

අයිබවන් ආදරණය සහෘද රසවතුනි, අපි අදත් ගීස්වර හයක ආදර සාදය අඟහරු අදත් සඳදිය දහරත් එක්ක මුණගැහෙන වෙලාව. ගීතය කියලා කියන්නේ ශබ්ද රසය වගේම අර්ථ රසයනුත් පිරුණු මනරම් නිර්මාණයක්. ඒ නිර්මාණයට ඔබ බොහෝ දුර රැගෙන යා හැකි, ඔබ බොහෝසේ වෙනස් කළ හැකි, ඔබේ හැඟුම් පුබුදු වන වාසේම ඔබේ හැඟුම් මිලින කරන්නත් පුළුවන්. ලෝකයේ කලාමාධ්‍යයන් අතර ජනකාන්තම කලාමාධ්‍ය වුණු ගීත කලාවේ ශ්‍රී ලාංකේය ස්වභාවිත සලකුණ තුළ නිමැවුණු අපූර්වත්වයෙන් පිරී මනරම් නිර්මාණයන් රසක රසය විඳින්නට අදත් අපි ඔබට බොහොම ආදරෙන් ආරාධනා කරනවා. දෙහෝරාවක් ලක්කන අඟහරු අද සඳදිය දහර සමගින් රඳෙන්න. අද මම පිළිගස්සගෙන ඉන්න ගීතාවලිය සංගීත නිපුන් සනත් නන්දසිරිස්වරයෙන්, ඒ වගේම විශාරද මාලනී පුලත්සිංහල, ඒ වගේම සිසිල සීනාරත්න, ඒ වගේම විශාරද රෝහණ බෝගොඩ, ඒ වගේම මම තෝරගෙන තියෙනවා නිරංජලා සරෝජිනිස්වරයෙන් ගැයුණු ගීත සමුච්චයක්, ඒ වගේම දයාරත්න පෙරේරාස්වරයටත් අද අඟහරු අද සඳදිය දහරේ ඉඩ වෙන්නවා. ඉතින් මේ ප්‍රවීණයන් හය දෙනාගේ ස්වර මාධුර්යෙන් තමයි අද ගීස්වර හයක ආදර සාදේ රස ගැන්වේ. එමනම් ආදරණීය සහෘද රසවතුනි, සෙනෙහස් ඇරයුම ඔබට කරමින් අවසරයි පළමු දිගහැරුමට ඉඩවෙන් කරන්න. ඔහු නමින් හේරත් මුද්‍යන්සේලාගේ සනත් නන්දසිරි, එමනත්තන් සංගීත නිපුන් සනත් නන්දසිරි 1942 පෙබරවාරි 15 වනදා ගොතටුවේදී පොත ලැබූ එතුමා 2023 මාර්තු 28 වෙනිදා අවුරුදු 81ක් ගෙවුණු තැන සිය දිවිසැරිය නිමා කරනවා. අවුරුදු 81ක දිවි ගමන තුල එතුමන් සංගීතඥයෙක්, ගායන ශිල්පියෙක්, එවැගේම ගුරුවරයෙකු විදිහටත්, එවැගේම විශ්වවිද්‍යාල කුලපතිවරයෙකු විදිහටත් එතුමන් කටයුතු කළා. විශේෂයෙන්ම සිංහල ගීතේ ස්වභාවිත මකක් වෙනුවෙන් සිය අනභිභවනීය මෙහෙවර නොපිරිහෙලා ඉටු කළ සංගීත නිපුන් සනත් නන්දසිරි මහත්මයා ගුවන්විදුලි සරල ගීතය තුළත්, චිත්‍රපට පසුබිම් ගී ගායනය තුළත්, ටෙලි නාට්‍ය තුළත්, නාට්‍ය තුළත් මන්තුර ස්වරයේ අපූර්ව වූ ගීතාවලියක් ශ්‍රී ලාංකේය ගීත ශේෂ්‍රය වෙනුවෙන් දායාද කරනවා. මේ එතුමන් ගෙයූ සිය ගණනක් ගීත අතරේ රසාලිප්තම ගීත සමුච්චයක්.

සංගීතපු සනත් අන්තසිරි මහත්මය ජාතික ගුවන්විදුලි සම්බන්ධ වෙන 1955 අවුරුද්දේ. හැබැයි එතුම පළමුවරට ගීතයක් ගායනා කරන්න 1947 අවුරුද්දේ ඒ ඔහුගේ වැඩිමහල් සොහොයුරිය වුණු ඊඩා සමගින්. ඒ තමයි යමුනා යමුනා සෝබන ගංගා ගීතේ තනුවට නිර්මාණය කරනු පායාපේනා චන්ද්‍රාපේමා කියන ගීත ගායනා කරමු. එතනින් පස්සේ එතුමන්ගේ මధుර ස්වරයෙන් ගුවන්විදුලි සිනමාව, ටෙලිනාට්‍ය සහ වේදිකාව කියන මේ සෑම ශ්‍රේෂ්ඨයක් තුලම ගීත ගායනා කරන්න සමත් වෙනවා. ඒ තුල එතුමට ආදරය කළ බොහෝ රසික ප්‍රජාවක් සංගීත නිපුන් සනත් නන්දසිරි කියන නාමය වටා ඒකරාශී

සංගීතපු සනත් අන්දසරි මහත්මයා චිත්‍රපට පසුබිම් ගායනයට එකතු වෙන්නේ 1967 සැදුම් කඳුළු චිත්‍රපටයේ පසුබිම් ගී ගායනයට දායක වෙමින්. එතනින් පස්සේ හරිමග හන්තානේ කතාව, එතකොට සමනල කුමරියෝ හතර වටේ, සිහිනලොවක් අහස් ගව්ව, දුලේකා සාගරක අමරණීය ආදරේ, මේ වගේ චිත්‍රපට ගණනාවක එතුමා පසුබිම් ගී ගායනයට සම්බන්ධ වෙනවා. එතනින් පස්සේ සංගීත නිපුණ සනත් නන්දසිරි මහත්මයා කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තුන්වන කුලපතිවරයා විදිහට කටයුතු කරන තමන් ඉගෙනගත්ත සංගීත දැනුම අලුත් පරම්පරාවට දායාද කරන්න අලුත් මාවතක් නිර්මාණය කිරීම වෙනුවෙන්. ඒ තුලත් එතුමා ගායන ශිල්පියෙක් විදිහට සංගීත ශිෂ්‍යයෙට මෙහෙවරක් කළා වගේම සංගීත නිර්මාපකයෙක් විදිහට, මේ වගේම සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට කලා ශිෂ්‍යයට මහකු මෙහෙයක් කළා වගේම අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යය තුලත් ලොකු පිබිදීමක් ඇති කරන්න සංගීත නිපුණ සනත් නන්දසිරි මහත්මයා සමත් වෙනවා. එතුමන්ගේ ගායන පෞරුෂයට සම්මාන ගණනාවකින් පිදුම් ලැබෙනවා. විශේෂයෙන්ම 2019 අවුරුද්දේ එතුමන්ට ජනාභිමානී ගෞරව සම්මානයක් පිරිනැමෙනවා. ඒ සංගීත ශිෂ්‍යය වෙනුවෙන් අපේ රටේ කලා වෙනුවෙන් කළ අනවිභවනීය

0: රාත්‍රී 7:21 වෙලාව.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම. ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
2: මොටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකා වෙති නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374.

0: සංකල්පීය දහර
1: මනුතුන දශම් පහෙන් මනුතුන දශම හතෙන් ගීස්වරහයක ආදර සාධය අගරුව අද සඳදිය දහරු භාගනයන්නේ මේ අද ඔබ වෙනුවෙන් තෝරගත්ත මීලග දිගහැරවා. මේ ගීතන හිමි ඇය නමින් මාලනී බුලත් සිංහල. 1949 දෙසැම්බර් 12 වැනිදා බුර්ලැස්කමේද උපත ලබන ඇය සේ ජීවන සැරිය නිමා කරනවා 2001 මාර්තු 29 වැනිදා. ඒ දක්වා වූ අවුරුදු 51 කාලච්ඡේදය තුළ ඇය සිංහල ගීතය වෙනුවෙන්, ඔබමා වෙනුවෙන්, ශ්‍රී ලාංකේය සංගීත ශාස්ත්‍රය වෙනුවෙන් ඉතිරි කළ දෑ බොහෝයි. දරුවන්ගේ නැනපහන් අවදි කළ ගුරුවරියක් විදිහටත්, අධ්‍යාපනයේ නව මාවත් ඉවර කරන්නට පෙරමුණගත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරියක් විදිහටත්, ඒ වගේම සංගීත ගුරුවරියක් විදිහටත් ශ්‍රී ලාංකේය ගීත කලාව තුළ අපූර්ව වූ හඬක් හිමි ප්‍රවීණ ගායන ශිල්පිනියක් විදිහටත්, සංගීත නිර්මාපිකාවක් විදිහටත් ශ්‍රී ලාංකේය ගීත කලාවේ සියලු අංශයන්ගේ ඇය ඇගේ මෙහෙවරේට කළා. මේ දිගහැරෙන්නේ ඇය ගායිකාවක් විදිහට ශ්‍රී ලාංකේය ස්වභාවිත ගීතය තුළ ඇය ඉතිරි කළ ගීතමය මතකයක්. විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය ගායනා කරන මේ ගීතය හොඳට අහන්න. මෙත් මනසින් උසස්යයි නම් ලද

0: අනුග්‍රහයකතු කරන අපේ අනුග්‍රහක බෞතුන් පිළිබඳවත් මතක් කරන්න ඕන. අපිට කත්වල් බඳගෙනවා සරදිය දහරට අනුග්‍රහයකතු කරන්න NLP.
1: මේ වසර තුළදී ගෙවීගේ මාස 7ක කාලය තුළ ධනනිධානය ලොතරැය තුළින් සුපිරි ත්‍යාගලාභින් 2 දෙනෙක්, ලක්ෂ 20 ත්‍යාගලාභින් 35 දෙනෙක්, දෙලක්ෂී ත්‍යාගලාභින් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා සිට පටන්ගත් සන්දේ බෝනස් තුළින් ගෙවීගේ මාස 5ක කාලය තුළදී දසදහස ත්‍යාගලාභින් 1327 දෙනෙක් බිහි කරන්නට ධනනිධානය ලොතරැය පතට හැකියාව ලැබිලා තියෙනවා. දැන් ජාතික මහදන සම්පත ධනනිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනේ සැබෑ කරගන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ජීවිතයේ සිහිනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
0: ඒ වගේම තමයි අපිට කත්වල් බඳගෙන ඉන්න අංක 1 ඩෝමා විකුණුන්ත්‍ර ගෙන්වා බෙදාහරන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ දැන් ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍ර, කැන්නු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගන්න ඕන පහසුකම් සල්සලා තියෙනවා. මෙම යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගැනීම පහසුකමත් සල්සලා තියෙනවා.
2: විශාරද මාලනී බ්ලත් සිංහල ස්ප්‍රේන් ගේනු ගීත සමුච්චයක්.

ගැරුවද සඳදිය දහරය ඔබ මේ රස විඳින්නේ විශාරද මාලනය බුලත් සිංහල ස්වරයෙන් ගැලු අපූරෝ ගේතාවක්. විශාරද මාලනය බුලත් සිංහල මහත්මිය සිය ගායන ප්‍රතිභාව නිසාම සම්මාන ගණනාවකින් පිදුම් ලබනවා. 1995 හොඳම චිත්‍රපට පසුබිම් ගායන විරුවනේ සරසවි සම්මානය ලබනවා. ඒ වගේම 1991 ස්වර්ණ සංක සම්මානය ලබන හොඳම ගායිකාවට හිමි. ඒ වගේම 1992 ස්වර්ණ සංක සම්මානය ලබන හොඳම ගායිකාවට හිමි. ඒ වගේම සුමත ටෙලි සම්මාන උළෙලේදී එය 1995 වසරේ හොඳම ටෙලි නාට්‍ය ගායන විරුවනොත් සම්මාන ලබනවා. ඒ වගේම තමයි තව සම්මාන ගණනාවක් ඇගේ නමින් සටහන් වෙනවා. ඒ ඇගේ මේ මధుර ස්වරයෙන් සිංහල ස්වභාවිත ගීතය වෙනුවෙන් කළ අනවිභවනීය මෙහෙවර නිසාමයි.

0: ලකන්ඩ රේඩියෝ ITN. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නතුරයි. රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: නිමන්ත ප්‍රසාර අධ්‍යක්ෂණයක් මීෂා.
4: මීෂා ගැති වැරද්දක් නෑ.
5: ආ? වැරද්දක් නෑ. තුන්ස කොළුව එතුනද කොහේ හරි? බලන්නක් බබා මෙයා කියන කතාව.
4: ඉඳ ගන්න එපා බබේ, මල්නේ තාම පොඩියනේ.
5: පොඩි උනත් ලොකු උනත් මං කැමර තේරෙන්නේ නැත්ත. මොකක්ද ඇත්ත? හා කියන බල මොකක්ද ඇත්ත? එයා යාගේ ඇත්ත කතාව කිව්වේ.
6: මම තමයි කෙල්ල මීෂා.
5: සතියේ
2: සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.
7: ලක්කන්ඩ YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: ප්‍රියමන
1: සඳගේ දහර
0: සහෘද රසිකෝ බත් එක්ක FM 93.5 FM 93.7 ප්‍රාණ සම ප්‍රේමයේ රාගස්වර බිඳමින් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මකම වියමන ලක්කඳ සඳදිය දහරේ ඒකාත්මිකව ඉන්නේ. ආදරණීය සහෘදෙයිනි, මේ තමයි අද සඳදිය දහරේ මේ ළඟ දිගහැරුම. පිදෙන්නේ 1935 මාර්තු 29 වනදා හලාවතදී උපත ලබන, 2015 පෙබරවාරි 4 වනදා කොළඹදී සිය ජීවන සැරිය නිමා කළ ගුවන්විදුලි සරල ගීතය තුලත් චිත්‍රපට පසුබිම් ගායනය තුලත් එකලෙස දස්කම්පාමින් මියුරු ගීතාවලියක් සිංහල ගීතවංශාවලියට එකතු කළ ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්නයන් නමේ.

රංගන ශිල්පියෙක් වෙන්න බලාපොරොත්තු පොදිබැඳගෙන හිරියත් මඳුර ස්වරය නිසාම සිසිර සේනාරත්නයන් ගීතශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ට වෙනවා. ගුවන්විදුලි ගායනයට ප්‍රවිෂ්ට වෙන සිසිර සේනාරත්න මහත්මයා පොඩි පුතා චිත්‍රපටයේ පසුබිම් ගී ගායනෙන් එකතු වෙමින් චිත්‍රපට පසුබිම් ගී ගායනයට ප්‍රවිෂ්ට වෙනවා. ඊට පස්සේ එතුමා තවත් පියවරක් තියනවා. 1965 අවුරුද්දේ තිරගත වුණු හඳපාන චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කරමින් එතුමා හඳපාන චිත්‍රපටයේ වෙනුවෙන් කළ සංගීත අධ්‍යක්ෂණය නිසාම 1966 සරසවි සම්මාන උළෙලේදී හොඳම සංගීත අධ්‍යක්ෂකවරයාට හිමි සරසවි සම්මානය දිනා ගන්නත් එතුමන් සමත් වෙනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ රේඛාව චිත්‍රපටයේ පසුබිම් ගී ගායනට එක් වුණු ඉන්ද්‍රාණි විජේබණ්ඩාර මහත්මිය හඳුනා ගන්න සිසිර සේනාරත්න මහත්මයා 1962 අවුරුද්දේදී ඉන්ද්‍රාණි විජේබණ්ඩාර මහත්මිය තමන්ගේ ජීවන සහකාරිය බවට පත් කරගන්නවා. එතනින් පස්සේ ජුගගී බොහෝමයක් ගායනා කරන අපේ රටේ අතිශයින් ජනප්‍රිය වෙනවා ඒ ගීත. ඉන් අනතුරුව සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර මේ ජුවල සිසින්ද්‍රා නමින් ගීත ප්‍රසංග මාලාවක් පවත්වනවා. ඒක අපේ රටේ පමණක් නෙවෙයි ලොව පුරා ඔවුන් ඒ ප්‍රසංග මාලාව පවත්වන්නට සමත් වෙනවා. ඒ තුල මේ ජුවල අපේ රටේ ගීත ශ්‍රේෂ්ඨය තුල අතිශය ජනප්‍රිය ජුවල බවට පත් වෙනවා. විශේෂයෙන්ම සිසිර සේනාරත්නයන්ගේ භවනායෝගී ස්වරය සප්තස්වර සංකලනයේට මුසු වූ කල අපේ සිත් දැහැන්ගත කරන්නේ නිතදින්ම. එනිසයි බොහෝ දෙනෙක් සිසිර සේනාරත්න මේ ස්වරයට

0: ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
1: සඳගේ දහර
2: කානසම ප්‍රේමයේ රාගස්වර හඬවමින් ඔබේ මත්මතක අවදි කරන්න. ගීස්වර හයක ආදර සාදේ ලකනගරුව අද සඳදිය දහරේ අපි දෙවෙනි පැය තමයි මේ විදිහට ආරම්භ කරන්නේ. මේ පැයත් ප්‍රවීණයන් ත්‍රිත්වයක ගීස්වර මාධූරයෙන් ගැයින මම රසවත් ගීත කිහිපයක් මම පෙළගස්සෝගෙන ඉන්න ඔබත් එක්ක එකතු වෙලා රස විඳින්න. මේ පැයේ පළමු දිගහැරුම මාතර තෙලිච්චවිල උපන් ඔහු නමින් විශාරද රෝහණ බෝගොඩ. ගායන හැකියා උපතින්ම අරගෙන එන රෝහණ බෝගොඩ මහත්මයා එකල ගුවන්තුලේ පැවැත්වුණු විවිධින ගායක පරපුර වැඩසටහනට එක්වෙනවා පාසල් යන අවදියේම. එතුමා ස්වතන්ත්‍ර ගීත ගායනා කරලා ඒ තරගෙන් ප්‍රථම ස්ථාන හිමි කරගන්න. ඊට පස්සේ ගුවන්තුලේ සරල ගී ගායනට යොමු වෙනවා. එහිදිත් එතුමන් ඒ ශ්‍රේණියේ ගායකයෙක් විදිහට තේරෙනවා. කොහොම නමුත් ඒ අවදියේදී ගුවන්තුලේ රැඳෙන්න තරම් ප්‍රිය නොකරන රෝහණ බෝගොඩ මහත්මයා 1975 දී පොලිස් දෙපාර්තමේන්තුවට බැඳෙනවා. පොලිසියේ තූර්ය වාදක කණ්ඩායම වාදන ශිල්පියෙක් විදිහටත් ඉස්සරහට යන ගමනේ ඒනුත් ඉවත් වෙලා නැවත ජාතික ගුවන්විදුලියට එනවා. ජාතික ගුවන්විදුලියේ වාද්‍ය වෘන්දයේ ශිල්පියෙක් විදිහට ඒ 1978 අවුරුද්දේ 1978 අවුරුද්දේ ඉඳන් 2009 අවුරුද්ද දක්වාම රෝහණ බෝගොඩ මහත්මයා ගුවන්විදුලියේ වාද්‍ය වෘන්දයේ කටයුතු කරනවා. 2009 ඉවත් වෙලා යනකොට එහි ප්‍රධානියා විදිහට තමයි රෝහණ බෝගොඩ මහත්මයා කටයුතු කරන්නේ. කොහොම නමුත් ওই කාල පරිච්ඡේදයේ ඇතුලේ ගායකයෙක් විදිහටත් එතුමා කලෙලි බහිනවා. එතුම ගායනා කරන මුල්ම ගීතය තමයි දිලි දිලිනි වෙනා තරුකර සුවඳක් කියන ගීතය. මේ ගීතයත් එක්ක ගායකෙක් විදිහට කලෙලි බහින රෝහණ බෝගොඩ මහත්මයාටින් පස්සේ ආදරයේ ප්‍රේමයේ විරහව කැටි වුණු ගීත රසක් ගායනා කරනවා. අද අඟහරුවාදා සඳදිය දහරෙන්නේ මේ දිගහැරෙන්නේ විශාරද රෝහණ බෝගොඩ ස්වරයෙන් ගැයුණු ඒ මිහිරිතම ගීත සමුච්චය.

අපි අගරුවද සඳදිය දහරෙන්ේ රසවෙදෙන්නේ විශාරද රෝහුණ බෝගඩස්වරයෙන් ගැනුගේත සමෝච්චයක්. රෝහණ බෝගල මහත්වය ගායන ශිල්පියෙක් පමණක් නෙවෙයි, සංගීත ශිල්පියෙක් විදිහටත්, සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් අපිට හඳුනාගන්න පුළුවන්. එතුම අධ්‍යක්ෂණය කළ බොහෝ ටෙලිනාට්‍ය, බොහෝ වේදිකා නාට්‍ය අතිශය ජනප්‍රිය වෙනවා. ඒවගේම තමයි විශාරද රෝහණ බෝගඩ මහත්මයා හඬ කැවීම් ශිල්පියෙක් විදිහටත් මෑතක් වෙනකම්ම කටයුතු කළා. ඒ වගේ ශේෂ ගණනාවක හැකියාවන් එක්තැන් වුණු කෙනෙක් තමයි විශාරද රෝහණ බෝගඩ මහත්මයා කියලා කියන්නේ. ඒ වගේම එලිමහන් වේදිකාව තුලත් එතුමන්ගේ හඬ නිරන්තරයෙන්ම අපට ඇහුණා. ඒ ඇහුණු තැන්වල මේ ගීතයත් නිරන්තරයෙන්ම වාදනය වුණා.

0: limited. I'm going to live a new green life.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකියි.

0: තබන කෝටියට එල්වී ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
1: වීඩියෝ ක්‍රීඩාවක්සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය විනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
4: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන මොනින් දිස්සල්
1: සම අනුග්‍රහය
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: මින් කතා වේඩියෝ ස්ලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි
8: ලංකා ගුවන් විදුලි ප්‍රචාරය
7: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි
1: රේඩියෝ සියවසක පොමුරාව ලෝකණය
0: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරිශන කෘතිය පාදක කරගත්
1: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයි බටද
0: විත්වත් දේශන සමක විවෘත සංවාදය
1: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
0: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා පසන තුනට
1: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
0: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
1: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය

0: සඳගේ දහර
1: ආදරණීය සහෝදර රසවතුනේ විරාමයෙන් අනතුරු අපි නැවතත් ගීස්වර හයක ආදර සාදයේ ලක්කඳන් ගහරුවද සඳදිය දහරත් එක්ක අද සඳදිය දහරේ මීළඟ දිගහැරුම තමයි මේ ගීතයක් ගීතවත්ව අපිට දැනෙන්න නම් හදවත කම්පණය කරන්න නම් සංගීතයේ නිර්මාණයත් පදවැනි අපූර්වත්වයත් ඒ සම්මිශ්‍රණය තුළ ඊට පණ දෙන මధుර ස්වරයේ ජීවගුණයත් සැබවින්ම වැදගත්. එයත් එහෙම ජීවගුණයෙන් පිරි මధుර ස්වරයකට උරුමකම් කියන ශිල්පියක්. එය නමින් නිරංජල සරෝජිනී. ප්‍රවීණ ගායන ශිල්පී අපේ වර්ධන බාලසූරිය මැතිවරණගේ ආදරණීය ප්‍රියම්නිකාව. එයත් සිංහල ගීතේ ස්වර්ණමය යුගයේ 70 දශකයේ තුන ගීත ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ඨව 2010 වසර දක්වාම ඇගේ හඬින් සිංහල ගීත කිත පෝෂණය කළ ප්‍රවීණ ශිල්පියක් මේ

නරංජල සරෝජන ශිල්පිනය ගයනා කරන ගේ සමුච රසවිඳන අතරතුර අපට අනුග්‍රහයකතු කරන අනුග්‍රහක බෞතන් පිළිබඳවත් මතක් කරන්න තෝර. අප අනුග්‍රහයකතු කරන්න අපිත කත්වල් බැඳගෙනවා එන්නල්බී මේ වසර තුළදී ගෙවීගේ මාස හතක කාලය තුළ ධනනිධානය ලොතරැය තුළින් සුපිරි ත්‍යාගලාබින් දෙදෙනෙක්, ලක්ෂ විශ්වය ත්‍යාගලාබින් 35 දෙනෙක්, දෙලක්ෂී ත්‍යාගලාබින් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදාසට පටන්ගත් සන්දේ බෝනස් තුළින් ගෙවීගේ මාස පහක කාලය තුළදී දසදහස ත්‍යාගලාබින් 1327 දෙනෙක් බිහි කරන්නට ධනනිධානය ලොතරැයි පතට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ජාති මහදන සම්පත ධනනිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සිහින සැබෑ කරගන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපිට කත්වල් බඳගෙන ඉන්න අංක එකේ ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ දැන් ඩෝමා කළුවැටි වත් කිරීමේ යන්ත්‍ර, කැන්නු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහ නිෂ්පාදන සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් ඇතුළෙන් ලබා ගන්න ඕන පහසුකම් සල්සලා තියෙනවා. මෙම යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගැනීම පහසුකමත් සල්සලා තියෙන වගේ බොහොම ආදරෙන් සිහිපත් කරනවා. නම්බර 31 ඇල්හෙන පාර මහර්ගම තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ ස්ථාපිත කරලා තියෙන 01176775979 තමයි දුරකථන අංකය. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වල් බඳගෙන ඉන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනය. අඩසියවසකටත් වැඩි කාලයක් තිස්සේ ජීවිත රක්ෂණ උපහිමියන්ට විතරක් නෙවෙයි අපේ රටේ මුළු මහත් ජනතාවටම ප්‍රතිලාභ රසක් ලබා දුන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අද මෙන් හෙටත් ඔබ රකිමින් රටම රැකුමට කැප වී සිටිනවා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන් ඒකටත් බොහොම ආදරෙන් සිහිපත් කරනවා. හොඳයි, එහෙනම් අපි නැවතත් නිරංජලා සරෝජිනී ස්වරය සමගින්

නිරංජල සරෝජනී මහත්මිය කියලා කියන්න සිංහල ගීතේ මිහිරිම හඬක් හිමි ශිල්පිනියක්. කොහොම නමුත් අභිවර්ධන බාලසූරි මහත්මන්ගේ වියෝවත් එක්ක ඇගේ ගී හඬත් මියැදෙනවා. අභිවර්ධන බාලසූරි මහත්මයා ජීවන සැරිය නිමා කළ දිනේ ඉඳන් මේ දක්වා එක් කවදාවත් ගී හඬ අවදි කරලා නැහැ. අපි අදටත් රස විඳින්නේ අභිවර්ධන බාලසූරි මහත්මන් ජීවත්ව ඉන්න අවදියේදී ඇය ඇගේ හඬින් ගෙයූ ගීත. ඒ ගීත මොනතරම් රසවත්ද. ඇය අභිවර්ධන බාලසූරි මහත්මයාගේ නික්ම යෑමෙන් පස්සෙත් පදවැල් වලට පණ පෙව්වේ නම් මොනතරම් රසවත් ගීත අපිට රස විඳින්න තිබුණාද. ඒ ඇගේ භාවිතාව, ඒ ඇගේ කැමැත්ත, ඒ ඇගේ ස්වාමි භක්තිය, ඒ ඇගේ ස්වාමිපුරුෂයාවෙන් කරන උත්තම පූජාවෙන් ඇති. කොහොම නමුත් නිරංජලා සරෝජිනී ස්වරය කියන්නේ

සිංහල ස්වභාවිත ගීතේ අපූර්වත්වයේ සොයා යන ඒ අපූර්වත්වයෙන් රසමනස් ඥානනය කරගන්න, රසමනස් ප්‍රේමණී ආදරණීය හැඟුමින් පුරවගන්න ලකඩ සඳදිය දහරත් එක්ක ඔබ ඉන්නේ. අපි අද සඳදිය දහරේ අවසන් දිග හැරුම පිටේට තෝරගන්නේ ඔබ බොහෝ සෙයින් ආදරය කරන, ඒ වගේම සිංහල ගීතේ ස්වර්ණමය යුගයේ වුණු 70-80 දශකයන් තුල ප්‍රේමණීයම ගීත සමුච්චයක් ඔබට තිරින කළ දයාරත්න පෙරේරා ස්වරය. තලංගම කොස්වත්තේ උපත ලබන දයාරත්න පෙරේරා මහත්මයා මුලින්ම ගුවන්විදුලියට සම්බන්ධ වෙන්නේ 80 දශකයේ. ඒ එකල ගුවන්විදුලියේ වාදක මණ්ඩලයේ කටයුතු කරපු ඔහුගේ මිත්‍රයෙක් වුණු අජිත් ජයවිර මහත්මයාගේ මග පෙන්වීමත් එක්ක ගුවන්විදුලි සම්බන්ධ වෙන කලින් දයාරත්න පෙරේරා මහත්මයා සංගීතය පිළිබඳව තිබුණු උනන්දුවෙන් හින්දාම වයලින් වාදනය පිළිබඳ ටිකක් ගැඹුරින් ඉගෙන ගන්නවා වී වික්ටර් පෙරේරා මාස්ටර්ගෙන්. ඒ වගේම තමන්ට තිබුණු ගායන හැකියාවත් ඒ කාලයේදී ඔහු උපුනංවා ගන්නවා. ඒ නිසාම තමයි ගීතයේ තුල දයාරත්න පෙරේරා සලකුණක් මුද්‍රාගත කරන්න එතුමන්ට හැකියාව ලැබෙනවා. කොහොම නමුත් අජිත් ජයවිර මහත්මයාගේ මග පෙන්වීමත් එක්ක මුලින්ම දයාරත්න පෙරේරා මහත්මයා ගීත පහක් තැටිගත කරනවා. ඔය ගීත පහ තැටිගත කරලා එකල ගුවන්විදුලියට ගිහින් දෙනවා ප්‍රචාරය කරන්න. කොහොම නමුත් ගුවන්විදුලියේ ඒ දවස්වල ගීතයක් ප්‍රචාරය කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඒක අනුමත වෙන්න ඕන. එයනුව දයාරත්න පෙරේරා මහත්මයා මුලින්ම පටිගත කරපු මේ ගීත පහම අනුමත වෙන ප්‍රචාරය වෙන්නේ. ඒ අනුමත වීමත් එක්ක ගුවන්විදුලියෙන් මුලින්ම දයාරත්න පෙරේරා මහත්මයාගේ හඬින් අපට ඇහෙන්නේ මෙන්න මේ ගීතය. මේ ගීතේ මුලින්ම ගුවනට මුසු කරමින් ගායන ශිෂ්‍යයෝ පළමු පියවර තියෙන දයාරත්න පෙරේරා මහත්මයා දශක පහකට ආසන්න ගායන දිවිය තුළ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් ගෙයූ ඔබේ මතකයේ රඳවන ගීතාවලියක් තමයි අද අඟහරුවාදා සඳ දිය දහරේ මේ දිග හැරෙන්නේ

දෑරත පිරමහත්න තමන්ගේ ගායන දිවිය තුළ ගීත දහස් කරලක් ගායනා කරලා නැහැ. ගායනා කරලා තියෙන්නේ ඉතාමත් අඩු ගීත සංඛ්‍යාවක්. හැබැයි ඒ ගීත සංඛ්‍යාවෙන් සැලකියුතු ගීත ප්‍රමාණයක් ජනප්‍රිය ගීත බවට පත් වෙනවා. ඒ වගේම තමයි එතුමන් චිත්‍රපට 4කට ආසන්න සංඛ්‍යාවකට තමයි පසුබිම් ගී ගායනින් එකතු වෙලා තියෙන්නේ. ඒ තුරත් එතුමන්ගේ හැකියාව ප්‍රකට කරලා තියෙනවා. දෑරත්ත පෙරළ මහත්මයා මෙයා ගමන් මඟ තුළ කලාපෞලක නොවුනත් තමන් ඉපදෙනකොට තමන්ට ලැබුණු සහජ හැකියාව උපනංවා ගන්නවා. අනෙක් පැත්තෙන් සතතාභ්‍යාසය තුළුත් ඒ උපනංවා ගන්නවා. ඒ වගේම ගායනදී බොහෝ දුර ගමනක් යන අවශ්‍යම කරන සංගීත ඥානයත් ඔහු ලබා ගන්නවා. ගායන ශේෂ්ත්‍රයේ ගායකෙක් විදිහට කිරුළු පල වෙනවා. විශේෂයෙන්ම 80 දශකයේද ගායන ශේෂ්ත්‍රයට ප්‍රවිෂ්ට වෙලා මෑතක් වෙනකම්ම එතුමන් ඉලිමහන් වේදිකාව තුලත් සහෘද රසිකෙන් පිනවන්න ගීත ගායනා කළා. ඒ අතර නිරන්තරයෙන්ම ගැයුණු ගීතයක් තමයි මේ ගීතයත්.

එහෙමනම් ආදරණීය සහෝදර රසවතුනි දයාරත්න පෙරස්වරයෙන් ගයන මේ ගීතයත් ඔබට රස විඳින්න ඉඩ කරලා දෙමින් අපිට අවසරයි අද වැඩසටහන හමාාර කරමින් නික්ම යන්න. මම දසුන් වසන්ත. අපි මුණ ගැහෙමු තවත් සතියකින් ගීස්වර හයක ආදර සාදය අඟහරුවාදා සඳදිය දහරින් එක්ව ජීවිතය ගැන ලියවුණු ගීතයේ අපූර්වත්වය රසය විඳින්න. ඔබට සුබරාත්‍රියක්.

0: විඳින්න.
1: සඳදී දහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති.
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579.

0: රේඩියෝ ITN ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
4: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
5: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: අයිබෝන් අද දවස ඔබ ජීවිතේ වසනාවන්තම දවසක් බවට පත් කරන්න NLB අපි සෝදානම් ජයග්‍රහී ලොතරැයි දිනුවර 8කින් NLB ජාතික ජයවර්ණයේ වසනාවේ සතුට බෙදෙන ජයග්‍රහණේ සම්මාන ලබන NLB අපි ජලිත් සම්මානයට පාත්‍ර වුණා. හැබැයි ඒ ඔබ නිසාමයි. හිතවතුනි වසනාවේ විශ්වාසය යලි යලි තහවුරු කරමින් 2026 වසරේදී ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජ්‍ය සේවාංශයේ අනුශරතා සම්මානෙන් පිදුම් ලැබීමට වසනාවේ ප්‍රමුඛවන ජාතික ලොතරැයි මණ්ඩලය වන අපට හැකි වුණා. මේ පාරිභෝගික ඔබ අප කෙරෙහි තබා ඇති විශ්වාසයත් දිවයින පුරා විසිරී සිටින සමස්ත අලිවිජාලයේ ශක්තියක් නිසා බව සත්‍යයෙන් සහ ගෞරවයෙන් මතක් කරනවා. අදත් හෙටත් අපේ ශක්තිය දයාවරෝගමයි. අද අපි වසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා ගයන් ක්‍රිෂාන්තද සිල්වා මහත්මිය. එය අධ්‍යක්ෂණය කරන අධ්‍යක්ෂණ මණ්ඩලය කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන ප්‍රියන්ත කුමාර මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ සිග්ගමගේ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරච්චන්ද්‍ර ගුණතිලක මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී මාලනී රණවන මහත්මිය. අපි එහෙනම් අදත් මුලින්ම දිනු මදිමු NLB ජය. වසනවන්ත අංක මුල සිට අගට ගැලපුණත් අග සිට මුලට ගැලපුණත් අතට සල්ලි ඔබට දිනා ගන්න පුළුවන් NLB ජය අද 537 වන දිනුම් වාරය. ඉංග්‍රීසි අක්ෂරය සහ වසනවන්ත අංක 4 අපි තෝරන්නේ. ඉංග්‍රීසි අක්ෂරයේ I, ජයග්‍රහී අංක 5281. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන ඔබේම ලොතරැය්‍ය NLB ජය. අපි මේ වසරට රුපියල් 105 ත්‍යාගලාභෙන් 281 දෙනෙක්, රුපියල් 50,000 ත්‍යාගලාභෙන් 7,176 දෙනෙක් බිහි කරලා අවසන්. අපි දැන් සෝදානම් අද ඔබේ වාසනාව ගැන රටටම කියන්න. බොහොම ස්තුතියි.
1: Today's selected English letter is I, winning numbers are 5, 2, 8, 1.
0: රුපියල් 105 බැගින් දෙදෙනෙක් දිනාගත්තා. එළතරපත අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් ලාල් ප්‍රේමදාස ඇතිලි බැව, ML ජස්ටින් ලැම්බර්ට් මන්නාරම. රුපියල් 50,000 බැගින් වසනවන්තයින් 36 දෙනෙක් අද දිනාගත්තා. සමස්ත ජයග්‍රහකයින් අද 75,268 දෙනෙක් අතර රුපියල් 69,41,480 මුදලක් අපි බෙදා දුන්නා. ඔන්න අද ඔබේ ලග්න සංකේතයම ඔබට වාසනාව අරගෙන එන්න පුළුවන්. මේ තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන ජයග්‍රහී 1,578 වන දිනුම් වාරය. අපි එහෙනම් යමු දිනුම් මැදීමට. ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. මීන ලග්න සංකේතය අද ඔබට වාසනාව ගෙනාවේ. හඳහන අද දිනුම් වාරයේ ජයග්‍රහී අංක 4 තෝරගමු අපි දැන්. අංක 9 පළමු ජයග්‍රහී අංකය. අංක 45 දෙවන ජයග්‍රහී අංකය. අංක 4 අද තුන්වන ජයග්‍රහී අංකය. අපි තෝරමු අවසාන ජයග්‍රහී අංකය දැන්. අංක 18. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභෙන් 10 දෙනෙක්, රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභෙන් 146 දෙනෙක් බිහි කරන අවසන් වටට බලමු හඳහන අද ඔබට වාසනාව ගෙනාව හැටි. බොහොම ස්තුතියි.
1: Today selected zodiac sign is Pisces. The winning numbers are 9, 45, 4, and 18.
0: රුපියල් 110ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනවන්ත රතරපත ඔබට අලෙවි කළා. හම්බන්තොට අලෙවි නියෝජිත MK රාමනායක. අද වසනවන්තයින් 130,963 දෙනෙක් අතර රුපියල් 9,63,560 මුදලක් බෙදා දුන්නා අපි. හෙට හඳහන සුපිරි ත්‍යාගය රුපියල් 32,56,757. සද්දිනම ජයනීත ගොවිසෙත අද ඔබට ජයනීතයි වසනවන්ත 4,511 දිනුම් වාරය. හරි එහෙනම් අපි යමු ගොවිසෙත ඔබේ දිනුම් මැදීමට. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. මෙන්න ගොවිසෙත ඉංග්‍රීසි අක්ෂරය අද K. ගොවිසෙත ජයග්‍රහී අංක 4 අපි දැන් තෝරගමු. රුපියල් 7,57,00,000කට වඩා වැඩි සුපිරි ත්‍යාගයක් තියෙනවා අද ගොවිසෙතෙන් ඔබට දිනා ගන්න. මෙන්න යන්ත්‍රය තෝරා දෙන පළමු ජයග්‍රහී අංකය අංක 30. බලමු යන්ත්‍රය තෝරා දෙන දෙවන වසනවන්ත අංකය කුමක් වෙයිද කියලා. අංක 50. අද ඉංග්‍රීසි අක්ෂරයේ K, අංක 30, අංක 50 ඔබට වසනාව ගෙනාවා. අපි තෝරමු තුන්වන ජයග්‍රහී අංකය. අංක 23 අපි තෝරමු දැන් අවසාන ජයග්‍රහී අංකය. අංක 64 කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවි සතරතරයියෙන් මේ වසරට සුපිරිත්‍යාග ලාභින් දෙදෙනෙක් රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලාභින් 64 දෙනෙක් රුපියල් 250,000 ත්‍යාග ලාභින් 857 දෙනෙක් බිහි කළා ගොවි සෙත සැදූ හැටි බලමු දැන්. ස්තුතියි.
1: Today's selected English letter is K, winning numbers are 30, 50, 23 and 64.
0: English akshare samaga jayanka tunak galapagena rupiya 250,000 obata dina ganna puluwan lotharaiya govisata. Wasanawanthin 4 denek rupiya 250,000 bagin ada dina gatta. E lotharepat alavikale me alavi niyojitein Neil Revatha Mahiyanganiya, R Sita Lechchimi Vauniyawa, H G Priyanta Emily Pitiya, Ratnasuriya Manike Galgamuwa. Ada jayakrayakin 119,242 denek athara රුපියල් 81,64,680ක මුදලක් අපි බෙදා දුන්නා. ඔබ දිනන හෙට ගොවිසෙත ඔබේ සුපිරිත්‍යාගය රුපියල් 7,59,92,687.16. දවස සුබයි. සිහින දිනයි. අලුත්ුණු සුබ දවසක් ලොතරැයියෙන් පහසුවෙන් ඔබට ලැබෙන තෑගි ගැන මතක් කරන්න මුලින්ම සූදානම් අපි. සුබ ලග්නේ සමග ජයංක තුන ගල්පගෙන ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105ක් ඔබට දිනා ගන්න පුළුවන්. ජයංක තුනට රුපියල් 50,000ක් දිනා ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ඔබ ගල්පගෙන අපෙන් රුපියල් 25,000ක මුදල් ත්‍යාගයක් දිනා ගන්න අතරේ තව මුදල් තෑගි රැසක් අලුත් තුන සුබ දවසක් ලතරයිෙන් දැන් බොහොම පහසුවෙන් ඔබට දිනා ගන්න පුළුවන්. එහෙනම් ඔබට සුබම වේවා. අද වසනවන්ත 385 දිනුම් වාරය. සුබ ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. අද සුබ ලග්නය මකර. අපි සූදානම් දැන් සුභාංක තුනක් ඔබට තෝරා දෙන්න. පළමු සුභාංකය අංක 24, දෙවැනි සුභාංකය අංක 54, අද තුන්වැනි සුභාංකය අංක 14. රුපියල් 25,000ක් ඔබට දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාගාංකය අපි තෝරන්නේ. අද ප්‍රවර්ධන ත්‍යාගාංකය 2361. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ වර්ෂයට රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහයකින් 267 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාග ලාභින් 1,400 දෙනෙක් බිහි කළා. බලමු අයනම් අද වාසනාව ගැන නේද. බොහොම ස්තුතියි.
1: Today's selected zodiac sign is Capricorn. The winning numbers are 24, 54 and 14.
0: අද 385 වන දිනුම් වාරයෙන් රුපියල් 50,000 බැගින් වසනාවන්තයෙන් 9 දිනක් දිනා ගත්තා. ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපගෙන අද රුපියල් 25,000 බැගින් ජයග්‍රහකයන් 40 දිනක් දිනා ගත්තා. අද දිනුම් වාරයෙන් සමස්ත ජයග්‍රහකයන් 106,347 දිනක් අතර රුපියල් 89,08,280ක මුදලක් අපි බෙදා දුන්නත් මෙතන සිට එනල්බී ජාතික ජයවර්ණයේ ඔබව දිනවන අනුෂි සමගින් විජේ සුදනමින්
1: මේ ළඟට මෙගා පවර්.
2: රුපියල් කෝටි 23ක අත රුපියල් කෝටි 47කත් අති දවන්ත මෙගා සුපිරි තෑගි දෙකක් සමග අපි ඔබේ ජීවිතය වෙනස් කළා. යලිත් වතාවක් අපි සූදානම් වෙන්නේ එලෙසින්ම රුපියල් කෝටි 30 ඉක්මවා ගිය අති දවන්ත මෙගා සුපිරි තෑගක් එක ඔබේ ජීවිතය වෙනස් කරන්න. ජීවිතය වෙනස් කරගන්න තව ක්‍රමයක් තියෙනවා. ඔබටම කියලා අලුත්ම වාහනයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි තෑග වෙනුවෙන් මේ අති නවීන සුපිරි මෝටර් රථයත් ඔබ වෙනුවෙන්ම වෙන් කරලායි තියෙන්නේ. ඔබ ජී සුපිරි තෑගි තුනක වාසනාවත් සමග ඔබේ හීන හැබෑ කරන මෙගා පවර් 2617 වන දිනුම් වරයි අපි මේ ආරම්භ කරමු. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරා ගන්න. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය L. දැන් අපි තෝරා ගන්න ඔබේ සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 23. බලමු අද මෙගා පවර් ජයග්‍රහී අංක 4 තීරණය වෙන්නේ කොහොමද කියලා. ඒ අතරින් වාසනාවන්ත පළමු අංකය අංක 36. දෙවනුව ඔබට වාසනාව ගෙන අංක 26. ජයග්‍රහී තුන්වන අංකය අංක 57. මෙගා පවර් සිවුවන ජයග්‍රහී අංකය අංක 13. අභිරතේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් මේ වසරේදී සුපිරි ත්‍යාග ලාභින් 5 දෙනෙක් 20 ලක්ෂ ප්‍රති ප්‍රථම ත්‍යාග ලාභින් 57 දෙනෙක් අපි රට බිහි කළා තිනෝ. බලමු අද දවසේ මෙගා පවර් වාසනාව තීරණය වෙන්නේ කොහොමද කියලා. ස්තුතියි විජය අපි ජයග්‍රහී අංක මතක් කළින්.
3: Today's selected English letter is L. The super number is 23. The winning numbers are 36, 26, 57 and 13.
2: මෙගාපව වෙතින් අද ඔබ රුපියල් ලක්ෂ 20ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්නට සමත් වෙනවා. ජයග්‍රහය ලොතරැයි පත අලෙවි කරන්නේ නෙල්ලි යටි NLB අලෙවි නියෝජිත T සසිකරන් මහතායි විතරක් නෙමෙයි රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් සියු දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහය ලොතරැයි පත අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන්. S හරිහරන් වාලච්චේනේ සඳරුවන් සිල්වා තෙල්දෙනිය TKA මහින්ද හාලියල සහ MA උදය සංජීව යක්කල. ඒත් සමගින් වාසනාවන්තින් 120270 දෙනෙක් අතරේ රුපියල් 976,74,720 මුදලක් අපි බෙදා දෙනවා. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් අරගෙන එන සුපිරි තෑගි තුන. මෙගා සුපිරි තෑගි රුපියල් 30,06,11,466ක් පව සුපිරි තෑගි රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගි සුපිරි මෝටර් රථයක්. රුපියල් 8,24,01,000 වාගේ දවැන්ත නිධානයක් සමග ජාතියේ මහා ධන සම්පත ධන නිධානේ 2299 වන දිනුම් වාරේ අපි මේ ආරම්භ කරන්නේ. ඒ දවැන්ත නිධානය වෙනුවෙන් වස්නවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි මේ තෝරා ගන්නේ. අද වස්නවන්ත ඉංග්‍රීසි අක්ෂරය P. විජේ වෙනනම් අපි දැන් සුදානම් ජයග්‍රහී අංක 4 තෝරා ගන්නවා. ඒ අතරින් වස්නවන්ත පළමු අංකය අංක 80. දෙවන ඔබට වස්නව ගෙනෙනවා අංක 66. ජයග්‍රහි තුන්වන අංකය අංක 25. අද ධන නිධානයේ අවසන් වස්නවත් අංකය අංක 73. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ කබද්ද අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක්, 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 35 දෙනෙක් වගේම 2 ලක්ෂපති වාසනාවන්තින් 467 දෙනෙක් අපේ රටට බිහි කළා තියෙනවා. බලමුද වාසනාව ස්තුති විශේෂ ජයංක මතක් කරලා.
3: Today's selected English letter is P. The winning numbers are 80, 66, 25 and 73.
2: අද ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරනවා ජී ලෝකේෂ්වරී හපුතලේ සහ සම්පත් සංජීව ආනමඩුව අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 89,810 දෙනෙක් අතරේ රුපියල් 54,21,080 මුදලක් අපි අද බෙදා දෙනවා. 2025 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් අති දවැන්ත නිධානයන් ඔබට දිනා දුන් ධන නිධානේ හෙට ඔබේ නිධානයේ වටිනාකම රුපියල් 8,28,552. අවුරුද්දක් දෙකක් නෙවෙයි ලංකාවේ ලොතරැයි වෙළඳපළේ දශක ගණනාවක් ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පතේ 6,269 වන දිනුම් වාරය ආරම්භ කරන්න අපි දැන් සූදානම්. අද මහජන සම්පතේ අපි ඔබ වෙනුවෙන් වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් කෝටි 2ක් ඉක්මවා ගිහින් මහජන සම්පතේ වස්නාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 6ක් අපි මේ සූදානම්. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ S ජයග්‍රහී අංක බවට පත්වන්නේ 0, 8, 9, 1, 3 සහ 8. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ කබද්ද අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක්, 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 239 දෙනෙක් වගේම ලක්ෂපතියන් 4,316 දෙනෙක් අපේ රටට බිහි කළා තියෙනවා. බලමුද වාසනාව ස්තුති විජේ ජයංක මතක් කරලා.
3: Today's selected English letter is S. The winning numbers are 0, 8, 9, 1, 3, and 8.
2: අද මහජන සම්පතෙන් රුපියල් ලක්ෂ 25ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. ජයග්‍රහය ලොතරැයිපත අලෙවි කරනවා මහරගම NLB අලෙවි නියෝජිත ඊශ්වරගේ ලිලි මහත්මියයි විතරක් නෙවෙයි ලක්ෂපතියන් 20 දෙනෙක් අපි අද බිහි කරනවා. ජයග්‍රහය ලොතරැයිපත අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන්. උදේෂ් කුමාර මාතලේ, චන්දනා මැණිකේ පානදුර, නිර්මලා සංජීවනී බොරැල්ල, අශෝක මලින්ද සිල්වා කහටගස්දිගිලිය, DP කුමාර හොරණ, PMJ අමරපාල හල්විටිගල, SP අනුර නාරහැපිට, ප්‍රභාෂණී නාමල්දනිය වත්තේගම, WMC සෙව්වන්දි බදුල්ල, KW සරත් පුත්තලම, TD ඩේන් වැල්ලම්පිටිය, IGSN බණ්ඩාර නාවුල, මහේෂ් චමල් මාරවිල, JAN මංජුල දංකොටුව, AG ධර්මසේන මාතලේ, WM අජිත් මහෝය, සමන් කුමාර හග්ගල්ල, LSW සිරිවර්ධන වාරියපොල, WAD දුලාන් දර්ශන ගෝනවල සහ තවත් ලක්ෂපති වාසනාවන්තෙක් මාතර දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. එත් සමගින් ජයග්‍රහකින් 259,505 දෙනෙක් අතරේ රුපියල් 2,10,11,720 මුදලක් අපි බෙදා දෙනවා. විජේ හෙට මහජන සම්පත ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,22,96,720.

0: අද සම්පත ලොතරැයි පතින් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහර්ෂණ සම්පත දිනු මැදිමෙන් තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ට යනුව අද සම්පත 844 වන දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය S ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 9, 1, 3 සහ 8. අද සම්පත draw number 844. Today's winning English letter is S and the winning numbers are 9, 1, 3 and 8. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂර ජයග්‍රහී අංක 4ත් සහිත කොටපෙළිය ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් දෙදෙනෙක් අපි අද බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලවි කරනවා AK ජයලත් හල් කඳවිල සහ ප්‍රියන්ත පද්මසිරි කෙසල් පොත අපේ NLB අලවි නියෝජිත වරුන්. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 45 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒත් සමගින් වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,13,57,200 මුදලක් අපි අද සම්පතෙන් ඔබ අතර බෙදා දෙනවා. ලොතරැයිපත් 8ක් තුලින් වාසනාවන්තින් 9,26,950 දෙනෙක් අතරේ රුපියල් 8,05,47,720 මුදලක් අපි අදත් බෙදා දෙන්නේ ඔබ අතර NLB ජාතික රැවටනෙන්. මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: NLB.

0: ආයුබෝවන් ඔබ සුපුරුදු ලෙස අඟහරුවාදා රාත්‍රී 10:30ට ITN ලක්කඩ සහභාගී ඩිජිටල් ප්‍රවේශන් ඔස්සේ එක්වන්නේ ඔන් එයා පොලිටික්ස් සමග. මේ දිනවල වැඩියෙන්ම ඇසෙන මාතෘකාවක් තමයි 22 වැනි ව්‍යවස්ථා සංශෝධන එක. ඉතින් අද දවසේදී අප ඒ සම්බන්ධයෙන් කතා බහ කරන්නට තීරණය කළා. ඔබ පූර්ව ප්‍රචාරක පටහරා දකින්නට ඇදී අද දවසේදී කවුද සහභාගී වෙන්නේ, මොකක්ද මාතෘකාව කියලා අපට මතක් කරොත් අද දවසේ අපේ මාතෘකාව වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ තමයි අද දවසේ අපේ මාතෘකාව. ඉතින් මේ දවස්වල සමාජයේ වැඩියෙන්ම කතා බහ වෙන මාතෘකාවක්. ඉතින් අද දවසේදී ඒ පිළිබඳව ප්‍රශ්න කරන්නට සුදුසුම පුද්ගලයෙක් ප්‍රධාන අමාත්‍යවරයා කාණ්ඩු නියෝජනය කරන අප ඔන්නෑ පොලිටික්ස් සඳහා කැඳවාගත්තා. එය තමයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වගේම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වන වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආයුබෝවන් කියලා ඔබතුමාට පිළිගන්න පුළුවන්. යලිත් ඔන්නෑ පොලිටික්ස් වෙත අපි ජනවරමින් මේ කතාව පටන් ගත්තොත් දැන් ව්‍යවස්ථා සංශෝධනයක් අතලග 20 වෙනි සංශෝධනේ විපක්ෂයේ පැත්තෙන් කියලා මේක මෙවැනි දෙයක් ජනවර්ම තුල නැහැ කියලා ආණ්ඩුවේ එල්ල වෙන ආණ්ඩුවේ කියන දේ තමයි මේක ජනවර්ම තියෙන දෙයක් කියලා. මේක ජනවර්ම තියෙන දෙයක්ද? ඇත්තට මේක ජනවර්මේ ප්‍රකාශනයක්ද?
1: අවිල්නාත් මේ ක්‍රියාවලිය දිහා බලන්න ඕන කම තියෙන්නේ 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන එකෙන් පමණක් නෙවෙයි. 2024 සැප්තැම්බර් මාසයේ ජනාධිපතිවරයාට 2024 නොවැම්බර් මාසයේ මේ ආණ්ඩුවට ලැබුණු ජනවර්මයේ තිබෙන විශාලතම පංගුවක් තමයි මේ රටේ නීතියේ විධානය ස්ථාපිත කිරීම, අපරාධ රාජ්‍යයක් බවට පත්වතුම අපේ

0: පාට බැහැලා ගල් මෝදරදී කරපු අරගලවල තිබුණ එකක් තමයි නීති අවභාවිතා කිරීමෙන් වලකුණු රාජ්‍යාන්ත්‍රණයක්. සමට නීතිය සාධාරණත්වය ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ තිබෙන වෙන සුසුකම් වෙන වෘත්තීමේ භාවයන් නොසලකා ඕනම කෙනෙකුට නීති ඉස්සරහා සාධාරණත්වය අපේක්ෂා කරන්න පුළුවන් සමාජයක් කියන එක. සාහිත්‍ය මේ නීතියේ කඩතොළු තිබෙන නිසා තමයි අපරාධ වැඩි වෙන්නේ. මත්ද්‍රව්‍ය පාතාලය කළු සල්ලි මේ සියල්ල මේවට සම්බන්ධයි. සමස්තයක් ඇටියට අපේ ජන වර්ම තුල ඒක තිබුණා. ඒ නිසා 2024 සැප්තැම්බර් 2024 නොවැම්බර් ජනාධිපතිවරයා ආණ්ඩුව හදාගෙන අපි මුල සිටම මේ අදෙය නෙමෙයි ගිය සතිය නෙමෙයි මුල සිටම මේ නීතිය මේ රටේ ස්ථාපිත කිරීම සඳහා නීතිය සමට සාධාරණව සහතික කිරීම සඳහා කටයුතු කළා. මමට කරුණු කීපයක් කියන්න මොනවද අපි ඒ සම්බන්ධයෙන් කරගෙන ආවේ කියලා. එකක් තමයි අපිට දැන් මේ එක පැත්තකින් තිබෙනවා නඩු ලක්ෂ 11ක් ගොඩ ගැහිලා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවොත් ඒක නිශ්චිතව සඳහන් කරලා තිබෙනවා ඒ කරුණ. ඒ කියන්නේ මෙන්න මේ නඩු ගොඩ ගැහිලා ජනතාව පීඩාවටපත් වෙලා එකක් පරම්පරා ගානක මුදල් වියදම් කරනවා. කාලේ නාස්ති වෙනවා. ඔබ දන්නවා ගිහිල්ලා බැලුවොත් එහෙම ගම්වල ඉඩම් නඩු කියලා කියන්නේ ඒවා මේ මාසකින් දෙකකින් නෙවෙයි නේද? අවුරුදු ගණන් පරම්පරා ගණන් යන දේවල්. ඒවත් එක්ක ජනතාවට නිශ්චිතව තමන්ගේ අනාගතයක් ගොඩනගා ගන්න බැරි වෙලා තියෙනවා. මෙහෙම නඩු ඇදී යනකොට වෙන්නේ නීතිය නැත්තම් යුක්තිය පිළිබඳව අධිකරණ පද්ධතිය පිළිබඳව ජනතාවගේ විශ්වාසය පළුදු වෙන එක. මේ කටයුතු නඩු කටයුතු කරිනම් කරලා කාර්යක්ෂම කරලා ජනතාවට සහනයක් ලබා දෙනවා කියන එක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. ඒතර ඒකට ගන්න ක්‍රියාමාර්ග තීන්දුව වෙන්නේ ඒ මොහොතේ පවතින අභියෝගයන් අනුව. එනිසා අපි එක පැත්තකින් කරපු දේ තමයි මේ ශේෂ්ත්‍ර සියල්ලගෙම බඳවා ගැනීම ආරම්භ කළා. දැන් මේකට අදාළව පද්ධතිය ගත්තොත් අධිකර උසාවි තිබෙනවා. අධිකරණ සේවක කමිසම තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව තියෙනවා.
1: රසපරීක්ෂා
0: දෙපාර්තමේන්තුව තියෙනවා. මේ ඔක්කොමත් එක්ක සම්බන්ධ බඳනාගාරයක් තියෙනවා. මේ හැමතැනකම ප්‍රොපර් රාශියක් තිබුණා. උදාහරණයක් ගත්තොත් නීතිපති දෙපාර්තමේන්තුවේ අපි ආවට පස්සේ අපි පුරප් අනුමත කරගත්ත පුරප්පාඩු 46කට බඳවා ගැනීමට කටයුතු ආරම්භ කරා. ඒ අනුව රාජ්‍ය අධිනීතිඥයින් 32ක් බඳවා ගැනීම සඳහා තේරිපත්තුන් ලදහ අපි සමග පරීක්ෂණ තිබලා තියෙනවා. තේරිපත්තුන් ලදහරින්ගේ ලේඛන 2026 මේ අවුරුද්දේ 6 වෙනි මාසේ 19 වෙනිදා රාජ්‍ය සභා කොමිසමට යවලා තියෙනවා අනුමැතිය සඳහා. ඊළඟ කනිෂ්ඨ සහකාර රාජනීතිඥයන් අනුමත අනතුරු අතරින් 4 දෙනෙක් බඳවාගෙන තියෙනවා. එකෙනෙක් පත්වීම බාරගෙන නැහැ. එතකොට මේවත් අපි රාජ්‍ය සභා කොමිසමට දැන් දැනුම් දීලා තින්නේ. ඉතින් අපි දෙනවා බඳවා ගන්න. ආයුධපත් කැඳවලා තිබුණා. යනවා මේ ගත්ත 40 ගානක් නීතිපති දෙපාර්තමේන්තුවට අලුතෙන් බෙදෙනවා. රස පරීක්ෂා දෙපාර්තමේන්තුවේ අනුමත පුරප්පාඩු 117ක් තියෙනවා. ඒකෙන් සහකාර රස පරීක්ෂක 16ක්, සැකකටු ලේකන පිළිබඳ රස පරීක්ෂක සහකාර රස පරීක්ෂක 5 දෙනෙක්, විද්‍යාත්ම පරිශන ලදාරි 50ක්, රසායනාගාර සහායක 10ක් ඇතුළු මේ ටික පුරන්න අපි කටයුතු කරමින් යනවා. යනවා දැන්ට බඳවාගෙන තියෙන 70 දෙනෙක්. තව 47ක් බඳවාගෙන කටයුතු කරනවා. එයින් විද්‍යාත්මක පරිශනලධාරි 42ක් එක් වසර කොන්ත්‍රාත් කාලයකටත්, සහකාර රස පරීක්ෂක 18 දෙනෙක් සහ යතුරු ලේක 10 දෙනෙක් බඳවා ගැනීම සිදු කළා තියෙනවා. ඊට පස්සේ අධිකරණ සභා කොමිෂන් සභාවේ තිබුණා අනුමත පුරප්පාඩු රාශියක්. ඒ අනුව 394ක් බඳවාගෙන තිබෙනවා. තවත් 517ක් බඳවා ගැනීමට කටයුතු කරගෙන යන අධිකාර රජිස්ට්‍රාර්වරු මේ අවශ්‍යයි අධිකරණ පද්ධති ක්‍රියාත්මක කරන්න. අධිකාර රජිස්ට්‍රාර්වරු 144න් 25ක් බඳවාගෙන තියෙනවා. අධිකරණ පවුල් උපදේශක 24න් බඳවාගෙන තියෙනවා. ලිපිකරු 198ක් විවෘත බඳවා ගැනීම ප්‍රයෝජනපත් කැඳවලා තියෙනවා. ලඝුලේක 245න් 119ක් බඳවාගෙන තියෙනවා. යතුරුලේක 188න් 158ක් බඳවාගෙන තියෙනවා. මේ ආදී හැටියට අධිකරණ සේවා කොමිසමට සබලිකම් කාර්යාලයට බඳලාගර දෙපාර්තමේන්තුවේ අනුමත පුරප්පාඩු අපිට තිබුණ 1348ක්, ඒකෙන් දැන්ට 458ක් බඳවාගෙන තියෙනවා. තව 890ක් අපි බඳවා ගන්න කටයුතු කරනවා. යතර බන්ධනාගාර නියාමක තනතුරු 458ක් බඳවාගෙන අවසන් කළා තිබෙන්නේ. සැරයෙන් තනතුරු පිරිමි 225ක් සහ කාන්තාවන් 12ක් ජේෂ්ඨත්ව සහ කුසලතාවය මත බඳවාගෙන කටයුතු කරමින් යනවා. එතකොට මේ ඇවිල්ලා බඳවාගෙන මීට අමතරව අධිකරණ පද්ධතියේ මහේස්ත්‍රාත්වරු 50ක් බඳවාගෙන අයදුම්පත් කැඳවුවා. 33ක් අයදුම් කළා තිබුණා. යනවා ඒ මහේස්ත්‍රාත්වරු බඳවාගෙන කටයුතු කරනවා. මේක එක පැත්තක්. එතකොට මේ කාලයක් තිස්සේ පැවතුණු මේ ශේෂ්ත්‍රවල පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු කරේ අද ඊයේ නොවේ. මේ ක්‍රමානුකූලව බඳවාගෙන සමහර ඒවා සමග පරීක්ෂණ පාත්වල අවසාන, සමහර රාජ්‍ය කොමිසම සභාව තියෙන, සමහර ඒවා පුහුණුවෙන් පටන් අරගෙන තියෙනවා, සමහර අය ස්ථිර රාජ්‍ය

0: බඳවාගෙන තියෙනවා. ඊළඟට මේකත් එක්කම තමයි මම ඔබට කියපු දේවල් අතර මෙතන තිබෙනවා සමහර ප්‍රොමෝෂන් උසස්වීම් ලබා දීලා තියෙනවා. ඊළඟට තමයි අපිට අධිකරණ පද්ධතිය. අපි අත තිබ්බ ඊළඟ කරුණ තමයි අධිකරණ පද්ධතියේ අපිට දැන් මේ තිබෙන අධිකරණ ප්‍රමාණයෙන් ඔය නඩු කටයුතු ඉක්මන් කරන්නට බැහැ. යනුව දැන් අපි ගෙනහලා තියෙන සංශෝධනයෙන්
1: එතන ඉහට යන්න මම මේ ප්‍රශ්නේකට යමු කරා. දැන් මේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කියනකොට SND තමයි මේ මිනිසුරුවරුගේ විශ්‍රාම වාස සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන්. දැන් මේක විතරද මේ 22 වෙනි සංශෝධන තාම කිටුම් පතා වෙලා නැහැ. මොනවද ඇතුළත් වෙන කාරණා කියලා මම ඔබතුමන් ඇහුවා.
0: ඒක කරුණු
1: කිහිපයක්.
0: එකක් තමයි අපි සියලුම මෙතන තියෙන්නේ ව්‍යවස්ථාවෙන් තමයි උපරමාධිකරණයේ විනිශ්චයකරුන්ගේ විසාමනවස දින්දු කරන්නේ. මෙතෙක් තිබුණේ අභ්‍යාචනාධිකරණයේ වයස අවුරුදු 63යි ශ්‍රේෂ්ඨාධිකරණයේ වයස අවුරුදු 65යි. එතකොට ව්‍යවස්ථා සංශෝධනයකින් තමයි උපරමාධිකරණයේ
1: ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යාචනාධිකරණයේ
0: කියන උපරමාධිකරණවල විශ්‍රාම වයස වැඩි කරන්න වෙන්නේ. අධිකරණ සේවා පනතෙන් තමයි ඉතුරු මහාධිකරණවල දිසාධිකරණවල මහේස්ත්‍රාත් අධිකරණවල විනිශ්චයකරුන් වයස විශ්‍රාම වයස වැඩි කරන්න වෙන්නේ. දැන් සාමාන්‍ය මේක තිබුණේ මහේස්ත්‍රාත් අධිකරණවල සහ දිසාධිකරණවල රාජ්‍ය සේවකයන් සමාන්තරව තිබුණා. වර්ෂ 55 වෙනකොට 55 විශ්‍රාම ගියා. 63ට පස්සේ 60 විශ්‍රාම ගියා. එහෙනම් අපි මහේස්ත්‍රාත් අධිකරණවල සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා සියලුම විනිශ්චයකරුන්ගේ වයස් සීමාව අවුරුදු 2කින් වැඩි කරන්න තමයි යෝජනා කරන විශ්‍රාම වයස. එතකොට ඒකට අදාළ ව්‍යවස්ථා සංශෝධනයකුත් එනවා. අධිකරණ සේවා පනතේ සංශෝධනයකුත් වෙනවා. මේක එකක් විතරයි. මේක තමයි මේක දැන් මේ වර්ත
1: බහුලව කතා බහ වෙන
0: බහුලව කතා වෙන සහ
1: මෑතකදී අපි මේ සංශෝධන තව මොනවද අන්තර්ගත වෙන්නේ નિયમિત.
0: ඊට අමතරව මම කතා කරමින් හිටපු දැන් අධිකරණ ප්‍රමාණය විශේෂයෙන් අපේ දැන් මේ නඩු ගොඩ ගැහිලා තියෙන එකක් තමයි මහා අධිකරණවල. මහා අධිකරණ අපිට මහා අධිකරණ විෂකාරෝ 110ක් අනුමත කරගෙන තියෙනවා. දැන්ට 94ක් සේවය කරමින් ඉන්නවා. අපි මේ මහා අධිකරණ විෂකාරු ප්‍රමාණය 120 දක්වා වැඩි කරන්න යෝජනා කරනවා. ඒ අනුව අපිට තව අවශ්‍යතාවය පරිදි 27 දෙනෙක් බඳවා ගැනීමට 26 දෙනෙක් බඳවා ගැනීමට අවස්ථාව තියෙනවා. ඊට අමතරව අපේ රටේ අභියාචනාධිකරණ දැන් තියෙන කොළඹ. නමුත් අභියාචනාධිකරණ වලට පැමිණෙන නඩු ප්‍රමාණය අනුව අපි හිතමු ගාල්ලෙන් හරි නුවරෙන් හරි වෙන දිස්ත්‍රික්කෙන් කුරුණෑගලින් වෙන්න පුළුවන් යාපනයෙන් වෙන්න පුළුවන් ඒ ප්‍රදේශවල ජනතාවට සහනයක් ලැබෙන හැටියට අග්‍රේෂකර්තුමට බලයක් තිබෙනවා. ඒවයේ පවතින අධිකරණ වලට අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් යම් කාල සීමාවක් තුළ අවුරුදු 2කට 3කට යොමු කරලා ඒ අභියාචන නඩු ඒ ප්‍රදේශවල මහලා අවසන් කරන්නට. ඒතොර ඒ අනුව අභියාචන එහෙම කරාම අභියාචනාධිකරණ විනිශ්චයකාර ප්‍රමාණය වැඩි කරන්න ඕනනේ. ඒතොර 20 වෙනි සංශෝධනයේ 2020දී ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබුණු විෂකාර දුර ප්‍රමාණය 11 ඉඳන් 17කට වැඩි කළා. අභ්‍යාචනාධිකරණයේදී 12 ඉඳන් 20 දක්වා වැඩි කළා. අපි යෝජනා කරනවා මේකෙදී 20 25 දක්වා වැඩි කරමු කියලා. සභාපතිවරයාත් එක්කම තවත් අභ්‍යාචනාධිකරණ විෂකාර 24ක් සහිතව 25 දෙනෙක් දක්වා වැඩි කරමු කියලා. එතකොට අභ්‍යාචනාධිකරණ විෂකාර ප්‍රමාණයත් වැඩි වෙනවා. මහාධිකරණ විෂකාර ප්‍රමාණයත් වැඩි කරනවා මේ සංශෝධනේ.
1: සංඛ්‍යාත්මක වැඩිවීමකුත් තිබෙනවා.
0: සංඛ්‍යාත්මක වැඩි වෙනවා. හරි. එතකොට දැන් මේ ඒකෙන් තමයි අපිට මේ ඕන මහේස්ත්‍රාත් අධිකරණ ඉන්න අයට දිසාධිකරණ ඉන්න අයට මහාධිකරණ ඉන්න විශේෂකාරවරුන්ට ඉහළට ඉහළට එන්න අවස්ථාවකුත් මේකෙන් සැලසෙනවා. මම කියමින් හිටිය අනිත් කාරණේ තමයි ඒක අධිකරණ සංඛ්‍යාව වැඩි කරන එක. ඊළඟට අපි පහුගිය කාලේ තවත් කරපු ව්‍යාපෘතියක් තමයි අධිකරණ පද්ධතිය තුළ අලුත් තාක්ෂණය ගෙනෙන කටයුතු කරා. අපේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගය සහිතව මේ ඊ උසාවි ව්‍යාපෘතියක් දියත් කරා. එතකොට කෙලින්ම ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභ්‍යාචනාධිකරණය තුළ මේක ස්ථාපිත කරලා තියෙනවා. දැන් අධිකරණ මාත්‍ය සැලසුම තිබෙන්නේ අනෙක් අධිකරණ වලටත් මේ ඊ උසාවි ව්‍යාපෘතිය අරගෙන යන්නට. ඒ සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ගිය අවුරුදු 10 වෙනි මාසේ ලැබිලා තියෙන යනු කටයුතු කරගෙන යනවා. මේකට අරමුදල් අපි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අරමුදල් ලබා දෙනවා. මේක ජනතාව විශාල පාසුවක් වෙනවා. මොකද ඒකෙන් අර නේද ලිපි ගොනු වල ෆයිල් වල වැඩ කටයුතු කරනව වෙනුවට තාක්ෂණයේ ඔස්සේ නඩු කටයුතු ගොනු කරන්න සම මේව ගැන පුළුවන්කමක් තියෙනවා. ඒකක්. ඊළඟට අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමභාවය වැඩි කිරීම සඳහා යම් යම් 50 සංශෝධන කීපයක් අපි සිදු කළා. උදාහරණයකට කියනවා නම් මහාධිකරණයේදී ළමයින්ගේ සාක්ෂි දුරස්තව දුරස්ත ස්ථානක ඉඳලා ශ්‍රව්‍ය දෘෂ්‍යාකාරයෙන් ලබා ගන්න පුළුවන් විදිහට මහාධිකරණ ශාලාවල පහසුකම් වැඩි කරලා තියෙනවා ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ. ඒ අනුව ඒ දරුවන්ටත් ඒ සාක්ෂි දෙන්න පුළුවන් ඒ විදිහට අධිකර වෛද්‍ය නිලධාරීන්ටත් තමන් කාර්යාලේ ඉඳලා සාක්ෂි ලබා දෙන්න පුළුවන් හැටියට අධිකර වෛද්‍ය නිලධාරී කාර්යාලවල මේ ශ්‍රව්‍ය දෘෂ්‍ය පහසුකම් වැඩි කරමින් ඉන්නවා. එනො මේ වන විට මහාධිකරණ 20ක අවෛද්‍ය අධිකර වෛද්‍ය නිලධාරී කාර්යාල 13ක වෛද්‍ය පීඨ 2ක මේ ශ්‍රව්‍ය දෘෂ්‍ය වීඩියෝ උපකරණ ලබා දීලා තියෙනවා. ඊළඟට අපරාධ නඩු විද්‍යාන සංග්‍රහය 2025 අංක 7 අපරාධ නඩු විද්‍යාන සංග්‍රහය පනතේ සංශෝධනයකට අනුව අපරාධ නඩු වලට දුරස්ථ ස්ථානයක ඉඳන් සාක්ෂි ලබා දෙන්න පහසු හදලා තියෙනවා. ඒ අනුව ගත්තට පස්සේදී මේකේ තියෙනවා මහේස්ත්‍රාත් අධිකරණ 130කට ශ්‍රව්‍ය දෘෂ්‍ය තාක්ෂණික උපකරණ ලබා දීලා තියෙනවා. මේක සාම මෙහෙම ගිහලා අගෝස්තු මාසේ මැද හරියට අපි අවසන් කරන්න පුළුවන් මේ කටයුත්ත. ඒ අනුව බන්ධනාගාර රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන්ටත් විදේශගත වෙන සාක්කරුවන්ටත් විවෘත අධිකරණයේ මේ අලුත් තාක්ෂණය ප්‍රයෝග කරගෙන සාක්ෂි දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඊට අමතරව අධිකරණ ඩිජිටල්කරණය කිරීමේ මේ ව්‍යාපෘති යටතේ අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීලා තියෙනවා මහාධිකරණ 17කට සහ මහේස්ත්‍රාත් අධිකරණ 62කට. එතකොට මේ ව්‍යාපෘති දැන් මේවා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් පටන් අරගෙන සෑහෙන දුරක් ගිය දේවල්. හරි. එතකොට මේ අද ඊයේ පටන් ගත්ත ඒවා නෙමෙයි. ඊට අමතරව අපිට තියෙනවා මේ නඩු ගොඩ ගැහෙන්න ප්‍රධාන තැනක් තමයි රස පරීක්ෂා දෙපාර්තමේන්තුව. මම කලින් කිව්වා බඳවා ගැනීම ප්‍රමාණයක් අපි වැඩි කරා කියලා. ඊට අමතරව අපි මෙතන රාත්‍රී මුර සේවා මුරයක් ඇති කරා. එතන ඉන්නලාධාරින් එක ජනපතම ගිල සාකච්ඡා කරලා පස්සේ ඔවුන්ගේ නාප එකක් තමයි මේ ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සම්බන්ධ ප්‍රශ්නයක් තිබුණා. ඉතින් අපි ආරක්ෂක අංශත් මදිහත් කරගෙන ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සලසලා මේ රස පරීක්ෂා දෙපාර්තමේන්තුවේ සිදුවන ක්‍රියාවලිය වේගවත් කළා තියෙනවා. ඒකෙනුත් අතර මේ පරීක්ෂා රස පරීක්ෂණ වාර්තා ඉක්මනට ලබා දෙන්න පුළුවන් නම් අධිකරණයට අපිට මේ අධිකරණ කටයුතු වේගවත් කරන්න පුළුවන්. මේවා මේ කලින් පටන් ගත්ත වැඩ. ඊළඟට මේකටම අදාළයි ඔන්න මම පස්සේ එක කියන්න බන්ධනාගාර වල අපි කරපු තත්ත්වය මොකද්ද කියන එක.
1: අපි බන්ධනාගාර කොටසට වෙනමෙමු.
0: ඊළඟට මේ අපේ විනිශ්චයකාරවරුන්ගේ මහේස්ත්‍රාත්වරුන්ගේ පුහුණුව වැඩි කිරීම සඳහා විවිධාකාර රසලන් අමාත්‍යංශය මගින් මහාමාත්‍යංශ පහසුකම් සපයලා තියෙන වැඩකරු දියත් කරන්න. ඊළඟට අපි එන අයවැයදිත් බලාපොරොත්තු වෙනවා විනිශ්චයකාරවරුන්ගේ පහසුකම් ප්‍රමාණයක් නිල නිවාසවලට වාහන පහසුකම් වලට දීමනා හැටියට යම් ප්‍රමාණයක් ලබා දෙන්න. මොකද දැන් සමස්ත විනිසුරුවන් අපිට ඉන්නේ 400කට අඩු ප්‍රමාණයක්. දැන් මහේස්ත්‍රාත්වරුන් බඳවා ගැනීම අපිට තිබුණු අත්දැකීම තමයි මේකට අයදුම් කරන ප්‍රමාණය අඩුක් තියෙනවා.
1: වැටුප් ප්‍රමාණවත් නැහැ, පහසුකම් ප්‍රමාණවත් නැහැ වගේ දේ.
0: අන්නේ පහසුකම් ලබා දෙන්නත් ඕනේ. ඉතින් ඒ නිසා
1: සම්බන්ධ අවධානය වෙලා තිබෙනවා.
0: අවධානය යොමු කළා තිබෙනවා. අදත් අධිකරණ අමාත්‍යංශයේ පිළිබඳව
1: ජනතාව ඉදිරි අයවැයනේ සම්බන්ධයෙන්
0: ක්‍රියාමාර්ගයක් දැන් යනවා. ජනපතුම අවධානය යොමු කළා තියෙන්නේ. ඒකත් අපි ලබා දෙනවා. ඉතින් මෙන්න මේ සියලු දේවල් කරන අතරේ තමයි දැන් අධිකරණ ප්‍රමාණයත් වැඩි කරනකොට ඊළඟට අපි මේ තාක්ෂණය හඳුන්වා දෙනකොට තව අධිකරණ ශේෂ්ත්‍රයේ තනතුරු ප්‍රමාණයක් ඇති කරනකොට මහාධිකරණ විශේෂකාර ප්‍රමාණය වැඩි කරනකොට මේ ආදී හැටියට ගත්තම උපරිමාධිකරණ විශේෂකාර ප්‍රමාණය වැඩි කරනකොට අපිට ආපයක් තමයි දැන් මේ සේවාව කාර්යක්ෂම පවත්වාගෙන යන්න නම් ඉන්න විනිශ්චයකරුවන්ගේ වයස වැඩි කරන්න විශ්‍රාම වයස වැඩි කරන්න ඕන කියන එක. ඒකට තමයි ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්නේ.
1: ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ දේවල් කරගෙන එනකොට මේකත් අත්‍යවශ්‍ය වෙනවා කියන එකද?
0: ඔව් මේකත් කරගෙන එනකොට මේ මොකද දැන් අපිට උපරිමාධිකරණ වලට සහ මහාධිකරණ වලට විනිශ්චයකරවරු ගන්න වෙන්නේ අධ්‍යක්ෂීම් සහිත ශේෂ්ත්‍රයේ ඉන්න විනිශ්චයකරවරුන්ගේ. ඒතොර ඒ අයගේ විශ්‍රාම යන වයස් සීමාව තව වසර දෙකකින් වැඩි කිරීම ඇතුළෙම තමයි එයාගේ සේවාව ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අනිත් එක මිලනත් මේක දැන් ලෝකේ අලුත් දෙයක්ුත් නෙමෙයි. මොකද එක පැත්තෙන් ගත්තොත් ලෝකේ හැම රටකම වගේ උපතේදී අපේක්ෂිත ආයු කාලය වැඩි වෙලා තියෙනවා. දැන් අපේ වුණත් 1978 මේ ව්‍යවස්ථාව හදනකොට උපරිමාධිකරණ විශේෂකාරුන්ගේ වයස් සීමාව වර්ධු 63 65 කරනකොට තිබුණු උපතේදී අපේක්ෂිත ආයු කාලය නෙමෙයි දැන් තිබෙන්නේ. හරි. මම දැක්කා ළඟදී මහා බ්‍රිතාන්‍යයේ මා 2022 මාර්තු මාසෙ විතර ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවන්ගේ වයස් සීමාව වර්ධු 70 ඉඳන් 75ක් වැඩි කරලා තියෙනවා. සමහර රටවල අතර වයස් සීමාවක් එහෙම දාලානේ වර්ධු 68 70 දක්වා වැඩි කරනවා. ඒකේ තියෙන ප්‍රධාන තර්ක දෙකක් තමයි එකක් දැන් හැම රටකම උපතේදී අපේක්ෂිත ආයු කාලය වැඩි වෙලා තිබීම, දෙක මේ අධ්‍යක්ෂීම් බහුල සාමාන්‍ය උපරිමාධිකරණයට වගේ එනකොට අවුරුදු 35 40ක් විතර අධ්‍යක්ෂීම් උකහාගෙන ඉන්නේ. අන්නේ විනිශ්චයකරුවන්ගේ උපරිම සේවාවක් ලබා ගැනීම සඳහා මේ වයස් සීමාව වැඩි කළා තියෙනවා. දකුණු අප්‍රිකාව වැඩි කළා තියෙනවා, ලෝක රටවල් ගණනාවක් එහෙම වැඩි කළා තිබෙනවා. එහෙම තත්ත්වයක් ඇත්තේදී තමයි මේ සංශෝධනය ගෙන එන්නේ මේ තිබෙන අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා අත්‍තරම පළවෙනි පියවරක් හැටියට.
1: හොඳයි. දැන් මේ කාරණා මෙහෙම යද්දී එල්ල කරන චෝදනාව තමයි ඇයි නව ආණ්ඩුක ව්‍යවස්ථාවක් ගේන්න තුමේ සංශෝධනයක් ගේන්න හදිස්සි වෙලා තියෙන විපක්ෂය කරන ප්‍රධාන චෝදනාව. ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජාතික ජන බලපෑම ප්‍රතිපත්ති ප්‍රකාශය ගත්තාම 193-94 පිටවල සඳහන් වන නව ආණ්ඩුක ව්‍යවස්ථාව සංශෝධනයක් ගැන ඔබට මම ප්‍රතිපත්ති ප්‍රකාශය මතක් කරවන්න අවස්ථාවක් නැහැ. ඇයි නව ආණ්ඩුක ව්‍යවස්ථාවක් ගේන්න නැතුමේ සංශෝධනයට හදිස්සි ඇයි කියන එක ඔබෙන් විමසන්න.
0: පළවෙනි එක හැකි ඉක්මනින් මේ නඩු ප්‍රමාණය නඩු ගොඩ අඩු කරගන්නට ඕන. අධිකරණ පිළිබඳ විශ්වාස සහතික කරන්නට ඕන. එතකොට ව්‍යවස්ථා සංශෝධනයක් කියලා කියන්නේ හදිසිය කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒකට ප්‍රමාණවත් කාලයක් ජනතාවට දෙන්නට ඕන. ප්‍රමාණවත් සංවාදයක් පාර්ලිමේන්තුවේ කරන්නට ඕන. එළියේ සංවාදයක් කරන්නට ඕන. ඒ වගේම මේ එක එක විශේෂාංශ පිළිබඳව අධිකරණය පිළිබඳව වෙන්න පුළුවන්, අපි හිතමු වෙනත් මූලික අයිතිවාසිකම් ගැන වෙන්න පුළුවන්, පළාත් සභාව පිළිබඳව වෙන්න පුළුවන්. මේ හැම ශේෂ්ත්‍රයක් පිළිබඳවම විටින් විට සෑහෙන කාලයක් දීලා සාකච්ඡා කළ යුතුයි. උදාහරණයක් හැටියට දැන් මෑත කාලේ 2015 දී අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාවක් පිළිබඳව පාර්ලිමේන්තු සාකච්ඡාවක් තිබුණා. ඒකෙදි පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කළා. ඒකෙදිම සමාජිකයෝ 80 දේවතාවක් රැස් වුණා. ඒකෙදි කමිටු 6ක් හැදුවා. ඒ කමිටු අනුකම්පිත නීතිපතා රැස්වීමෙන් තමයි ක්‍රියාවලිය කරගෙන ආවේ. ඒකට සෑහෙන කාලයක් ගත වෙනවා.
1: ස්ථා මුදල් වෙන් වුණා.
0: මුදල් වෙන් වුණා, කාලෙකුත් ගත වෙනවා. ඒ නිසා දැන් කවුරු හරි කියනවද ආණ්ඩුක ව්‍යවස්ථාවක් මුළුමනින්ම වෙනස් කරලා අධිකරණයේ වෙනස්කම් කරනකම් මේ නඩු ගොඩ 111 නෙවෙයි 115,000 වෙනකම් ඔහොම යන්න ඕන කියලා. අපි ඒක විශ්වාස කරන්නේ මේ මොකද එහෙම නැත්නම් අපිට මොකක් කරන්න බෑනේ නේද? අපි මේ සමහර ප්‍රතිසංස්කරණය සිදු කරමින් ඉන්නේ. මේ මොහොතේදී ජනතාවට යම් සහනයක් ලබා දීමට ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි. හැබැයි අපිට යම් කාලයක් අරගෙන ජනතාවගේ අවශ්‍යතාවයන් හොඳින්ම සාකච්ඡාවට බඳුන් කරගෙන ව්‍යවස්ථා සංශෝධනය කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒක සංකීර්ණ ක්‍රියාවලියක්, කල්ගත වෙන ක්‍රියාවලියක්. අනිත් එක දැන්
1: ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ආකාරයට ව්‍යවස්ථා සංශෝධනයක් එනවා.
0: ඔව්, අපි ඒක කරන්න පුළුවන්. පළවෙනි
1: නව ආණ්ඩුක ව්‍යවස්ථාවුත් එනවා.
0: පළවෙනි මොහොතේ ක්‍රියාවලිය ආරම්භ කරනවා. ප්‍රශ්න තියෙන ඔබ දන්නවා දැන් අපි රටක් බාරගත්තේ ඉතාම සුව පහසු සුමට දූප ආර්ථිකයක් නොවේ. පළවෙනි අභියෝගය තිබුණේ ආර්ථික ජයග්‍රහණය කරන එක. ඒක තමයි විශාල මහන්සියක් දරමින් අවුරුදු දෙකක් ගත වෙන දැන් පෞද්ගලික ලැබෙන සැප්තැම්බර් මාස අවුරුදු දෙකක් ගත වෙන ජනප්‍රිය පත්වල අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට අරගෙන එන්නට. එතනදී අපිට තියෙන හොඳම සාධකයේ තමයි දැන් අපි දිත්වාගේ දැවැන්ත සුලිකුණාට මොන දුන ගිය අවුරුදු නොවැම්බර් මාසේ ඩොලර් බිලියන 3.4ක විතර ආපදාවක් අපිට සිදු වුණා. ඊට පස්සේ දැන් මැදපෙරදිග යුද්ධය කියන එක තවම අවසන්නේ නේද? හොමුස් අරිනවා, වහනවා, බොරතල් බර්ලක ඉහළ යනවා, පහළ යනවා. එහෙම තිබියදීත් අපි ඒ අභ්‍යන්තර සහ බාහිර කම්පනයන්ටත් ඔරොත්තු දෙන්න පුළුවන් විදිහ ආර්ථිකයක් නිර්මාණය කළා තිබෙනවා. ඒ නිසා තමයි අපිට රාජ්‍ය ආදායම වැඩි කරගෙන වියදම් කළමනාකරණය කරගෙන අයවැය පරතරය අඩු කරගෙන දැන් පළවෙනි මාස පහේ මේ අවුරුද්දේ අයවැය අපි රුපියල් බිලියන 197 පමණ අයවැය අතිරික්තයක් වාර්තා කළා තිබෙනවා. ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. අපි S&P ratings වල උඩට ගිහිලා තියෙනවා. මේ ආදී හැටියට ගත්තොත් එහෙම හැම පැත්තකින්ම ආර්ථිකයට යම් සුබදායි පණිවිඩයක් ලබා දීලා තියෙනවා. ඒතකොට ඒක තමයි ප්‍රමුඛතාවයේ බවට පත් වුණේ. අතරදී අපි ආර්ථික හදනකම් කියලා නීතිය විධානයේ සාධිපත්‍ය තහවුරු කිරීම අතර කර හිටියේ නැහැ. ඒවත් කරගෙන ආවා නේද? මත්ද්‍රව්‍ය පාතාලයට එරෙහි ඔපරේෂන්ස් දියත් කළා. ඊළඟට මේ දූෂිතන් එරෙහි විමර්ශන කරිනම් කළා. නඩු පවරන පටන් ගත්ත. මේ සියල්ල සිදු කළා. මේ එකිනෙක තමයි අපි මේ ඒවා අපි ක්‍රමානුකූලව කරමින් ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තවත් ජනතාවට ලබා දිය හැකි ව්‍යවස්ථා වේ සංශෝධනය කරන්න පැකිලෙන්නේ. ඒකට අපි හොඳ සංවාදයක් කරමු ඉස්සර.
1: දැන් නව ආණ්ඩුක ව්‍යවස්ථාවක් ගෙනෙන්න යටතේ ඔබ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විවිධ දේශ දහන් වෙනවා. දැන් ඒ අතර එල්ලගෙන චෝදනා තමයි මේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිම සදහනක් නැහැ කියලා. ඇයි මේක සදහන් නොවුනේ? අනික් කාරණේ ඇයි සදහන් නොවුන දෙයක් ක්‍රියාත්මක කරන්න මම මේක අහුවත්.
0: පළවෙනිම දේ තමයි අපි ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවන්නේ නඩු ගොඩ ගැසීමෙන් ජනතාවට වෙන පීඩාව බාධාව පිවත් කරන කටයුතු කරනවා කියලා. ඒතර මේ විශ්‍රාම යන වයස වැඩි කරන්නේ අපිට තෝරගත් එක විනිශ්චකාරවරයෙකුගේ දෙදෙනෙකුගේ විශ්‍රාම යන වයස වැඩි කරන්න නෙවෙයිනේ. 400ක් පමණ වන සමස්ත මහේස්ත්‍රාත්වරුන්ගේ සිට අග්‍රවේශකාරතුමා දක්වා සමස්ත වේශකාරුන්ගේ වයස සීමා වැඩි වෙන්නේ. එතකොට ජනවරම තිබෙන්නේ කොහොමද? මේ නඩු යුක්තිය පස්සන ක්‍රියාවලිය අධිකරණ ක්‍රියාවලිය කඩයම් කිරීමට කාර්යක්ෂම කිරීමට ඒකට අදාළව අපි ලියලා අපි නෑනේ කොහෙද ලියලා මම හිතන්නේ මේ මහා අධිකරණ ප්‍රමාණය මෙච්චර වැඩි කරනවා කියලා උපරිමාදි මේ අභියාචන අධිකරණ මෙච්චර වැඩි කරනවා කියලා එහෙම නැත්තම් ඒව ලියන්න ඕනේ නෑනේ ඒව තියෙන්නේ
1: ඔබේ අදහස මොකද්ද ප්‍රතිපත්ති ප්‍රකාශයත් තුළ අඩංගු විය යුතු ප්‍රතිපත්තිද නැත්තම් කරන අඬුවක් කරන හැමදේම අඩංගු විය යුතුද
0: හැමදේම ලියන්න බෑ අපි හරය ලියන්න ඕන කමක් තියෙනවා හරය
1: මේ ප්‍රශ්නේ ඒක සාධාරණම සමාන ඔබට මේ
0: ප්‍රතිපත්ති ඒ කියන්නේ ප්‍රතිපත්තිය තමයි වැදගත් වෙන්නේ ප්‍රතිපත්තිට අදාළ ක්‍රියාමාර්ග ප්‍රමාණයක් ලියන්න පුළුවන් නමුත් ඒ ක්‍රියාමාර්ග ඉටු කරමින් ඉන්න අතරේ ඒ ක්‍රියාමාර්ග පමණක්ම නෙවෙයි කරන්න වෙන්නේ يعني අපේ මේ ප්‍රතිපත්තියට හරයට එකගනම් ඒ මත වර්තමාන අභියෝගයන්ට අලුත් ක්‍රියාමාර්ගය එවි ඒ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තියට සහ හරයට හානියක් නොවන හැටියට එහෙම නැත්නම් අවුරුදු පහටම හරියන ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්ති ප්‍රකාශක ලියලා ඉදිරිපත් කරන්න බෑ ඉතින් අපි ආයෙත් ඉදිරිපත් කරන්නේ ආයෙදී ඒ මොහොතේ පවතින අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා වෙන ප්‍රායෝගික ක්‍රියාමාර්ග යෝජනා කරලා ඒකට මුදල් වෙන් කරනවා. නමුත් ඒ සියල්ලම අපේ හරය සහ ප්‍රතිපත්තුල අන්තර්ගතයි.
1: හොඳයි අපි විරාමයකට යන්න තවද ඊට කලින් දැන් එල්ල කරන ප්‍රධානම අනිච්චෝදනාව තමයි මේ සංශෝධනයේ ගෙන දී ආණ්ඩු කිසිම කෙනෙක්ට අහුම්කම් දෙන්නේ නැහැ. කියන කරන නීති ශ්‍රක නීති සංගමයේ කියන උන්ට අහුම්කම් දෙන්නේ නැහැ. ඊට පස්සේ අධිකරණ සේවා සංගමයේ කියන ජාත්‍යන්තර විනිසුරු සංගමයත් එකග නැහැ කියලා කියලා තියෙනවා. විවිධ පාර්ශ්ව කියන අපට අහුම්කම් දෙන්නේ නැහැ කියලා. ආණ්ඩු අහුම්කම් දෙන්නේ නැද්ද උන්ට මේ කාරණාව?
0: මම හිතන්නේ අපි තරම් අහුම්කම් දීපු ආණ්ඩුවක් තවත් නැහැ කියලා. ශ්‍රී ලංකා නීති සංගමය මේ 2016 ඒ කාලේ එහි සභාපතිනුත් තියෙන ජෙෆ් අලකරත්න මහත්මයා ජනප්‍රීති මේ නීති සංගමයේ මේ කාලේ බොහොම හොඳ ලියවිල්ලක් ලියලා ඉදිරිපත් කළා තිබෙනවා උපරමාධිකරණවල විනිශ්චයකාරුන්ගේ වයස වැඩි කිරීම සඳහා යෝජනා කළා තියෙනවා
1: මේ නීතිඥ සංගමයේ යෝජනාවක්
0: මේ ශ්‍රී ලංකා නීති සංගමයේ ශ්‍රී ලංකා නීති සංගමයේ සභාපතිවරු රැස් වෙනවා නීති සංගමයේ තියෙනවා නීති සංගමයේ මම හිතනවා සෑහෙන කාලයක් ඒගොල්ලෝ සාකච්ඡා කරලා උපදේශන අරගෙන කරපු එකක්
1: කොයි කාලෙද
0: මේක ඉදිරිපත් කළේ 2016 අප්‍රේල් 12 වෙනිදා මේක ඉදිරිපත් කළා තිබෙන්නේත් Parliamentary Committee on Constitutional Reforms ඒ කාලේ ලාල් විජයනායක මහතාගේ සභාපතිත්වයෙන් ව්‍යවස්ථා සංශෝධනය සඳහා මහජනතා විමසන කමිටුවක් තිබුණා. අනේ කමිටුවට ඉදිරිපත් කරන 2016 දී මම හිතන්නේ 2016 දී ඉදිරිපත් කරන්නේ උන් සෑහෙන කාලයක් තිස්සේ සාකච්ඡා කරපු එකක් කියනවා.
1: දශකයකට කලින්.
0: ඔව්. එතනදී මම කියන්නම්. එතකොට උන් කියනවා මේ උපරිමාධිකරණවල විශකරුගේ වයස වැඩි කරන්න ඕන කියලා එපමණක් නෙමෙයි. ඔවුන් ඉදිරිපත් කරන යෝජනාවක් මේ ඔවුන් එතන කියන්නම් අග්‍රවිශකාරතුමාගේ සහ අභ්‍යාචනාධිකරණයේ සභාපතිවරයාගේ දුර කාලය අවුරුදු 6කට සීමා කරන්න ඕන කියලා. අපි මේ ව්‍යවස්ථා සංශෝධන එකතු කරනවා. එකතු කරලා තියෙනවා අග්‍රවිශකාරතුමාගේ වයස මේ දුර කාලය අවුරුදු 6කට සීමා කරන්න ඕන කියලා. කලින් එළබෙන එක එක්ක අවුරුදු 67 එහෙම නැත්නම් අවුරුදු 6 සම්පූර්ණ කිරීම ඒකත් අපි ඉදිරිපත් කළ දෙන නිසා මේ තමයි නීති සංගමයේ අදහස
1: ඔබතුමාලත් ඒ දුර කාලයේ සීමා කරන එක කරනවා
0: ඔව්
1: අසරායක ඒක මේ ප්‍රශ්නේ යොමු කරේ දැන් ආණ්ඩුවට එලකන චෝදනා තමයි අග විනිසුරවරයා වෙනුවෙන් මේ සංශෝධනය ගෙන යනවා කියන එක
0: ඔව් නෑ ඕකේ තියෙන්නේ මම හිතන්නේ ඔක කියන අය තමයි අග විනිසුරතුමාම ඉලක්ක කරගෙන ওই තර්ක සකස් කරන්නේ අපිට එහෙම එකක් නෑ නමුත් මේ අගවිසුරුවා නෙමේ කවුරු ආවත් තම දුර කාලේ දැරීමේදී අපි හිතමු අවුරුදු 58 කෙනෙක් අග්‍රවිශකාර දුරේ පත් වුණොත් එතකොට අවුරුදු 64 වෙනකොට විශ්‍රාම යන්න ඕන ඊට පහව පත් වුණොත් අවුරුදු 60 කින් විතර පත් වුණොත් තමයි අවුරුදු 64 කින් ඉන්න පුළුවන්කම ලැබෙන්නේ ඒකත් හොඳයි මොකද එතකොට දීර්ඝ කාලයක් තිස්සේ එක්කෙනෙක් අග්‍රවිශකාර දුරේ රැඳී සිටීම සීමා වෙනද මේවා විනිස් මේ නීතිඥ ප්‍රජාව තුල සාකච්ඡා වෙලා යෝජනා කරපු දේවල් මම ඔබට තව එකක් කියන්නම් මේ ඒ කාලේදී අර අලුත් ව්‍යවස්ථා සකසීම සඳහා හදපු අනු කමිටුවක් තිබුණා ඒ කියන්නේ ප්‍රධාන කමිටුව අමතරව ඒක අනු කමිටුවක් තිබුණා ඒ අනු කමිටුවෙත් ඒ අධිකරණය පිළිබඳ අනු කමිටුවේ සභාපති ධුරය දැරුවේ රෞෆ් හකිම් මැතිතුමයි තව හිටපු අධිකරණ මැතිවරයෙක් ඒකේ මමත් හිටිය සමාජික හැටියට ඒ කාලේ ඒකෙත් යෝජනා කරලා තිබෙනවා මේකෙත් තියෙන පළාත්බද අභියාචන අධිකරණය ස්ථාපිත කරන්න ඕනේ කියලා අපි ඒක කරනවා ඊට අමතරව මේ තියෙන සියලුම ප්‍රමාදිකරණ විනිශ්චකාරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස වැඩි කරන්න ඕන කියන එක. ඉතින් ඒ විතරක් නෙමෙයි විනිශ්චකාරතුමාන්ලගෙන් ඔය අනෙක් සේවාවන් ගැනීමේදී අවුරුදු 70 දක්වා සේව කරන්න පුළුවන් හැටියට සකස් කරන ඕන කියලා තියෙනවා. මේක ඇවිල්ලා අධිකරණ පද්ධතියේ නීතිඥ ප්‍රජාව තුල කාලයක් තිස්සේ වෙච්ච සාකච්ඡාවක්.
1: මේ කලින් අපි යෝජනා සැරකිලිට ගත්තද මේවට?
0: ඒවත් අරගෙන තියෙනවා.
1: වසර 6ම ගත්තා මෙතන.
0: වසර 6 එක ගත්තා අපි. ඒවත් සැරකිලිට අරගෙන තියෙනවා. සහ අතරම මිලනාත් දැන් 2020 20 වෙනි සංශෝධනයේ ගේන කාලේ ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරුන් ප්‍රමාණය 11 ඉඳන් 17 වෙනකම්. අභියාචනාධිකරණ 12 ඉඳන් 20 දක්වා වැඩි කරනකොට මේ වයස් සීමා වැඩි කළ යුතුව තිබුණා. එහෙම නැත්නම් ඒක සම්පූර්ණ පුරවන්න ගියා නම් එහෙම ඒ කාලෙත් අපිට මේ අර්බුදේ පැනනගිනවා. හරි. අතන මේක ඒ කියන්නේ විනිශ්චකාරවරු ප්‍රමාණය ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ කාලේ වැඩි කරනකොටම වයස් සීමාවත් වැඩි කළ යුතු තිබුණා. ඉතින් ඔන්න ඔය මේ කාලයක් තිස්සේ ඒ ප්‍රජාව තුළ සාකච්ඡා වෙමින් පවතුණු දෙයක් සහ වර්තමානයේ දැඩි අවශ්‍යතාවයක් තමයි මේ ඉටු කරමින් ඉන්නේ. සම මේක තීරුම් ගන්න ඕනකම තියෙන්නේ මේ අධිකරණ පද්ධතියේ විශ්වාසනීයත්වය නඩුගොඩ ගැහිම අඩු කිරීම ආදී ජනතාවට සහනයක් සැලසීම සඳහා අපි කරන එකම දේ විනිසුරුවන්ගේ විශ්‍රාමයස වැඩි කරන එක නොවේ. ඒකට බඳවා ගැනීම, පුරප්පාඩු පිරවීම, අධිකන සංඛ්‍යාව වැඩි කිරීම, ඩිජිටලයිසේෂන්, පනත් සංශෝධන, රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම, බන්ධනාගාරවල බඳවා ගැනීම සහ මේ පහසුකම් වැඩි කිරීම, විනිශ්චකාරුන්ගේ අනෙක් පහසුකම් වැඩි කිරීම, පුහුණුව, ධාරිතා සංවර්ධනය මේ ආදී සියලුම සිදුවීම් ක්‍රියාදාමයන් ගණනාවක් මත තමයි එක කරුණක් හැටියට මේ විශ්‍රාම වයස වැඩි කිරීමලත් අපි සංශෝධනයක් ගෙන එක. හැබැයි අනිත් දේවල් ගොඩනැගිල්ලක් හදන්න, වෙන පහසුකම් දෙන්න, බඳවා ගන්න, වෙන බඳවා ගැනීම කරන්නට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නැහැ. හැබැයි ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි අපිට එකක් අධිකරණයේ උපරිමාදිකන විශ්වකාර ප්‍රමාණය වැඩි කරන්න. සමහර විට අපි එනකොට තිබුණ ශ්‍රේෂ්ඨාධිකරණයේ 11ක් නම් අපිටත් සමහරට මේ වෙලාවේදී වැඩි කරන්නට අවශ්‍යතාවය තිබෙන්න පුළුවන්. මේක 10ක් දක්වා වෙන්න කොට තිබ්බනම් ඉතින් සම මේකේ තියෙන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න ඕන කම තිබෙන්නේ මෙන්න මේ උපරිමාදිකරණයේ විනිශ්චකාරුන්ගේ සංඛ්‍යාව වැඩි කරගන්න, තනි පැත්තේ විශ්‍රාමශ වැඩි කරගන්න. ඒක තමයි ව්‍යවස්ථා සංශෝධනය. අනෙක් සියලුම කරුණු අපි සමහර ඒවා මුදල අමාත්‍යාංශයෙන් සාකච්ඡා කරලා තියෙනවා, සමහර ඒවා අධිකරණ අමාත්‍යාංශයෙන් කරලා තියෙනවා. ඒ සමස්ත ක්‍රියාවලියක් ඇතුලේ තමයි මේ විශ්‍රාම වෙන වයස කියන එක තියෙන්නේ.
1: හොඳයි, අපි පළමු විරාමයට යමු. මන්ට සුදානවන්නේ අද දවසේදී ඔන්න පොලිටික්ස් සමග සාකච්ඡාවට එක්වන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සහ අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ ගැන තමයි අද අපි සාකච්ඡා කරමින් සිටින්නේ. රදී සිරින්න ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් සමග ඉති විරාමයකින් අනතුරුව ජලිත් හමුවෙමු.

0: එන්න මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රටපුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. ධනංජය සිරිවර්ධන අධ්‍යක්ෂණයක් තාපයෙන් පැනලා.
1: ඇත්තටම මොකද්ද මේ තාපයෙන් පැනලා නටන හදපු නාටකම?
2: මට ඇත්තට මේක මතක් වෙද්දිත් හරිම බයයි.
3: ඇයි බයට තාප්පෙන් පෙන්නේ? ඊයේ මුළු රෑම මෙතනද හිටියේ?
2: අනේ නෑ, මම මේ දැන් පෙන්නේ.
4: එකපාර මම දන්නේ ඔපේ වාහනයක් ඇවිල්ලා මංගාවින් නතර කරා.
2: මල්ලි කොහෙටද යන්නේ? මං ගෙදර යන්නේ. ඇයි
0: ලකඩ රේඩියෝ ITA.

0: විරාමෙන් අනතුරු බැලිත් එක් වන්නේ ඔන් එයා පොලිටික්ස් සමග දවසේදී අප කතා බහ කරමින් සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණ ගැන. ඉතින් දවසේදී සාකච්ඡාවට එක් වන්නේ ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙක් වගේම සෞඛ්‍ය ආචාර මාධ්‍ය අමාත්‍ය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වන වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා. අප කතා බහ කරේ සිටිතැනටම ආවොත් නැමත අගවිනි සුරයි දුර කාලය වසර 6කට සීමා වෙනවා කියලා ඔබතුමා සඳහන් කරා. හැබැයි එලකන චෝදනාව අගවිනි සුරවර ආරක්ෂා කරගෙන වෙනුවෙන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයට ලැබ සිටිනවා. ඒ වගේම ඒ හා සමාන එලකන චෝදනාවක් තමයි දැක පාර්ලිමේන්තුවේදීත් මේ කතාවම ගිහුව දෙසැම්බර් වලින් පස්සේ පුළුවන් නම් මේක ගේන්න අගවිනි සුරයා විශ්‍රාම යනවා. දෙසැම්බර් වලින් පස්සුව මේක පුළුවන් නම් ගේන්න මේ අගවිනි සුරව ආරක්ෂා කිරීම වෙනුවෙන් තමයි මේ ආණ්ඩුව මේකට ලැබ සිටින්නේ කියලා මොකක්ද දෙන්න දෙන්න පිළිතුර.
1: ඇත්තටම මේ ව්‍යවස්ථා සංශෝධනයට නැත්නම් මේ අධිකරණය කරන මේ ප්‍රතිසංස්කරණ වලට එරෙහි කණ්ඩායමේ ඔළුවේ තියෙන එක තමයි ඕක. ඒ කියන්නේ ඒගොල්ලෝ විරුද්ධ මට පේන හැටියට අගුණ සුසුපාට. එහෙම නෝ කියන්න හදන ඒගොල්ලෝ. ඒ කියන්නේ දෙසැම්බර් මාසෙන් පස්සේද නැත්නම් ඒගොල්ලෝ මතයක් හදන්න උත්සාහ කරමින් ඉන්න අගුණ සුසුපාට.
0: අනික ගානේ අගවිනිසුරට ඇයි එච්චර බියක් දක්වන්නේ කියන එක අමතර ප්‍රශ්නයක් විතර හැම.
1: ඒක තමයි ප්‍රශ්නේ. ඒක ඉතින්
0: ලක් පේනන්නට තියෙනවා බොහෝ වෙලක්.
1: අපි මෙහෙම හිතමුකෝ කවුරු හරි කියනවනම් මිනිස්සු මේ මිනිසුතුමන්ලාගේ වයස අවුරුදු 2න් වැඩි කරාම අධිකරණයේ ස්වාධීනත්වයට බාධා වෙනවා කියලා. එහෙනම් ඒ කියන අය නීති සංගමේ සභාපතිතුමා හරි වෙන මන්ත්‍රීවරු හරි දේශපාලඥයෝ හරි කවුරු හරි කියන්න ඕන මෙන්න මේ අහවල් විනිශ්චයකාරතුමා දැන් අභියාචන අධිකරණයේ අවුරුදු 63 දක්වා වැඩ කරමින් ඉන්නවා. එයාට මෙන්න මේ විෂමාචාරය තියෙනවා. නැත්නම් ශ්‍රේෂ්ඨ අධිකරණයේ අවුරුදු 65 දක්වා මේ වැඩ කරමින් ඉන්න මේ අහවල් විනිශ්චයකාරතුමාට මෙන්න මේ විෂමාචාර චෝදනාව තියෙනවා. ඔහු අකාර්යක්ෂමයි කියලා කවුරු හරි කියන්න එපේ. ඒ කියන්නේ අමිනා දැන් 63 වෙනකන් ස්වාධීනව කාර්යක්ෂම වැඩ කරලා ඉතිරි අවුරුද්දක අකාර්යක්ෂම වෙනවා කියන්නේ නෑනේ. ස්වාධීනත නැති වෙන්නේ නැහැ නේ. 65 වෙනකන් ස්වාධීන වැඩ කළා 65 දවසක් ගියාට පස්සේ ස්වාධීන වෙනවා කියලා එකක් නැහැ නේද? එතකොට ඉන්සයි චෝදනාව කිසිම හරයක් නේද? අපිටත් ඔය ඒ කියන එකෙන් අධිකරණයේ ස්වාධීනත්වයේ නැති වෙන්නේ කොහොමද? මිනිස්කාරුන්ගේ වයස අවුරුදු දෙකකින් විශ්‍රාමනවස වැඩි කිරීම ඇතුලේ කියන එක ඒගොල්ලන්ගේ පැත්තෙන් පැහැදිලි කරන්නේත් නැහැ. ඒගොල්ලෝ අගවිනිසුතුමාගේ චෝදනාවල කරනවා නම් හොඳම දේ තමයි ඒගොල්ලන්ට එක්ක පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරන්නත් පුළුවන් සමහරලාවට නේද? එහෙනම් කියන්න මෙන්න මේ විෂමාචාර තියෙනවා. මෙන්න මේ අක්‍රමිකතා තියෙනවා. මෙන්න මේ දූෂණ තියෙනවා. මෙන්න මෙතෙන්දි මේ රජයේ පක්ෂපාතීව
0: පාර්ලිමේන්තුවේද කියන්න පුළුවන්.
1: දැන් කොහේද ඉතින් කමනේ කියන්න එපේ. දැන් හා
0: එළිය කිව්වත් අනිවාර්යෙන් අධිකරණයට අපහාස කිරීමක් කරනවා කියන්නේ පාර්ලිමේන්තුවේද කියන්න පුළුවන්.
1: නෑ ඕක ඉතින්
0: ඔබත්
1: කොහෙන් හරි කියනවා අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ
0: ඔබේ අභියෝගයේද?
1: ඔව් අභියෝගයක්. අභියෝගයක්. ඒගොල්ලෝ කියනවා නම් අගවිසුමා වෙන්න පුළුවන්, සුප්‍රීම කෝට්ටේ වෙන විෂකාරවරයෙක් වෙන්න පුළුවන්, අපීල් කෝට්ටේ වෙන විෂකාරවරයෙක් වෙන්න පුළුවන්, මහේස්ත්‍රාත්වරයෙක් වෙන්න පුළුවන්. අපි දැන් සමස්තයක් හැටියට මේ සමස්ත විනිසුරුවරුන්ගේ විශ්‍රාමනස වැඩි කරන්න හදනකොට අපිට තේරුම් ගන්න බැරි කොතනින්ද දැන් ඉන්න අවුරුදු 60න් 61න් 62න් 65න් 63න් 65න් ස්වාධීනව ඉඳලා විශ්‍රාමනස අවුරුදු දෙකක් කරපු ගමන් කොහෙද ස්වාධීනත්වය නැති වෙන්නේ කියන එක ගැන කියන්න. සමස්තයට කියන්න බැරි නම් මෙන්න අහවල් පුද්ගලයා ගැන කියලා කියන්න පුළුවන් ඒගොල්ලන්ට. ඉතින් මම දන්න තාම අපි යක් ඇහුවේ නැහැ. අපිට දැනගන්න තියෙන ප්‍රශ්න තමයි ඒක. පුදු අපි බොහොම සද්භාවයෙන් මේක කරනවා. ඒක කලින් මෙහෙම නෙමෙයි සිද්ධ වුනේ. කලින් ව්‍යවස්ථා සංශෝධන ගේන්නේ තනි පුද්ගලියක් කරගෙන. අද කවුරු හරි හිතනවා නම් එහෙම මේ ආණ්ඩුවට ඌමනා කෙනෙක් අග්‍රවිෂකාර පුටුවේ වැඩි කරගන්න ඕන වගේ දේවල් කියලා. මේ ව්‍යවස්ථා සංශෝධන මොකක්ද උන්නේ? මේ ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන වලින්ම ජනාපතිතුමාට
0: පුළුවන් 21 වගේ මෙහි තනි පුද්ගලයෙක් කියලා කියන්නේ නැහැ.
1: කිසිසේත්ම ඇති. මොකද අපි මේ මහේස්ත්‍රාත්වරු දක්වා හැමදෙනාගේම මේ විශ්‍රාමයස වැඩි කරන්නේ. ඒ විතරක් නෙමෙයිනේ. අගවිනිසුරුමාගේ ඕන අග්‍රවිෂකාරවරයෙක්ගේ දුර කාලය අවුරුදු 6කට සීමා කරනවානේ. මහා අධිකරණ ගන්න වැඩි කරනවානේ. අභියාචන අධිකරණ ගන්න අපි වැඩි කරනවානේ. ඔක්කොත් අපි කරනවා. කරලා මම කිව්වේ අර සමස්තය කරමින් නැතර ඉවත් කරනවා.
0: 22 කියන්නේ සමස්තයක් වෙනුයි.
1: 22 කියන්නේ සමස්තයම සමස්තයක් කරන අතරේ හැමදෙනා වෙනුවෙන් තමයි කියන්නේ. ව්‍යවස්ථා සංශෝධනයේ උපරිමාධිකරණයට අධිකරණ සේවා පන සංශෝධනය වෙන්නේ ඉතුරු අධිකරණ වලට. එතන මම කියන්න හැදුවේ දැන් අපි රට ඉතිහාසයේ තියෙන පූර්ව දර්ශයන් අනුව ගත්තොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න විනිශ්චයකාරවරයෙක්ම අගවිනිසුරු කරන්න ඕන කියලා නියමයක් නේ. හරිද? ඒක වෙලාවක මහාන් පීරිස් මහත්මයා අගවිනිසුරු කරන්නේ එතුමා කොහෙද හිටියේ? එතුමා පුද්ගලික බැංකුවක සභාපති ධුරයේ හිටියේ. එතකොට එතුමා
0: අගවිනිසුරු එළවලා
1: කැබිනට් කැබිනට් මණ්ඩලයේ නීති උපදේශක වෙලා හිටියේ. එහෙම කෙනෙක් ගිහලා අගවිනිසුරු කළා. හරි. ඒකට එහෙම يعني අපිට අවශ්‍ය නම් ආණ්ඩුවට පක්ෂපාතී කෙනෙක් පත් කරගන්න කියන දේවල් මේ ව්‍යවස්ථාවේ උනන් තියෙනවා. අපිව කරන්නේ අපිට ඕනේ ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවගේ විශ්වාසය අධිකරණ පද්ධතියට වැඩි වෙනන්දමට
0: ඒ කණ්ඩායමෙම හිටපු අය ඔබට චෝදනා කරනවා, බයාණ්ඩුට චෝදනා කරනවා මේක ව්‍යවස්ථා විරෝධී දෙයක් කියලා. මොකක්ද හිතෙන්නේ?
1: ඔනකරට අධිකරණ යන්න පුළුවන්නේ. දැන් අපි කැබිනට් මණ්ඩලයේ සම්මත කළා, අත ගැසට් කරනවා. ගැසට් කරලා පස්සේදී දවස් හතකින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ මේක පවත්වනවා. එහෙම ගියාම අධිකරණයට යන සති දෙකක් ලැබෙනවා. ඕන කෙනෙකුට ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්නත් පුළුවන්. ගිහිල්ලා මේක අභියෝගයට ලක් කරන්න පුළුවන්. ඉතින් මගේ දැනුම මේ හැටියට දැන් සමහරවම දැක් කියනවා මේක ඔන්න මුලින්ම කිව්වා මේක අහන්න ශ්‍රේෂ්ඨ අධිකරණේ කිසිදු විනිශ්චයකරුවෙකුට අයිතියක් නැහැ කිව්වා.
0: මටන්ට එන්නේ ප්‍රශ්නේ මේක අයිතියක් නැහැ, අනිවාර්යෙන් ජනමත විචාරණයකට යා යුතුයි කියලා අදහස් පළවනවා.
1: මට විද්‍යාඥයෙක්
0: මට චෝදනා ඇල්ලලා ජනමත විචාරණ කාර්යම කීප සම්බන්ධයෙන්
1: ජනමත අධිනියකට යන්න වෙන්නේත් ශ්‍රේෂ්ඨ අධිකරණේ කිව්වොත්. ශ්‍රේෂ්ඨ අධිකරණේ තමයි තීන්දුව කරන්නේ. දැන් මේක නීති සංශෝධනයක්. නීති සංශෝධනය කරන්නේ පාර්ලිමේන්තුව. ඒතර පාර්ලිමේන්තුව සංශෝධනය කරන නීතියක් එය කළ හැක්කේ පාර්ලිමේන්තුවේ 3/2 බලයෙන් පමණක්ද 3/2 අමතරව ජනමත්ඡාණ්ඩක යා යුතුද කියන එක තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළ යුතු වන්නේ ව්‍යවස්ථාවට අනුකූලව. සර් සමහර කියන්න හදනවා දැන් මේක අහන්න අයිතියක් නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයට වගේ දේවල්. මේකෙන් අහන්න යන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ කටයුතු, කියන්නේ ඒගොල්ලන්ගේ කාර්යසාධනය පිළිබඳව. මේ විශ්‍රාම යන වයස අවුරුදු දෙකක් කරන එක හොඳයිද නැද්ද, ඒකෙන් මොකද වෙන්නේ වගේ දේවල් නෙමෙයි. මෙය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහන්නේ අනිත් පනත් වගේ, අනිත් ව්‍යවස්ථා සංශෝධන වගේ. මේ අහන්න යන්නේ ව්‍යවස්ථාවේ, දැන් අපි සම්මත කරගෙන තියෙන ව්‍යවස්ථාවේ, අනුගමනය කරන ව්‍යවස්ථාවේ තිබෙන වගන්ති ප්‍රකාරව මේ නීති සංශෝධනය පාර්ලිමේන්තුවට තනියම කරන්න පුළුවන්ද, ජනමචාරණ යා යුතුද කියන එක. ඉතින් ජනමචාරණයක් කියන කාරණාවේදී පැහැදිලිව සඳහන් වෙන ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ අවස්තුන වගන්තියේ ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකට තුඩු දෙන වගන්ති මොනවද කියන එක. එහි තියෙනවා මෙන්න මේ ව්‍යවස්ථා. නැත්නම් අපි වගන්ති කියලා සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් ජනමත විචාරණයට තුඩු දෙන වගන් තමයි 1, 2, 3, 6, 7, 8, 9, 10, 11, 32, 62, 83. ඔන්න ඔය කියන වගන්ති 12 තමයි ජනවිචාරණයකට තුඩු දෙන්නේ. හැබැයි මේ වෙනකොටත් මේ පිළිබඳව කවුද නීතිපතිවරයා දැනුම් දීලා තියෙනවා මේ වස්ස සංශෝධන සහ පනත් සංශෝධනය එහෙම ගැටලුවක් නැහැ කියලා. ඒක ඕන කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. ගිහිල්ලා ඉල්ලන්න පුළුවන් ඒගොල්ලන්ට මේක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලන්න 3/2 පාර්ලිමේන්තු ප්‍රමාණවත් නැහැ. ජනමත්ඡාණ්ඩක යන්න ඕන කියලා. එතකොට ඒ කියනකොට මම අද පාර්ලිමේන්තුවේ මහගෙන නීතිඥවරයෙක්ම වෙච්ච විපක්ෂ මන්ත්‍රීවරයෙක් කියනවා සමහරු කිව්වා මේක කිසි විනිශ්චයකාරයෙකුට බෑ කියලා. එතකොට දැන් අජිත් පෙරවහරි උදයගම්මන් පිල්ලහරි වාඩි කරන්න බෑනේ සුප්‍රීම කෝට් එක මේක අහන්න.
0: මේ ඉනස්ථා වර්ත නිරූපණය කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණය.
1: ශ්‍රේෂ්ඨාධිකරණය තමයි. ඊට පස්සේ ඒ එනම් කියනවා ඒ මුළු බෙන්ච් එකම අහන්න ඕනේ කියලා. ඒක තීන්දුව කරනවා අග්‍ර විශ්වකර්තුම ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විශ්වකාරවරු. ඒක මේ අපිට අයිති වැඩක් නෙමෙයි. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වහම පාර්ලිමේන්තුවට මේක මොකද්ද කරන්න ඕනේ කියලා අනුකට කරනවා. ඉතින් අපිට පේන්නේ මේ බැලුව බැලමටම එහෙම ජනමත්ඡාණයකට ඕන වෙන වෙලාවට යන්න බෑ. ඒක ව්‍යවස්ථාවේ ලියලා තියෙනවා. ජනමත්ඡාණයකට යා යුතු වගන්ති මොනවද කියලා. අනිත් එක දැන් අමලත් මෙහෙම කල්පනා කරන 78 මේ ව්‍යවස්ථාව ලිව්වේ කවුද? නීති විශාරද, ව්‍යවස්ථා විශාරද? ඒ අය ලියනකොට එයා කල්පනා කරා නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යාචනාධිකරණයේ විනිශ්චකාර දුර ප්‍රමාණය සහ විශ්‍රාම යන වයස පිළිබඳ වගන්තිය යම්කිසි ආකාරයක සංශෝධනය කිරීමේදී ඒ ජනමචාර ලක් කළ යුතුයි කියලා. එහෙනම් අර ජනමචාරණ තුරු දෙන වගන්ති අතරට එකක් දාන්න තිබුණා. එහෙම දාලා නැහනේ. දැන් 20 වෙනි සංශෝධනය එනකොට විනිශ්චකාර මේ උප්‍රමාදික විනිශ්චකාරරුංග ප්‍රමාණය වැඩි කරන්න ජනමචාරණක් ආවේ නැහැ. නිසා ඒක තියෙනවා අපේ රටේ අධ්‍යක්ෂකම් තිබෙනවා මේ ව්‍යවස්ථා සංශෝධනය යා හැකි මොනවද කියන එක. ඉතින් ඒක තර්ක ඇවිල්ලා කියනවා. ඒ සමහර වෙලාවට තර්ක ඉදිරිපත් කරනවා. මට මතකයි අදින 52 ආණ්ඩුව හදපු වෙලාවේ රනිල් වික්‍රමසිංහ අයින් කළ මහින්ද රාජපක්ෂ අගමැති කරේ දින 52. ඒකෙදිත් ඔය ගම්ම පිළෝගේ කට්ටිය එක එක නීති තර්ක දැම්මා. 33/2 ඇය කිව්වා, 71 කිව්වා මේකෙන් ජනාධිපති ඕන වෙලාවක පාර්ලිමේන්තු විසුරන්න පුළුවන් කියලා තමයි කී කියා හිටියේ. මට මතකනවා. ඉතින් දැන් ඒ කණ්ඩායම තමයි මේකෙන් කියන්නේ මේ තීතරක වලින් ජනමචාරණයක් ගැන අපි බලමු ඉතින් තව මාස 36ක් විතර යනකොට ඔය තීන්දුව දැනගන්න පුළුවන්.
0: යන්න වුණොත් ආණ්ඩුව සූදානම්ද?
1: අනිවා ඉතින් මේ
0: ජනතාව ආණ්ඩුව එක කියලා විශ්වාස කරනවාද?
1: මේ සංශෝධනයට ජනතාව ඉහළින්ම අනුමැතිය ලබා දෙනවා. තේරෝ අනිවාර් ඔබ නිකම් බලන්නකො මේ ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණයේ ප්‍රසංස්කරණය පිළිබඳ ජනතාවගේ ප්‍රතිචාරය මොකද්ද කියලා. ඔබ මාධ්‍ය ආයතනයක
0: ඔබට ලැබෙන ජනතා ප්‍රතිචාරය මොකද්ද? ඔබට
1: සමාජ මාධ්‍ය වල බලන්න අපිට ලැබෙන ජනතා ප්‍රතිචාරය ගත්තට පස්සේදී මේක ඉහළම ජනතාව පිළිගන්නවා. ඇයි? දැන් තමන්ගේ එක පැත්තකින් තමන් පීඩාවේ දින නඩු ගොඩ අඩු කරගන්න ඕන. මම ඊ මල්ලතු මහනායක හඳුර හම්බෙන්න ලාවේ ගියාම උන්වහන්සේත් කිව්වා උන්වහන්සේටත් බලපා සම්බන්ධ ධර්ම කරපු පන්සලක මොකක් නඩුවක් දාන්න ඔවුන් 20ක් විතර දෙනවා කියලා කිව්වා. ඉතින් අපි දන්න ඉතිහාසය අවුරුදු 10 15 20 දන්න අපේ ඥාති කොච්චර ඉන්නවද? අපේ හේතුතුන් කොච්චර ඉන්නවද? ගම්මල කොච්චර ඉන්නවද? නඩු හැමදාම. හරි. මේ ඒ ජනතාවට මේකෙන් පහසුවක් සැලසෙනවා. අනිත් පැත්තෙන් අධිකරණ පද්ධතිය කාර්යක්ෂම සහ වේගවත් කිරීම තුළ ජනතාව බලාපොරොත්තු වෙන තවත් යුක්තියක් ඉටු වෙනවනේ. ඒ තමයි මේ අපරාධ කරන දඬුවම් ලබා දීම. දැන් මේ දේශපාලන බලය රාජ්‍ය බලය පාවිච්චි කරලා මේ රටේ අපරාධ කරපු මිනී මරපු කප්පම් ගත්ත මද්රවජාව ආරං කරපු මේ කළු සල්ලි වලින් කෝටි ප්‍රකෝටිපති වෙච්ච අයට එරෙහිව නීති ක්‍රියාත්මක කරන්න ඕනේ නැද්ද? මේ ආදි දේවල් ක්‍රියාත්මක කරන්න මේ නඩු කටයුතු වේගවත් කරන්න ඕනේ. අපි දැන් මහා ත්‍රිපුද්ගල මහාධිකරණ දැම්මා. අලුත් මහාධිකරණ 7ක් කොළඹ දාලා තියෙන ඔය ඇමතිතුරුගේ බංගලා පාවිච්චි කරලා තියෙන මේ අලුත් මහාධිකරණ පටන් ගන්න. ඒ වේවැදී නඩු කටයුතු වේගෙන් සිදු වෙනවා. දැන් අර ඒ කාලෙදී විසික් කරපු නඩු දැන් යලි ගොනු වෙනවා. ඔබ දැක්කනම් එහෙම අල්ලස් කොමිසමේ කොමසාරිස්ලාගේ අස්සන් නැහැ කියලා විසික් කරපු නඩු 7ක් ජොන්සන් මහතු ඇමතිතුරට එරෙහිව හිටපු ඇමතිතුරට එරෙහිව ගොනු වෙලා තියෙනවා. ඒ කාලේ එක එක දේවල් පාවිච්චි කරලා විසික් කරගත්ත නඩු යලි ගොනු වෙනවා. ජනතාවට අවශ්‍ය මේ යුක්තිය ඉටු කරගන්න. ඒ නිසා අපිට පේනවා ජනතාව මේකෙදි ඉන්නේ තමන්ගේ නඩු වේගවත් කරගන්න පමණක් නෙවෙයි මේ රටට බලපාපු අපරාධ නඩු දූෂිතයන්ට එරෙහි නඩු ඉක්මන් කරගන්න ජනතාව බලාපොරොත්තුවක්
0: තියෙනවා. විපක්ෂයේ මර්ධනය කරන්න ආණ්ඩුව කටයුතු කරනවා කියලා කිව්වොත් මේ තුලින් එහෙමත් චෝදනාවක් එල්ල වෙන මොකද්ද පිටත?
1: කොහොමද කරන්නේ?
0: එහෙනම් කියන්නේ තමයි. ඈ? ඔවුන්ගේ චෝදනාව විපක්ෂයේ චෝදනාව.
1: ඔව්. නෑ ඒගොල්ලෝ කියන්න ඕන එහෙමනම් අහවල නිෂ්කර්තුමා ලව්වා තමයි ආණ්ඩුව මේ නඩු තියුන දෙන්න හදන්නේ කියලා. එහෙම වෙලා කිව්වොත් ඒකට උත්තර දෙන්න පුළුවන්.
0: හොඳයි. ඔබතුම සඳහන් කළා මහානායක හිමිවරුන් බහැදුවා කියලා චෝදනාවක් මේ සමාජ මාධ්‍යවල විවිධ පළ වෙනවා. ඒ පළ වෙන අතරේ මහානායක හිමිවරුන් මීට විරුද්ධ වුණා කියලා විවිධ අදහස් පළ වුණා කියලා විවිධ අදහස් පළ වෙනවා. මොකක්ද ඇත්තටම මොනේ මහානායක හිමිවරු මීට විරුද්ධද?
1: අපි ඇත්තටම මමත්
0: අද දවසේ මම හිතන්නේ අමරකොට මහානායක
1: ඊයේ උදේම අස්කිරිසා මල්ලතු මහානායක හඳුන මොන ගහන මොකද ඒ කියන්නේ අපිට මීට කලින් මුණ ගැහෙන්න හැකියාවක් නැත්‍යමිනලා දැන් මේ විවස්ස සංශෝධනයක් අපිට අදහසක් තිබුණා. අපි ඒක කෙටුම්පත් කළා කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරන කලින් තමයි මහානායක හඳුන හන්සලා මුණ ගැහුණේ. ඊයේ දාලල ද්‍රාමණ්‍ය මහානිකායේ මහානායක හඳුන මුණ ගැහුණා. අද අමරපුර නිකායේ අපේ නායක හඳුන මුණ ගැහුණා. ඉතින් උන්වහන්සේට කරුණු පැහැදිලි කළා. නීතිපති අපි කරුණු කිව්වා මෙහෙමයි අපි අධිකරණ පද්ධතියේ කරගෙන ප්‍රතිසංස්කරණය බන්ධනාගාරය කරන්නේ මොනවද නීතිපති පාර්ශ්වෙන්ද කරන්නේ රස පරීක්ෂා පාර්ශ්වෙන්ද කරන්නේ මොනවද කියලා සියල්ල කිව්වා. ඒ කියන අතරේදී අතරම උන්වහන්සේලාට අදහසක් තිබුණා ඔබ මගෙන් දීගී තියෙන ප්‍රශ්නය වගේ අර මේක තනි පුද්ගලික ඉලක්ක කරගත්ත සංශෝධනයක්ද කියලා. අපි බොහොම පැහැදිලිව කිව්වා පෙන්ලා දුන්නා මේකයි අපි කරන්න යන්නේ කියලා. උන්වහන්සේලා පිළිගත්ත ඉතින් ජනතාවට සුගතියක් වෙනවා නම් නඩු අඩු වෙනවා නම් යුක්තිය සාධාරණ ඉට වෙනවා ඉෂ්ට වෙනවා නම් උන්වහන්සේලා කිසි විරුද්ධත්වයක් නැතිව ප්‍රකාශන පත් කළා. අද අමරපුර මහනිකායේ නායක හඳුරු කිව්ව ඒ කතාවම තමයි ජනතාවගේ සුභසිද්ධිය වෙනවා නම් අපි ඒකට විරුද්ධ වෙන්න උවමනාවක් නැහැ කියලා. ඉතින් අර තිබුණ එකම යම් කිසියක අනවබෝධය තමයි නැත්නම් ඒ පිළිබඳ උන්වහන්සේලාට හරිම තොරතුරු ගලාගෙන ඉහිලා තිබුණ නැහැ. මත යම් කණ්ඩායමක් ඒ තොරතුරු කියන්නේ නැති මේක එක පුද්ගලික ඉලක්ක කරගත්ත ව්‍යස්ත සංජෝදනයක් කියලා. ඒක එහෙම නෙමෙයි. බොහොම පැහැදිලිව මේ 400ක් විතර විනිශ්චයකාරු වෙනුවෙන් හදන ව්‍යවස්ථා සංශෝධනයක් සහ 5 සංශෝධනයක් ඒක උන්වහන්සේලා බාරගත් විදිහට.
0: දැන් මේ කාරණාවේදී කවුද ආණ්ඩුවත් එක්ක ඉන්නේ කියලා හෙව්වත් මොකද්ද තියෙන පිළිතුර?
1: ජනතාව ඉන්නවා. ඒ වගේම මේ රටේ මේ නඩු ගොඩ අඩු කරගන්න සහ තවත් අධිකරණයේ ස්වාධීන සහ විශ්වාසනීයත්වය වැඩි කරගන්න කැමති නීතිඥ විශාල ප්‍රමාණයක් ඉන්නවා. නැත්තේ කවුද කියලා හිතුවත් උත්තර දෙන්න පුළුවන්.
0: නැත්තේ කවුද කියලා මම.
1: නැත්තේ එකක් තමයි අපිට පේනවා වොයිස් කඩ දෙන අයගෙන් සැලකිතු ප්‍රමාණයක් එක්ක අප පිට ඉන්නේ. එක්ක සැකපිට ඉන්නේ. එවන තවත් ඉන්නවා ඒ අය නියෝජනය කරන පක්ෂ. පාතාල නායකයෝ තමන්ගේ ලයිස්ට් වල දාගෙන ප්‍රාදේශීය මන්ත්‍රීවරු කරලා ලෝකේ රටෙන් පැනලා ඉන්න පාතාල නායකයොත් එක්ක ඩීල් කරන්න තමන්ගේ සංවිධායකයෝ දාලා එහෙම පක්ෂලයක් ඉන්නවා. ඊටත් අමතරව ඉතින් තවත් ඉතින් ඔය එක එක අරමුණු වලින් කීප දෙනෙක් ඇති. මම ඉතින් පොදුවේ විශ්වාස කරනවා සියලු නීතිඥන්ට අවශ්‍යයි කියලා, අවශ්‍ය ඇති කියලා මේ රටේ තිබෙන නඩු ගොඩ අඩු කරගෙන ජනතාවට සහනයක් ලබා දෙන්න.
0: ජාතික ජනබල වේගය තුළ මේ සම්බන්ධයෙන් ඒකමතික තීරණයක් තිබුණ නැද්ද? ලාල් විජනායක මහතා වෙනම අදහසක් පළ කළා මාධ්‍ය හමුවේ. ඒ කාරණේවලලා චෝදනාවක් කළ වෙනවා පක්ෂය තුළ ජාතික ජනබල වේගය තුළ ඒකමතික භාවයක් මේ සම්බන්ධයෙන් නැහැ කියලා.
1: අපේ ජනවරමේ තිබෙනවා අපි මේ නඩු අඩු කරගෙන නඩු ගොඩ අඩු කරගෙන ජනතාවට සහනයක් ලබා දෙන කටයුතු කරනවා කියන එක. ඒ ගැන පුළුල් සාකච්ඡාවක් තිබුණා. ඒ ගැන විවිධ අදහස් කෙනෙකුට තියෙන පුළුවන් කමක් තියෙනවා. ඒක ඔබට කියන්න තියෙන ඉතින් ලාල් ජනායක මැතිතුමා කරපු ඒ ප්‍රකාශය පමණමයි. ඒකට තමයි දාස් තියෙනවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී.
0: ඔබේ පක්ෂයේ විරුද්ධ දාස් දක්වන අවස්ථාවක් තිබෙනවා.
1: අනිවාර්යයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ වැනි ව්‍යවස්ථා සංශෝධනය
0: එහෙම කිව්ව කියලා ඔහු පක්ෂයෙන් ඉවත් කරන්න නෑ වෙන ක්‍රියාමාර්ගයකට
1: දෙන්නේ. අනෙක් කරු කිසිම කරුණකදී ඔහු සහ
0: ඔහු ප්‍රශ්න තුනෙන් ඉවත් කරන්න හෝ විනය ක්‍රියාමාර්ගයට යෑමේ සුදානම
1: ප්‍රජාතන්ත්‍රවාදීය කරන පක්ෂයක් කාගෙත අදහස් වලට අහුන්කම් දෙනවා. නීති සංගමයත් එක්ක හර්ෂණ නායක මහත්මයා සාකච්ඡා කළා. ඔවුන්ට පිළිතුරු ලැබලා තියෙනවා. ඉතින් අපි එහෙම කරන්නේ ඉතින් මේ වගේ දේවල් ද විවිධ අදහස් විවිධ අයට තියෙන පුළුවන් විවිධ හේතු මත. ඒවට අපි ගරු කරනවා. සමාජයක් කියන්නේ එහෙම තමයි. සමාජයක් ඒකමිතික නැහැ. විවිධ අවස්ථාවලදී එක් එක් පුද්ගලයන් විවිධ ස්ථාවරයන් ගන්නවා. ඒකදී වැදගත්ම දේ තමයි අර දේශපාලන කුමන්ත්‍රණකරුවන්ට සහ කඩාකප්පල්කාරීන්ට අහු වෙන්නේ නැතුව. මොකද සමාජයක් ඉස්සරහට යනකොට ඒකට බාධා කරන ප්‍රතිගාමී කණ්ඩායම් ඉන්නවා. ඔවුන්ට අහු වෙන්නේ නැතුව තමන්ගේ දහස දහස් ප්‍රකාශ කරගන්න තිබෙන අයිතියට අපි ගරු කරමු.
0: මේ පක්ෂයේ පොදු එකගතාවද කියලා මම ඔබෙන් අහුවොත් පොදු එකගතාවද පක්ෂයේ?
1: ආණ්ඩුවේ පක්ෂයේ පොදු අදහස.
0: හොඳයි. දැන් ඔබතුමා සඳහන් කරා මහානායක හිමිවරුන් බැහැ දැකීමට ආණ්ඩුව යෑමට පෙර විවිධ පාර්ශ්ව ගේන තිබෙ විවිධ අදහස් පළ කර තිබුණු වහන්සේලට. දැන් ආණ්ඩුව මේක ගේන්න ඉස්සෙල්ලා මේ සම්බන්ධයෙන් සංවාදයක් ඇති කරගත්තේ නැහැ කියලා චෝදනාවක් කියලා වෙනවා. මේ සම්බන්ධයෙන් විමසද්දී පැහැදිලි දෙයක් කිව්වේ නැහැ. නමුත් සංවාදයක් ඇති කරගත්තේ නැහැ කියලා චෝදනාවක් කියලා කරනවා. කුමක් තීරු දෙන්නද පිළිතුරු?
1: සංකීව 2016 ඉඳලම විවිධ පාර්ශ්ව මේ ගැන වාචිකව ලිඛිතව සංවාද කරලා තිබෙනවා. ඒ අදහස් සමාජෙ පැතිරලා තිබෙනවා. ඒ වගේම ඉතින් කාටත් අදහස් ප්‍රකාශ කරන දැන් ඒ කියන්නේ ඒ අයගේ අදහස් මාධ්‍ය හරහා හෝ වෙනත් ක්‍රමයකට සමාජගත වෙලා තියෙනවනේ. ඊටත් අමතරව පාර්ලිමේන්තු ඉදිරිපත් කළාට පස්සේදී ඕන කියන උසාවියට යන්නත් පුළුවන් කමක් තියෙනවනේ. ඊටත් අමතරව මේක පාර්ලිමේන්තු විවාදයකටත් එනවනේ. සාමාන්‍ය ඕනම පන්තක් එහෙමනේ සංශෝධනය කාර්ක සභා අවස්ථාවක් තිබෙනවනේ. ඉතින් ඕන එකක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙම තමයි මේක සිදු වෙන්නේ.
0: දැන් ශෝධනාවක් කෙල්ල වෙනවා. මෙවැනි සංශෝධනයක් ගෙන එන අතරතුර පුරප්පාඩු තිබෙනවා. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ පුරප්පාඩු තිබෙනවා. ඇයි ඒ පුරප්පාඩු පුරවන්නේ නැතුව විනිසුරුවරුන්ගේ විශේෂයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපතිවරයා මාධ්‍යකදී මේ ප්‍රකාශය ඉස්තු කළා. මේ පුරප්පාඩු නොපිරවීම ජනාධිපතිවරයා විසින් මේක ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කියලා.
1: පුරප්පාඩු පිරවීම කටයුතු ආරම්භ කළා තියෙන්නේ. සැයි පුරප්පාඩුත් පුරවමින් යනවා. බලාගන්න පුළුවන් වෙයි. සාමාන්‍යයෙන් තව දැන් මේ ක්‍රියාවලිය සති කිහිපයක් ගත වෙයි. ඒ අනුව ඒ පුරප්පාඩු පිරවෙනවා.
0: දෙදි පිරෙන
1: අනිවාර්යයි. පුරප්පාඩු පුරවනවා. ප්‍රමාණය මිනිස්කරුන් වැඩි කළා තියෙන්නේ, විශ්‍රාම වෙනස් වැඩි කළා තියෙන්නේ. මේ සියල්ලගේම සංකල්පයක් විසින් තමයි ප්‍රතිඵල එන්නේ.
0: හරි, අපි අරිත විරාමයකට යමු. වන්ටයි සුදනවන්නේ අද දවසේදී අප කතා බහ කරමින් සිටින්නේ ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පිළිබඳව. අද දවසේදී සාකච්ඡාවට එක්කනවා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නරේන්ද්‍ර ජයතිස්ස මහතා. විරාමයකට යමු. රදී සිරන ඉතිරි ලංකන සහභාගී ඩිජිටල් ප්‍රවේශය සමග කිටි විරාමයකින් අනතුරුව යනත් හැමෝම

0: Duck Hunter Radio ITN රටට වග කියන රේඩියෝව පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
1: ඇයි මේ සත්තර ලොකු ගියත් තිබිලා මේ වගේ තැනකට එන්න හිතුනේ?
2: හාවෝ කරගන්න තිබ්බා. උදේ ඉඳන් රෑ වෙනකන් අප්පච්චිගේ බණ අහන්න එන පිරිවරෙන්නේ නැත්ත. පොලිටිෂියන්ස්ලා, නායක හාමුදුරුවරු, පූජකවරු, කවුදනේ අපේ ගෙදරට එන්නේ නැත්තේ? හැම එකම රින්ගනවනේ.
0: දෙයියන්ගෙම පිහිටයි.
3: මම ටික දවසකට දරුවෝ අපේ ගෙදර එක්ක යන්නද?
4: නෑ නෑ නෑ, ඕනේ නෑ. මං එයා බලාගන්න.
3: ආනන්ද කියන්නේ නරක කෙනෙක් නෙමෙයි. මේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම එයාට පැහැදිලි කර දුන්නොත් එහෙම එයා උනා ටික දවසක් මට දරුවත් එක්ක ඇවිල්ලා මෙහි ඉඳ ඉඩ දෙයි.
4: මේ රූපා මේ මොකද හවුස්සන් දෙපා. අයියල දාන්න දුන්නම ඔළුව දාන්න එනවද?
0: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
5: දෙන්නේ මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ලකන්ද Radio ITN.

0: ප්‍රෝග්‍රෑම් එකෙන් අනතුරු ඔබ යලිත් එක්වන්නේ ඔන් එයා පොලිටික්ස් සමග දවසේදී අප හා සාකච්ඡාවට එක්වන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණ ගැන තමයි අප අද කතා බහ කරන්නේ. අපි අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණ කියන කොටසට ආවොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මම හිතනවා බොහෝ දේ සාකච්ඡා වුණා, බොහෝ පිළිතුරු ලැබුණා කියලා. දැන් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මොනවද කළේ කියලා මම හිතුවොත් මේ 76 වසරක් වෙන ශාපයක් කියලා කතා බහ වෙනවා. ඔබතුමාට චෝදනා ඇල්ල වෙනවා. 76 වසරක් නොකරපු දේවල් තුල අධිකරණය වෙනුවෙන් ප්‍රතිසංස්කරණ මොනවද කරේ කියලා මම ඔබෙන් අහුවොත්.
1: මම ඔබට කලින් කරුණු කීපයක් කිව්වා. අපි බඳවා ගැනීම කරේ කොහොමද, පුරප්පඩු පුරණ කටයුතු කරන්නේ කොහොමද, අධිකරණ සංඛ්‍යාව වැඩි කරන්නේ කොහොමද, පහත් සංශෝධනය කළා මේ ක්‍රියාවලිය විධිමත් කරන්නේ කොහොමද, පහසු කරන්නේ කොහොමද, ඩිජිටලයිසේෂන් දියත් කරන්නේ කොහොමද, මේ කරුණුත් එක තමයි විශ්‍රාම වයස කියන එක එන්නේ. ඊට අමතරව එම 2025 ජනවාරි පළවෙනි දින ඉඳලා 2026 ජූනි 30 වෙනකොට අපි අධිකරණ ශේෂ්ත්‍රයේ මෙන්න මේ ඉදිකිරීම් කටයුතු වලට මෙතරම් මුදලක් වේදන් කළ අවසන් කළ තියෙනවා. වාහාරයේ නව අධිකරණ ගොඩනැගිල්ල මිලියන 56ක්, පුත්තලම අධිකරණ ගොඩනැගිල්ලට මිලියන 226ක්, සමන්තුරේ අධිකරණ ගොඩනැගිල්ල මිලියන 66ක්, වාලච්චන් අධිකරණ ගොඩනැගිල්ල මිලියන 320ක්, කුච්චවැලි අධිකරණ ගොඩනැගිල්ල මිලියන 94ක්, මඩකල්පේ විනිසුරු බංගලා දෙකකට මිලියන 58ක්, පූගොඩ අධිකරණ සංකීර්ණ ළඟදී අමතුම විවෘත කරා මිලියන 377ක්, උපරිම අධිකරණ සංකීර්ණ විස්තීර්ණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට RMB මිලියන 230ක් සහ ඊට අමතරව කොළඹ MCC ගොඩනැගිල්ලේ භාගයක් කටයුතු අවසන් කළා තිබෙනවා මිලියන 8864ක්. මේ ගතවෙච්ච අවුරුදු එකහමාරේදී යොදවලා ඒ කටයුතු සම්පූර්ණ කළා තියෙනවා. ඊට අමතරව තවත් ව්‍යාපෘති කීපයක් පවතින ඒවා දැන් විවෘත කිරීමට ආසන්න පවතින ගාල්ල අධිකරණ සංකීර්ණය සාමාන්‍ය දෙසැම්බර් මාසය වෙනකොට විවෘත කරන පුළුවන්කම ලැබේවි. මිලියන 1686ක් වියදම් කළා තියෙනවා. නිකරටි අධිකරණ ගොඩනැගිල්ලේ මිලියන 177ක් වෙන් කළා තියෙනවා විවෘත කරන පුළුවන්. මනම්පිටිය අධිකරණ ගොඩනැගිල්ලේ මිලියන 75ක් වියදම් කළා තියෙනවා සැප්තැම්බර් ඉතුරු විවෘත කරන පුළුවන් කියලා කියනවා. ඊළඟට හෙල්බොඩ නව අධිකරණ ගොඩනැගිල්ලට මේක 2026 පටන් අරගෙන 2027 දී අපිට ඉවර කරන්න පුළුවන් වෙයි මිලියන 51ක් යොදවලා තිබෙනවා. ඊට අමතරව මේ අවුරුද්දේ තව ව්‍යාපෘති කීපයක් ආරම්භ කළා. සාරම්භ කරමින් පවතින කඩුවෙල් නවාධිකරණ සංකීර්ණය, වලපනේ නවාධිකරණ ගොඩනැගිල්ල, දඹුල්ල නවාධිකරණ ගොඩනැගිල්ල, මහව නවාධිකරණ ගොඩනැගිල්ල, කලවාන සහායක ගොඩනැගිල්ල, කින්නියා නවාධිකරණ ගොඩනැගිල්ල, දෙහිඅතකන් නවාධිකරණ ගොඩනැගිල්ල, නොච්චියාගම කාර්යාල ගොඩනැගිල්ල, කල්පිරිය නව ගොඩනැගිල්ල, මුන්රාගල් නවාධිකරණ ගොඩනැගිල්ල, බකමූන් නව ගොඩනැගිල්ල, බණ්ඩාරුල දිසාධිකරණ නව ගොඩනැගිල්ල, කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල, වැල්ලවාය අධිකරණ ගොඩනැගිල්ල, මාරවිල මහේස්ත්‍රාත් ගොඩනැගිල්ල, ඉඟුරක්ගොඩ නව අධිකරණ ගොඩනැගිල්ල සහ කැකිරාව නව අධිකරණ ගොඩනැගිල්ලට අපිට පුළුවන්කම ලැබේවි මේ අවුරුද්දේ වැඩ කටයුතු ආරම්භ කරන සමහර මුල්ගා තියන පුළුවන්කමක් තියෙනවා. 2027 අයවැය ඇසමෙන්තුවට ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවට NPD එකට අපි අනුමැතිය සඳහා ඉදිරිපත් කළා තිබෙනවා රුපියල් බිලියන 36.7ක ව්‍යාපෘති. එරාවුර්, කින්නියා, නුවරඑළිය, කෑගල්ල, මහර, මතුගම, හොරණ, මන්නාරම, මහනුවර, මොරටුව, පේදුරුතුඩුව කියන අධිකරණ ගොඩනැගිලි වලටත්, දඹුල්ල විනිසුරු නිල නිවාසයට මිලියන 200ක්, මුතුරු විනිසුරු නිල නිවාසයට මිලියන 70ක්, අධිකරණ පිය සිවිල් අධිකරණ සංකීර්ණ වැඩකරු සම්පූර්ණ කරන මිලියන 20000ක් හැටියට මිලියන 36000ක පමණ අපි ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා තිබෙනවා අනුමැතිය සඳහා. එතකොට මේවත් අපි සම්පූර්ණ කරගෙන යනවා. එතකොට පේනවා ඇති අර මානව සම්පත බඳවා ගැනීම, ඒ අයට පුහුණුව ලබා දීම, අලුත් තාක්ෂණ එකතු කිරීම, අලුත් ගොඩනැගිලි ලබා දීම ඇතුළු සියලු සමස්තයක් ඇතුලේ තමයි, ඒ වගේ 50 සංශෝධනය ඒවත් ඇතුලේ තමයි මේ කටයුතු සිදුවෙන්නේ. ඒ නිසා මේ කරුණු නිකන් 10ක් 11ක් විතර ගත්තට පස්සේ ඒක කරුණක් පමණයි සමස්ත විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරන එක.
0: දැන් ආර්ථිකය ගැන බොහෝ ආණ්ඩුවල අවධානය යොමු වුණා. ඔබේ ආණ්ඩුවේ අවධානය මෙලක් තිබෙනවා. ඒ වගේම යටිතල පහසුකම් සංවර්ධනය ගැන. හැබැයි අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ වැඩි අවධානයක් යොමු වෙති පෙනෙන බවක් පේනවා. ඇයි එහි වැදගත්කම කියලා මම ඔබෙන් අහුවොත්.
1: අපි ආව පළවෙනි ප්‍රශ්නයට උත්තරේ එතන තියෙන එකක් තමයි අපිට තිබුණා නීතියේ විධානයේ සාධිපත්‍ය තහවුරු කිරීම. ඒ සඳහා අධිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කරනවා. ඒක නිසා අපි කොච්චර ප්‍රතිපත්ති ප්‍රකාශන ලියනවත් වැඩක් නැහැ. ප්‍රායෝගිකව මේ කටයුතු කරගන්න යාන්ත්‍රය නැත්තම්. උදාහරණයක් ඇටියට මගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශස්ත සෞඛ්‍ය සේවයක් ලබා දීමේදී අපි ව්‍යවස්ථාවට දැම්මත් වැඩක් නැහැ. සෞඛ්‍ය අයිතියක් හැටියට, මූලික මිනිස් අයිතිවාසිකම් හැටියට ඒකට අවශ්‍ය කරන ප්‍රායෝගික වැඩපිළිවෙළ නැත්තම්. ඉතින් ඒකෙත් අපි කරන්නේ මානව සම්පත බඳවා ගන්නවා, අලුත් තාක්ෂණ උපකරණ ලබා දෙනවා, ගොඩනැගිලි ඉදිකරනවා, පුහුණු වීම කරනවා. මේ ආදී සමස්තේ ඒකෙන් තමයි ප්‍රසත් සේවාව සැපෙන්නේ. අධිකර පදත් එහම තමයි ඒ කඩතු කරගෙන යන්න බට පේනද බාණ්ඩාගාර විශාල මුදල් ප්‍රමාණයක දොලා තියෙන ඉදිකිරීම් කඩනම් කරලා තියෙන තේ අතරෙදී මේ ගොඩනැගිලි උපකරණ තාක්ෂණය කෝම අතරෙදී පානෝ සම්පත කෙනෙක් වැදගත් සහ අපේ ඔය 2021-22 වගේ කාලකදී එකක් අපේ වෘත්තිවේදී ප්‍රමාණය රටා තැහැරලා ගියා දෙවෙනි එක සමහර ශේෂ්ත්‍ර තිබෙනවා ඒවැය තිබෙන වැටුප් තල නිසා ඒවා ආකර්ෂණය නැහැ එළියේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක හොඳ වෙන්න පුළුවන් රාජ්‍ය සේවයට හෝ ඒ සේවයට තුලන්න වඩා එහෙම දේවලුත් තියෙනවානේ ඉතින් ඒවලත් අපි කටයුතු කරගෙන යන බව කියන්න පුළුවන් මේ සමස්තයෙන්ම තමයි මේ සමහර දර්ශක වලින් අපි දැන් ලෝක උඩට එමින් තිබෙන්නේ ගෝලීය නීති ආධිපත්‍ය දර්ශකයෙන් මූලික අයිතිවාසිකම් පිළිබඳ දර්ශකයෙන් සිවිල් යුක්තිය පිළිබඳ දර්ශකයෙන් දූෂණ සංජාන දර්ශකයේ මේ අද ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වල ක්‍රමානුකූලව පියවරෙන් පියවර 1-2-3-4 උඩට එමින් තිබෙන්නේ මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ඇටියට.
0: හොඳයි. බන්ධනාගාර පැත්තට ආවොත් දැන් ආණ්ඩුවට එළවෙන චෝදනාව තමයි බන්ධනාගාරයක්වත් බලාගන්න බැරි ආණ්ඩුවක් කියලා. මොකක්ද පිළිතුර?
1: බන්ධනාගාරවල
0: සිදුවීම් දෙකක් වාර්තා වුණා ආසන්න වශයෙන් මේ ගමුවේ ඉන්නතුරු
1: අනේ සිදුවීම් පිළිබඳව අපි අවධානයෙන් ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් බන්ධනාගාරවල
0: ආසන්න සිදුවීම් දෙකක්
1: සාමාන්‍ය අපේ කැපැසිටි එක තියෙන්නේ 10801යි බන්ධනාගාර සහ කඳවුරු 37ක ඒ 10801 අපි එනකොට 2024 සැප්තැම්බර් මාසෙ වෙනකොට 29000ක් 30000ක් විතර හිටියා ඒ කියන්නේ ඉන්න ප්‍රමාණය වගේ 3 ගුණයක් විතර හිටියා
0: මේ ආණ්ඩුවේදීත් 3 ගුණයක් හිටියා
1: දැන් වෙනකොට පහුගිය කාලෙදී අපි රට මේකට විෂමද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහන මද්‍රව්‍ය ජාවාරම් කරුවත් අතරංගොඩ ගන්නවා පාතාලය හඹාගෙන යනවා දවසේ වෙඩිලි ආරෝමියෝ කියපු ඒ වත්තරංගොඩ ගන්නවා ඕනෑම වෙඩිකරුවෙක් සාමාන්‍යයෙන්
0: ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් ඔතන්ට આવොත් දැන් ඔතන්ට આવොත් මතරම් මේට පිළිතුරු ලබා දුන්නොත් හොඳයි කියලා මේ ප්‍රශ්නේ ඇහුවොත් දැන් ඔබට එල්ලකන ආනුඩ එලක චෝදනාවක් තමයි මේ විෂමද්‍රව්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කළා සීමාවක් නැතුව බන්ධනාගාර පිරෙව්වයිඩක් නැතුව මේ නිසා තමයි ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ කියලා.
1: ඉතින් ඒව පරීක්ෂණ කළා අතරමුණ ගන්න සිද්ධ වෙනවා. සමහර ඒවා අපදෙන්න ප්‍රමාදයන් තිබෙනවා රස පරීක්ෂා දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයන් නිසා. ඒ නිසා තමයි රස පරීක්ෂා දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම කරනවා උපකරණ ලබා දෙනවා. සේවා මුරයන් වැඩි කරලා තියෙනවා ප්‍රවාහන පසුගන් ලබා දෙනවා බලාපොරොත්තු වෙනවා මාසිකව දැන් කරන ප්‍රමාණය වගේ අඩු ගානේ අපිට වාර්තාවල තියෙන 9000ක් වාර්තා ලබා දෙන මාසිකට පුළුවන්කම ලැබෙයි කියලා ඒගොල්ලෝ දැන් කියනවා යනවා රස පරීක්ෂා දෙපාර්තමේන්තුවට

එකක් හේතුවක් තමයි කෙනෙකුට උඩ කියන්න පුළුවන් බන්ධනාගාරවල තදබදය. හැබැයි අනිත් පැත්තේ තර්කයක් ගත්තොත් තුන් ගුණයක් ඉන්නකොට ඇති නොවුණු කලබලයක් හතර ගුණයක් ඉන්නකොට වෙන්නේ ඇයි? ඔන්න කන එහෙමත් කියන්න පුළුවන්. 30,000 ඉන්නකොටත් කලබලයක් තියෙන්න ඕන. එහෙමනම් 40,000 පමණක් කලබලේ තියෙන්නේ මොකද? මේකේ තියෙන විශේෂත්වය තමයි කලින්ට වඩා මේ ප්‍රමාණය වැඩි වීම විතරක් නෙවෙයි මේ බන්ධනාගාර බොහොමයක දැන් මම හොඳට හොයලා බැලුවොත් අපේ පාතාල සහ මද්රව්‍ය ජාවාරම බන්ධනාගාර තුල සිට මෙහෙවන සංස්කෘතිකුත් තිබුණා. ඒක සැලකිත මට්ටමකට අඩපණ කළා තියෙනවා. දුරකථන භාවිතාවේ ඉඳලා ඒ හරහා මද්රව්‍ය සහ පාතාලයේ කප්පම් ගැනීම ආදී කටයුතු මෙහෙවීම සැලකිත මට්ටමකට මම කියන්නේ 100%ක් බිඳුව කළා කියලා සැලකිත මට්ටමකට අඩු කළා තියෙනවා. ඒකත් එතකොට අර ප්‍රමාණය වැඩි වුණාම ඇතුලේ ටෙන්ෂන් එකක් ආතතියක් නිර්මාණය වෙන හේතු වෙන්න පුළුවන් කමක් තියෙන එක. දෙවෙනි කාරණය තමයි අපි දැන් හොයලා බලමු යන විශේෂයෙන්ද මහර බන්ධනාගාරය ඇතුළු සිදුවීමත් එක්ක. මහර බන්ධනාගාරයේ මේක බන්ධනාගාරයේ තත්ත්වය පැහැදිලි රඳවියන් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් ඇති වුණා. ඒ ගැටුම වළක්වන්න ගියපු බන්ධනාගාර නිලධාරීන්ට බන්ධනාගාර පොලිස් නිලධාරීන් තමයි වැඩිපුර ප්‍රහාරය ලක්වන සිදුවුනේ. මහර සිදුවෙන්නේ එහෙම එකක් නෙවෙයි. මහර සිදුවෙන්නේ දෙන්නෙක් වහලොඩ නගිනවා. ඒකත් එක්ක පරිපාලනික විස්තරණ යනවා. පරිපාලන ති ගැටුමක් හදා ගන්නවා. 1000ක් විතර එකතන එකතු කරලා ගැටුමක් හදනවා. එතකොට මේ අපි බලනවා මේ ඇවිල්ලා යම් එළියේ කණ්ඩායමක දේශපාලන හෝ වෙනත් සංවිධානාත්මක කණ්ඩායමක සහය සහිතව බන්ධනාගාරය ඇතුළ ගැටුමක් හදන්න දරපු උත්සාහයද කියන එක සම්බන්ධයෙන් දැන් අපරාපරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ අවධානයක් යොමු කරනවා. කවුද හඳුනාගෙන තිබෙනවා සමහර අය බන්ධනාගාර ඇතුළතදී මේ කලබලය ආරම්භ කරපුවයි. ඊට අමතරව මේ එළියත් එක තියෙන සම්බන්ධ පිළිබඳව සොයා බලමින් තියෙනවා. මොකද සමහර සැක කටයුතු අවස්ථා කීපයක් තියෙනවා ගැටුමත් එක්කම සමහර එළිය කණ්ඩායමල් ප්‍රචාර ඒවත් බලාගෙන යනවා. ඉතින් කොහොමත් අපිතරන් මේ බන්ධනාගාරවල අපි අත්තරංගල් ගන්නවා වගේම ඒ පාසු වැඩි කරනත් අපි කටයුතු කළ තියෙනවා. දැන් ගත්තොත් මේවා මේ නිකන් ඉඳලා නෙමෙයි පල්ලේකලේ නව දුම්රිය බන්ධනාගාරය මේ ඉදිකිරීම කටයුතු සැලකිත මට්ටමක අවසන් කළා තියෙනවා. පල්ලන්සේන දෙමහල් ගොඩනැගිල්ල අලුතෙන් සිරකරු සඳහා රඳවා ගැනීමට භාවිත කරනවා. මහර බන්ධනාගාරයේ මිලියන 22.5ක් වේදම් කළා පිහදුවා ඉදිකිරීමක් කළා ගබඩා සංකීර්ණයක් පරිපාලන ගොඩනැගිල්ල අලුත් වැඩියා කරා මිලියන 61ක් වේදම් කළා තියෙනවා. ඒක අත්කාරම්ග වල තියෙන తాවකාලික වැලිකඩ මැගසින් සහ කොළඹ රිමාන් බන්ධනාගාරව තදබදේ කළමනාකරණය කරන తాවකාලික ගොඩනැගිලි ඉදි කරලා තියෙනවා. වැලිසර නාවික හමුදා කඳවුර ඇතුලේ අධි ආරක්ෂිත සිරකුඩු සහිතව මේ ජාතික ආරක්ෂා තර්ජනයක් වන හැටියට ඉන්න අපරාධකරුවන් බඳවලා තියෙනවා. ඊට අමතරව 2026-27 කාලේ මේ අවුරුදු තුනේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති කීපයක් තියෙනවා. පල්ලේකලේ බන්ධනාගාරය වැඩි දියුණු කිරීම සඳහා මිලියන 1782ක් වෙන් කළා තියෙනවා. වටරැක බන්ධනාගාරයට මිලියන 447ක් වෙන් කළා තියෙනවා. ගොඩනැගිලි දෙයක් ඉදි කරන්න. කලතර බන්ධනාගාරය අබලන් ගොඩනැගිලි ලැස්තුවේ මුදල් වෙන් කරා. කුරුවිට බන්ධනාගාරයේ මිලියන 288ක් වෙන් කළා තියෙනවා. වාරිපොළ බන්ධනාගාරය මිලියන 4421ක් වියදම් කළා හදන්න වැඩි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මාතර බන්ධනාගාරය කොටවිලවත් නැවත ස්ථාපිත කරන්න යනවා. මිලියන 5189ක් ඇස්තමේන්තු කළ මූලික අධීරිය පවතින්නේ. වටරැක බන්ධනාගාර දෙවනාදියරට මිලියන 1770ක් වේදම් කරනවා. වටරැක ආදි ආරක්ෂිත බන්ධනාගාරයක් හදන සැලසුම් කරමින් පවතිනවා. කොළඹ බන්ධනාගාරයේ හොරණ මිල්ලෑවට අරන් යන්න කටයුතු කරමින් පවතිනවා. මේ ආදී හැටියට බන්ධනාගාරවල ඉඩකඩ පහසුකම් අලුත් ගොඩනැගිලි වලින් සහ එක්ස්පැන්ෂන් වලින් වැඩි කරනවා. මහරත් අලුත් ගොඩනැගිලි අලුත් මේකේ යම් ඉදිකිරීමක් කරමින් තිබුණා. ඒක මේගොල්ලෝ විනාශ කළා තියෙනවා. ඊළඟට රැඳවියන් ප්‍රවාහණයට අලුත් බස් රථ 40කුයි වෑන් රථ 10කුයි මිලදී ගන්න කටයුතු කරගෙන තියෙනවා. කාර්යමණ්ඩලයේ සුබසාධෙන්ට අවශ්‍ය කරන ව්‍යාපෘති සහ මිලියන 150ක් වෙන් කළා තියෙනවා. බන්ධනාගාර 28න් 12ක සෞඛ්‍යට අදාළ හදිසි ප්‍රතිකාර ඒකක ස්ථාපිත කළා තියෙනවා. අතන අපි දැන් ස්ථිර අධ්‍යක්ෂවරයෙක් දාලා තියෙනවා ප්‍රෙසන් හොස්පිටල් වලට සෞඛ්‍ය අමාත්‍යංශය. කාර්තුක රසරක් ඒ හැම බන්ධනාගාරය පිළිබඳ සමාලෝචනය කරනවා. පහුගිය කාලෙදී අපි කාර්යමණ්ඩල සමාජිකයන් සහ රැඳවියන් විශේෂ කාර්යමණ්ඩල සමාජිකයන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් බෝනෝ රෝග පරීක්ෂා කළා තියෙනවා 2132කගේ මුඛ සෞඛ්‍ය පරීක්ෂා කරගෙන යනවා. රැඳවියන්ට අවශ්‍ය කරන විශේෂඥ වෛද්‍යසහාය ලබා දෙනවා. ඒ වගේම මේ රැඳවියන්ගේ වෘත්තීය කුසලතා සංවර්ධනයට මිලියන 100ක් වෙන් කරලා NVQ වැඩසටහන් දියත් කරමින් පවතිනවා. කර්මාන්ත අංශ ශක්තිමත් කරමින් පවතිනවා. පුනරුත්ථාපන කඳවුරු සහ පුනරුත්ථාපන

0: මධ්‍යස්ථාන වැඩි කරමින් යනවා. මෙයාදී හැටියට මේ බන්දනාගාර එකක් මොකද අපි එළියෙන් මද්‍රව්‍ය සහ පාතාල සම්බන්ධය අත්අඩංගුවට ගන්නකොට ඒ අයට අවශ්‍ය කරන රඳවාගෙන අවශ්‍ය කරන පාසුකම් වැඩි කරනවා වගේම වෘත්තීය පුහුණුව පුනරුත්ථාපනය ආදී කටයුතු වලටත් අවධානය යොමු කළා තිබෙන්නේ. මේක අර අර අපි බාරගත්තේ අපරාධ වලින් ගහන රාජ්‍යයක හැමතැනම ව්‍යාප්තලා තිබුණේ. හැබැයි අපි සලකන්නේ මේ හැම එකටම ගොදුරු වෙන්නේ මිනිස්සු. අන්නේ අයට නීති ක්‍රියාත්මක කරන අතරේ හැබැයි මනුෂ්‍යයන් හට සලකන්න පුළුවන් උපරිම පාසුකම් ප්‍රමාණයක් ලබා දෙන්න.
1: දැන් මේ තත්ත්වයත් එක්ක සිසු බන්ධනාගාර වල ආරක්ෂාව සම්බන්ධයෙන් රජය අවධානය යොමු කරලා තිබෙනවා. විශේෂයෙන් මේ පූත වාර්තා වීම සමග ඇතුළේ ඉන්නටත් වාර්තා වෙනවා. මේකත් එක්ක රැල්ලක් විදිහට මේක යෑම හැකියාව තිබෙනවා. නමුත් මේක කුමන්ත්‍රණයක් නම් යම් කිසි ආකාරයක වෙනත් බන්ධනාගාරයක් වෙත යෑම හැකියාව තිබෙනවා. මේ සම්බන්ධව අවධානය යොමු කරලා ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු
0: කරලා තිබෙනවා. ඔබ දකින ඇති මහර බන්ධනාගාරයේ දෙනවා. බන්ධනාගාර ලෙදහරින්ට මේ කටයුතු කරන්න පුළුවන් සීමාවක් පවතිනවා. බන්ධනාගාර පනතෙම්ම මෙවැනි අවස්ථාවකදී කටයුතු කරන්න පොලිසියට සහ ආරක්ෂක අංශවල බලය පැවරෙනවා. ඒ කටයුතු කරන මොකද බන්ධනාගාර දොරවල් කඩාගෙන යකඩ දොරවල් කඩාගෙන එළියට අවිල්ලා සමාජයට හානියක් වෙන එක වළක්වීමට අවශ්‍ය කරන බලය පාවිච්චි කරන්නට පනතෙන් බලය පැවරලා තිබෙනවා.
1: මද්‍රව්‍ය මැඩලීමේ ක්‍රියාවලියක් විශේෂ මද්‍රව්‍ය මැඩලීමේ ජාතික ව්‍යාපාරයක් ගමන් කරනවා. එහි තත්ත්වය කොහොමද? එහි මේක එක ආකාරකින් ආණ්ඩුවේ කැම්පේන් එකක් විතරක් කියලා චෝදනා කරා. එය ගෙනෙන අවස්ථාවේදී
0: කැම්පේන් තිබුණා ඒ කාලේ පාසල් ළමුන්ගේ බෑග් චෙක් කරන කාලේ නේද, යුක්තිය කියලා මෙහෙම වෙන කාලේ. හැබැයි එකකින්වත් පාතාල නායකව අත්අඩංගුවට පත් වුණෙත් නැහැ. හරි මද්රව්‍ය ජාවාරම්කාරය අහුණෙත් නැහැ. අහුවෙච්ච ගැටියත් රටින් පැනලා යන සලස්සුවා. නමුත් අපි එහෙම නෙවෙයි, ඔබ දකින්න ඇති හිතා ගන්න බැරි තරම්. ඒ කියන්නේ කවදාවත් ලංකාවට ඔය විදිහට ගෙනේ කියලා හිතපු නැති පාතාල නායකව අපි ගහලා සමහර වෙලස රඳවලා තිනවා. තව කීප දෙනෙක් ඉන්නව අරගෙන ඉන්නට. තව රටවල් කීපයකට රාජතාන්ත්‍රික මට්ටමේ ගැන කටයුතු කරගෙන යනවා. සමහර අය ඒ රටවල අත්අඩංගුවේ පසු වෙනවා. ඒ වගේම අපි ආපු මුල් කාලෙදී මේ මේ මේ පාතාල කණ්ඩායම අතර ගැටුම් නිසා දිනපතා වෙඩිතැවීම වාර්තා වුණා. ඔබට මතකයි සමහර නාලිකාවල ඒක දවසේ වෙඩිල කියලා නම් කළත් ඒගොල්ලෝ කවුන්ට් කරා දැන් මරණ මෙච්චරයි කියලා. හැබැයි අපි අපේ ආරක්ෂක අංශ, පොලිසිය, බුද්ධි අංශ, STF එක සියලු දෙනා මැදිහත් වෙලා ඒවා මැඩපවත්වලා තියෙනවා. උදකලා සිදු කීපයක් වාර්තා වෙනවා. මේකක්වත් වෙන්නේ ඔක්කොම ගත්තොත් මේ පාතාල කණ්ඩායම අතර ගැටුම් තමයි වාර්තා වෙන්නේ. ඒවටත් අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. අත්තරම ගත්තයි ලබා දුන් තොරතුරු අනුව වැටලීම් ගණනාවක් සිදු කරලා තියෙනවා. එනිසා ඒ කටයුතු සිදු වෙනවා. ඒ කටයුතු සිදු වෙන නිසා තමයි මේක මේ විදිහට මර්ධනය කරලා තිබෙන. මතක තියාගන්න, මේවා දේශපාලන බලය කළු සල්ලි ඇතුළු සියලු දේවල් උපයෝගී කරගෙන, අන්තර්ජාලය උපයෝගී කරගෙන, සෝෂල් මීඩියා හරහා ලොකු කැම්පේන් කරමින් ගියපු ව්‍යාපාර. ඒවට තමයි දැන් මේ අපි තිත තියමින් යන්නේ.
1: පාතාලය සහ දේශපාලන සම්බන්ධතා පිළිබඳ විවිධ හඬපට, විවිධ තොරතුරු එළියට එනවා. දැන් මේ දේශපාලන සම්බන්ධතා කියවම ජනතාව තුළ යම් කිසි අවිශ්වාසයක් ඇති වෙන්නත් පුළුවන්. ඔබත් ඔබේ අයත් කතා බහ කරන ආකාරය දකිනවා විවිධ අවස්ථාවලදී, උත්සව අවස්ථාවලදී. නමුත් විශ්වාසය තැබිය හැකිද? කුමන දේශපාලන සම්බන්ධතාවයක් තිබ්බත් නීතිය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා මොකක්ද ඔබ ප්‍රධාන අමාත්‍යවරයෙක් මොකක්ද දෙන් දෙන්න පිළිතුර?
0: අනිවාර්යයෙන්. ඒ කියන්නේ දැන් ඔබට පේන ඇති නීති ක්‍රියාත්මක වෙන විදිහ හිටපු අධිකරණ ඇමතිවරුන්ගේ පුතාලත්තරඟුඩපත් වෙනවා, හඬපට එළියට එනවා, තව පරීක්ෂණ දියත්වමින් පවතිනවා. තව සම්බන්ධතා කොහොමද මුදල් හුවමාරු කරගත්තේ, කොහෙද මුදල් හුවමාරු කරගත්තේ, මොන ගෙදරද මුදල් හුවමාරු කරගත්තේ, ඇඩ්වාන්ස් එක රිටර්න් කරේ කොහොමද ආදී දේවල් සියල්ලම තව අනාගත ඉදිරියව වේවි.
1: හොඳයි, අපි පෙරසරණේ අවසානේ ළඟා වෙන්නේ. මොකක්ද ඔබතුමාට ජනතාවට අවසාන වශයෙන් දෙන්න තියෙන පළවිඩයට? අප ව්‍යවස්ථා සංශෝධනයකුත් අතලගෙනවා. අපි ආරම්භයේ දම් කතා බහ කරා විස්තර වෙන සංශෝධනය සම්බන්ධයෙන්. මොකක්ද දෙන්න තියෙන පළවිඩය රටට, ජනතාවට?
0: මේ ජනාධිපතිවරයා පත්වල සැප්තැම්බර් මාසයට තමයි අවුරුද්දකක් සම්පූර්ණ වෙන්නේ. එන නොවැම්බර් මාසයට තමයි ආණ්ඩු පත්‍ර අවුරුද්දක් සම්පූර්ණ වෙන්නේ. ජනතාව අපි ගැන විශ්වාසය තියලා මේ රට ගොඩනැගීම, දූෂණය නැති කිරීම, දේශපාලඥයන්ගේ වරප්‍රසාද අහිමි කිරීම, කොටිම කිව්වොත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සැමට ලබා ගැනීම වෙනුවෙන් අපිට බලයක් ලබා දුන්නා. අපි ඒ විශ්වාසය උපරිමයෙන් ආරක්ෂා කරගන්නමින් කටයුතු කරනවා. අපි වෙනුවෙන් මහන්සි වෙනවා, අපි වෙනුවෙන් සැලසුම් හදනවා, අපි ඒ වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා, ඒ පසුවිපුරම් කරනවා. මේ සියල්ල කරන්නේ මේ රටේ පොදු ජනතාව වෙනුවෙන්. මේ කිසිවක් කරන්නේ ජනාධිපතිවරයා, මේ අමාත්‍ය මණ්ඩලය හෝ අපි කාගේවත් වරප්‍රසාද වෙනුවෙන් නොවන බව ජනතාව දන්නවා. ජනතාව මේ අපි කරන දේවල් පිළිබඳ ජනතාව විශ්වාසයෙන් බලන්නේ ඒකයි. ආර්ථිකයේ සමහර අප අපි මුහුණ දෙන අභියෝගවලදී පවා ජනතාවගේ සහය ලැබෙනවා. කියන්නේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල අසීමිත ඉහළ යද්දී ආණ්ඩුව භාණ්ඩාගාර පැත්තෙන් අපි යම් සහනයක් ලබා දුන්නා, කම්පැනි වල යම් සහනයක් ලබා දුන්නා, අපිට තෙල් මිල යම් ප්‍රමාණයක් වැඩි කරන්න සිදු වුණා. හැබැයි ජනතාවේ විශ්වාසගෙන ඉන්නේ, ජනතාවට විශ්වාසයක් තිබෙනවා මේ අර්බුද කළමනාකරණය කරගෙන රට හොඳ තැනකට අරන් යන මේ ආණ්ඩුව කටයුතු කරයි කියලා. ඒ විශ්වාසය අපි දිවිහිමියෙන් ආරක්ෂා කරනවා. ඒකට අපි මහන්සි වෙන්නේ. අපිට තිබෙන්නේ එකම එක බලාපොරොත්තුව, ඒ තමයි මේ රටේ ජනතාවගේ ජීවිත වඩා හොඳ තැනකට අරගෙන යන එක. සදාකාලිකව ව්‍යවස්ථා සංශෝධන වලින් හරි නැත්නම් පනත් වලින් හරි එකකින් බලයකට ගණන් නොවේ, මේ බලය උපයෝගී කරගන්නේ ජනතාව වෙනුවෙන්. මේ නීති ප්‍රතිසංස්කරණ කරන්නේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්. සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ කරන්නේ සාමාන්‍ය ජනතාවට වඩා පහසුවෙන් ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්න. අපි පාසල් පද්ධතිය ප්‍රතිසංස්කරණ කරන්නේ, අධ්‍යාපනය වෙනස් කරන්නේ ඒ අනාගත පරම්පරාව ගොඩනගන්න. ප්‍රවාහන අමාත්‍යංශය වැඩ කටයුතු කරන්නේ වෙනුවෙන්, පොලිසිය වැඩ කටයුතු කරන්නේ වෙනුවෙන්. මේ සියලු දේවල් ඉලක්ක වෙන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත පහසු කරන්න, තිබෙන තත්ත්වයෙන් ක්‍රමානුකූලව ඉහළට ඔසවා තබන්න. අන්නේ විශ්වාසය අනුව අපි වැඩ කටයුතු කරගෙන යමු. ඒක තමයි මේක ඔබට කියන්න පුළුවන්, මේක ජනතා ආණ්ඩුවක් කියලා හැමදෙරටම අපි ආණ්ඩුවක් කියලා කියන්න පුළුවන් වෙන්නේ අන්න ඒ ජනතාව වෙනුවෙන් අපි කටයුතු කරන නිසා.
1: හොඳයි, විපක්ෂය අවසන් කරලා, විපක්ෂයේ දැන් තිබෙන ස්ථාවරය ගැන මොකද අදහස? විපක්ෂය ඔබට අභියෝගාත්මක තත්ත්වයකද තිබෙන්නේ කොහොමද? ආණ්ඩුවේ පුරෝකථනයේ විපක්ෂය ගැන
0: ඇති මොකක්
1: කරන ඔබට අභියෝග කරනවා මැතිවරණයකට එන්න කියලා, පුළුවන් නම් පළාත් සභා මැතිවරණය තියන්න කියලා, ජනමත විචාරණයට එන්න කියලා. මොකක්ද විපක්ෂය සම්බන්ධයෙන්?
0: ජනාධිපතිවරණ තියන්න වෙන්නේ නියම ව්‍යවස්ථාවේ පවතින නියමිත කාලෙට. මහමැතිවරණ තේමයි පළාත් පාර්ලිමේන්තුවේ
1: ආණ්ඩුව පෙරලනවා කියන ඔබේ කට්ටියක් හදා ගන්නවා කියන මේ ආකාර විවිධ අදහස්
0: පළා පළාත් පාර්ලිමේන්තුවේ අපි තමයි තිබ්බේ. තව අවුරුදු 3ක් විතර දිනන පළාත් පාර්ලිමේන්තුවේට පළාත් සභාවේ තියන්න අපි සූදානම්. පාර්ලිමේන්තුවේ ඒ මැතිවරණ ක්‍රමය අනුව සීමා නිර්ණය කළා දුන්නොත් අපිට ඉක්මනට මැතිවරණ තියන්න පුළුවන්. ඉතින් ඒ ඕන මැතිවරණයකට අපි සූදානම්. මැතිවරණ දෙකක්ම තිබ්බ අපේ ආණ්ඩුවේ ජනාධිපතිවරණයෙන් පස්සේ. ඒ පළාත් පාලන මැතිවරණ මේක නොතිය හිටියේ. සල්ලි නැහැ කිව්වා, සල්ලි තිබ්බත් තියන ඡන්දයක් නැහැ කිව්වා. එහෙම කියපු රටක පළාත් පාලන මැතිවරණ තිබ්බා. ඒ නිසා අපි ලෑස්ති, අපි නියමිත කාලේ ඡන්ද පවත්වනවා. ඒ නියමිත කාලේ ඡන්ද පවත්වනකම් අපි රට සංවර්ධනය කරනවා, නීතිය ක්‍රියාත්මක කරනවා, නීති ආධිපත්‍ය තහවුරු කරනවා, දූෂණ නැති කළ දූෂණ අවම කරමින්, ඉහළ සිට දූෂණ නැති කරමින් යනවා. මේ ආදී දේවල් කරනකොට ජනතාවගේ විශ්වාසතාව වැඩි වෙනවා. ඒ නිසා ඡන්දවලට බයයි. විපක්ෂයට ඉතින් නේද, කොයි අර ගින්නක් ගත්තත් බද්ධනාගාර ප්‍රශ්නයක් වුණත් ඕන දෙයක් වුණත් ඒගොල්ලෝ ඉතින් GLP's ගෙදරට එකතු වෙනවා. මොකරේ සාකච්ඡා කරනවා, වොයිස් කට් කීපයක් දෙනවා, ආයෙ විසිරලා යනවා. ඒ නිසානේ දැන් මම දැක්කා දෙමළ සහ මුස්ලිම් ජනතාව නියෝජනය කරන දෙමළ මුස්ලිම් පක්ෂ වෙනම එකතු වෙලා තියෙනවා. ජනතාවලත් මුණ ගැහුණා. තවත් ඔය කණ්ඩායම් ගොඩාක් බෙදීමක් තියෙනවා. සමහර විපක්ෂ නායකවරු පිළිගන්නේ නැහැ. ඉතින් මේ විපක්ෂයේ ඉන්නේ කොහොමදයි?
1: හොඳයි. අපි එතනින් නතරමු. අද දවසේදී සාකච්ඡාවට එක්ුණේ ඔන්නෑ පොලිටික්ස් සමගින් එක්ුණේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා. ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණ පිළිබඳව තමයි කතා බහ කරේ. ඔබේ අමාත්‍යංශ පිළිබඳව වෙනමම වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. සෞඛ්‍ය හා ජනමාධ්‍ය පිළිබඳව ඉතින් බොහොම ස්තුතියි ආරාධනාව පිළිගත්තාට. කාල බහුල තත්ත්වයක් මත මේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඔබට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. එවැගේම ITN ලක්හඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ අපහායි කූබ සියලු දෙනාටත් සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරන ලබන සතියේ තඟහරුවාදා රාත්‍රී 10:00 මෙවන් වූ ඔන්නෑ පොලිටික්ස් වැඩසටහන තුළින් හම්බෙමු. සුබ රාත්‍රියක්.

0: Yakanda Radio ITN
1: Sasara Dhanave

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝරත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙවෙන් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීම

දෙදේශි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත්වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

ධර්මය පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: දජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු ඩැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදුගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේක

ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

උපසිරැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද!
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සංසුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක් වේ.

පැමිණෙන අනතුරු වලක්වාලනයේ ඉන්න පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහ

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයාණන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත්ද හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලක.

සිසිල සසත යන විටද විකාශය පිරිති ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

නිවාසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිළිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

දීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ